0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: සුබදේශනක් ලස්සන දවසක් අද ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව. වෙලාව උදැසන 5:33යි.

0: 97.7 Lakhana Radio ITN.
1: විනාඩි 35

වාසනාවන්ත සුන්දර උදෑසනක් සුන්දර දවසක් අද ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා සෙනසුරාදා දවස අද දවසේ ජාත්‍යන්තර වැදගත්කම ගත්තාම ලෝක මානසික සෞඛ්‍ය දිනේ විදිහටයි අද දවසේ නම් කරලා තියෙන්නේ. ඉතින් මනස නිදහසේ තබා ගැනීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත තිබෙනවා. දැන් ලෝපුරා මේ දිනේ සමරනවා. ඉතින් විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදලා තියෙනවා. ඉතින් 2026 වසරේදී තේමාව විදියට තෝරගෙන තියෙන්නේ ඉතින් මනස නිරවුල්ව පවත්වා ගැනීම, ඒ සඳහා ක්‍රියාත්මක වීම මෙහි වැදගත්කම පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැම කෙනෙක්ගේම මනස නිදහස් නැත්නම් ජීවිතයේ බොහෝ දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි අද දවස ලෝක මානසික සෞඛ්‍ය දිනේ විදිහට නම් කරලා තියෙන්නේ.

අද ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා ගල්ලංගුරු ගණදෙනු ලොක්කෝ හතරක් නිදහසට කරුණු කියති පිරිසක් කොමිසමෙන් කල් ඉල්ලලා. සිසුවාට අතරව කළාට පාසල් ගුරුවරිය අවුරුදු 8ක් හිරේ. එන සතියේ සිට රටපුරා එල්නිනෝ මහ වැසි ගංවතුර කාලගුණයෙන් අනාවැකියක්. ඥානසාරය හිමි ගැටලුවට මැදිහත් වුණාට ජනපතිට මහසංගරුවන පින් දෙති මල්ලතු මහ විහාරයෙන් නිවේදනයක්. ශිරාන් බාසිග්ගේ දමුල්ලේ දේපල තහනම්. ශිරන්ති කොළඹ ජාතික රෝහලේ අක්ෂිසායනයට. ඥානසාර හිමියන් නිදහස් කර ගන්න අත්සන් ගැනීම මාතරින් අරබයි. නොබෙල් සාමතෑග්ග නවනීදන් පිල්ලේට. ජයරූපයක් වාර්තා කරනවා කථානායක විශ්වාසභංගය පාර්ලිමේන්තු මහලේකම්ට බහර දීම ජයරූපය සහිතව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් තුෂානි රෝහණදීර මහත්මිට ඊයේ බාර දෙන අවස්ථාව තමයි ජයරූපය දකින්න ලැබෙන්නේ. විපක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, මනෝ ගණේෂන්, නිසාම් කාර්යප්පර්, එවැගේම රවි කරුණානායක, දිලිප් වේදාරච්චි, චමින්ද විජේසිරි යන මහතුරුන්, ඒ වගේම වරුණ ලියනගේ මෙහි ඡායාරූපයේ දකින්න ලැබෙනවා.

ඥානසාරහිමි ගැටලුව සාකච්ඡාවට කෝට්ටේ සංඝ සභාවෙන් ජනපතිට ඇරයුමක්. අත්අඩංගුවට ගන්න එපා ගෝඨාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක්. හිටපු දිසා විනිසුරු තිලින්න ගමගේ අධිකරණ සේවයෙන් ඉවතට. නාගොඩදී වෙඩි වරුසාවක් අවන්හල් හිමිකරු මරාදමයි බිරියට බරපතල තුවාල. වෙලාව උදෑසන 6:09 ඔබ ලක්කඬ සමග.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 13යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: සතියක ලක්හඩ ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
3: ඩෙංගු මාරාන්තිකයි.
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් නොතිසි බාරදී ඇති බලශක්ති හිටපු ඇමති කුමාර ජයකුඩි මහතා ඇතුළු ප්‍රධානීන් 18 දෙනාගෙන් සිව් දිනෙකු එම චෝදනා සම්බන්ධයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇතැයි ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම් සභා ආරංචි මාර්ග සදහන් කරනවා. තවත් පිරිසක් ලෙස කරුණු ඉදිරිපත් කිරීමට කල්ලිල්ලා ඇතැයි වාර්තා වෙනවා. චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කොමිසම ඔවුන්ට ඊයේ දිනේ දක්වාම කල්ලාබා දීලා තියෙනවා. මේ පිළිබඳව තමයි ලංකාදීපාද ප්‍රධාන සිරස්තලයේ ගල්ලංගුරු ගනුදෙනු ලොක්කෝ හතරක් නිදහසට කරුණු කියති පිරිසක් කොමිසමෙන් කල්ලිල්ලලා කියලා ප්‍රධාන සිරස්තලයේ වාර්තා කළේ. එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි සතියේ සිට දිවයිනපුරා තදවැසි බලාපොරොත්තු විය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජයමාන මහතා සඳහන් කරනවා. ඒ අනුව එම කාලය තුළ බෙංගාල බොක්කේ කැළඹිලි තත්ත්වයක් තීව්‍ර විය හැකි බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරනවා. අවුරුදු 14ක සිසුවෙකුට අතවර කළ ගුරුවරියක චෝදනා තුනකට වරදකරු බවට නිගමනය කළ මොනරාගල මහාධිකරණ විනිසුරු සිතික් විජේසේකර මහතා එක් චෝදනාවකට වසර 8 බැගින් අවුරුදු 24ක සිරදඬුවම් නියම කොට එය අවුරුදු 8කින් ගෙවි යන ලෙස නියම කරලා තියෙනවා. ඊට අමතර රුපියල් 50,000ක දඩයක් එවගේම විඳිත දරුවාට චෝදනා තුනටම 2,50,000 බැගින් රුපියල් 7,50,000ක වන්දි මුදලක්ද ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කළා තියෙනවා. මීට අමතරව වන්දි නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිර දඬුවමක් දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් වශයෙන් නියම කළා තියෙනවා. ඉතින් මෙසේ දඬුවම් නියම වුණේ හිදිකිවුල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් ලෙස කටයුතු කළ 49 හැවිරිදි දෙදරු මවකට 29 වෙනිදා 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු තම නිවසට කැඳවාගෙන වී අතවරයට ලක් කරමින් අඹුසැමියන් ලෙස හැසිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මේ නඩුව පවරලා තිබුණා. පිටු 38කින් යුතු චෝදනා පත්‍රය 6 වෙනිදා මහාධිකරණ විත්තිකාරියට කියවා දෙන අතරතුරදී ඇය සිහිසින්ව ඇදවැටීම නිසා රෝහල් ගත කළා තියෙනවා. ඊට පසුව සුව වෙලා 8 වෙනිදා නඩුව කැඳවීමෙන් පසුව තමයි දඬුවම් නියම කරලා තියෙන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 19යි. ඔබ රැඳෙන්නේ ලක්කඩ සමග.

0: වෙලාව උදැස්න 6යි විනාඩි 23යි.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
2: ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
2: ලක්හඬ Golden Voice.
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
7: සුබ දවසක්.
5: අලුත් වෙලා,
7: පහසු වෙලා,
5: තැඟි වැඩි වෙලා,
7: දවස සුබයි, සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
9: අනුරාගති පුල් මිසරමනි
10: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක්. සමරය.
11: මෙයාලට ඕනේ මාත් මෙයාලත් එක්කම මේකේ ඇම්බරිලා මිරිකිලා ලෙවකාගෙන ඉන්නව බලන්න. පිළිවෙලකට ජීවිතේ හදාගන්නව බලාගෙන ඉන්න බෑ.
12: ඒක ඔයා තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක්.
11: අපරාධ මං ආවේ.
12: හරි හරි, කමන්නේ. හෙට එන්නකෝ එහෙනම්. මං තියන්න. බයි.
10: සමරය.
13: අර වාද අර ස්කෝලර්ෂිප් ලැබෙනවා කියලා කිව්වේ. ස්විසලන්ද නෝවේද කොහෙද නේද?
11: හරියටම කියන්න බෑ. හැබැයි යාළමාව කන්සිඩර් කරනවා කියලා දන්නලා තිබ්බා.
13: ඒක නොලැබුණාට කමක් නෑ. ඔයා යන්න. ගිහලා ඔයාගේ හයර් ස්ටඩීස් කම්ප්ලීට් කරගන්න.
10: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.

අද පත්තරය වැඩි විස්තර වාර්තා කළ තිබෙනවා. ඥානසාර හිමි ගැටලුවට මැදිහත් වුණාට ජනපතිර මහසංගරුවන පින්දෙති මල්ලතු මහා විහාරයෙන් නිවේදනයක් කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. භික්ෂුවක් අධිකරණයෙන් වරදකරු කර සිරගත කළහොත් එම භික්ෂුව අයත් නිකාය පාර්ශ්වයේ නිර්දේශ මත භික්ෂුව චීවරයෙන් බැහැරවගෙන යාමේ රෙගුලාසි කඩිනමින් සකස් කිරීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව හා කඩිනමින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මහා සංඝරත්නයේ පුණ්‍යානුමෝදනාව පළ කරන බව මල්ලතු මහා විහාරයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා තියෙනවා.

0: ගලගොඩත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා උන්වහන්සේ නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර දිනයක් ලබා දී කෝට්ටේ රජමහා විහාරස්ථ ශ්‍රී මංගල උපෝසථාගාරයට ඇමතිවරුන් සමග පැමිණෙන්නයි දන්වමින් කොටපිටියේ රාහුල කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මාසංග සභාවේ අනුනා හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තියෙනවා. ඒ ලිපියේ සඳහන් වෙනවා ගලගොඩවත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නැතයිද අපි විශ්වාස කරමු. සිවුරු නොමැතිව උන්වහන්සේ අධිකරණයට රැගෙන යාම පිළිබඳව අපේ අදහස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඔබතුමාටද පිටපතක් සහිතව මීට දින කීපයකට පෙර දැනුම් දී සිටියෙමු කියලත් එහි සඳහන් වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු දීර්ඝ ලෙස වාර්තා කරලා තියෙනවා ලංකාදීප. රිමාන් බන්ධනාගාරගත කිරුණු ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතිකරුවලේ විශේෂඥ අක්ෂිසායනයට ඉදිරිපත් කළ බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා ඊයේ සඳහන් කළාය කියලා තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අක්ෂි ආබාධයක් ඇති සැකකාරිය කොළඹ පෞද්ගලික රෝහලක ඇයට ප්‍රතිකාර කළ සුපුරුදු අක්ෂි විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන ලෙසට ඇයගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණද බන්ධනාගාරයේ සාමාන්‍ය ක්‍රියාදාමය අනුව බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය මත මෙසේ අක්ෂි සායන්ට යොමු කළ බවත් පල්ලේතැන්න මහතා සඳහන් කරනවා. ජනාධිපතිවරයාගේ කැමැත්ත කිසිවිටකත් රටේ නීතිය බවට පත් නොවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා සඳහන් කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රෛනිකායක මහා සංඝරත්නය සමග පෙරේදා පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයාගේ එම තීරණය සම්බන්ධයෙන් දිවයිනේ ස්ථාන කීපෙදී මහා සංඝරත්නය සිය අදහස් පළ කළා තිබුණා. මලියදේව විධානකන්ද පිරිවෙන් විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාලියද්දේ නන්දරත්න ස්වාමින් වහන්සේ ජනාධිපතිවරයාගේ පියවර සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙන්න මේ විදිහට.
1: ශ්‍රමහන්සලාට කියලා නීතිය වෙනස් එකක් නෙවෙයි. දැන් බුදුජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ රාජනීතියට භික්ෂුන් වහන්සේ යටයි. සිවිල් මිනිස්සුන්ට වැරදි කරන්න බෑ වගේම භික්ෂුන් වහන්සේලාටත් ඒ රාජනීතිය අදාළයි. එතකොට මහා කතාවක් හදනවා දැන් ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩුවේ අත්නොබතික අදහසකින් උන්වහන්සේ සිරකලා සිවුර බලෙන් ගැලෙවෝ වගේ අදහසක් සියලු දෙනාටම තියෙන එකම නීතිය තමයි. වෙනසක් නැහැ. හැබැයි ජනාධිපතිතුමා මහා සංඝරත්නය කැඳවලා කිව්වා මේ නීතිවල වෙනස්කම් සිද්ධ කරගන්න අවශ්‍ය නම් අපි සාකච්ඡාව තුළින් එක කරගන්න පුළුවන් අපිට. එතුමාට ඕනේ දෙන නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා තුමා ඒ නීතියේ සැබෑ ආධිපත්‍ය පිළිබඳව තුමා පැහැදිලි කළා.
0: ජමෝපාලි වංශික මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ සත්කෝරල මහදිසාවේ ඉහළ දොළොස්පත්වයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහා නෙළුබෑවේ අනුරුද්ධ ස්වාමින් වහන්සේද අදහස් පළ කළේ මේ විදිහට.
2: මෙතෙක් සාමාන්‍ය සංසිද්ධියක් බවට පත් වෙලා තිබුණු මේ කාරණාව ලංකාවේ පළවෙනි වතාවට ස්වාමින් වහන්සේ කෙනෙකුගේ සිවුර ගැලෙව්වා, ගිහි ඇඳුම් බලාත්කාරයෙන් ගිහි ඇඳුම් ඇන්දෙව්වා වගේ කාරණාවක් මතු කරමින් ජනතාව පෙළගස්සන්නට උත්සාහ ගන්නේ මේක ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක ස්වභාවයක් දරනවා කියලා කියන කාරණාව අපට පැහැදිලි.
0: ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් කරතනගල්ලෙන් විහාරයේ විහාරාධිපති අමරපුර නිකායේ කුරුණෑගල දිසාවේ අධිකරණ සංඝනායක පූජ්‍ය තිස්සව සුමනානන්ද ස්වාමින් වහන්සේත් අදහස් පළ කළා. උන්වහන්සේ මේ විදිහට කිව්වේ
3: ඥානසාර හාමුදුරුවන්ගේ සිරගත වීම දේශපාලන උමනාවක් වෙනුවෙන් ඉතාම කැත විදිහට පාවිච්චි කරනවා කියන එක පේනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන් මහා සංඝරත්නයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ මර උගුල්ලට අහු වෙන්න එපා.
0: වෙලාව උදෑසන 6යි විනාඩි 31යි.
4: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සහයෝගීතා අනුග්‍රහය
6: ෆොටෝ දෙකට

ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද මහජන සම්පත, ඒ වගේම ගොවිසෙත, මෙගා පව, ධන නිධානය, හඳහන, අද සම්පත, ජයලොතරැය්‍ය, සුබ දවසක් ලොතරැය්‍ය අතට ගන්න මේ වෙලාවේ වාසනාව උදා වෙලාද කියලා බලමු. ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු සියලු දෙනාට ලක්කඩ ආරාධනා කරනවා. මහජන සම්පත 6335 වන වාරයේ ලොතරැය්‍ය අතට ගන්න කේ අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණා. අංක 529393 මහජන සම්පත 6335 වන වාරයේදී කේ අක්ෂරය 529393 තමයි ජයග්‍රහී වාසනාවන්ත අංක ලෙස සටහන් වුණේ. ගොවිසෙත 4577 වන වාරයේදී එල් අක්ෂරය අංක 1 අංක 9 අංක 73 සහ 74. ගොවිසෙත 4577 වන වාරයේදී එල් අක්ෂරය අංක 1 9 73 සහ 74. මෙගාපව ලොතරැය්‍ය 2683 වන වාරයේදී ටී අක්ෂරය අංක 17 සුපිරි අංකය බවට පත් වුණේ. අංක 10 30 50 65. මෙගාපව 2683 වන වාරයේදී ටී අක්ෂරය අංක 17 සුපිරි අංකය බවට පත් වුණා. අංක 10 අංක 30 අංක 50 සහ අංක 65යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මේ කියන සූදානම් වන්නේ ධන නිධානයේ 2265 වන වාරයේ එස් අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණේ 20 37 52 56. ජයග්‍රහී අංක සටහනින් සටහන් වුණා. ධන නිධානයේ 2365 වන වාරයේදී එස් අක්ෂරය අංක 20 අංක 37 අංක 52 සහ අංක 56යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. හඳහන 1644 වන වාරයේදී කුම්භ ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ. අංක 7 අංක 38 අංක 41 සහ අංක 57 වාසනාවන්ත අංක වුණා. අද සම්පත 910 වන වාරයේදී රටාව වන්නේ අංක 93 393 93 93 කේ අක්ෂරය. අද සම්පත 910 වන වාරයේදී අංක 93 අංක 393 අංක 93 93 කේ අක්ෂරය තමයි ජයග්‍රහී වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මේ කියන සූදානම් වන්නේ ජයලොතරැය්‍ය 603 වන වාරයේදී සී අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා. අංක 5.64. ජයලොතරැය්‍ය 603 වන වාරයේ සී අක්ෂරයේ අංක 5.64. සුබ දවසක්. 451 වන වාරයේදී වෘෂභ ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ. අංක 27 29 අංක 46 ඔබට වාසනාව අරගෙන ආවා. 451 වන වාරයේ සුබ දවසක් ලොතරැය්‍ය වෘෂභ ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ. අංක 27 අංක 29 අංක 46 ඔබට වාසනාව කැඳවාගෙන ආවේ. සුබ දවසක්. ජයලොතරැය්‍ය අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රී බලන්න නොහැකි වුණා නම් මේ වෙලාවේ බලලා වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති ලක්කන ඔබ අහගෙන ඉන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 36යි.

0: ලවදසන 6යි විනාඩි 39යි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: පසුගියේ වසර දෙක කාලයේ ඇතුළත තැපෑලට ජයග්‍රහණ රැසක් ලබා දීමට හැකි වූ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කරනවා. 152 වෙනි ලෝක තැපැල් දින සමරුම් උත්සවයේ අමතමින් මෙන්න මෙහෙම සඳහනක් කළා.
1: පසුගිය වසර දෙකකට ආසන කාලය තුළදී ශ්‍රී ලංකා තැපෑල නගා සිටුවීම වෙනුවෙන් ඔබ හැම දෙනාම ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා. ඒ නිසා ඒ ගෞරවය ඔබට පිරිනමන්නට ඕනි. නමුත් තවමත් අපි ඉන්නේ ටාගට්ස් වලට පිටිපස්සේ. ඒ නිසා අපිට ඒ වෙනුවෙන් කරන්න ඕන තව බොහෝ කටයුතු තිබෙනවා. අපි ඒවට ඉලක්ක සැලසුම් හදමින් පවතින්නේ. බොහෝ කාලයක් ගත වෙන පෙර වසර දෙකක් පරිම කාලයක් ගත වෙනකොට අඩුතරමේ අපේ පුනරාවර්තන වියදම් ටික අපේම ආදායම් තුලින් ළඟා කරගන්නට උත්සාහ කිරීම තමයි වඩාම වැදගත් දේ. ඒ කරන්න පුළුවන්. අපිට දැනට රුපියල් මිලියන 21000ක පමණ පුනරාවර්තන වියදමක් පවතිනවා. මෙන්න මේ මිලියන 6000 හෝ 7000 අතර මේ තිබෙන මේ පරතරය අපි ඉක්මනට පියව ගන්නට ඕන. සමහර කළ හැකි දෙයක්. මොකද තැපෑලට ආදායම් එකතු කර ගැනීමේදී කිසිවෙකුට ඉරි සීමා ගහලා මේ ග්‍රාමලධාරී වසම් වලින් මේ ගම් වලින් මේ නගර වලින් තමයි ඔබ ආදායම් ගේන්න ඕන කියලා කොහෙවත් සීමාවක් දාලා නැහැ. ඔබගේ තිබෙන හැකියාව, ඔබගේ තිබෙන මහජන සම්බන්ධතා හැකියාව, ඔබේ තියෙන ඥාති මිත්‍ර ඇතුළු සියලු හැකියාවන් පාවිච්චි කරලා ඔබට ඔබේ තැපල් කාර්යාල උපතැපල් කාර්යාලයට ආදායම් අත්පත් කරගත හැකි. අපි හැම දෙනාම මෙන්න මේ ඉලක්කයේ ළඟා වීම සඳහා අදිෂ්ඨාන සහගතව කැපවෙමු.
0: ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සිදු කළ තිබුණා. ඉතින් එතුමිය කිව්වේ මෙහෙම,
2: පොඩි කාලේ ගෝලීයකරණය ගැන අහන්නත් කලින් ඉඳලා අපිට තැපෑල ලෝකය අපේ ළඟට ගෙනාවා. විශ්ව තැපෑල් සංගමය 1874 වගේ ඈත කාලෙක පටන් ගත්තත් ලංකාවත් විශ්ව තැපෑල් සංගමයේ සමාජිකයෝ මං හිතන්නේ එහි ප්‍රතිලාභ අපිට ගොඩක් ලැබිලා තියෙනවා. පසුගිය අවුරුදු කීපයක මුදල් ලෙස ලැබුණු ඩොලර් ලක්ෂ 5කින් කම්පියුටර් සහ ප්‍රින්ටර්ස් 1000 බැගින් මිලදී ගන්නත්, ඒ වගේම මේ අවුරුද්දේ තැපැල් බෙදීම සඳහා පාවිච්චි කරන විද්‍යුත් යතුරු පැදි 169ක් ගන්නත් අපිට ලැබිලා තියෙනවා ඉඩ. නිසා මම ඉල්ලා සිටිනවා ඔබේ හැමෝගෙම තැපැල් ප්‍රතිඥාවට වචනවලට පමණක් සීමා වෙන්නේ නැතුව ඊට වඩා හොඳ සේවාවක් අද ලබා දෙන්නත්, අදට වඩා හොඳ සේවාවක් හෙට ලබා දෙන්නත් ඔබ හැමෝටම හැකියාව ලැබෙයි කියලා.

0: ෆොස්ෆේට් සිද්ධිය ප්‍රකාශයක් ගන්න එන්න කිව්වත් හිටපු ඇමති චාමර අල්ලස් කොමිසමට ඇවිත් නැහැ. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම සභාව විසින් සිදු කරගෙන යන ලබන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ එම කොමිසමට කැඳවනු ලැබ සිටියත් ඔහු පැමිණ නැති බව කොමිසම සභා ආරංචි මාර්ග සඳහන් කරනවා. පාර්ලිමේන්තු රැස්වීමට යා යුතුව තිබෙන නිසා ඊයේ දිනේ පැමිණීමට නොහැකි බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා විසින් ලිපියක් යොමු කර තිබෙන බව කොමිසම සභා ආරංචි මාර්ග වලින් දැනගන්න තියෙනවා. කොමිසම සභාවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 7 වෙනිදා පැමිණ ලෙස දැනුම් දී තිබුණත් ඔහු 8 වෙනිදා පැමිණෙන බවට දැනුම් දීමක් කර තිබුණේ යයිද එම කොමිසම සභා ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළා තියෙනවා. නාගොඩදී වෙඩි වරුසාවක් අවන්හල් හිමිකරු මරා දමයි. කළුතර නාගොඩ වැල්ලහන්දී අවන්හලක අයිතිකරුවෙකු ඊයේ උදෑසන එම අවන්හල ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඔහුගේ බිරිඳට තුවාල සිදු කර ඇත්තේ ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින පාතාලකල්ලි නායකයෙකු බව කියන බොම්බුල නවීන් නැමැත්තාගේ පාර්ශ්වයේ වෙඩිකරුවෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පාතාල මර්ධන කටයුතු වල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කළා කියලා ලංකාදීපය අද වාර්තා කරනවා. ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන සිටින ශිරාන් බාසික් නැමැත්තාගේ බව කියන දමුල්ල තිත්තවැල්ලගොල්ල ප්‍රදේශයේ නිවාස දෙකක් සහ ඉඩමක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ පෙරවරුවේ සීල් තබා ඇති ඊට ඇතුළු වීම තහනම් කරමින් දැන්වීම පෝරු සවි කළා තියෙනවා. කුඩු ග්‍රෑම් 725ට දිවිත් එක් හිරේ හෙරොයින් ගෑම් 725.6ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකර වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ඊයේ නියම කළා තියෙනවා. චෝදනාවන්ට වරදකර වීම නිසා මෙලෙස දඬුවම් නියම වුණේ මොහමඩ් අබ්දුල් නසාර් නැමැත්තාට. සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගල්ගොඩොත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අත්සන් ලක්ෂ 50ක් පෙත්සමකට ඊයේ මාතරහ දෙවිනුවරදී අත්සන් ගැනුණු ආකාරයේ ඡායාරූපයක් සහිතව ලංකාදීප වාර්තා කරනවා. නොබෙල් සාමතෑග්ග නවදීන නවනීදන් පිල්ලේට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ පසු වගකීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහා කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේට 2026 වසරේ නොබෙල් සාමත්‍යාගය හිමි වෙලා තියෙනවා. වෙලාව උදැසන 6යි විනාඩි 47යි. සංගින්දියාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කළු ජූලිය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට රජය මේ වන විටත් පියවරගෙන ඇති බව අමාත්‍ය නීතිඥ හර්සන නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළේ මෙහෙම.
1: රාජසභානික මැතිතුමා කතා කරන අවස්ථාවේ තව මන්ත්‍රීවරයෙක්ගේ නමක් කියලා කිව්වා. ඔහු විරුද්ධත්වය ප්‍රකාශ කරා සුළු ජාතීන් කියන නම පාවිච්චි කරලා. මම එකගයි රාජසභානික ගරු මන්ත්‍රීතුමනි, මම එකගයි. මොකද මිනිස්සෙක් ජාති ආගම නිසා සුළු වෙනවා නම් ඒක මනුෂ්‍යත්වයට කරන නිගාවක්. එහෙම වෙන්න බෑ. විපක්ෂ නායකතුමා සමාව ඉල්ලුවා ඒ 83 වෙච්ච ජූලිය ගැන. ඒක ගොඩාක් හොඳයි. මොකද 83 ජූලිය ඇති වෙලාවේ එතුමාගේ පියාණන් තමයි හිටපු අගමැති. ඒ අගමැතිගේ ආණ්ඩුව ඒ කරපු ක්‍රියාව තමයි මම කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක්. එහෙනම් මම හිතන්නේ විපක්ෂ නායකතුමා සමාව ඉල්ලපේ ගොඩක් වැදගත්. ඔහුගේ තාත්තගේ නොහැකියාව සම්බන්ධයෙන් අපිට සිද්ධ වෙනවා සංඉන්දියාව සඳහා පියවරක් ගන්න, සත්‍ය හොයන්න. අපි අද

0: දේශපාලන පක්ෂේම කට්ටියක් ඉන්නවා වඩා ප්‍රජාතන්ත්‍රවාදී. ආයි කියන්න බෑ දේශපාලනිකව පලිගත්ත කියලා. අපි එකතු වෙලා තමයි ඒක කරන්නේ. ක්‍රමවේදයේ විවෘත්තේ ජනාධිපති කොමිෂන්මක් නොව පත් කරන විශේෂ කාරක සභාවක් කියන එක තමයි ගරු සභාපතිතුමනි මගේ ස්ථාවරය.
1: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN Morning News Alert.
2: බිඳුනු පවුල් සම්බන්ධතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළා. ඒ ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් උත්සවයට එක් වෙමින් මෙන්න මෙහෙම කිව්වේ.
3: අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ බොහොම සියුම් තැන්වලට. අපිට විද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා නම් අපි සාමූහිකව අපි මේ පිළිබඳව ගවේෂණාත්මක වෙන්න ඕනේ. අන්න පර්යේෂණ කණ්ඩායමක් හැටියට අපි වැඩ කරන්න ඕනේ. ලෝක මානසික සෞඛ්‍ය දිනේදී වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔවුන් අනුගමනය කරද්දී සමාජ විද්‍යාත්මක ප්‍රවේශය අපි අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ සමාජ විද්‍යාත්මක හැදෑරීම අපේ අතින් සිද්ධ වෙන්න ඕනේ. ඒක අපි තීන්දුව తీරන ගන්නා තැන්වලට අපි දන්වන්න ඕනේ. වර්තමානයේ වෙනකොට වංචා දූෂණ වැඩි වෙනවා. ඇයි ඒ? අපි දන්නවා ආර්ථිකයේ කඩා වැටුනම විසිරුණු පවුල් ඇති වෙනවා. ඒ වගේම තව එකක් තමයි වංචා දූෂණ. බොහෝ දුරට අපි ගත්තොත් මෙන්න මේ වංචා දූෂණ කියන එක සිද්ධ වෙන එකම කාරණාව මංකොල්ලකෑම අපරාධමය වැරදි හැටියට විතරක් නෙවෙයි. මිනිසුන්ගේ එදිනෙදා දෛනික ජීවිතයේ මානුෂීය හේතු මත තමාගේ ජීවිතයේ දෛනික අවශ්‍යතාවය සඳහා ලැබෙන වේතනය ප්‍රමාණවත් නොවන කොටත් මිනිස්සු මෙන්න මේ විෂමාචාර විෂමචර්යාවලට ඒ වංචා දූෂණ වලට පෙළඹෙනවා. තමන්ගේ දෛනික අවශ්‍යතා තෘප්ත කරගන්න ලැබෙන ආදායම මදි වෙනකොටත් මේ දේවල් සිද්ධ වෙන පටන් ගන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ප්‍රතිපත්ති මේ වශයෙන් අපි ගත යුතු තීරණ තිබෙනවා. ඒක නිසා මේකට අපි අර දේශපාලනයට ඒ දැක්ම අවශ්‍යයි කියන්නේ ඒක නිසා. ඒක නිසා අපි මෙච්චර කාලයක් අපිට තිබුණු දේ අපි වෙනස් කරා කියලා කියන්නේ මේ හැමදේම ඒක නිසා. මානුෂීය ප්‍රවේශය, රාජ්‍ය සේවයට මානුෂීය ප්‍රවේශයක් කියන්නේ ඔබේ සේවාව විතරක් නෙමෙයි. ඔබට ලැබෙන සේවාවත් ඒ විදිහටම විධිමත් වෙන්න ඕන. ඔබ ප්‍රශස්ත සේවාවක් පහළට ලබා දෙන්න නම් ඔබ තුල ආත්ම විශ්වාසය ගොඩනගෙන්න ඕන. ඔබ තුල ශක්තිය ලැබෙන්න ඕන. ඒක නිසා අපි විශ්වාස කරනවා ඔබ හැම කෙනාටම ඒ සඳහා වන පහසුකම් සැපයීම තමයි අපේ වගකීම.
4: සතියක ලක්හඩ
2: ගත වූ වසර දෙක ඇතුළත සෑම ශේෂ්ත්‍රයකම ප්‍රගමණයට රජය කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්ය සඳහන් කරනවා. 2027 අයවැය සම්බන්ධ ක්‍රියාමාර්ග දැනුම්දීමේ රැස්වීමක් අමතමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් මේ වෙලාවේදී එක්ව සිටියා. වසන්ත මහත්ය මෙන්න මෙහෙමයි කිව්වේ.
5: අපි වංචාව දූෂණය දේශපාලන ශේෂ්ත්‍රේ නවත්තලා තියෙනවා වගේම අපි හිතනවා කියන්නේ ආණ්ඩුව දැන් වේගවත් ගමනක් යන්න කටයුතු කරමින් ඒ දිශානතරේ දුවමින් ඉන්නේ. හැබැයි එතකොට රාජ්‍ය යම් ප්‍රමාණයකට කකුලෙන් අදිනේවත් තියෙන ගමන් නේද? එහෙන් මෙහෙන් වංගුත් ගහන ඒවා තියෙනවා. නැතුව නෙමෙයි. ආණ්ඩුවට දැන් රජයත් ඇදගෙන දුවන්නලා තියෙන්නේ. නේ හේතුව අපි ගත්තේ ආණ්ඩුව. එතකොට රාජ්‍ය පවතිනවා. රාජ්‍ය ආණ්ඩුවත් එක්ක එකතු කරගෙන නේ. රාජ්‍ය ඇතුලේනේ ආණ්ඩුව තියෙන්නේ. එතකොට රාජ්‍ය ඇතුලේ තියෙන ආණ්ඩුව දැන් රාජ්‍ය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ප්‍රතිපත්ති නීති සංස්කෘතිය වෙනස් කරමින් වැඩ කරමින් තියෙනවා. දැන් රාජ්‍යත් එහෙනම් ඒකට ගැළපෙන ලෙස වෙනස් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි රාජ්‍ය සේවකයාගේ වැටු බඳවා ගැනීම, විශ්‍රාම වැටු, දීමනා ගැන හිතමින් ආණ්ඩුව ප්‍රතිපත්තිමේ තීරණ ගනිමින් මේ බ්ලෙන්ඩ් එක හදනවා. තමන්ගේ ප්‍රශ්න විසඳපු ආණ්ඩුව. ඒක අපේ ආණ්ඩුව. දැන් රාජ්‍යත් එහෙනම් මේක රාජ්‍ය ඇතුළේ තියෙන ආණ්ඩුව රාජ්‍ය බලා ගන්න වැඩේ කරමින් යනවා.
2: වෙලාව උදෑසන 6:52 ඔබ ලක්කන්න සමග

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඩ
2: මෝර්නින් නිවුස් ඇලර්ට් Around the world.
3: ලෝක ප්‍රවෘති සොයා බලද්දී මැතිවරණය අවසන් වනතුරු ඉරානයට පහර දෙන්නේ නැහැ. ජනපති ට්‍රම්ප්ගෙන් සහතිකයක් ඇමරිකා මධ්‍යවර මැතිවරණය ලබන නොවැම්බරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ ඒ මැතිවරණය අවසන් වනතුරු ඉරානයට කිසිදු ආකාරයක ප්‍රහාරයක් එල්ල නොකරන බවක්. 2026 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කැනඩා කිවිඳියකට හිමිවන්නේ. ඇය අවුරුදු 76ක් වෙනවා. පද්‍ය, ගද්‍ය, සංවාද සහ පරිවර්තන එකිනෙක මුසු කරමින් අපූර්ව ශෛලියකින් නිර්මාණය කටයුතුවල නියැලෙන කැනඩියානු කිවිඳියක ලේඛිකාවක් වන 76 හැවිරිදි ඇන් කාසල්ට 2026 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වෙලා තියෙනවා. පළමුවැනි 20-20 තරගයේ උදාරගේ උත්සාහය සම්පූර්ණයෙන්ම අපතේ යනවා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වය නැවත වතාවක් එලිපිටම ප්‍රදර්ශනය කරනු රාවල්පිණ්ඩි නුවරදී ඊයේ පැවති පළමු 20-20 තරගයේදී පහසු ජයගත් කර ගැනීමට පකිස්තානු කණ්ඩායම සමත් වුණා. පළමුවෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර් 20 නිමාවේදී කඩු 8ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේ. පකිස්තානුව පන්දු 7ක් ඉදිරිව තිබියදී නියමිත ඉලක්කය කරා ළඟා වෙමින් කඩු 4ක පහසු ජයක් අත්කර ගත්තා. ආසියානු සත් සමාජික රග්බි අවසන් අදියර 17 සහ 18 කොළඹදී ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර මේ මාස 17 සහ 18 යන දෙදින කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වෙනවා. දින දෙකක් පුරා පැවැත්වෙන මේ තරඟාවලිය සඳහා ආසියානු කලාපයේ ප්‍රමුඛතම සත් සමාජික රග්බි කණ්ඩායම් එක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ජාතික වටේට කණ්ඩායම් 500ක් තරඟ බිමේ අන්තර් පාසල් DSI සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරඟමාලාවේ ජාතික වටේ සඳහා කණ්ඩායම් 500ක් නිර්දේශ වෙලා තියෙනවා. තරඟමාලාවේ දිස්ත්‍රික් වටේ සූර්යන් කණ්ඩායම් 500ක් එසේ ජාතික වටේට නිර්දේශුනේ මූලික වටේට තරඟ වැදුණු කණ්ඩායම් 3200ක් අතරින් කියලා තමයි ක්‍රීඩා පිටුව වාර්තා කරන්නේ ලංකාදීප.
2: Cartoons.
3: සතියක පත්තර විස්තර නිමා කරන්න වෙලාව හරි. පංකජ රුවින්දගේ සරදම් කාටූනේ අල්ලස් කොමිසම ඇල්ලු 226-55ක් දේශපාලකයෝලු එකම පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා තමයි ප්‍රශ්න කරන්නේ. පංකජ රුවින්දගේ සරදම් කාටූනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර සත්‍යන්තයා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: අයිබෝන් චෙක් ප්‍රහිවාසනවන්ත උදැසන කුදේ 7:04.
2: Beyond the borders, beyond the headlines.
3: සුබෝදසනක්. ඔයාට නිකමට හිතිලා තියෙනවද මේ ලෝකේ චෙස් බෝඩ් එකක් වගේ කියලා? ඒ කියන්නේ මේ චෙස් බෝඩ් එකේ ඉන්න ඉත්තෝ ඉන්නවනේ. ඒ කියන්නේ පවුන්ස්ලා ඉන්නවා, ඊට පස්සේ රජතුමා ඉන්නවා, රජිනා ඉන්නවා, බිෂොප් ඉන්නවා, නයිට් ඉන්නවා. මේ ඇතුළුව ඉත්තෝ ගොඩක් ඉන්නවා. චීන ජාතික දාර්ශනිකයෙක් දවසක් කියලා තියෙනවා මේ ලෝකෙත් හරියට නිකන් චෙස් බෝඩ් එකක් වගේ කියලා. ඒ කියන්නේ කොච්චර කොහොම රජතුමෙක් රජිනක් හිටියත් දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් මේ චෙස් බෝඩ් එක ප්ලේ කරනවා, එහෙමත් නැත්නම් අදිනවා කියලා. ඉතින් ඒ වගේ ලෝකෙක පසුගිය සතියේ කොහොමද ප්‍රවෘත්ති වාර්තා වෙලා තියෙන්නේ කියලා ඔබට කියන්න අදත් අපි සූදානම්. ඉතින් අදත් අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ. අයිබෝවන්.
4: ඔව් අයිබෝවන් සර්.
3: ලෝකයේ යුද්ධ ගත්තට පස්සේ ඇමරිකාව සහ ඉරානය අතර තියෙන මේ යුද්ධය තමයි තීරණාත්මක යුද්ධයක් කියලා අපි සලකන්නේ. ඉතින් මේ වෙද්දී අපි හිතනවා මේක ටිකක් අමතක වෙලා ගිහිල්ලා තියෙනවා එහෙම කියලා. හැබැයි ඇමරිකාව එක එක මතවාද ප්‍රකාශ කරනවා. මොනවද මේ ඇමරිකාව පළ කරන මතවාද?
4: උවැතරම ඔවුන් වරින් වර අවස්ථා ගන්නාවකදීම මතවාද පළ කරලා තියෙනවා. දැන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන්නේ නොවැම්බර් 3 වෙනිදා මධ්‍යකාලීන මැතිවරණය එළඹෙනවා. මේ මැතිවරණයට පෙර ඉරානයට ප්‍රහාර එල්ල කරන්නේ නැහැ කියලා තමයි ජනාධිපතිවරයා අලුතෙන්ම කියලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඉරානය සමග පළදායි සාකච්ඡා සිද්ධ වෙනවා කියලා ඔහු කියනවා. මේට පෙරත් අවස්ථා ගන්නා ඉරානය සමඟ පළදායි සාකච්ඡා සිද්ධ වෙනවා කියලා යලිත තවක් ඒ කතාව කියලා තියෙනවා. කොහොම වෙතත් සාකච්ඡා පළදායි වීම තමයි කාගෙත් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අතරතුර හොමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත පිපිරීම් වාර්තා වෙලා තියෙනවා. ජාතන්තර මාධ්‍ය කියන විදිහට ඉන්ධන ප්‍රවාහන නෞකාවලට එල්ලවෙච්ච ප්‍රහාර නිසා තමයි මේ පිපිරීම් වාර්තා වෙලා තියෙන්නේ කියලා. කොහොම වෙතත් ඒ අතරතුර මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට යම් සමගාමීව යම් ආකාරයක පියවරක් ගත්තොත් එහෙම ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව දවස් 265කට පස්සේ සැන්ඩියාගෝ වෙතට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතු විවිධාකාරයෙන් ප්‍රකාශයටපත් වෙනවා. ඒත් දැන් අපි ගත්තොත් එහෙනම් දැන් මේ කාර්ය මණ්ඩලය තුල යම් ආකාරයක ආතතියක් මතුවලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. හේතුව ආහාර පාන වගේම සැපයුම් වල හිඟයක් තියෙනවා. මීට පෙර කාර්ය මණ්ඩලය 8 දෙනෙක් සියදිවි නසා ගන්න උත්සාහ කළා. මේ සියලු කාරණාත් එක්ක පදනම් කරගෙන තමයි යම් ආකාරයක වෙනස්කමක් සිද්ධ වෙන්නේ. හැබැයි ඒ අතරතුර ඇමරිකාව ආපහු කියලා තියෙනවා ඉරානය සමග ඉන්ධන සම්බන්ධයෙන් ගනුදෙනු කරන පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පනවනවා කියලා. දැනට සමාගම් 27කට, ඒ වගේම පුද්ගලයෝ 6 දෙනෙකුට සහ යාත්‍රා 22කට සම්බාධක පනවලා තියෙනවා. මේ නිසාම මේ ඉන්ධන සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තියෙනවා. විශේෂයෙන් ඇමරිකා ඉරාන ප්‍රශ්නය, හෝමුස් ආසුතු ප්‍රශ්නය සහ මැද පෙරදිග පූතිවරුන්ගේ ප්‍රශ්න, මේ ආදී සියලු කාරණා පදනම් කරගෙන පහුගිය දවස්වල ඉන්ධන මිල, එහෙමනම් තෙල් මිල 4%කින් විතර වැඩි වෙලා තියෙනවා. තත්ත්වය සමතේරපත් වුණොත් එහෙම යලිත් මේ මිල ගණන් අඩු වීමට ඉඩකඩ තිබෙනවා. නැත්තම් වරින් වර ඇති වෙන තත්ත්වයන් අනුව මේ මිල උච්චාවචනය අඛණ්ඩව සිද්ධ වෙමින් පවතින්නේ.
3: ඇමරිකාව මෙහෙම කියද්දී ඉරානය තව දෙයක් කියනවා. ඒ කියන්නේ ඉරානය ලෑස්ති නෑ ඇමරිකාවට දෙවෙනි වෙන්න. ඉරානය මොකක්ද මේ ගැන කියන්නේ?
4: ඔබ කියෝ වගේම ඇමරිකාව ඉරානයටත්, ඉරානය ඇමරිකාවටත් දෙවෙනි වෙන්න සූදානම් නැහැ. ඒ නිසා උන් වරින් වර අවස්ථා ගන්නාවකදීම විවිධ මත, විශේෂයෙන් තමන්ගේ අභිමානය, තමන්ගේ අභිමතය පිළිබඳ මත ප්‍රකාශ කරනවා. දැන් ඉරානය කියලා තියෙන්නේ අවශ්‍ය නම් අඛණ්ඩව වගේම දීර්ඝකාලීන යුද්ධයකට ඔවුන් සූදානම් කියලා. යුද්ධයට පෙර තිබ්බට වඩා යුද්ධයේ අතරතුර ඊට පස්සේ, යුද්ධයට පෙර තිබ්බට වඩා යුද්ධයේ අතරතුර සහ ඊට පස්සේ ආයුධ නිෂ්පාදනය සිට 2.5%කින් වැඩි කළා තියෙනවා කියලා ඔවුන් කියනවා. ඒ වගේම සමාගම් 9000ක් විතර මේ ආයුධ නිෂ්පාදන කටයුතුවලට දායක වෙලා තියෙනවා කියලා ඔවුන් කියනවා. මේ අමතර ආරක්ෂා උපකරණ අවශ්‍ය නැපනන කිරීමේ සූදානමක් තියෙනවා කියලා ඔවුන් කියනවා. ඔවුන්ගේ ප්‍රධානම තර්කය තමයි අවශ්‍ය නම් අපිට යුද්ධය දිගටම තියාගෙන යන්න පුළුවන්, අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් කියන කාරණේ. ඒ අතරතුර ඉරානයට ඇමරිකාව චෝදනා කරන ළමා සෙවලුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා, ඒ වගේම පහුගිය අවුරුද්දේ 108කට වැඩි පිරිසක් ඒ විදිහට බඳවාගෙන තියෙනවා කියලා ඔවුන් කියනවා. කොහොම වෙතත් රටවල් දෙකම විවිධ අවස්ථාවලදී තමන්ගේ න්‍යාය පත්‍රයට ගැලපෙන ආකාරයේ අදහස් පළ කිරීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කොහොම අදහස් පළ වුණත් අත්ත වශයෙන්ම ලෝකයේ තුල දැනට තියෙන එකම අරමුණ, එකම පරමාර්ථය තමයි මැද පෙරදිග කලාපය යථාර්ථයට පත්වීම. ඒ හරහා ලෝකයේ අනිකුත් කලාපවලට පැතිර යන ආතතිය අඩුවීම.
2: Beyond the borders, Beyond the Headlines.

0: උදේ 7 විනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: සුබ දවස.
4: අලුත් වෙලා.
5: පහසු වෙලා. තෑගි පැදි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
7: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
5: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය. Lakhanda Golden Voice.
11: Api soyanne lube handai.
7: Sam Sanda Badada saha Sikurada dinakama pasuru eke sita hatara dakwa. Lakhanda Golden Voice. Obe kotipati sihineya ada sabaveida ratri 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Beyond the Borders, Beyond the Headlines.
1: අපි ලෝකය ගැන කතා කරද්දී සබාදහම ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම සබාදහම ජීවත් වෙන සත්තු අපිත් සත්තු තමයි. හැබැයි අපි දැන් කතා කරන්න ඔබට කියන්න හදන්නේ මේ පක්ෂියෙක් ගැන. හිමාල කඳුකරයේ විසෙන පක්ෂියෙක් ඉන්නවලු, නම මොනල්. මේ පක්ෂියා එයාගේ හඬ වෙනස් කරගෙන තියෙනවා මොකක් හරි ක්‍රියාකාරකමක් නිසා. ඔයා හිතන්නේ මේ ක්‍රියාකාරකම මොන වගේ එකක් වෙන්න ඇතිද? ඒ තමයි අපේ ක්‍රියාකාරකම්, මිනිස් ක්‍රියාකාරකම්. මොකක්ද අපිට මේ ගැන දැනගන්න පුළුවන්?
2: ඔව්, ඇත්තටම ඔබ කියපු විදිහටම මේ හිමාල පක්ෂියෙක්, හිමාල කලාපයේ වාසය කරන පක්ෂියෙක් මොනල්, මානව ක්‍රියාකාරකම් හින්දා මේ පක්ෂියා තමන්ගේ කටහඬ වෙනස් කරගෙන තියෙන, නැත්නම් මේ හඬ වෙනස් වෙමින් යනවා කියලා පර්යේෂණයක් සිදු කරලා තියෙනවා ඉන්දියා පර්යේෂක පිරිසක්. ඕන හොයාගෙන තියෙනවා මේ වෙද්දී පක්ෂියාගේ කලින් තිබුණු හඬට වඩා වෙනස් ආකාරයේ හඬක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ පක්ෂීන්ගේ හඬට වගේම ඔවුන්ගේ ජීවන රටාවට බලපෑම් වෙලා තියෙනවා. දැන් මේ තම ලස්සන ආකර්ෂණීය සත්වයක පිරිමි පක්ෂියා කොළ නිල් සහ තඹ පිහාට වලින් සමන්විතයි කියලායි වාර්තා වෙන්නේ. නේපාලි ජාතික පක්ෂියා විදිහට සඳහන් කරලා තියෙනවා. වගේම නේපාලයේ සංස්කෘතික කටයුතු සමගත් මේ පක්ෂයාගේ විශේෂ සම්බන්ධයක් පවතිනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ යටතල පහසුකම් වර්ධනය කිරීම වගේම සංචාර කර්මාන්තය නිසා ඇතිවන ශබ්ද දූෂණය දේවල් පදනම් කරගෙන මේ පක්ෂයට බලපෑමෙලා තියෙනවා. එතන මේ වසර පහක පරේෂණයක්. ඒ පරේෂණ ප්‍රතිඵල තමයි උන් කියන්නේ වසර පහක් තුල උන් පරේෂණ දෙකක් සිද්ධ කරලා තියෙනවා. මේ දෙකෙන් හෙදෙලා තියෙනවා මේ පක්ෂයට ප්‍රධාන තර්ජන දෙකක් තියෙනවා කියලා. එකක් තමයි මේ ඇල්ෆයින් තනබිම් ජනාකීර්ණ බිම. එහෙම නැත්නම් මේ පක්ෂයා දැනට වාසය කරන ස්ථාන ජනාකීර්ණ වීම නිසා කඳුකරේ, හිමාල කඳුකරේ ඉහළ ප්‍රදේශවලට යන්න මෙයාට සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම මේ දෙවෙනි එක තමයි මානව ක්‍රියාකාරකම් හින්දා ඇතිවන ශබ්දය මැඩගෙන, මිනිසුන්ගේ වැඩ නිසා ඇතිවන ශබ්දය මැඩගෙන තමන්ට සංනිවේදනය කරන්න ඕන නිසා මේ පක්ෂියාගේ හඬේ ස්වභාවය වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ යාලට සංනිවේදනය කරන්න උවමනාව තියෙනවා. නමුත් මේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා යාලගේ සංනිවේදනයට බාධා එල්ල වෙනවා. ඒ හින්දා යාලා තමන්ගේ කටහඬ සංනිවේදනයට අවශ්‍ය පරිදි වෙනස් කරගෙන තියෙනවා කියලා මේකෙන් වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ පක්ෂිය ජීවත් වෙන අතරම කඳුකරේ පහළ බෑවුම් වල මේක බොහොම සංචාරක ආකර්ෂණීය කලාපයක්. ඒ නිසාම තමයි මේ විදිහට මේ පක්ෂයට බලපෑම් වෙලා තියෙන්නේ. දැන් 2100 වසර වෙද්දී මේ විපර්යාස බරපතල විදිහට සිද්ධ වෙයි කියලා වාර්තා වෙනවා. මොකද පුරෝකථනයක් කරලා තිනවා යම් ආකාරයක පරිසර පද්ධතියට දැවැන්ත බලපෑමක් එල්ල වෙයි කියලා. දැන් මේ විද්‍යුත් පක්ෂයාගේ කටහඬේ යම් ආකාරයක වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා කියලා පරිශෝධක කියන්නේ. සමහරවිට ඒවා මිනිස් කනට ඇහෙන්නේ නැති වෙනස්කම් වෙන්නත් පුළුවන්. මොකද අපි කියනවා තාරතාව, කටහඬ උස් පහත් වීම කියන කාරණේ වෙනස් වෙලා තියෙනවා. උපකරණ වලට අහු වෙලා තියෙන හින්දා ස්වාභාවික පරිසරයේ ජීවත් වෙන සතුන්ට මිනිස් ක්‍රියාකාරකම් හින්දා එල්ලවන බලපෑම් දිගින් දිගටම අඛණ්ඩව ඉහළ යමින් තියෙනවා කියලා තමයි මේ පරේක්ෂකයෝ තමගේ පරේක්ෂණයෙන් කියලා තියෙන්නේ. Beyond the Borders, Beyond the Headlines.

0: සතියක ලක්හඩ
1: දැන්තුට තමුන් එදිදා කුණී වැඩ තමයි කරන්න.
2: එහෙම
3: ලක්ෂ දහයේ පහේ පනස්දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ පිටලා ගන්න TLB වාසී කොයි කාටත් වාසී.
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
6: ඇසීසු දෙවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සතියක ලක්හඩ
1: උදේ 7:30
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
5: තැඟි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ఈ దినం మా దినలో జాతికలు త్రయ మండలిలో త్రయ భర్తలు జాగ్రాహి అంకమనోదికెల్టి కక్కువేల బలాన్నోని అండ్లవి గొత్తరిందు పటంగా
1: ఈ అక్టోబర్ మాసే నమవని సికురాద మహాజన సంపతులు త్రయనటి పటంగా మధుశంక కే ఇంగ్లీష్ అక్షరే వాసనవంతంక పహ దెక నవయ తున నవయ తున கே பஹா தேக்க நவய துண நவய துண கோவிசத்தில் உத்தராயே எல் இங்கிலீஷ் அக்ஷரே வாசனவாந்தாங்க எக்க நவய ஹெத்த துண சஹா ஹெத்த ஹத்தர் எல் එක නවය හැත්ත තුන හැත්ත හතර මෙගාපවල් උතරයේ ටී ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාදංකයංක දාහත වාසනාවන්ත අංක දහය තිහ පනහ හැට පහ ටී ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාදංකයංක දාහත වාසනාවන්ත අංක දහය තිහ පනහ සහ හැට පහ ධන නිධානය ලොතරයියේ එස් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක විස්ස තිස් හත පනස් දෙක සහ පනස් හය එස් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක විස්ස තිස් හත පනස් දෙක පනස් හය අඳහනේ කුම්භ ලග්නය වාසනාවන්ත අංක හත තිස් අට හතලිස් එක සහ පනස් හත කුම්භ ලග්නය හත තිස් අට හතලිස් එක පනස් හත අද සම්පත ලොතරයියේ අංක රටාව නවය තුන තුන නවය තුන නවය තුන නවය තුන කේ නවය තුන තුන නවය තුන නවය තුන නවය තුන කේ එනල්බී ජයලොතරයියේ සී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක පහ බිංදුව හය හතර සී පහ බිංදුව හය හතර එනල්බී සුබ දවසක් ලොතරයියේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක විසිහත විසිනවය සහ හතලිස් හය වෘෂභ ලග්නය විසිහත විසිනවය සහ හතලිස් හය අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න
2: Beyond the borders, beyond the headlines.
3: හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරත් ගැටුම් පවතිනවා. තවමත් පවතිනවා. හැබැයි මේ වෙද්දී හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළා අවුරුදු 3කට ආසන්නයි. මොකක්ද අපිට මේ වෙද්දී දකින්න පුළුවන් නවතම තත්ත්වය?
4: ඔවිතර ඔබ කියෝ වගේම හමාස් සංවිධානය ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා වසර 3ක් ගත වෙලා තියෙනවා. 2023 ඔක්තෝබර 7 වෙනිදා තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. උදෑසන කාලේ අපි ගත්තොත් එහෙම ලංකාවේ ගත්තොත් එහෙම උදෑසන කාලේ එල්ල වෙච්ච ප්‍රහාරය අති දැවැන්තයි. ඒ කියන්නේ මේ ප්‍රහාරය මැඩපවත්වන්න උත්සාහ කළත් සමහර දේවල් අසාර්ථක ඊශ්‍රායලයේ කියන්නේ තාමත් සුවිශේෂී ආරක්ෂක පද්ධතියක් ගුවන් ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක වන රටක්. හැබැයි හමාස් සංවිධානය එකවර ඩ්‍රෝන ගණනාවක්ම එල්ල කළා. මේ එකවර ඩ්‍රෝන එල්ලවීම නිසා සමහර ඩ්‍රෝන මැඩ පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් පසු කාලීනව යම් යම් මතපල වුණා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු මුලින් වාර්තා වෙලා තිබුණත් යම් ආකාරයක ආරක්ෂක ක්‍රියාමාර්ග නොගැනීම නිසා මේ තත්ත්වය උදා වුණා කියලා මේ යම් ආකාරයක මතවාද. මේවා තහවුරු මතවාද නෙවෙයි. කොහොම වෙතත් මේ ප්‍රහාරයෙන් වසර 3කට පස්සේ ඊශ්‍රායලයේ පුරා අනුස්මරණය කිරීමේ මියගිය අය අනුස්මරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මොකද මේ ප්‍රහාරයෙන් 1200 දෙනෙක් මියගියා. ඒත් එක්කම ඊශ්‍රායල් ජාතිකයන් 251 දෙනෙක් ප්‍රාණ අපකරුවන් විදිහට හමාස් සංවිධානය අත්අඩංගුවට ගත්තා. මේ 251 දෙනාගෙන් 168 දෙනෙක් නිදහස් වුණා. 83 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. මේ සියලු දෙනාම මිය ගිය අය සිහිපත් කරමින් ඊශ්‍රායල් පුරා විවිධ අනුස්මරණ වැඩසටහන් සංවිධානය කරලා තිබ්බා. මේ හමාස් සංවිධානයේ මේ ක්‍රියාකාරකමත් එක්ක ඊට පස්සේ ඊශ්‍රායලය අති දැවැන්ත විදිහට ඊට ප්‍රතිචාර දක්වන්න කටයුතු කළා. ඒ වගේම විශාල යුද්ධයක් ආරම්භ කළා. බරපතල මෙහෙයුමක් ආරම්භ කළා. ගසා තීරයේ ඇති වෙලා තියෙන අපි ගත්තොත් එහෙම ඊශ්‍රායලයට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කිරීම සමගම හමාස් සංවිධානය වැඩිපුර ගැවසෙන ගසා තීරය ඉලක්ක කරගෙන ඒ වගේම දැන් බටහිර යුරත් ඉලක්ක කරගෙන ඊශ්‍රායල මෙහෙයුම ආරම්භ කරන මේ වෙද්දී ගසා තීරයට එල්ල කළු ප්‍රහාරවලින් සිවිලසෙන් 74,000කට වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 119,000කට වැඩි පිරිසක් අවතන් වෙලා තියෙනවා. කියන්නේ ගාසා තීරයේ ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් මේ ඊශ්‍රායල් ප්‍රහාර නිසා අවතන් වෙලා තියෙනවා. දැන් ජගත් සංවිධානය එක්තරා කාලයක වරක කියලා තිබුණා ගාසා තීරයේ මේ වෙද්දී මිහිපිට අපායක් කියලා. ඒකට හේතුව මේ අවතන් නැත ජනතාවට ආහාර නැහැ, ජලය නැහැ, විදුලි බලය නැහැ, සනීපාරක්ෂක පහසුකම් නැහැ, ආහාර ලබා ගන්න දීර්ඝ කාලයක් පොලිමේ රැඳී ඉන්න ඕනේ. ඒ වගේම ළමයින්ට ඉතාම අමානුෂික තත්ත්වයක් මත උනා. එහෙනම් මේ යුද්ධය ඉතාම අමානුෂික යුද්ධයක් විදිහට තමයි ලෝකයේ සැලකුවේ. මානුෂික අයිතිවාසිකම් වලට බරපතල විදිහට තර්ජන එල්ල වුණා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් ගණනාවක් කියලා තියෙනවා ඊශ්‍රායලයේ ජන සංහාරයක් කරනවා කියලා. මෙන්න මේ කියන කාරණා පදනම් කරගෙන මේ තත්ත්වයන් මැඩපවත්වන්නත් විවිධාකාරය උත්සාහ කළා. නමුත් තවමත් එක සාර්ථක වෙලා නැහැ.
3: ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානයේ අතරට එනවා ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔබ හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති යුද්ධය ඇති කරන්න වගේම සාමසාධක කටයුතුත් කරනවා කියලාද? අපි අහලා බලමු. මොකක්ද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සාමය ඇති කිරීම සඳහා, ගාසා තීරයේ සාමය ඇති කිරීම සඳහා අරගෙන තියෙන පියවර?
4: ඔයතර මේ යුද්ධය අඛණ්ඩවම ගලාගෙන යද්දී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු මැදිහත් වෙලා සාම සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ වගේම ගාසා කලාපයට සාම මණ්ඩලයක් පත් කරලා තිබුණා. මේ සාම සැලැස්ම කරුණු 20කින් සමන්විත සැලැස්මක්. ඒකෙදී කරුණු ගණනාවක් ඉදිරිපත් වුණා. එක පැත්තකින් හමාස් සංවිධානයේ නිරායුධ විය යුතුයි කියලා සැලැස්මේ සඳහන් වෙනවා. ඒකට මුලදී හමාස් සංවිධානයේ විරෝධය පළ කරත් පසුව ඔවුන් කැමැත්ත පළ කරලා තියෙනවා. විනිරාද වෙන්න සූදානම් කළා. ඒ වගේම ඊශ්‍රායල් ආරක්ෂක අංශ ගාසා තිරෙන් ඉවත් විය යුතුයි කියලා ඔවුන් යෝජනාවක් ඉදිරිපත් කළා තිබ්බා. මේ සියලු යෝජනා පදනම් කරගෙන තමයි සැලැස්ම ක්‍රියාත්මක වුණේ. හැබැයි ඊශ්‍රායලයේ මේ යෝජනාවට එතරම් මනාපයක් පළ කළේ නැහැ. ඔවුන් කැමැත්ත දක්වලා නැහැ. ඒ නිසාම සැලැස්ම නිශ්චිත ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොහොම වෙතත් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. දැනට අවුරුද්දක් විතර කලින් ඉඳලා තමයි මේ සටන් විරාමය ප්‍රකාශයට පත් කළේ. ඒකට නවත්තන්න කියලා ඒ සටන් විරාමය ප්‍රකාශයට පත් කළාට පස්සෙත් ඊශ්‍රායල් සිදු කළ ප්‍රහාර වලින් සිවිල් වැසියන් 1460 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා මේ ගාසා කලාපය ඇතුළත. කොහොම වෙතත් දැන් වර්තමානයේ විදිහට ඊශ්‍රායලයේ සටන් විරාමය හෝ සාම සැලැස්ම පිළිගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසාම තවදුරටත් ගාසා තීරයේ බරපතල ප්‍රශ්න උද්ගත වෙලා තියෙනවා. වාර්තා වෙන විදිහට 75%කට වැඩි පිරිසක් විරකියාවෙන් පෙළෙනවා. ඒත් එක්කම ආර්ථික මධ්‍යස්ථාන 90%කට වැඩි සංඛ්‍යාවක් විනාශ වෙලා තියෙනවා. තවමත් ගාසා තීරයේ තියෙන ඉතාම බරපතල සහ සෝචනීය තත්ත්වයක්. ඒක බටහිර යුරෝපයේ පලස්තීන ඊළඟ කොටසන බටහිර යුරෝපයට ව්‍යාප්ත වෙලා තියෙනවා. බටහිර යුරෝපයත් ඊශ්‍රායල් ආරක්ෂක අංශ නිරන්තර මෙහෙයුම් සිද්ධ කරන හින්දා සිවිල් වැසියන්ට තවමත් තමන්ගේ නිදහස, එහෙම නැත්නම් නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු වෙලා නැහැ.
2: Beyond the borders, beyond the headlines.

0: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වලවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්, උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ආටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලකන මොනින් ඉස්සල්.

0: Beyond the Borders, Beyond the Headlines.
1: ඔබට මතකද ෆ්ලයි ඩුබායි සිද්ධිය? ඇමරිකාව සහ ඊශ්‍රායලය කියනවා මේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා. ඒ කියන්නේ මේ අනිතර පහර දුන් ගුවන් නියමුවා මේ යානය තමන්ගේ පාලනට අරගෙන ඊට පස්සේ මේ ගුවන් යානය ගිහිල්ලා ගොඩනැගිල්ල හපන්න මේ වගේ සිද්ධියක් තමයි ඇමරිකාව සහ ඊශ්‍රායලය කියන්නේ. මොකක්ද මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා කියන්නේ?
2: ඔය එතන අපි පහුගිය සතියේ මේ ගැන කතා කළා. යානයේ සහායක නියමුවා නියමාට ප්‍රහාර කළා තියෙනවා. ඒ වගේම යානයෙන් නිකුත් වෙච්ච කේත වලින් කියලා තියෙන්නේ එක්තරාකාරයක පැහැර ගැනීමක් සිද්ධ කරනවා කියලා. දැන් ඊට පසුව ඊශ්‍රායලය ඇමරිකාව මේ සම්බන්ධයෙන් යම් ආකාරයක විමර්ශන සිද්ධ කරලා උන් වාර්තාවක් නිකුත් කරලා තියෙන එකෙන් හෙළිවෙලා තියෙන්නේ මේ යානය ෆ්ලයි ඩුබායි යානයේ සහාය නියමුවා ටෙල් අවීව් වල ගුවන් තොටුපළට එහෙම නැත්නම් ගුවන් තොටුපළ ආශ්‍රිත ගොඩනැගිල්ලකට මේ යානය හප්පන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඒ වගේම අපි මීට කලින් 9/11 ප්‍රහාරය ඇමරිකාවේදී ඉල්ලවිච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ ආකාරයේම ප්‍රහාරය ගුවන් යානය ගොඩනැගිල්ලකට හප්පන්න සාගල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද හේතුව මේ සහායක නියම අවමාන ජාතිකයේ ඒ වගේම හෙලි වෙලා තියෙනවා. ඒ කියන්නේ වාර්තාවෙන් හෙලි වෙනවා ඔහු තනිව ක්‍රියාත්මක වන අන්තවාදියෙක් කියලා. තනිව ඒ කියන්නේ කිසිදු සංවිධානයක් හෝ වෙනත් කවුරුත් සම්බන්ධ වෙලා නැහැ. තනිව තමයි ඔහු ක්‍රියාත්මක වන්නේ. ඒ විදිහේ අන්තවාදියෙක් කියලා තමයි වාර්තාව වෙන්නේ. ඔහු ත්‍රස්තවාදී ක්‍රියාවක් සිද්ධ කරන්න උත්සාහ කරා කියලා එක්සතරම් එමීර් රාජ්‍ය නීතිපතිවරයා කියලා තියෙනවා මේ සිද්ධ කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට. දැන් නියම කුටියේ හදිසි අවස්ථාවක භාවිත කරන්න තිබ්බ පොරවක් වගේ උපකරණයකින් තමයි ප්‍රධාන නියමුවට ඔහු පහර දීලා තියෙන්නේ. ඊට පස්සේ කෙසේ හෝ නියම කුටියේ දොර විවෘත කළා තියෙනවා. ඊට පස්සේ යානයේ හිටපු වෙනත් කාර්යමණ්ඩල සාමාජිකයෙක් යානය ගොඩ බැස්වීමට කටයුතු කළා තියෙනවා, උදව් කළා තියෙනවා. ඒ විදිහට තමයි මේ ගැටලුවකින් තොරව මගින්ගේ ආරක්ෂාව තහවුරුලා තියෙන්නේ. අර අපි කලින් කිව්වා වගේම නන්දිලන් වර්ගයේ වෙසනයක් වලක්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉස්රාල් අග්‍රාමාත්‍යවරයා මේ මගීන්ටත් කාර්යමණ්ඩල සාමාජිකයන්ට තමන්ගේ ප්‍රසාදයේ ස්තුතිය පළ කරලා තියෙනවා. දැන් කොහොමත් මේ එමීර් රාජ්‍ය බලධාරීන් සහාය නියමගෙන් විශේෂ ආකාරයෙන් ප්‍රශ්න කරනවා. ෆ්ලයි ඩුබායි ආයතනයත් කියලා තියෙනවා මේ නියම බඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමක් කරනවා කියලා. මොකද ඊශ්‍රායල් දක්වා පියසර කරන්න අවසර දීම සම්බන්ධයෙන් ආරක්ෂක අඩුපාඩුවක්. මොකද ඔමානයේ සහ ඊශ්‍රායල් අතර තියෙන තත්ත්වයක් එක්ක, උන්ගේ තියෙන සම්බන්ධතාවත් එක්ක කොහොමද ඔමාන ජාතික සහාය ගුවන් නියමුවෙක් ඊශ්‍රායල් දක්වා එන යානයකට ඇවිල්ලා ඔහු පැමිණියේ කියන එක ආරක්ෂක අඩුපාඩුවක් විදිහට තමයි දකින්නේ. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා කියලායි වාර්තා වෙන්නේ. ඕමාන් ජාතික ගුවන් සේවයත් මේ පුද්ගලයාගේ පියසර කිරීමේ බලපත්‍රය අහෝසි කළා. ඔහුගේ තියෙන ගැටුම්කාරී තත්ත්වය නිසා ඔහු පීසර් කිරීම කියන කාරණේ වෙන් කරලා පරිපාලන අංශයට මාරු කරලා තිබිලා. එහෙම තිබිලා තියදී තමයි ඔහු ෆ්ලයි ඩුබායි සමග එකතුලා මේ තත්ත්වය සිද්ධ කරලා තියෙන්නේ. ඒ හින්දාම විමර්ශන ක්‍රියාත්මක කරනවා කියලා මේ සෑම අංශයක්ම ප්‍රකාශ කරලා තියෙනවා.
0: Beyond the Borders, Beyond the Headlines.

0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
3: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතුරයි NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
5: Beyond the Borders Beyond the Headlines
6: ඔබ අහලා තියෙනවා ඉතිහාසය ගත්තාම දොරටු පාලකෙක් රජතුමා වෙනවා, එහෙම නැත්නම් තව කවුරු හරි රජතුමා වෙනවා, මෙන්න මේ වගේ සිද්ධි. හැබැයි මේ සිද්ධිය මාධ්‍යවේදියෙක් අපිටත් අදාළයි. මාධ්‍යවේදියෙක් උගණ්ඩාවේ රජු බවට පත් වෙලා තියෙනවා. මොකක්ද මේ පිළිබඳව අපිට තියෙන තොරතුරු?
7: ඔබ කියපු විදිහට උගණ්ඩාවේ මූරෝ කියන රාජධානී රජු විදිහට මාධ්‍යවේදියෙක් ඔටුනු පළඳවලා තියෙනවා. එතනම බොහෝ දෙනෙක් ඔහුව හැඳින්වුවේ සිහසුනට උරුමකාරයෙක් විදිහට නෙවෙයි, ඔහු දැනගෙන හිටියේ රූපවාහිනී නිවේදකයෙක් වගේම සංස්කාරකවරයෙක් විදිහට. තමයි රට ඔහුව දැනගෙන හිටියේ පසුව ඔහුව රජු විදිහට පිළි අරගෙන පත් කරලා තියෙනවා. දැන් එඩ්වඩ් රොකිඩ් තමයි මේ විදිහට

ඩාවේ බොරෝ කියන කලාපේ ටූරෝ කියන කලාපේ රජ බවට පත්වුණේ. දැන් මේ කලාපේ රජ බවට පත්වෙලා හිටියේ තබම්බා රොකීට් කියන රජු. ඔහු හැඳුන්වේ ළමා රජු කියලා හේතුව ළමා කාලයේම ඔහු ඒ තන්ත්‍රයට පත් වෙච්ච නිසා. දැන් සම්ප්‍රදායට අනුව රජු මේ ගියාට පස්සේ ඔහුගේ පුතා තමයි ඒ තන්ත්‍රයට පත් වෙන්නේ. හැබැයි මේ රජු ප්‍රසිද්ධියේ විවාහ වෙලා සිටියේ නැහැ. නමුත් ඔහුට පුත්‍රයෙක් සිටියායි කියලා මතවාදයක් පළ වෙලා තිබුණා. ඒ පුත්‍රයා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ. ඒ හින්දාම අර නිල වශයෙන්ම පුතා රජු බවට පත්වීමේ ක්‍රියාවලියක් සිද්ධ වුණේ නැහැ. ඔහු රජකමට ඉදිරිපත් වුණෙත් නැහැ. ඒ නිසා තමයි මේ මාධ්‍ය වීදියා තෝරාගෙන තියෙන්නේ. ඇත්තටම ඔහු තෝරගත්තේ මේ ඔහු රාජකීය පවුලෙන් පැවතෙන පුද්ගලයෙක් නිසා. නමුත් මේ පත්කිරීම පහසුකාරයක් වුණේ නැහැ. විවිධ මතවාද පැවතුණා සහ සම්ප්‍රදායන්ට ගරු කළ යුතුයි කියලා මතවාද ආව. විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කළා. කොහොම වෙතත් අවසානයේදී ඔහුට රජු විදිහට කිරුළු පළ දන්න හැකියාවක් ලැබුණා. ඔහු කියනවා, මම දැන් රජු බවට පත් වුණාට මම කලින් හිටියේ මාධ්‍යවේදියෙක්. ඒ නිසාම මම ජනතාවත් එක්ක ගනුදෙනු කරනවා, ජනතාව සමග කටයුතු කරනවා කියලා තමයි ඔහු කියන්නේ. උගණ්ඩාවේ සාම්ප්‍රදායික රජවරුන්ට නිල දේශපාලන බලයක් නැහැ. ඒ වුණාට ඔවුන්ට සංස්කෘතික වශයෙන් යම් ආකාරයක බලපෑම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔහු අයත් වන ජනතාව අතර මේ රජුට ඉහළ පිළිගැනීමක් තියෙනවා. මේක නිල වශයෙන් ඇතිවන දේශපාලන තීන්දුව ගැනීම කෙසේ වෙතත් රජ කෙනෙක් විදිහට සම්ප්‍රදාය ආරක්ෂා කරගෙන ඉස්සරහට යනවා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම ජනතාව වෙනුවෙන් සෑම වෙලාවෙම පෙනී ඉන්නවා කියලත් කියලා තියෙනවා. Beyond the borders, beyond the headlines.

0: සතියක ලක්හඩ.
1: Beyond the borders, beyond the headlines.
2: සොබාදහමට තියෙනවා එක චක්‍රයක්. අපි මේකට කියනවා ඒකාකාරී සොබාදහමේ තියෙන චක්‍රයක් කියලා. හැබැයි අපි දැන් කියන්න හදන්නේ මේ චක්‍රයෙන් පොඩ්ඩක් වෙනස් වෙච්ච දෙයක්. ඒ තමයි අට්ලාන්ටික් සාගරයේ ඔක්තෝබර් නොවැම්බර් මේ කාල සීමාවේ සුළි කුණාටු ඇති වෙනවා. හැබැයි මේ එල් නිනෝ තත්ත්වය නිසා මේ தත්తే ඇති වෙලා නැහැ. මොනවද මේ ගැන අපිට තියෙන තොරතුරු?
3: ඔව්, ඇත්තටම ඔක්තෝබර් මාසයේ ඉඳලා දෙසැම්බර් දක්වා කාලය තුළ විශේෂයෙන් මේ මාසය ඇතුළත සහ පහුගිය මාසය ඇතුළත අට්ලාන්ටික් සාගරයේ ඔබ කියන විදිහට සුළි කුණාටු වර්ධනය වෙන කාලයක්. නමුත් මේ தත්වේ වෙනසක් වෙලා තියෙන විශේෂයෙන් අවුරුදු 30කට පස්සේ මේ தත්වේ වෙනස් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ලෝකේ පුරා එල් නිනෝ தත්වේ ක්‍රියාත්මක වෙනවා කියලා. එල් නිනෝ නිසා අට්ලාන්ටික් සාගරයේ සුළි කුණාටු ඇති වෙලා නැහැ කියලා විමර්ශනයකින් පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා. කොහොමත් තව මාස දෙකක් තියෙන නමුත් ඒ මාස දෙකක් තියෙද්දි පවා චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව තහවුරු වෙලා තියෙනවා සුළි කුණාටු වර්ධනය වීමේ හැකියාවක්. එහෙම නැත්නම් ඒ සඳහා වන පරිසරයක් වපසරියක් තවමත් බිහි වෙලා නැහැ කියලා. දැන් එල් නිනෝ ඇති වුනහම අට්ලාන්ටික් සාගරයේ සුළි කුණාටු තත්ත්වය පසුගාමී වෙනවා, මන්දගාමී වෙනවා. ඒ තත්ත්වය තමයි දැන් මේ විදිහට තියෙන්නේ. විශේෂයෙන් අවුරුදු 30කට පස්සේ තමයි මෙහෙම වෙලා තියෙන එකට හේතුව මේ අපි අත්විඳින්නේ මේ අපි දන්නා කාලය තුළ ප්‍රබලතම එල් නිනෝ තත්ත්වය. එහි ප්‍රබලත්වය නිසාම අනිකුත් දේවල් මැඩපැවැත්වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා මේක කියන්නේ. දැන් 1960 ඉඳලා චන්ද්‍රිකා ඡායාරූප අරගෙන කරපු විශ්ලේෂණවලට අනුව තමයි මේ සුළු කුණාටු තත්ත්වය දීර්ඝ නොවු සුළු කුණාටු තත්ත්වය ඇති නොවු කාලයක් මේ විදිහට සඳහන් කරලා තියෙන. ඒ වගේම විද්‍යාඥයන් කියනවා සුළු කුණාටු වර්ධනය නොවි තියෙන දීර්ඝම කාලය, ඒ කියන්නේ මාසයකට ආසන්න කාලයක් නැත්නම් මාසයකට වැඩි කාලයක් සුළු කුණාටු ඇති වෙලා නැහැ. ඒක 1960 න් පස්සේ වාර්තා වෙච්ච දීර්ඝතම කාලය කියලාත් විද්‍යාඥයෝ කියනවා. කොහොම වෙතත් ඇමරිකා ජාතික සුළු කුණාටු මධ්‍යස්ථානය ප්‍රකාශ කරලා තියෙනවා තවමත් එවැනි තත්ත්වයක් ඇතිවීමේ හෝ ලක්ෂණයක් නැහැ කියලා. දැන් ඒ වගේම විද්‍යාඥයන් කියලා තියෙනවා එල් නිනෝව නොවැම්බර් සහ දෙසැම්බර් වල එහි උච්චතම තත්ත්වයට ළඟා වෙයි කියලා. ඒ කියන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් තව කාලේ තියෙනවා. තවමත් ඒව උච්චතම තත්ත්වයට පත් වුණේ නැහැ. හැබැයි සිද්ධ වෙන වෙනස්කම් විපර්යාස ඉතාම ඉහළයි. ඒ නිසා තවදුරටත් යම් ආකාරයක වෙනස්කමක් මේ පරිසර පද්ධති තුළ වෙන්න පුළුවන්, සාගර කලාපය තුළ වෙන්න පුළුවන්. ඒවා කොයි විදිහේ තත්ත්වයකට හැරෙයිද කියන එක තමත් නිශ්චිත වශයෙන් පුරවගතන කළ නැහැ. හැබැයි යම් මතයක් අදහසක් විවිධාකාරයේ කරුණු කාරණා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙදි කියන්නේ අනිකුත් කුණාටු හෝ වෙනත් තත්ත්වයන් මැඩපවත්වීමට තරම් මෙවර එල් නිනෝ තත්ත්වය ඉතාම ප්‍රබල මට්ටමක තියෙනවා කියලා.
2: ඉතින් ඔන්න ඔහොම තමයි ගෙවුණු සතියේ ලෝක ප්‍රවෘත්ති වාර්තා වුණේ කියලා අපි ඔබට කිව්වේ. ඉතින් සුනාමි ආවත්, එල් නිනෝ ආවත්, මොන දේ ආවත් ඔබ ඔබේ ගමන යන්න. ඔබට සුවදායි සතියන්තයක්.
1: Beyond the borders, beyond the headlines.

0: අයිබෝන් වාසනවන්තු දැසනක් උදේ 8යි විනාඩි 6යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර්ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි
6: සම අනු

ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: ලංකාවේ තුලේ තාක්ෂණික විප්ලවයක් සිදුවෙමින් පවතින ලංකාවේ දක්මේ සමස්ත ලෝකයේම මේ විශ්ව ගම්මාන සංකල්පය තුලේ අපිට ලෝකයේ මිදලා ජීවත් වෙන්න බෑ. අපි හැමෝම කනෙක්ටඩ්. ඒකෝට මේ ලෝකයේ හැම රටක්, හැම ජාතියක්, හැම ආගමක්, හැම මානව වර්ගයක් අපි ගත්තොත් එහෙම මිනිස්සු විදිහට අපි හැමෝම එකට එකතු වෙච්ච බැඳිච්ච ජාලයක් අතුළු ජීවත් වෙන. ඒ නිසා අපිට හිතන්න බෑ අපි තවමත් දූපත් මානසිකත්වකින් අපි ලංකාවේ. ඒ නිසා අපිට මේ තියෙන තාක්ෂණික දියුණුව අතහැරලා ඉතාම ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් වගේ තැනකට අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන. ඇමරිකාවේ මොකක්ද වෙන්නේ? ඒක එක්තරා ආකාරයක ලංකාවේ ජීවත් වෙන අපිට බලපෑමක් එල්ල කරනවා. ඉන්දියාවේ, චීනයේ, රුසියාවේ, ලංකාව ඇතුළු මේ සියලු රටවල් එකට ඒකාබද්ධ වෙච්ච තාක්ෂණික විප්ලවයක ජීවත් වෙමින් ඉන්න කාලෙක අපි මේ තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාව, විශේෂයෙන් ජනාධිපතිතුමත් මේ රට බාර ගන්න වෙලාවේ කියන්නේ අපි ඩිජිටල් ආර්ථිකයක්, ඩිජිටල් පරිවර්තනීය යුගයක් නිර්මාණය කරන්න ඕනේ. එහෙමනම් ඒ සඳහා සබුද්ධික ජනතාවක් නිර්මාණය කිරීම මාධ්‍යකරුවන් විදිහට අපේ වගකීම වෙන නිසා තමයි අපේ ගරු සභාපතිතුමන් එතුමන්ගේ දායකත්වය ඇතිව එතුමන්ගේ යෝජනාවක් ඉදිරියට අපි තීරණය කරන්නේ ලංකාවේ මේ ඩිජිටල් පරිවර්තනීය යුගය සම්බන්ධයෙන් හැමදාම මේ රටේ මහ ජනතාව දැනුවත් කිරීම අපි කළ යුතුයි කියන තීන්දුව තීරණය මත ඉඳලා තමයි අපි සයිබර්ජන් මේ විදිහට ආරම්භ කළේ. දැන් ඉතින් අවුරුදු දෙකක් විතර නේද රණේ?
1: ඔව්, අවුරුදු දෙකකට ආසන්න කාලයක් අපි මේ වැඩේ අල්ලන් හිටියානේ. මම අපි කියන්නේ ඇත්තටම දැන් සමහර වෙලාවට මේක අර සාමාන්‍ය හැමෝටම ෆැමිලිය වෙහෙමත් නැත්නම් හැමෝටම දැනෙන තැනක් නෙවෙයි මනුෂ්‍යංග. නමුත් හැමෝමත් එක්ක මේ තාක්ෂණය, මේ ඩිජිටල් කරණය හැමෝමත් එක්ක බද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. නමුත් මේක හැමෝටම දැනුම ලබා දෙමින්, මේ පිළිබඳ සාකච්ඡා කරමින් ආපු ගමන් මග මං හිතනවා අද වෙනකොට හුඟක් අය මේක වැළඳගෙන තියෙනවා. ලංකාවේ එකම රේඩියෝ වැඩසටහන නොකඩවා ඩිජිටල් කරණය පිළිබඳව, තාක්ෂණය පිළිබඳව කතා කරන්න පැය දෙකක් වෙන් කරපු ලංකාවේ රේඩියෝ එකක් ඇතුලේ. ඉතින් අපේ සභාපතිතුමා ඇතුළු මේකට මුල්ලුණු පිරිසට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වැඩේ නොකඩවා දැනුම ලබා දෙන මිනිසුන් වෙනුවෙන් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න අපිට දුන්න ශක්තියට.
0: අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ වෙලාවේ ලෝකය කතා කරන ප්‍රධාන මාතෘකාවක් AI තාක්ෂණය, AI වල දියුණුව. පිට සති කිහිපයක් අපි AI ගැන කතා කරන්න. දැන් පරිගණක තාක්ෂණය කියන එක අමුතුවෙන් අර Windows වලින් පටන් අරගෙන කතා කරන්න ඕනේ නැහැ. එතනින් එහාට ආව AI තාක්ෂණයෙන් සන්නද්ධ වෙච්ච ලෝකයක් ඇතුළේ අපි ඉන්න නිසා ටිකක් වැඩිපුර අපි AI පිළිබඳව කතා කරනවා. හැබැයි වෙනදා අපි කතා කළේ මෙහි තියෙන සාධනීය පැතිකඩ බොහෝ වෙලාවට. ඇත්තරම AI වල දියුණුව මානව සංහතියේ අවසානයේද කවුරුත් නොහිතපු හැබැයි ටිකක් ගැඹුරින් සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ඒ නිසා අපි ඊටාම ගෞරවයෙන් ආරාධනා කළා අපිට හුරු පුරුදු, ඔබට හුරු පුරුදු චරිතයක් ප්‍රවීණ පරිගණක ඉංජිනේරු තාරක මහභාගී අද අපිත් එක්ක එකතු වෙනවා. බොහොම ගෞරවයෙන් සුබදාසනක් කියලා පිළිගන්න ඔබතුමාව.
2: සුබදාසනක්, බොහොම ස්තුතියි.
1: තාරක මහභාගය කියන්නේ සයිබර් සිකියුරිටි ආකිටෙක් කෙනෙක්. එතකොට ලංකාවේ වගේම ලෝකෙට විවෘත වෙච්ච විෂයන් පිළිබඳව හොයන කෙනෙක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පරිගණක ඉංජිනේරුවකින් එහාට ගිහිල්ලා තාරකව පෞද්ගලිකව දන්නවා. ਉਹ හැමතිස්සෙම මේවත් එක්ක තර්ක කරනවා, ගැටෙනවා. දැන් මේක සමාජකරණමක් විදිහට අද සාකච්ඡා කරන්න පුළුවන් තාරකත් එක්ක. තාරකට එහෙම කියවීමක් තියෙනවා. ඒ නිසා මේක අහගෙන ඉන්න ඔබට පුළුවන් අපිත් එක්ක කතා කරන්න. අපේ WhatsApp නම්බර් එක අපි විවෘත කරනවා 0703 93 5 93 7. තාරක කතා කරේවට විරුද්ධව එහෙම නැත්නම් නිෂේධනීය කරුණු, එහෙම නැත්නම් අදහස් යෝජනා ඔබ අපිට WhatsApp ඔස්සේ අපිව දැනුවත් කරන්න. අපි තාරකගෙන් මේ ප්‍රශ්න අහන්නම්. එතකොට තාරකත් එක්ක අපි සංවාද කරමු. මේක වඩා තාක්ෂණික කොටස ඔබට කියන වඩාත් වඩා මේක සමාජ කාරණාවක් විදිහටත් අද දවසේ අපිට කතා කරන්න පුළුවන්. AI වල හොඳ නරක ගැනත් අපිට කතා කරන්න පුළුවන්. අපි මදුසංග මෙහෙම පටන් ගමු වැඩේ. තාරක මහභාගය, එහෙම නැත්නම් සයිබර් සිකියුරිටි ආකිටෙක් කෙනෙක් මේ පුටුවේ ඉඳලා තියෙන වෙලේ ගෙදර අහගෙන ඉන්න ආච්චිගෙ ඉඳලා මුණුබුරා මිනිබිරියට වෙනකන් ලෝකේ බලපෑම් කළ දෙන AI Artificial Intelligence. මොකද්ද මේ AI කියන එක? නැවත පැහැදිලි කිරීමක් අවශ්‍යයි අපිට.
2: හරි, මේක ඕනම කෙනෙකුට තේරෙන විදිහට කිව්වොත් AI කියලා කියන්නේ අපි ගමු අලුත් ඉපදෙන දරුවෙකුට අපි අලුත් පාඩමක් කියලා දෙන විදිහටම AI එකට අපි කියලා දෙනවා මොකක් හරි මාතෘකාවක් සම්බන්ධව. එතකොට ඒකට අපි දෙන දත්ත, එහෙම නැත්නම් ඔය කියන්නේ කාලයක් තිස්සේ එකතු කරපු දත්ත, මම උදාහරණයක් ගන්නම්. මොකක් හරි මොඩල් එකක් අපි ඒකට කියන්නේ මොඩල් එකක් කියලා. අපි මේ මොඩල් එකට කියලා දෙනවා බකමූණ ගැන, බස්සු ගැන. එතකොට ඒ බස්සු ගැන මෙච්චර කාලයක් තිස්සේ අපි හොයලා තියෙන තොරතුරු ඔක්කොම එකට කියලා දුන්නාම ඒ මොඩල් එක මේ බස්සු ගැන අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙනවා. ඒ කියන්නේ අපි අහන ප්‍රශ්නවලට ගැළපෙන රටාව අඳුනගෙන අපි ඒක අහන ප්‍රශ්නට ගැළපෙන ආකාරයට එයා පිළිතුරු දෙනවා. ඒක තමයි කෙටියෙන් වචන අඩුම ප්‍රමාණයකින් AI මොඩල් එකක් කියන ගැන පැහැදිලි කරන්න පුළුවන් ආකාරය.
0: තාරකද මෙහෙම ටිකක් තව පොඩ්ඩක් ගැඹුරට මේක පැහැදිලි කරගමු. කෘතිම බුද්ධිම නැත්නම් AI කියන්නේ මොකක්ද කියන කාරණේ මේ අපි පැහැදිලි කරගෙන ඉන්නේ. සාමාන්‍ය පරිගණක තාක්ෂණයෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද?
2: සාමාන්‍ය පරිගණක තාක්ෂණයෙන් වෙනස් වුණේ ඉස්සර පරිගණකයකට ප්‍රොසෙස් කරන්න පුළුවන් සකසන්න පුළුවන් දත්ත ප්‍රමාණය සීමා වෙලා තිබුණා. ඒකේ තියෙන ඔය හાર્ඩ්වෙයාර් වල හැකියාවනෝ ඒ වුණාට පහුගිය අවුරුදු 20 ඇතුළත බැලුවොත් එහෙනම් මේක සෑහෙන ශීඝ්‍රයෙන් දිනු වෙලා දැන් ඔය පරණ ට්‍රාන්සිස්ටරේ ඉඳලා දැන් තියෙන CPU එක ගත්තොත් එහෙම ඔය GPU කියන එක ඇතුලේ ඔය පරණ ට්‍රාන්සිස්ටර් බිලියන ගණක් තියෙනවා. මිලියන ගණක් හෝ බිලියන ගණක්. එතකොට ඒක අනුව අපේ මේ අර දත්ත ප්‍රොසෙස් කරන හැකියාව වැඩිවීම අනුව අපිට අර ඉස්සර පොඩි ගාණක් හදන එකට වඩා ලොකු සැකසුමක් ප්‍රොසෙසින් එකක් කරන්න පුළුවන් මේ ඒකම කාලය අනුව. ඉතින් ඒක අනුව තමයි මේ දේ මේ තැනට අපි ඇවිල්ලා ඉන්නේ.
0: දැන් අපි AI ගැන කතා කරන්නේ වර්තමාන වෙනකොට AI තාක්ෂණය ළඟා වෙලා තියෙන දියුණුව අපිට පැහැදිලි. අපි නොහිතන විවිධ ශේෂ්ත්‍රයන් වල විශේෂයෙන් ගත්තොත් එහෙම හැම ශේෂ්ත්‍රයක් ඇතුළේම AI තාක්ෂණයෙන් මහා විප්ලවීය වැඩක් සිද්ධ වෙමින් තියෙනවා. AI තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් එක්ක මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ අනියත හෝ නියත බියක් මිනිසුන්ට දැනෙමින් තියෙන වෙලාවක් මේක. එකෙන අපි මේ AI තාක්ෂණයේ දියුණුව මිනිසාගේ අවසානයේද කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක මේ කතාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඇත්තටම මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ විවිධ බියසක මතුවෙන්න හේතු වෙලා තියෙන්නේ මොකක්ද? AI මේ තරම් නිකන් බරපතල මට්ටමේ සාකච්ඡාවකට අපිට අද ප්‍රවිෂ්ඨ වෙන්න සිද්ධ වෙන්නේ මේ නිසානේ.
2: ඔව්. මේකට දැන් ඇත්තම මේ වෙලාවේ ලෝකේ AI හදන ලොකුම ආයතන කිහිපයක් AI වල දියුණු වෙන වේගය පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. ඒ ආයතනය ගත්තොත් OpenAI, Anthropic, Google තමයි ඒකට මූලික වෙලා කටයුතු කරන්නේ. මේකට පසුබිම උනේ මේක දැන් කාලෙක ඉඳලා සිද්ධ වෙන දේවල් ටිකක්. මම මේකේ ලොකුම සිද්ධිය ගත්තොත් එක ආයතනයක් තියෙනවා Hugging Face කියලා. ඔය Hugging Face කියන්නේ AI model. අර මම ඉස්සෙල්ලා කතා කරපු AI model වල පුස්තකාලයක්. ඒවා එකතු කරලා තියෙන තැනක්. එතකොට අර බකමූණෝ ගැන ඊට පස්සේ එක එක විෂයන් ගැන එහෙම නැත්නම් ඕනම දෙයක් ගැන දන්න ඒකට පුහුණු කරපු AI model තියෙනවා එතන. ඊට පස්සේ ඒක මම හැක් කරනවා කියලා කියන්නේ ඇත්තටම කියනවා හැක් කරනවා කියන්නේ ඉස්සරම ආපු අදහස තමයි තියෙන දෙයක් ඒක කඩලා බින්දලා තිබුණට වඩා හොඳ විදියට හදනවා කියන එක. ඒ වුණාට ඒක කාලානුරූපව වෙනස් වුණා. මොකක් හරි දෙයක ඇක්සස් එකක් අරගෙන අපි එයාලා දෙනවට වඩා අනවශ්‍ය දේවල් ටිකක් බලනවා කියන එක. ඊට පස්සේ ඒකේ ඔය හැකින් හගින් ෆේස් එක හැක් කරපු එකේදී එයාලට පේන්න හම්බුනේ හැක් හගින් ෆේස් එකේ ඉන්න අයට මේක ස්ටේට් ස්පොන්සර්ඩ්, ඒ කියන්නේ රටක් මට්ටමේ වෙන ලොකු ඇටැක් එකක් විදිහට. එහෙම හිතුවේ මොකද ඒ තරම් සොෆිස්ටිකේටඩ් දියුණු මට්ටමේ ඇටැක් එකක් වුණා ඒක. ඒක යාලට හොයාගන්න බැරි වුණා කොහෙන්ද මේක කොහොමද උනේ කියන එක. ඊට පස්සේ සතියක් යද්දී ඕපන් AI කියන ආයතනයෙන් කිව්වා ඒ අපි තමයි කියලා. ඊට පස්සේ ඒක ඇතුළට පොඩ්ඩක් හොයාගෙන ගියාම ඕපන් AI එකෙන් කිව්වා එයාලගේ ඇතුලේ ඔය මොඩල් ට්‍රේන් කරන එක එක්සර්සයිස් එකකදී එයාලා මොඩල්ස් වලට මේ කියන්නේ එක ප්‍රශ්නයක් දුන්නා විසඳන්න. ඒ මොඩල් ඊට පස්සේ එකතු වෙලා ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගෙන හිටියලු හොයාගෙන. ඒත් ඒ වගේ ප්‍රශ්නේ උත්තරේ හරියටම දන්නේ නැති නිසා මෙයාලා හිතුවලු ඒ මොඩල් හිතුවලු මේ අර Hugging Face කියන ලයිබ්‍රරි එකේ පුස්තකාලේ ඒකට පිළිතුර ඇති කියලා. මේ මොඩල් ඇත්තටම තිබුණේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න නැතුවලු. ඒක ඒ මොඩල් වල තියෙන අර පරිගණක සම්බන්ධ තියෙන දැනුම සෑහෙන වැඩි නිසා ඒකෙන් එලියට ඇවිල්ලා ඒක මොඩල් එකක්. ඒක හැක් කරා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඕපන් AI එකෙන් කරේ යාළගේ අර එළියට පේන්න ඕන විනිවිදභාවය පෙන්වන්න ඕන නිසා තව තුන්වෙනි පාර්ශවයක් ගෙනල්ලා මේක ගැන මේ පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණයේදී හෙළුණා මේ එක මොඩල් එකක් නෙවෙයි, එක ඒජන්ට් කෙනෙක් නෙවෙයි, ඒජන්ට්ලා 700-1000 අතර ප්‍රමාණයක් තමයි. මේක මාස ගාණක් තිස්සේ වෙච්ච දෙයක්. එයාලා ඔය කියන ඒජන්ට් කියලා කියන්නේ ඔය AI මොඩල් වල එක එක එක විශේෂී කාරණයකට හදන එක්කෙනෙක් විදිහට තමයි ඒජන්ට් කෙනෙක් කියන්නේ. එතකොට මේ ඒජන්ට්ලා මාස ගාණක් තිස්සේ අර මොනවද පණිවිඩ පුවරුවක් පාවිච්චි කරලා, මෙසේජ් බෝඩ්යක් පාවිච්චි කරලා සන්නිවේදනය කරමින් කරපු ඇටෑක් එකක් මේක කියලා. එතකොට එතනින් එහාට ඕපන් AI මේක එළියට දුන්නේ නැහැ. ඔක්කොම නැවැත්තුවා එළියේ එක්ක වෙන සන්නිවේදන ඒ කාරණය සම්බන්ධව. ඉතින් ඕකෙන් පස්සේ තමයි ලෝකෙට තේරුනේ අපි මෙච්චර කාලයකට, ඒ කියන්නේ දැන් අපි අවුරුදු 30ක් ගමුකෝ, ඒ 30ක් ඇතුළත මේ ඉන්ටර්නෙට් එක, ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ හાર્ඩ්වෙයා, ඒ කියන්නේ ඔය තියෙන බැක්බෝන්, ඒවා මේවා ඔක්කොම හැදුවේ අපිට සීමිත මිනිස් පැය ගාණක් තිබුණානේ.
0: ඔව්.
2: ඒ සීමිත මිනිස් පැය ගානේ අපිට පුළුවන් උපරිම දැනුම දාලා. ඒ වුණාට ඊට වෙදී සෑහෙන දත්ත ප්‍රමාණයක් ප්‍රොසෙස් කරන්න පුළුවන් මේ AI වලට දැන් දීලා තියෙන මේ GPU power එක නිසා. ඒක නිසා අපිට මේ අපි හදපු අර සීමිත මිනිස් පැය ගානට වඩා වැඩි දැනුමක් සහ බලයක් තියෙන නිසා එයාලට මේ අපිට මිස් වෙච්ච තැන් ගොඩාක් පේනවා. ඒ මිස් වෙච්ච තැන් අපේ තියෙන නීති රීති පද්ධතීන් වලට අහු වෙන්නේ නැහැ. ඒවා ඒ ලූප් හෝල්ස් ඔක්කොම පේනවා. ඒවා තමයි මේ අවස්ථාවේදී පාවිච්චි වෙන්නේ. අන්න ඒවා ෆික්ස් කරන්න ඕන කියන අදහසින් තමයි මේ වෙලාවේ මේ දියුණු වෙන වේගය පොඩ්ඩක් අඩාල කරලා තියෙන්නේ. එතකොට ඔය ඕක තමයි මේ existential threat එකක්, risk එකක් තියනවාද කියන්න මූලිකම හේතුව වෙලා තියෙන්නේ දැන්.
1: දැන් මදුශංක, දැන් මේ කතාව අහගෙන ඉන්න අපේ ශිෂ්‍යෝ, අපි මේක විශේෂයෙන් මතක් කිරීමක් කරන්න ඕනේ. මේ විශේෂ පණිවිඩයත් මේත් එක්ක මම දෙන්නම්. තාරක මහභාගී කියන්නේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ නේද ලංකාව ඇතුළේ ඉගෙනගෙන ලෝකෙටම ගිහලා ලෝකෙින් ඉගෙනගෙන අද තාම හොඳ තැනක ඉන්න කෙනෙක්. ඉතින් ලංකාවේ ශිෂ්‍යෝ ගොඩක් මේක අහගෙන ඉන්නවා. මම අපිට අනුග්‍රහක දායකත්ව ලබාගෙන මොබිටෙල්හි පණිවිඩයත් මෙහෙම මතක් කරන්නම්. ඒක මම හිතනවා වැදගත් වෙයි කියලා. හේලෙවල ඉවර කරපු අයට, එහෙම නැත්නම් ඩිග්‍රී එකක් කරන්න හොඳ කැම්පස් එකක් හොයන අයට හොඳම තැන තමයි SLT මොබිටෙල් නිබියුලා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි. නිබියුලා ඉන්ස්ටිටියුට් ඔෆ් එක කියන්නේ ලංකාවේ සංනිවේදන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වෙච්ච SLT මොබිටෙල් ආයතනයේ එඩියුකේෂනල් ආම් එක. ඉතින් නිබියුලා ඉන්ස්ටිටියුට් එක හරහා ලෝකෙම පිළිගත් යුනිවර්සිටි එකක් වන UK University of Hertfordshire again electrical and electronic engineering ne wage robotics and artificial intelligence so api ada katha karana AI gena ewa naththam data science gena wage industry ekak peligatta watina degree programs oyata karanna puluwan e wage ma person UK BTech higher national diploma ekak wana electrical and electronic engineering etakota digital technology computing wage dewal oyata karanna puluwan e widarak nemei university Hertfordshire bachelor's degree ekak sandaha oyage A level results anuwa 130ක් dakwa scholarships laba ganimi awasthawak thiyena e wage ma SLT Mobitel Nebula Institute eken oyage bachelor degree ekak complete karala UK University of Hertfordshire master degree ekak karanawa nan oyage course ekak fee ekeng 20ක discount ekak SLT Mobitel Nebula Institute එක ඔයාට ලබා දෙනවා. ඒ වගේම මාස 6ක practical training session එකක් SLT Mobitel ආයතනයේදී complete කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් බලන් ඉන්න තු අදම Nebula Institute of Technology සමගින් එක්වන්න. වැඩි විස්තර සඳහා 01112162162 අංකය අමතන්න. මේක ඔයාට වැදගත් පණිවිඩයක් වේවි.
0: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තින් බිහි කරමින් යන වාසනාවේ ආයතනයේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අතට සල්ලි වෙනුවෙන් හඳුන්වා දුන් ලොතරැයි පත තමයි සුබ දවසක් ලොතරැයි පත කියලා කියන්නේ. තෑගිත් වැඩි දිනන්නත් පහසු සුබ දවසක් ලොතරැයිෙන් දැන් සුබ ලග්නයේ සමග අංක 3ම නිවැරදිව ගලපාගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න පුළුවන්. අංක 3ක් පමණක් නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබට දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ සුබ දවසක් ලොතරැයි පතක් මිලදී ගන්න ඔබ වැය කරන්නේ පුංචිම පුංචි රුපියල් 40ක්. ඉතින් දිනුමක් ඇතත් නැතත් රටේ සංවර්ධනයේ වගේ රජ සේ පත්වාගෙන යම සඳ ඔබගේ රජ දායකත්වය ලබෙන රජ ර මුදල ත ජාතික තරයි මන්ල සිදු කරන මූල්ලමේ දායකත්වය නිසා. ඔබත් දවස සුප කරගන්න වැඩ වැඩියෙන් සුබ දවසක් ලොතරයි මිලද ගන්න දවස සුබයි සිහින දිනයි මේ ඔබ ගන්න මෝන ටිකට් එක සුබ දවසක් ජාතික ලොතරයි මන්ලෙන් මතක් කිරීම උදේ අටයි විනාඩිය විසි දෙකයි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්තිම ලොතරයි හඳුන් වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩුවලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමගල මාතර කුරුණෑගල. දුරකථන අංක 0772211400.
6: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: වෙනතයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.
2: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
5: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසනෑව.
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
6: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
5: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 සතියක ලක්හඬ
9: ලකනහගෙන ඉන්නේ උදේ 8 විනාඩි 30යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: සයිබර් ටීම්.
9: දැන් විනාඩි 31 වෙනකොට අපි සයිබර් චෙන් අද කතා කරන්නේ තාරක මහභාගී මහත්මයාත් එක්ක. විශේෂයෙන් මේ අද සමාජයට ගැලපෙන කතා කළ යුතු මාතෘකාවක් ගැන ඒත් එක්ක මතක් කරන්න ඕනේ SLT මොබිටෙල් ආයතනයේ এডুকেෂනල් ආම් එක ගැන. ඒ තමයි SLT මොබිටෙල් නිබියුලා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි. ඉතින් මේ SLT මොබිටෙල් නිබියුලා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ආයතනයේ ඩිග්‍රීස් එහෙම නැත්නම් මාස්ටර්ස් එතකොට ඩිප්ලෝමා අවස්ථා ගණනාවක් ඔබට ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 0112162162 අංකයේ අනිවාර්යෙන් සටහන් කරගෙන අමතන්න ඔබට ලොකු දේවල් ටිකක් දැනගන්න පුළුවන්. අපි මේ AI ගැන කතා කරන හින්දා තාරක මහත්මයාත් ඉන්න වෙලේ දැන් විශේෂයෙන් තාරක මහත්මයා උගක් අයට දැනුම ලබා දෙන කෙනෙක් නිසා එතකොට ලංකාවේ AI ගෙන ගන්න තියෙන පරිසරය ගැනත් අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. කියන්නේ AI ඩිග්‍රියක් කරන්න ඕනද, එහෙම නැත්නම් AI self study කරන්න අවශ්‍ය කෙනෙක්ට මඟ පෙන්වීමක් කරන්න පුළුවන්, එහෙම නැත්නම් පිළිගත් ආයතනයකින් කරලා යන්න ඕනද? අර ඒ වගේ පොඩි අදහසක් මම කැමතියි දැනගන්න. මේ අපි කිව්ව මේ education ලාම් එක ගැන නෙවෙයි, ඔබතුමාගේ ස්වාධීන අදහසක්. ඉගෙන ගන්න ඕන දෙයක්ද මේක, නැත්නම් අර පැත්තකට වෙලා ඉඳලා ඇඩ් එකක් හදලා පොඩි AI වීඩියෝ එකක් හදලා මේක නිකන් තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකද ලංකාවේ එහෙම සමහරලාට අවභාවිතා වෙන තැන් ගැනත් ඔබතුමාගේ ගැන දැනුමක් භාවයක් තියෙනවා.
12: ඔව්, ඒක මෙහෙමයි. දැන් එක එක්කෙනාගේ ඉගෙන ගැනීමේ ස්වභාවය, ඒකේ පැටර්න් එක වෙනස්. එතකොට එක කට්ටියක් ඉන්නවා ඉන්ටර්නෙට් මෙහෙමයි, ඉන්ටර්නෙට් එක ගත්තොත් AI නෙවෙයි ඕනම දෙයක් තනියම ඉගෙන ගන්න ඕනවටත් වඩා රිසෝර්සස් තියෙනවා, ඕන තරම් දේවල් තියෙනවා. වැඩි ඕනේ ඔය ලෝකේ තියෙන හොඳම තාක්ෂණික විශ්වවිද්‍යාල කියන්නේ MIT, Stanford වගේ ෆ්‍රී කෝසස් තියෙනවා. අපිට බලලා මේ වෙලාවේ ලෝකේ තියෙන ඉහළම මට්ටමේ දැනුම ගන්න පුළුවන්. ඊට පස්සේ තව කොටසක් ඉන්නවා එයාලට පොඩි මගපෙන්වීමක් ඕන. අන්න ඒ මගපෙන්වීම දෙන ආයතන තියෙනවා. ඒවා හරහා එයාලගේ ඉගෙන ගැනීමේ වේගය වැඩි කරගෙන හරි දේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ ආයතන තෝරගන්නකොට එයාලගේ ඒ උගන්නනගේ දැනුම සහ ලෝක මට්ටමට ගැලපෙන මට්ටමේද යාලගේ ඉගෙන ගැනීම ඉගෙනීමේ හැකියාව සහ ඒකේ කන්ටෙන්ට් එක. අන්න ඒ දේවල් ගැන හොඳට හොයලා බලලා ඉගෙන ගන්න එක තමයි මං හිතන්නේ AI වලට විතරක් නෙවෙයි ඕනම දෙයකට ඇත්තට වශයෙන්ම වැදගත් වෙන්නේ.
13: හොඳයි. දැන් අපි ප්‍රධාන මාතෘකාවට ආවොත් අපි අද කතා කරන්නේ AI වල දියුණුව මානව සංහතියේ අවසානයේද කියලා. පොඩි ප්‍රශ්නාර්ථයක් ඉස්සරහා ඉදගෙන තාරක මහභාගයේ මහත්මයා රනිල් මම අපි සාකච්ඡා කරමින් ඉන්නවා. මේ සාකච්ඡාවේ කොටස් කරුවෝ වෙන්න පුළුවන්. ආදරණීය ඔබට අපි ආරාධනා කරනවා 0703 93357 93.7 WhatsApp අංකය ඔස්සේ ඔබට තියෙන ප්‍රශ්න ගැටළු සහ ඔබේ අදහස් අපිට යොමු කරන්න කියලා. AI තාක්ෂණය මිනිසාගේ පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්ද? මිනිස්සු තමයි AI ඇතුළු මේ සියලු තාක්ෂණයන් නිර්මාණය කරන. හැබැයි යම් වෙලාවක ඒද අපි මීට අවුරුදු කීපයකට කලින් ඔය සමහර විද්‍යාත්මක පරීක්ෂණ සම්බන්ධයෙන් තිබිච්ච මේ චිත්‍රපටි බලනවා. එහෙම ෆිල්ම්ස් වල තියෙනවා කවුරු හරි මහාචාර්යවරු පරීක්ෂණයක් කරමින් ඉන්නවා. ඒ එයාගේ අවුට් එක එයා හිතපු දේ නෙවෙයි, මොකක් හරි රසායනික ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය. එයා පිස්සු නටන්න පටන් ගන්නවා. පාලනයෙන් ගිලිහනවා. AI කියන්නේ එහෙම පාලනයෙන් ගිලිහිලා එයාට ඕන විදිහට වැඩ කරන්න පුළුවන් අවදානමක් තියෙන තැනක්ද? ටිකක් අපි මේක පොඩ්ඩක් ගැඹුරින් සාකච්ඡා කළොත් හොඳයි කියලා මට හිතෙනවා.
12: ඔව්. ඒකේ පැති කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි දෙන විධානයන්ට අනුව AI ඒක තේරුම් ගැනීමේ සහ ඒක එක්සිකියුට් කිරීමේ. ඒ කියන්නේ ඒක වැඩ ටික කරගෙන යෑමේ නොගැලපීම. ඒ කියන්නේ අපි උදාහරණයකට කිව්වොත් අපි හිතමු උතුරු කොරියාවේ ඉන්න ඉස්කෝලක ඉන්න ළමයෙක් කිව්වොත් ඇමරිකාවේ තියෙන ආයුධ ගැන මට හොයලා දෙන්න කියලා AI එකට. එතකොට AI එක ගිහිල්ලා ඇමරිකාවේ තියෙන පෙන්ටගන් හරි CIA කේ හරි සිස්ටම් එකක් හැක් කරොත් ඒක ලෝක මට්ටමේ යුද්ධයකට හේතුවක් වෙන්න පුළුවන්.
13: අනිවාර්යෙන්
12: හොයාගත්තොත් අන්න ඒ වගේ දේවල් එක පැත්තක්. ඊට පස්සේ අනිත් පැත්ත තමයි ඇත්තටම දැන් මේ අපිට නොපෙනෙන සයිබර් අවකාශයේ චයිනා, රෂියා, යුක්‍රේන්, මිඩල් ඊස්ට්, US කියන අයගේ ඔය ලෝක මට්ටමේ බලය පවත්වාගෙන යෑමට මතුපිට පේනවට වඩා ලොකු යුද්ධයක් ඔය සයිබර් අවකාශයේ වෙනවා. මේ හැම මොහොතකම වෙනවා. සිස්ටම් හැක් වෙනවා, ඒක ඩේටා එලියට එනවා. ඊට පස්සේ
13: කාටවත් පේන්නේ නැහැ. උඩින් අතරත් දීලා කතා කරනවා. ඒ නායකයෝ මුණ ගැහෙනවා. ඒ රටවල් එක්ක ගුවන් ගමන් ටික ඒ විදිහට වෙනවා. හැබැයි යට මොකක් හෝ යමක් වෙමින් තියෙනවා.
12: මොකක් හෝ යමක් නෙවෙයි, ලොකු දේවල් ගොඩක් වෙනවා. ඒකෙන් මං තව එක පැත්තක් ගැන කතා කරොත් දැන් ඇමරිකාවේ තියෙන්නේ ඇතුලේ AI මොඩල් එක ඇතුලේ මොනවද වෙන්නේ නැහැ, වෙනවද වෙන්නේ කියලා අපිට පේන්නේ නැති මොඩල්. චයිනා වල තියෙනවා එයාලගේ ඇතුලේ සෝස් කෝඩ් එක ඔක්කොම අපිට බලන්න පුළුවන් විදිහේ මොඩල්. චයිනා කරන්නේ ඇමරිකාවේ තියෙන මොඩල් එකකින් අපි කියමු අලුතෙන් මොඩල් එකක් ඇමරිකාවෙන් එළියට දැම්ම ගමන් චයිනා වලින් හදනවා ලෝක වටේම තියෙන කම්පියුටර් වලින් ඒජන්ට්ලා 35,000ක් 40,000ක් වගේ ගිහිල්ලා අරයාගෙන් එක එක ප්‍රශ්න අහනවා. අහලා ඒකෙන් එන උත්තර වලින් එයාලා ගාව තියෙන මොඩල් එක දියුණු කරනවා. ඉතින් ඕක එක්තරා විදිහක ඇටෑක් කරන විදිහක්, ඇටෑක් එකක් සහ බුද්ධිමය දේපල සොරා ගැනීම
13: ක්‍රමයක්.
12: ඔව්, කොල්ල කෑමක්. ඉතින් ඒ මට්ටමේ ඉඳලම ඒ යුද්ධය පවතිනවා. ඉතින් මේ ඒ දැනුම අපිට දැන් ඔය පේන මතුපිට දේවල් ඇත්තටම සමහර ගොඩක් දේවල් බොරු. මොකද මැනිපියුලේටඩ්. ඒ කියන්නේ ඒවා පාලනය කරලා එයාලා අපිට පෙන්වන්න ඕන දේ විතරයි අපිට මේ පෙන්වන්න කරන්නේ. ඉතින් ඒ දේවල් අපි අවශ්‍ය දේ පමණක් තේරුම් ගැනීම ගොඩාක්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේ මේ තියෙන තත්ත්වය බලපුවම. දැන් ඇමරිකාවේ තව දෙයක් අපි තේරුම් ගන්න තව දෙයක් තමයි දැන් අපි අපේ තියෙන ජීවිතයේ ප්‍රශ්න ඔක්කොම අහනෝනේ AI මොඩල් එකට දාලා. ඒක නොකළ යුතු දෙයක් වෙන්නේ ඇයි කියලා. මොකද මේ දවස්වල දැන් මම ගොඩාක්ම මේ වැඩ කරන ඒකෙදී බලනවා මේ AI බයස් කියලා අදහසක් තියෙනවා. AI බයස් කියන්නේ අපේ ප්‍රශ්න AI එකට දුන්නාම AI එක අපිට උත්තර දෙන්නේ යාව ට්‍රේන් කරලා තියෙන ඩේටා වලට අනුව. ඒකේ ට්‍රේන් කරන ඩේටා වල ලංකාවට ආවෙන එක ප්‍රශ්න ලංකාවට ගැලපෙන මට්ටමට ඒ මොඩලෙක ට්‍රේන් වෙලා නෑ
13: නෑ
12: එතකොට ඒක උත්තර දෙන්නේ ඒ මට්ටමේ එතකොට ඒවා අපිට ගැළපෙන්නේ නෑ 100%ක් ඔය දිග ප්‍රොම්ප්ට් හඳලා දුන්නාම ඒවා නිසා එන උත්තර වලට අපි ගන්න තීරණත් එතකොට ඇත්තටම ගැළපෙන්නේ නෑ අපේ ජීවිතයට ඉතින් ඒවා ඒ ගැළපෙන විදිහට අපි උත්තර ගන්න වෙන වෙන ක්‍රම තියෙනවා අන්න ඒක අදහස දැනගෙන තමයි අපි ඔය AI පාවිච්චි කරන්න ඕනේ AI භාවිතයේදී මූලිකවම දැනගන්න ඕනේ ඔන්න ඔය දේ කියන්නේ ඔය AI bias අපි අහන ප්‍රශ්න හැම දෙයකම ඔය ප්‍රශ්න තියෙනවා කියන එක ඒ කියන්නේ අපි
13: සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බෑ මේකට සමහරට දත්ත ටික දීලා තියෙන ඇමරිකානු අන් හිතන පතන විදිහට එහෙම නැත්නම් චීනයේ හිතන පතන විදිහට මේකට ලංකාවේ ඩේටා ටිකක් ඇතුලේ නැතුව අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඒක සමහරට වෙන ජාත්‍යන්තර මට්ටමේ උත්තරයක් වෙන්න පුළුවන් ඒ රටවල් වලට හරියන අපිට නොගැලපෙන
12: හරියනම හරි ඉතින් ඒ දැනුම ඔය අපිට අපේ ගොඩක් කට්ටිය AI දකින්නේ AI වල තියෙන විකාශනයේ මේ අවස්ථා කිහිපයක් එක පළවෙනි එක තමයි ඔය ප්‍රොම්ප්ටින්ග් කියන එක. ඒකට දිග ප්‍රශ්නයක් දීලා ඒකෙන් එන උත්තරය අරගෙන ආ මේක තමයි කියලා නැවතිනේ. ඊට පස්සේ තියෙනවා තව රීසනින් කියලා. ඒ කියන්නේ අපි කතා බහක් ඇති කරනවා. දැන් මමත් කරන එක කතා බහ කියන්නේ මම AI එකට කියනවා හරි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට ඕනේ මේ ලකන වැඩසටහනට යන්න මෙන්න මෙහෙම ලෝකයට තර්ජනයක් තියෙනවද AI නිසා. අපි මේක ගැන සාකච්ඡා කරමු. කියලා මම ඒක සාකච්ඡාවක් ඇති කරනවා. ඒකේ පසුබිම කොහොමද වෙන්න ඇත්තේ? අවුරුදු කීයක ඉඳලා මේක බලපෑවද? ඒක එතකොට AI වල ඔය තියෙන නරක පුරුදු කොහොමද එන්න ඇත්තේ කියලා එහෙම මම දීර්ඝ කතාවක් කරනවා. එතකොට ඒක ඇතුලේදී මේ ප්‍රශ්නය හරියට යන්න ඕන පැත්ත මම පාලනය කරනවා. ඒ පාලනය කිරීමෙන් තමයි ඒකට ඕන උත්තරේ එන්නේ.
13: නිවැරදි උත්තර ගන්නම් ඒ වැඩේ වෙන්න ඕන.
12: ඔව්. ඊට පස්සේ එනවා එක අවධියක් ඒජන්ට්ස්ලා කියලා. ඒ කියන්නේ මගේ කම්පියුටරේ රන් වෙනවා අපි කියමු මම කරන වැඩල් වලට ගැළපෙන ඒජන්ට්ලා 20ක් 30ක් හදාගෙන ඒ එක එක්කිනාට ඒ අදාළ වැඩේ දීලා කරව ගන්න. එතකොට මේ දැන් මේ වෙලාවේ වෙන්නේ ගොඩක්ම ඒක. ඊට පස්සේ දැන් අනාගතේ අපි යන්න තැන තියෙන්නේ අපේ ආයතනයක ඒකට ඇත්තටම කියනනම් ওই ටීම්ස් හදනවා කියන එක තමයි ඔය කණ්ඩායම් හදනවා. ඒ ආයතනයේ වෙන වැඩවලට උපරිම එෆිෂන්සි එකක් ප්‍රොඩක්ටිවිටි එකක් අරගන්න ඕන කරන AI ඒජන්ට් ටීම් එකක් හදලා ඔක්කොටම එකම නීති රීති මට්ටම දාලා එකම වර්ල්ඩ් ස්ටෑන්ඩඩ්ස් වලට වැඩ කරන තැනට තමයි යා යුත්තේ. එනවාට මේ වෙලාවේ අපේ තියෙන්නේ එක එක්කෙනා තම තමන්ගේ AI වලින් කනෙක්ටඩ් නැති AI වලින් එකම පිළිතුරක් ගන්න හදන සිස්ටම් එකක්. අන්න ඔය දේවල් ටික අදහස අරගෙන තමයි අපේ AI පාවිච්චිය භාවිතය විය යුත්තේ.
9: හරි මේගෙන ඔබේ තියෙන අදහස් අපි කිව්වා අපිට WhatsApp කරන්න කියලා සහ මේ සම්බන්ධයෙන් පැන නැගෙන ප්‍රශ්න සහ ඔබට කතා කරන්න ඕන මෙන්න මේ සම්බන්ධයෙන් මෙන්න මේක මේ කොටස එහෙම නැත්නම් මේක ගැන ඔබට තියෙන අදහස ඉදිරිපත් කරන්න 0703935937 කියන දුරකථන අංකය අපි වෘත කළ දෙනවා. ඒත් එක්කම අපි ඔබට මතක් කරන්න ඕනේ electrical and electronic engineering robotics and artificial intelligence data science sambandhayen degree ekak karanna onnan ehema naththam higher national diploma ekak karanna onnan ehema naththam itat eha gehilla loge piligatta vishwavidyalayeka obata adhyapane hadaranna onnan masters karanna onnan slt mobitel nebula institute ekata hadama call ekak ganna wedi vistara sandaha 0112 162 162 ankiye satahan karaganna naththam damma call ekak ganna oyata seelu vistara danaganna puluwan.
13: හොඳයි ධාර්ග මහත්තයත් එක්ක අපි කතා කරමින් ඉන්නේ AI අපිට තර්ජනයක්ද කියන කාරණේ සම්බන්ධයෙන්. AI වල දියුණුව මිනිස් වර්ගයාගේ පැවැත්මට ඇත්තටම සැබෑ තර්ජනයක්ද? එහෙම නැත්නම් අර මම කලින් ඇහුවා වගේ ওই විද්‍යා ප්‍රබන්ධ කතාවල එහෙම නැත්නම් විද්‍යා ප්‍රබන්ධ සිනමා පටවල අපේ ඔළුවට පුරවපු අමුතු මිත්‍යාවක්ද? ඇත්ත තත්ත්වය මොකක්ද මේකේ තියෙන මේ පොඩ්ඩක් ගැඹුරු කාරණයක් මං අහන්නේ ඔබට මේ සම්බන්ධයෙන් අත්දැකීමක් සහ දැනුමක් තියෙනවා පැහැදිලි කරන්න ඒ නිසා මං අහන්නේ. ඇත්තටම AI ට මේ පාලනයෙන් ගිලිහිලා ගිහලා මහා විනාශයක් කරන්න පුළුවන්කම තියෙනවද තාරක මහත්තයා?
12: ඔව් ඒක තමයි මං අර පළවෙනිටම කියපු එක. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අපේ නොදැනුවත්කම නිසා ඔය වගේ ප්‍රශ්න ඇසීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි AI එක පාවිච්චි කරන්න ඕනේ මේ ඒක ගැන අවබෝධයක් ඇතුව. ඒ අවබෝධය ලබා දීම තමයි අපේ කාර්යභාරය
13: වගකීම වෙන්නේ.
12: එතකොට අර වගේ ඒ කියන්නේ ලෝක මට්ටමේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න සහ අපේ රටේ තාක්ෂණයේ පැත්තෙන් අපේ රට දියුණු කරන්න නම් AI කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියන එක තමයි අපි ફોකස් එක වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ෂණික ප්‍රොම්ප්ට් සෙලින් මේ ෂණික මුදල් හැවීම ඒ කියන්නේ අපි හිතමු දැන් ඔය පෝස්ට් දාලා කන්ටෙන්ට් ජෙනරේට් කරලා ඒ කියන්නේ තව දෙයක් තමයි මේ කන්ටෙන්ට් ජෙනරේෂන් වල ලොකු අවුලක් තියෙන්නේ. ඒ කන්ටෙන්ට් පහුගිය අවුරුද්දේ ලෝකෙ තිබුණ ඉන්ටර්නෙට් එකෙන් වැඩි ප්‍රමාණයක් ජෙනරේට් වෙලා තිබුණේ මිනිස්සුන්ගේ මේ විදිහ ඒක AI වලින්. එතකොට ඒ කන්ටෙන්ට් එක අර මං ඉස්සර කිව්වා වගේ අපිට ඒක වෙරිෆයි කරන්න බෑ. මේවා හරිද වැරදිද කියලා මෙහෙම බලපු නැති ඩේටා සෙට් එකක් තියෙනද? අන්න ඒ කන්ටෙන්ට් වලින් මේ ඉන්ටර්නෙට් එක පුරවලා දැන් අපිට ඒක ඇත්තටම මේක ගංගාවක් වගේ දැන් උතුරලා යනවා. ඉතින් අපි එහෙම නොකර ඇත්තටම වටිනාකමක් දෙන තේවල් කොහොමද AI පාවිච්චි කරලා ජෙනරේට් කරන්න කියන එක තමයි අපි ફોකස් එක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ඇත්තටම මේ ලෝක විනාශය තමයි.
9: අපි මේ කතා කරන අතරේ අපිට ප්‍රශ්නයක් කියලා WhatsApp වලින් අඹලංගොඩ සුරංග තමයි අපිට මේ મેસેජ් එක එවන්නේ. සුරංග අහනවා මේ තර්ක මහත්තයා, ඇමරිකාව මොනවා කිව්වත් ලෝකේ AI වලින් ඉදිරියෙම ඉන්නේ චීනය නේද කියලා. එලිම ප්‍රශ්නේ.
12: මෙහෙම පැති දෙයක් තියෙනවා. මම චීනයේ ඒ මොඩල්ස් උත් සෑහෙන පාවිච්චි කරනවා.
9: Deep Sea චීනේද?
12: ඔව්. Deep Sea, Kimi, Quen සහ ඒ චීනේ පැත්තෙන් තව ඔය දැන් AI වල තියෙනවනේ නීති රීති සෙට් එකකට හදපු එකක් නේ. ඒ කියන්නේ දැන් අපි සයිබර් සිකියුරිටි කියපු ගමන් ඇමරිකාවේ මොඩල් වැඩ කරන එක නවත්තනවා. හරි. චීනේ මොඩල් ඔය නීති රීති වලට හදපු ඒවා ඒවත් ටිකක් දුර කරගෙන ගිහිල්ලා කියනවා මෙතනින් එහෙම මට කරන්න බෑ කියලා. ඊට පස්සේ තව මොඩල් ටිකක් තියෙනවා කියන ඕන දෙයක්ම කරන.
9: ඒවා කියන්නේ ගෙවල
12: දාන්න නෑ නෑ ඒක ගෙවල නෙවෙයි. අපේ පරිගණකයේ ඒ GPU තියෙනවා නම් ඕන කරන පවර් එක තියෙනවා නම් අපිට රන් කරන්න පුළුවන් අපේ. මම එහෙම කීපයක් මඟවත් තියෙනවා. එතකොට ඕක එක පීඩියකට බලපුවම තර්ජනය. ඒක මේ කියන්නේ වාරණයක් වෙන්නේ නැතිවීම. හැබැයි මේක අර මේ මොකද අර natural load එකට හේතු වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක්ම powerful මේ AI එක කවුද කියලා කියන්න එහෙම අමාරු වෙන්නේ. ඒ කියන්නේ AI එක මනින අර මිමි කිහිපයක් තියෙනවා. ඒවා numbers ටිකක්. ඒවත් අර marketing වලට පේන්න දාන කිහිපයකුත් තියෙනවා. හැබැයි ඒව පාවිච්චි කිරීමෙන් මම දන්නවා ඇමරිකාව මට්ටමටම දැන් චීනය ඇවිල්ලා ඉන්නවා. හොඳ මේක නරක එක එහෙම කියන්න බෑ. මොකද ඒ වගේ හැකියාවන් වෙනස්.
9: specialized.
12: ඔව්. cloud කියන එක අර ගැඹුරු කියන්නේ මට්ටම් කිහිපයක් ගැඹුරට ගිහිල්ලා යමක් හිතලා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ওই deep seek තව එකක් තියෙනවා GLM කියලා. ඒවත් ඒ මට්ටමටම ඇවිල්ලා තිනවා. හැබැයි අරිට වැඩිය ලාභයි. ඉතින් එහෙම බලපුවහම මේ චීනේව හොඳයි. අනිත් කාරණේ තමයි ඔය මොඩල් මාස 3න් 4න් ඒ ඉන්න තැන් වෙනස් වෙනවා. දැන් මේ වෙලාවේ මට තේරෙන විදිහට හොඳම මොඩල් එක ඕපන් AI වලින් ඇවිල්ලා තියෙනවා. ඉස්සර තිබුණේ මාස 3කට විතර කලින් තිබුණේ, මාස 2කට කලින් තිබුණේ cloud. ඒ වගේ තමයි මට පේන විදිහට ටික දවසක් යද්දී චයිනා වලින් විට විට හොඳ මොඩල් එකක් එන්නත් පුළුවන් සහ චයිනා වලින් හොඳ මොඩල් එලීරට නොදා තියනවා කියන එක තමයි මගේ තියෙන.
9: ඒගොල්ලෝ වටපිටාව එක තියන් ඉන්නවා කියලා ඔබගේ අදහස.
12: ඔව්.
9: හේතුව
12: හොඳ ඔය එලීරට දාන මොඩල් ඔය මට්ටමේ නම් එලීරට දාන්න නැති ඒක මොන මට්ටමේ තියෙන්න පුළුවන්ද කියන්නේ.
13: ඒක දේශපාලනික වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්, වෙනත් සමාජ ප්‍රතිකඩයන් ගණනාවක් තියෙන පුළුවන්, රටේ ජාතික ආරක්ෂා වෙන්න පුළුවන්, ඊළඟ ඉලක්කය වෙන්න පුළුවන්, ඔය සියල්ල
9: ලෝක බලවතා වෙන්න තීරණය කරන සාධකේ වෙන්නත් පුළුවන් නේ.
13: මේ ආදී කරුණු කාරණා ගණනාවක් තියෙන පුළුවන්. කොහොම නමුත් මේ අපි කතා කරමින්නේ AI අපිට තර්ජනයක් වෙයිද, මානව ප්‍රජාවේ අවසානයේ AI වල දියුණුවද කියන තැන ඉඳන් අපි ප්‍රශ්න කරමින් ඉන්නේ. අපි තාම ගෞරවයෙන් මේ කතා බහට ආරාධනා කළේ ප්‍රවීණ පරිගණක ඉංජිනේරු තාරක මහභාගී මහත්මයාට. අපිට විරාමයක් ගන්න අවශ්‍යයි. විරාමයෙන් පස්සේ අපි යලි කතා කරමු. ඊට පෙර මතක් කරනවා, දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් වාසනාවන්තින් බිහි කරපු ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දුන්නු සුබ දවසක් ලොතරැයි තෑගිත් වැඩි දිනන්නත් පහසු සුබ දවසක් ලොතරයෙන් දැන් සුබ ලග්නයත් එක්ක අංක තුනම නිවැරදිව ගලපගෙන ඉලෙක්ට්‍රික් ස්කූල් රැක් එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනන්න පුළුවන් අංක තුනක් පමණක් නිවැරදිව ගලපා ගත්තොත් රුපියල් 50,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබට දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වැඩි වැඩියෙන් දකින හැමතැනින්ම සුබ දවසක් ලොතරය ගන්න. මොකද සුබ දවසක් කියලා කියන්නේ ඔබ ගන්න ඕනේ ටිකට් එක දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
9: ඔය SLD මොබිටෙල් නිබුලා ඉන්ස්ටිටියුට් එකෙන් ඔයාගේ බැචලර් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා UK යුනිවර්සිටි ඔෆ් හාඩ්ෆෝඩ් ෂෙයර් මාස්ටර්ස් ඩිග්‍රී එක කරනවා නම් ඔයාගේ කෝස් ෆී එකට 20% ඩිස්කවුන්ට් එකක් SLD මොබිටෙල් නිබුලා ඉන්ස්ටිටියුට් එක ඔයාට ලබා දෙනවා. ඒ වගේම මාසික ප්‍රැක්ටිකල් ට්‍රේනින්ග් සෙෂන් එකක් SLD මොබිටෙල් ආයතනයේදී කම්ප්ලීට් කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් බලන් ඉන්න නැතුව අදම නිබුලා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි සමගින් එක්වන්න. වැඩි විස්තර සඳහා ගන්න කෝල් එකක් 01121162162 උදෑයටයි විනාඩි 48යි වෙලාව.
14: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්ලග්න ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
15: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
16: අනුත් වෙලා
17: පහසු වෙලා
18: තෑගි වැඩි වෙලා
19: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික්

0: 13.
1: අටයි විනාඩි 53යි වෙලාව. සයිබර් ජෙන්තුල අපි කතා කරමින් ඉන්නේ AI දියුණුව මානව සංහතියේ අවසානයේද කියලා. මේ වෙනුවෙන් අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළේ ප්‍රවීණ පරිගණක ඉංජිනේරු තාරක මහභාග්‍ය මහත්මයාට. අපි එතුමා සමගිනුයි කතා කරමින් ඉන්නේ. දැන් ඔය නෙබියුලා කැම්පස් එක කියලා කියන්නේ මීළඟ තාක්ෂණික විප්ලවයට ලංකාව සූදානම් කිරීමේ ගෞරවනීය වගකීම අතට ගත්ත ආයතනේ. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනනේ.
2: ඔව්, දැන් ශ්‍රී ලංකාවේ සංනිවේදන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වෙච්ච SLT මොබිටෙල් ආයතනේ එඩියුකේෂනල් ආම්මික තමයි ඔය කියන නිබියුලා ඉන්ස්ටිටියුට් එක. මේ මදුශංකර කිව්වා වගේම මේ කියන්නේ ලංකාව හරහා ලෝකේ විශ්වවිද්‍යාලයට ඇක්සස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාව හරහා ලෝකේ තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන් ඉතාම විශ්වාසනීය ආයතනයක් විදිහට අද වෙනකොට හැමෝගෙම විශ්වාස දිනාගෙන තියෙන ආයතනයක් තමයි මේ ආයතනය. UK BTech Higher National Diploma එකක් වන Electrical and Electronic Engineering, ඒ වගේම Digital Technology, Computing වලට හදාරන්න පුළුවන් මේ හරහා. ඉතින් University

0: හාර්ට්ෆෝර්ඩ්ෂයා බැචුල ඩිග්‍රියක කරනවා නම් ඔයාගේ එලෙවල් රිසල්ට් එක අනුවට 30% ස්කෝලර්ෂිප්ස් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා මේ දවස්වල කතා කරොත්. ඉතින් වැඩි විස්තර සඳහා 0112162162 අංකයට ඉක්මනට කෝල් එකක් ගන්න. එතකොට ඔයාට මොනවද දෙන ඔෆර්ස්, මොනවද ඔයාට අධ්‍යාපනය ලබා ගන්න තියෙන අවස්ථා, මේ සියල්ල ගැනම දැනගන්න පුළුවන් කියන එකත් අපි මතක් කරන්න ඕනේ. අපි ඉක්මන ප්‍රතිවිරාමයට යන්න ඕන නිසා අපි තාරක මහභාගී මහත්මයාත් කතා කරමින් ඉන්න වෙලේ, දැන් තාරක මහත්මයා දැන් මේ ගැන කතා කරනකොට අපි අපේ අසන්න සීලු ශේෂ්ත්‍රයන්ගෙන, ඒ කියන්නේ ප්‍රවීණියොත් මේක අහගෙන ඉන්නවා, මේකට එන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යොත් මේක අහගෙන ඉන්නවා, සහ ගෙදර දොරේ ඉන්න අම්මා තාත්තත් අහගෙන ඉන්නවා මොකද්ද මේ අලුත් දේවල් ලෝකෙත් එක්ක අප්ඩේට් වෙනවා, රේඩියෝ එකෙන් අවස්ථාවක් දීලා තිනවා. ඒ කියන්නේ මේක ගිහිල්ලා හොයන්නේ නැති අය ඉන්නවනේ. ඒක ඒගොල්ලන්ට ඇත්තටම වැඩක් නැහැ කියලා හිතන අය ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඔබතුමා දන්නවනේ සමාජයේ කැම්පස් වල ගන්නකොට අපි ඒ ශානරේ කට්ටිය නෙවෙයි ලංකාවේ, කියන්නේ මේව ගැන කිසිම දෙයක් අහලවත් නැති පිරිසක් ඉන්නවනේ. එතකොට ඒ වුන්ට හිතෙන්නේ මේක කතා කරන එකකින් මේ කියන ඒයි තිබ්බට වඩා හොඳයි නොතිබ්බනම් කියන වගේ එකක් හිතන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි මේ කතා කරන දේවල් බැරෑරුම්කම එක කතා කරනකොට එහෙම නෙමෙයි. AI සාමාන්‍යයෙන් රජයක් දුවන්න, රජයේ ඩිජිටල් වැළපිළිවෙලක් ශක්තිමත් කරන්න, රටක ආර්ථිකය සවිමත් කරන්න පොඩි පොඩි තියෙනවනේ අවශ්‍ය වෙන උපාංග ටික. අනේ ඒකනත් පොඩ්ඩක් අපි විනාඩි 5 කතා කරමු. රටක් දුවන්න AI කොහොමද යූස් කරගන්න පුළුවන්?
1: AI නිසා වැලිමඩ අලගොවියට
0: හරියට.
1: එතකොට දැන් අපේ මේ වෙන හැම ඔය වැලිමඩ අලගොවියගේ ඉඳලා මම පටන් ගන්න. එයාගේ එන ඵලදාව අපි අඩුම කාලයක් ඇතුළත වෙළඳ පොළට ගෙනල්ලා වෙළඳ පොළේ වැඩියෙන්ම අවශ්‍යතාවය ඉල්ලුම තියෙන තැනට ගෙනියන්නේ කොහොමද, සහ කුණු වෙලා අයින් කරන ප්‍රමාණය නැති කරන්නේ කොහොමද කියන එකට AI පාවිච්චි කිරීම තමයි මට දෙන්න පුළුවන් සරලම උදාහරණ. එතකොට ඕකේ සාමාන්‍යයෙන් ඒ අලගොවියාගේ ඵලදාව කොහොමද එන්නේ, කොච්චර කාලයක් යනවද, ඒක ඵලදාව වැඩි කරගන්න නම් මොන විදිහට වතුර දාන්න ඕනේ, වතුර දාන එකට AI පාවිච්චි කරන එක ඉඳලම අපිට ඕක කරන්න පුළුවන්. ඊට පස්සේ
0: මිල අධිකයිද?
1: නෑ, මම දැන් හරිම මේ මිල පහළ මට්ටමට ඇවිල්ලා තියෙන AI භාවිතය. ඊට පස්සේ දැන් අපි ගමු, දැන් ඊට පස්සේ අපිට ඕන කරන්නේ ඔය ඕකේ බෙදා හැරීම ඩිස්ට්‍රිබියුෂන් එක. ඒක අඩුම කිලෝමීටර් ගානක් ගිහිල්ලා ලොරියක් ඔය කියන අල වෙන අදාළ තැන්වලට මේ ගෙනියන්නේ කොහොමද කියන එකත් ඔය නෙට්වර්ක් ප්‍රොබ්ලම් එක කියලා. එතකොට ඒකත් අපිට AI පාවිච්චි කරලා විසඳන්න පුළුවන්. මේවා මෙහෙමයි, මේ අද AI දාලා හෙට විසඳනවා කියන එක නෙවෙයි. ඒකේ පොඩි ඕකෙත් තිනවා, ඕකට කියනවා ලර්නින් කර්ව් කියලා. මොකක් හරි දැමක් කරන්න පටන් ගත්තාම ඒක ගැන අපි ඉගෙන ගන්න පොඩි කාලයක් යනවා, ඒක හරි මට්ටමට එනකම්. එතකොට ඔය AI පාවිච්චි කරලා ඔය දෙක පාවිච්චි කරලා තව ඕක වටේ තියෙන තව අපිට විසඳන්න ඕන, ඒ කියන්නේ ඔය පරිසර පද්ධතිය සම්බන්ධ දේවල් ටිකකුත් අපි ඕකට කනෙක් කරන්න පුළුවන්. ඉතින් ඕක හරහා අපිට AI වලින් මේක අර කාර්යක්ෂමතාවයේ උපරිම මට්ටමට ගේන්න පුළුවන් ඔය AI හරහා. එතකොට ඔය සිස්ටම් එක හරියට ඉම්ප්ලිමන්ට් කරොත් පකිස්තානෙන් ඉන්දියාවෙන් ගේන අලවල ප්‍රමාණය අඩු කරන්නත් අපිට පුළුවන්.
0: දැන් ඔය මේ කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තට පස්සේ දැන් අපි කතා වෙනවා මේ දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මේ හුඟක් අය කතා වෙනවා කියන්නේ මැෂින්ස් දුවන්න. නැත්නම් අපි කියනවා මානව සම්පතේ යොදා ගැනීම අඩු කරන්න. එහෙම නැත්නම් ඔටෝමේටඩ් කරන. අපි ඉස්සර කතා වුණේ රොබෝල ගැනනේ. රොබෝ තාක්ෂණයෙන් තමයි මේව වෙන්නේ කියලානේ. මේක මේ AI ඉම්ප්ලිමන්ට් කරන වැඩේ ගැන මොකද්ද ඔබතුමාගේ අදහස? මේක ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වෙනවද දැනට? ලෝකෙ කොහොමද මේක යොදා ගන්න කියලා පොඩ්ඩක් කිව්වොත් වටිනවා.
1: AI තාක්ෂණය වගේම මේ ඔය රොබෝලත් තව ටික කාලයක් යද්දී එයි. මේක මං හිතන්නේ චයිනාවල එහෙම දැන්නමත් ටෙස්ට් වෙනවා, ටෙස්ලා එකේ ටෙස්ට් වෙනවා. මේක ඉක්මනටම එයි. දැන් ඔය ඔටෝමේෂන් එකේදී අපි ගොඩක්ම වෙලාවට පාවිච්චි වෙන්නේ දැන් අර මං ඉස්සෙල්ලා කිව්ව කාර්යක්ෂමතාවය වැඩි කරන එක. සහ ඇත්තටම අපි AI දිහා බලන්න ඕනේ අපිට මෙච්චර කාලයක් අපේ තීරණ ගන්නකොට අපි ගන්න තීරණයට බලපාන මූලික සාධක දත්ත සීමා වෙලා තිබුණා. දැන් මේ AI නිසා මම මේ දකින විදිය මට ඒ තීරණ ගන්න දත්ත විශාල ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. ඇත්තටම රිසර්ච් ඩේටා හොඳ තැන් වලින් ඒ රිසර්ච් ඩේට අරගෙන මම ඒ ගන්න ඩිසිෂන් එක ඉන්ෆෝම්ඩ් ඩිසිෂන්. ඒ කියන්නේ හොඳම දත්ත මත පදනම් වූ තීරණ වෙනවා. එතකොට අපි ගන්න තීරණවල ක්වොලිටි එක සහ අපි ඩිලිවර් කරන මේ අපි හිතමු අපි ලෝක මට්ටමට දෙන මේ ප්‍රොඩක්ට් එකක් නම් ඒකේ ක්වොලිටි එක වැඩි කරගන්න එක තමයි අපි AI හරහා කරගන්න ඕනේ. යන කාලය අඩු කරලා දෙන කොලිටිය එක වැඩි කරලා ඒ මට්ටමට එන එක. අනිත් එක තමයි දැන් අපි මේ ලෝකල් මට්ටමෙන් හිතන්න හොඳ නැහැ. දැන් අපි ලෝකය කනෙක්ට් වෙලා තියෙන. එතකොට අපි හැම කරන අපි එළියට දෙන හැම ප්‍රොඩක්ට් එකක්ම ඒ මට්ටමෙන් කරනවා කියන්නේ අපේ ඉල්ලුම ලෝක මට්ටමට ගැලපෙනවා. ඉබේම අපිට අවස්ථා එනවා.
2: ලෝකල් ප්‍රොඩක්ට් අපි ඔළුවේ දියන් හිටිය අපේකමත් එක්ක. හැබැයි දැන් ග්ලෝකල් කියලා වචනයක් කියලා දිනවනේ. නේද? අපි මේ විශ්වය ඇතුලේ අපේ අනන්‍යතාවයන් සහිතව අපිට පවතින සිද්ධ වෙනවා. අපි අපේ සංස්කෘතිය අපේ උරුමයන් මේ ටිකත් රැකගෙන හැබැයි ලෝකයේත් එක කනෙක්ට් උනේ නැතිනම් ඒක රටක් විදිහට හරි මේ දරා ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. මොකද මම මතකයි ජනාධිපතිතුමා මේ රටේ වගකීම් බාරගත් වෙලා එතුමා කියනවා ඉස්සරහා අනාගතයේදී අපිට කවුරුත් මේ තුවක්කුවකින් හරි බෝම්බකින් හරි වෙපන් එකකින් ගහන එකක් නැහැ. ලෝකයේ එතන නෙවෙයි තියෙන්නේ. සයිබර් ප්‍රහාර එල්ල වෙනවා, දිගට හරහට ආක්‍රමණ සිද්ධ වෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ. ඒකට තවදුරටත් නිකන් මේ මිනිස්සුන්ට වෙඩි තියෙන ගහ මරා ගන්න එහෙම යුද්ධ නෙවෙයි ලෝකයේ ඉස්සරහට එන්නේ. ඒ නිසා අපි මේකට සයිබර් ආරක්ෂාව පිළිබඳව අපි වෙනම පනත් අනපනත් ටික නිර්මාණය කරගෙන මහා දෙවැන්ත ගමනකට අඩිතාලම නිර්මාණය කරගෙන තියෙනවා. මේ ගමන ඇතුලේ අපි අද කතා කරන්නේ වෙනම ශානරයක් පිළිබඳව. තමයි AI වල දියුණුව මානව සංහතියේ අවසානයේදී කියන ප්‍රශ්නෙට උත්තර හොයමින් ඉන්නේ. අපි ප්‍රවෘත්ති විරාමයට යනවා. ප්‍රවෘත්ති විරාමෙන් පස්සේ යලි තාරක මහභාගයේ මහත්මයාත් එක්ක කතා කරමු. රැඳිලා ඉන්න ලක්කන්ට සයිබර්ජන් සමඟ.

0: නවේ විනාඩිකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයි. රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දැන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුරුවකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ පළාත් සහ ගල්ල මාතර අනුරාධපුරයේ සහ මන්නාරම දිස්ත්‍රික්කයට ඇතුළත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වෙන්ව අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ උණුසුම් කාලගුණය සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා. රුසියා ඩීසල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලික විවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මොස්කව් පාලනය ඩීසල් විශාල තොගයක් වෙළඳපළට මුදා හැරීමට එකඟ වීමත් සමග ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකා ජනාධිපතිවරයා සීට්‍රෝත් සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති පුටින් සමග ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බවයි. රුසියා ඩීසල් පිරිපහදුවල පවතින තත්ත්වයන්ට යටත්ව ඉන්ධන තොග වහාම සැපීමට රුසියාව එකඟ වුණා. එම ඩීසල් තොග ඇමරිකාවද මිලදී ගන්නෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි ඇමරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සත්‍යයක ලක්හඩ සයිබෝජෙන්
1: දවසින් දවස ලෝකයේ තාක්ෂණී දියුණුවට පත්වෙනවා. ඒ දියුණු වෙන තාක්ෂණික ලෝකය ඇතුළ අපිට පවතින්න නම් අපි තාක්ෂණීන් සන්නද්ධ විය යුතු වෙනවා. හැබැයි පිහිය කොයි තරම් වටින රත්තරන් වලින් නිර්මාණය කරලා තිබුණත් පිහිය පාවිච්චි කරන්න ඕන මොකටද කියන එක පිළිබඳවත් යම් කිසි අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. පිහිය රත්තරන් කියලා එනගන්න පුළුවන් කමක් නැහැ රණිෂ්නේ.
2: අනිවාර්යයි.
1: අපි මේ වැඩේ දැනගෙන කරන්න ඕන. ඔබට දැනුමින් සන්නද්ධව මීළඟට උදා වෙන ලෝකය විඳ ගන්න අවස්ථාව හදලා දෙන්න තමයි නෙබියුලා කැම්පස් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් නෙබියුලා ඉන්ස්ටිටියුට් එක ඇතුලේ මොනවද ඔයාලට කරන්න පුළුවන් කෝසස්? ඒ වගේම මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් විදිහට අනිල් පොඩ අපි මතක් කළෙමු.
2: ඔව් දැන් නෙබියුලා ඉන්ස්ටිටියුට් එක හරහා ලෝකයේම පිළිගත් යුනිවර්සිටි එකක් වන UK වල University of Hertfordshire University එකෙන් ඉලෙක්ට්‍රිකල් ඇන් ඉලෙක්ට්‍රොනික ඉන්ජිනියරින්, එතකොට රොබොටික්ස් ඇන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, එතකොට ඩේටා සයන්ස් වගේ ඉන්ඩස්ට්‍රි එක පිළිගත් වටිනා ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලට කරන්න පුළුවන්. ලංකාවේ සංවිධාන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වුණ SLT මොමිටෙල් ආයතන එඩියුකේෂනල් ආම් එක හරහා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාලට තියෙන කෝල් එකක් ගන්න 0112 162 162. මේක සටහන් කරලා දන්න දුවෙකුට, පුතෙකුට, එහෙම නැත්නම් අසල්වැසියෙකුට, ඔබේ යාළුවෙකුට යවුවත් කමක් නැහැ. එතකොට පුළුවන් මේ සම්බන්ධයෙන් කැමති, එහෙම නැත්නම් ශාස්ත්‍රය ඉගෙන ගන්න කැමති අයට මේ නම්බරේ හරහා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔය හුඟක් වෙලාවට කතා කරනවා අපි ඉන්ටර්න්ෂිප් එකක් ගන්න හරි අමාරුයි. ඉතින් ඔයාට මාස 6ක ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකකුත් SLT මොබිටෙල් ආයතනයේදීම කම්ප්ලීට් කරන්නත් මේ හරහා අවස්ථාව ලැබෙනවා. 0112 162 162 අංකයේ ඔයාට අමතන්න පුළුවන්.
1: අපි අද කතා කරන්නේ තාරක මහභාගී මහත්මයාත් එක්ක, ප්‍රවීණ පරිගණක ඉංජිනේරුවරයෙක්, ඔහුගේ අත්දැකීම් දරුවන්ට ඊළඟ පරම්පරාවට ලබා දෙන ගුරුවරයෙක්. අර අපිත් එක්ක තියෙන හිතවත්කම නෝ කිව්වා මං ගැන ලොකුට දේවල් කියන්න ඕනේ නෑ කියලා. හැබැයි දිග ලිස්ට් එකක් තියෙනවා තාරක
2: හඳුනාගීම සම්බන්ධයෙන් සහ අත්දැකීම් ගැන කියනවනේ.
1: එහෙම තියෙන අවුරුදු ගානක පරිගණක ශාස්ත්‍රීයමයි සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් මේ සියල්ලත් එක්ක තමයි අපි ඔහුට ආරාධනා කරන්නේ. තාරක, දැන් අපි ප්‍රායෝගික තලයට යමු. ටිකක් ගැඹුරු කාරණා කතා කළා. හැබැයි මේක අපිට දැනෙන තැන AI වල දියුණුව අපේ බඩට පහර වදින තැනකට එනවා. AI නිසා අපිට රස්සාවල් ටිකක් අහිමි වෙලා යනවා. මෙතෙන්ට තමයි මිනිස්සු බය වුනේ. AI දියුණු වෙනවා කියද්දි AI තාක්ෂණය ලෝකයේ විවිධ රටවල්වල භාවිතා කරනවා කියන පණිවිඩය අපිට එහෙම් මෙහෙන් ප්‍රවෘත්ති වලින්, රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් වලින්, පත්තර වලින් ඇහෙනකොට අපේ පපුව පොඩ්ඩක් නැවතිච්ච තැනක් තිබුණා. අනේ අපේ රස්සාවට මොනවා වේද? අපේ දරුවන්ගේ වැඩකින් අපි නිවන්නේ කොහොමද? ඇත්තටම AI හරහා මිනිස්සුන්ගේ දිනදා පැවැත්මට ආර්ථික වශයෙන් බලපෑමක් එල්ල වෙලා තියෙනවද?
3: ඔව්. දැන් අපි බැලුවොත් ඕකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි අපේ පැත්තෙන් ගමුකෝ. ඒ කියන්නේ අපේ රස්සාව අපි වෙනදා යන දෙන ක්වලිටි එකට වඩා අඩු කාලයකට කොහොමද අපේ කාර්ය කරන්නේ? ඒකට ඕන කරන ටූල් එකක් තමයි AI. එතකොට AI භාවිතා නොකිරීම අපේ අනාගතයට බලපාන. මොකද සමහර වෙලාවට දැන් වෙලා තියෙන දේ AI වලින් අපි වැඩේ කරනවා නම් අපි තියාගෙන ඉන්න එක තේරුමක් නැහැ. ඕක එක දෙයක්. ඒ කියන්නේ අපි දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ බාහිර පරිසරයේ වෙන වෙනස්කම් වලට අනුරූපව අපි වෙනස් වීම උනේ නැත්තම් ඒක කොහොමත් වෙනස් වෙනවා අපිට ලැබෙන දේ. ඒත් එක්කම අපේ අපි කියමු employer, ඒ කියන්නේ අපේ සේවාව ගන්න අය මේක ඉම්ප්ලිමෙන්ට් කරද්දි, ඒ කියන්නේ මේක අපේ සිස්ටම් එකට AI කියන එක හරියට දානකොට අපි මේක කොහොමද කරන්න ඕනේ? ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජොබ් නැති කිරීම නැතුව අපි මේක කොහොමද කරන්නේ? ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ටිවිටි එක, එෆිෂන්සි එක වැඩි කරලා වැඩි දෙයක් ලෝකෙට දීලා වැඩි ආදායමක් ගන්න මේක පාවිච්චි කරනවද? එකම මේ එම්ප්ලොයිස්ලා ටික තියාගෙන එහෙම නැත්තම් තව රස්සා දෙන්න. අන්න ඒ ඇංගල් එකෙන් බලනවා නම් කොහොමත් එක මං කියන්න ඕනෙත් නෑ, ඒක හොඳ දෙයක් නේ. ඔන්න ඔය දැක්ම තමයි මට හිතෙන විදිහට AI වලින් අපි කරන්න ඕන එක. ඕක දැන් අපි බැලුවොත් ලෝක මට්ටමින් ඇන්ත්‍රොපික් කියන ආයතනය ඇත්තටම දැන් මේ වෙලාවේ ඔය AI නිසා වෙන බලපෑම අවම කරන්න එයාලා කලින් අවස්ථාවක ආව මොඩල් එකක් ෆේබල් කියලා. ඒ ෆේබල් කියන මොඩල් එක පාටම එළියට දැම්මේ නෑ. මොකද ඒ මොඩල් එකට හැකියාව තිබුණා මේ අර මං කියපු යටිතල පහසුකම්, යටිතල කියන්නේ නෙට්වර්ක් එක, ඒවා සිකියුරිටි පැත්තේ ලොකු හානියක් කරන්න. එයාලා ඒක එළියට දැම්මනම් අර නරක කට්ටිය ඔය ටික හැක් කරලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට යාළ මුලින්ම කරේ ඒවා මේ ඔපරේටින් සිස්ටම් Windows, Linux ඒ වගේ ඒවා හදන තැන්වලට දුන්නා. ඊට පස්සේ network appliances හදන Cisco routers වගේ හදන ඒවට දුන්නා. දීලා ඒව ශක්තිමත් කරා. ඒව ශක්තිමත් කරලා ඒවට මාස කිහිපයක් දීලා අරකේ සැර අඩු කරලා තමයි ඔය Fable කියන මොඩල් එක එළියට දුන්නේ. ඒව තමයි අර සවිඥානිකව ගන්න තීරණ. එහෙම නැතුව AI කියන එක පාඩම දාන්න හොඳ නැහැ. ඒක කොහොමත් මං හිතන්නේ ඒ ආයතන වලින් ඒක පාලනය කරලා දෙන්නේ. ඒක අනුව අපි බලන්න ඕනේ අපේ මේ පරිසර පද්ධතිය, කියන්නේ මේ අපේ ecosystem එකත් ඩැමේජ් එක කන්ට්‍රෝල් කරගෙන ඔය දේවල් අපේ පද්ධතියට දාගන්නේ කොහොමද කියලා, ජොබ් එක පාටම කට් කරන්නේ නැතුව. මිනිස්සුන්ට මේ AI හරියට පාවිච්චි කරලා වැඩි ක්වොලිටි එකෙන් අඩු වෙලාවකින් මේ වැඩ කරලා දෙන්නේ කොහොමද, එයාලගේ ජීවිතේ ක්වොලිටි ඔෆ් ලයිෆ් වැඩි කරගන්නේ, අන්න ඒ පැත්ත තමයි AI හරහා අපි දෙන්න ඕන මේ සහ අපි පාවිච්චි කරන්න කියලා දෙන්න ඕන.
1: ඒ වගකීම විවිධ පාර්ශ්වයන්ට පැවරෙනවා කියලා මම විශ්වාස කරනවා තරක මහත්තයා. දැන් අනාගතයේදී මිනිසුන්ගේ රැකියාවලට යම්කිසි බලපෑමක් තියෙනවා නම් ඔවුන් තවදුරටත් ඒ වැඩේටම ප්‍රැක්ටිස් කරන එක තේරුමක් නැහැනේ. බේතම් මෙන්න මේ කියන වෘතිය පරාසය දැන් නිකන් හිතනු ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට වෘතිය කරපු සහෝදරයෙක් අපිට පණිවිඩයක් දෙලා තිබුණා. දැන් අපේ රස්සාව නෑ, දැන් අපිට ගානක් හොයාගන්න දෙයක් නෑ, අපේ දරුබටව බඩගින්න කියලා. එහෙමනම් තවදුරටත් අපි ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඒ විදිහටම පවත්වාගෙන යනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තේරුමක් නැතිනම් ඊළඟ පරම්පරාව වෙනත් දෙයකට අපි හුරු කළ යුතුයි. එතකොට අපි අධ්‍යාපනයේ පැත්තෙන් වෙන්න පුළුවන්, රජයේ වෙන්න පුළුවන්, පෞද්ගලිකාංශයේ වෙන්න පුළුවන් යම්කිසි පියවරයන් කිහිපයක් ගත යුතුව තියෙනවා නේද අනාගතයේදී මේ මිනිසුන්ගේ AI වල බලපෑමෙන් උමුදවා ගන්න.
3: ඔව්. ඕක දකින මම දකින විදිහක් තමයි දැන් අපේ এডুকেෂන් සිස්ටම් එක හදලා තියෙන්නේ හරිම මේ ශක්තිමත්. ඒ කියන්නේ එළියේ මොන වෙනස වුණත් ඇතුළේ වෙනස් නොවෙන්න. ඒ වුණාට මේ තාක්ෂණයේ වෙනස් වෙන වේගයේ වැඩිවීම අනුව මේක වෙනස් වෙන්න ඕන. ඉතින් ඒක මේ දෙක ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි දැන් කරන්න ඕනේ දැන් අපේ කැම්පස් වල උගන්වන ඒවා ගොඩක් කාලට අවුරුදු 3ක් 5ක් වගේ පරණයි. ඒ වුණාට AI සති දෙකෙන් දෙකට අප්ඩේට් වෙනවා. ඒව අනුව අපි දැන් කරන්න ඕනේ දැන් සති දෙකකට කලින් මම කෝඩ් ලියපු ඒවා ලියපු ප්‍රෝග්‍රෑම් වැඩක් නැහැ. ඒවා මේ දැන් අන්න ඒකට අනුගත වෙන විදිහට අපි මේ පද්ධතිය සකස් වෙන්න ඕන වගේම මේ අවස්ථාවේ මම දකින විදිහට තියෙන ඕන එකම දැනුම තමයි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මෙටා ලර්නින් කියලා. ඉගෙන ගැනීම ගැන ඉගෙන ගැනීම. මම අඩුම වෙලාවකින් ඕනම දෙයක්, ඒ කියන්නේ මගේ ශාස්ත්‍රයට අදාළ ඕනම දෙයක් ඉගෙනගෙන ඒක භාවිත කරන්නේ කොහොමද කියන හැකියාව. ග්‍රැෆික්ස් ද කැම් උයන එකද ඒ හැම දෙයකටම ඔය කියන දේ බලපානවා ඉස්සරහට යද්දි.
1: ඒ නිසා අපි දැනුමින් සන්නද්ධ විය යුතුමයි. දැනුමින් සන්නද්ධ පරම්පරාවක් රටකට අවශ්‍යයි මේ ඩිජිටල් යුගයේ. ඩිජිටල් එක වැළඳ ගන්න නම් ඩිජිටල් සාක්ෂරතාවයක් සමාජය තුළේ ස්ථාපිත වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා. අපි අර දිගින් දිගටම කියනවා වගේ මොබිටෙල් නෙබියුලා කැම්පස් එක හරහා මේ තාක්ෂණික විප්ලවයට ඊළඟ පරම්පරාව සූදානම් කිරීම සිදු වෙනවා. හරි. අපි තාරක මහත්තයත් එක්ක කතා කරමින් ඉන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මානව ශ්‍රමය වෙනුවට AI තාක්ෂණය භාවිත කිරීම. ව්‍යාපාරයකට එහෙම නැත්නම් යම්කිසි කර්මාන්තයකට වාසි සහගත තත්ත්වයන් උදා කරලා දෙනවද? එහෙම නැත්නම් එහි අවාසි සහගත පැතිකඩකුත් තියෙනවද? අපි ටිකක් පැහැදිලි කරගමු මේක. 50 බණ ඇතිනේ දෙපැත්තටම වාසි සහ අවාසි. ඇත්තටම මානව ශ්‍රමය නැතුව අපිට පුළුවන් නම් AI තාක්ෂණය පාවිච්චි කරලා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න. ඒකේ තියෙන වාසි සහ අවාසි පොඩ්ඩක් පැහැදිලි කරගමු.
3: මේකේ අවාසි තියෙන්නේ ඉස්සර වෙච්ච ඔටෝමේට් කරන්න පුළුවන් ජොබ් කරපු ඔක්කොම ජොබ්ස් නැති වෙනවා. ඒවා හොඳින් හොනරකින් කොහොමත් නැති වෙනවා.
1: නැති කරන්න වෙනවා.
3: ඔව්. ඒව නැති වෙනවා. එතකොට ඒක අපි ඒක මැනේජ් කරන්න ඕනේ වෙන්නේ අපේ ලංකාවේ එහෙම ජොබ්ස් තියෙන ඒවා නැති වෙන්න කලින් එයාලට ඊළඟ මට්ටමේ එයාලට ගැලපෙන ජොබ් එක සහ ඒකට දැනුම ඕන කරන ඒවා අපි කියලා දෙන්න ඕනේ කරන එක. එහෙම නැත්නම් එකපාරටම ජොබ් එක නැති වුණොත් අපි හිතමු දැන් මේවා මේ ලංකාව ගැනම නෙවෙයි අපිට ඕක චේන් එකක්නේ.
1: ඔව්.
3: වෙන රටක ඒ ජොබ් එක ඔටෝමේට් කරොත් අපේ මෙහෙන් එයාගේ ජොබ් එක නැති වෙනවා කියන එක දැනගෙන අපි ඒ මට්ටම ඉහළට ගේන්න ඕන. ඉතින් ඒක ප්ලෑන් කරන එක තමයි ඕකට දැන් මම අර මගේ මම මුලින්ම මම මෙතෙන්ට එන්න හේතුණ ආයතනයෙන් මම ඉගෙන ගත්ත දෙයක් තමයි ඕකට කියනවා රීස් ක්‍රොස් කිලින් ඇන් අප්ස් කිලින් කියලා. ඒ කියන්නේ මම ඉන්න ශේෂ්ත්‍රයේ උඩ තියෙන ඒවා ඉගෙන ගැනීම අප්ස් කිලින්. ක්‍රොස් කිලින් කියලා කියන්නේ මම ඉන්න ටීම් එකට සමාන්තරව තියෙන අනිත් කණ්ඩායම් වල තියෙන දැනුම මට කියලා දෙන එක. එතකොට ඔය වගේ ඒ ශේෂ්ත්‍රයට අදාළ දැනුම දේවල් හොයාගෙන ඒ ඉන්න අයට ඒ දැනුම දීලා එයාලගේ ජොබ් එක නැති වෙන්න ඕන කරන දේ සේවාදායකයා කරලා තියෙන්න ඕනේ. ඒක එයාලගේ ඇත්තම වගකීමක් විදිහට තමයි මම දකින්නේ. මොකද මේ ඊකෝ සිස්ටම් එක කැඩෙන්නේ නැති වෙන්න අපි පාලනය කරගෙන යන්න ඕනේ චේන්ජ් එක සහ ඩැමේජ් එක. ඉතින් ඒකට AI පාලනය කිරීම තමයි අපි මේ හිතලා කරන්න ඕනේ.
1: AI ගැන කතා කරද්දි දැන් මේ අපි වෘද්ධිය පරාසයන් පිළිබඳව කතා කළා. ඒ ඔක්කොම ඇතුලේ අපි AI භාවිත කරන්න ගියහම අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි හරි සංවේදී මිනිස්සුනේ. තාරකට ඇඬෙනවා, මට ඇඬෙනවා, රනිල්ට ඇඬෙනවා, අපි තුන්දෙනාම එකට එකතු වෙලා හිනා වෙනවා. අපි හරි සංවේදී මිනිස්සු. තාරකට ප්‍රශ්නයක් නම් මට ඒක දැනෙනවා. යම් තරමකට ඔබගේ සහ මගේ තියෙන හිතවත්කම අනුව සමහරට මට හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. අනේ තාරකට ඒ වැඩේ වුණා හොඳයි. එහෙම සතුටක් මට දෙන්න පුළුවන්. අනේ තාරකට පොඩි කරදරයක් වුණා. ඒ ගැන මට දුක් වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ සංවේදීතාවය කියලා. මිනිස්සු තමන්ගේ වාසියට හෝ කැමැත්තට ඒක මිනිසුන්ට දැනෙන තැනක් තියෙනවා. හැබැයි AI එක්ක මේ වැඩේ කරනකොට මිනිස්සුන්ට වගේ හිතන්න, තීරණ ගන්න, නිර්මාණශීලීව කටයුතු කරන්න AI තාක්ෂණයට පුළුවන්ද කියන ප්‍රශ්නයක් අපි ඉස්සරහ තියෙනවා. අනිත් පැත්තේ මිනිස්සු ගාව තියෙන ආදරය, දයාව, කරුණාව, සංවේදී බව, සදාචාරාත්මක වගකීම, මේ ගුණාංග AI තාක්ෂණයේ ඇතුලේ ඒ විදිහටම තියෙන්න පුළුවන්ද?
3: හරි, බොහොම ස්තුතියි ප්‍රශ්නේ අහුවට. මම ඕක ගැන පොඩ්ඩක් කතා කරා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අවුරුදු 20ක් පස්සට බලපුවම අපි කණ්ඩායම් වශයෙන්, ඒ කියන්නේ අපි මනුස්ස මනුස්සය අතර තිබුණ සංනිවේදනය අපි වචන වලට විතරක් සීමා වුණේ නැහැ. මූණේ ඉරියව්, එතකොට එයාගේ මෝඩ් එක, කාලද, බඩගින්නද, ඔය ඔක්කොම අපිට තේරෙනවා මූණ බලපුවම. ඇහි පිල්ලමක් ගහපුවම මගේ යාළුවා හැරෙන්නේ මොකටද කියලා මම දන්නවා.
1: ඉස්සර ගුරුරු එහෙම අපි දිහා බලගෙන කෑවේ නැහැ නේද පුතේ? ඔව්. ඉස්සල් ගිහින් මේ මේ කැන්ටින් එකේ මොනවද කාලා ඉන්නේ කියලා එහෙම අපි බන්දියෙන් යවලා දිනවා.
3: අන්න ඒ වගේ ඒ කමියුනිකේෂන් එක ටිකක් ඒ සයිබර් අවකාශය දිනු වෙන්න ඒක නැති වුණා. ඊට පස්සේ ඒකේ ඒ වචනවල සහ ඒකට ඔය ඉන්ඩිරෙක්ට් කමියුනිකේෂන්, පැසිව් කමියුනිකේෂන් කියන ඒවා පුරවන්න තමයි ඔය ඉමෝජිස්. දැන් මේ හිනා වෙන ඒවා, ඔය
1: හાર્ට් එකක් දාන,
3: හાર્ට් දාන ඒවා ගොඩාක් ආවේ. ඒත් එතනේ කමියුනිකේෂන් එකේ ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ සෝෂල් මීඩියා ආවා. සෝෂල් මීඩියා වල තියෙනවා ඔය ලයික් දානවා, හાર્ට් දානවා, ඒකත් ඒකෙන්ම විකාශනය වෙලා ආපු දේවල් ටිකක්. දැන් ඔය ඒ පහුගිය අවුරුදු 10 වගේ ඇතුළත බලපුවම ඒ වගේ ඕකට කියනවා තව වචනයක් සයිකෝමෙට්‍රික්ස් කියලා. ඒ කියන්නේ ඔය ඒ අපේ හැඟීම් ඒවා මනින ක්‍රම. ඒව සම්බන්ධ රිසර්ච් ගොඩාක් වෙලා තිනවා. දැන් සෝෂල් මීඩියා කට්ටිය කරේ ඔය දේවල් අරගෙන එයාලගේ එන්ගේජ් එක වැඩි කරන විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඔය ඩේටා සෙට් එක AI වලටත් තියෙනවා. පස්සුක ඒ කාලේ තිබුණ AI වලට නැති හැකියාව දැන් තියෙනවා. වගේම දැන් කැමරාවකුත් දුන්නාම අපේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් උත් කියවන්න පුළුවන්. එතකොට ඉස්සරහට යද්දී ඕකත් එක රිස්ක් එකක් වෙනවා. අපිව පාලනය කරන්න පුළුවන් මට්ටමකට AI එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඉමෝෂන්ස් කියවන්න පුළුවන් මට්ටමකට එන එක නවත්තන්න බෑ. මොකද ඔය ඔක්කොම නම්බර්ස් වලට හරවන්න පුළුවන්. ඉතින් ඕක දැනගෙන තමයි අපි දැන් මම සෝෂල් මීඩියා බලද්දි මට තේරෙන එකක් තමයි, මම උදාහරණයක් විදිහට කිව්වොත් මම ලයික් කරන ඒවා අනුව ඕන කෙනෙකුට කියන්න පුළුවන් ආ මෙයා කැමති දේවල් මේවා. ඊට පස්සේ මෙයාගේ ළඟම යාළුවෝ සෙට් එක මෙයා. ඊට පස්සේ මම මට ලයික් එකක් දැම්ම නිසා දාන ලයික් එක මේක. ඒ කියන්නේ මෙයා හොඳම යාළුවෙක් නෙවෙයි. ඊට පස්සේ මගේ ඉමෝෂනල් අර මොකද්ද ඒකේ ස්ට්‍රෙන්ත් එක, ඒ කියන්නේ මම හાર્ඩ් දාන කෙනෙක්ද වැඩියෙන්. ඒ කියන්නේ මම සැහැණ ඉමෝෂනල් අප් ඇන්ඩ් ඩවුන් වෙන
1: මගේ පොලිටිකල් විෂන් එක.
3: ඔව්, පොලිටිකල් විෂන් එක. ඊට පස්සේ මගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක. ඊට පස්සේ මම කන්න බොන්න කැමති જાති ඒව අනුව මට බඩු විකුණනවා ඇවිල්ලා. ඔන්න ඔය ඩේටා සෙට් එක අනුව මිනිස්සුන්ට වඩා හොඳට AI වලට ළඟදීම නෙවෙයි දැනටත් තියෙනවද කියන එක සැකයි. ඔය හැකියාව දැනටමත් ඇති වෙගෙන යනවා.
1: ඔය ඇල්ගොරිතම් එක හැදෙන්නේ ඔය කියන මේ
3: දත්තමත්
1: පදම්
3: වල. ඕක තමයි. ඒ කියන්නේ මං ගැන තියෙන ඇල්ගොරිතම් එක තමයි ඒක. එතකොට මේ ඇල්ගොරිතම් එකේ තියෙනවා අපි අර ස්ක්‍රෝල් කරගෙන යනකොට තප්පර දෙකක් නැවතුණා නම් ඒකත් ගන්නවා.
1: මොකද දැන් අපි දැන් අරි ආස ජිප් එකක් තියෙනවා. මේක ගැන අපි පොඩ්ඩක් හිතුවොත් එහෙම ඒකේ එකක් දැකලා පොඩ්ඩක් ඔබ කියන විදිහට පොඩ්ඩක් බලන් හිටියොත් මේ වගේ ජිප් එකක් ගන්න තිබුණ හොඳයි කියලා. එතනින් එහාට අපිට පෙන්වන්නෙම
3: ජිප්
1: ඒ මොඩල් එකේ ජිප් ටිකක් තමයි.
3: ඊට පස්සේ තව නරක දෙයක් මම දකින දෙයක් තමයි මේ අර එන්ගේජ්මන්ට් එක වැඩි වෙන ඒවා තමයි ඉරිසියාව, ඊට පස්සේ තරහ. අන්න ඒ වගේ ඉමෝෂන් ඇති වෙන පෝස්ට් ප්‍රොමෝට් වෙන ඇල්ගොරිතම් එක නවත්තන්නේ Facebook එකෙන්. මොකද එන්ගේජ්මන්ට් එක වැඩි වෙන නිසා. සහ ඒකෙන් එන ඩොපමින් ශ්‍රාවය වෙන ප්‍රමාණය වැඩි වෙන නිසා. ඒක නිසා ඒවා අපි සවිඥානික අපි දැනගෙන තමයි ඒවා බලලා අපි ගන්න තීරණ ගන්න ඕනේ.
1: මේ දවස්වලම සෝෂල් මීඩියා වල ඕනතරම් ඩොපමින් දිනනවා.
3: ඔව්.
1: පක්ෂ විපක්ෂ බෙදිලා අපි මරා ගන්නවා, තර්ක කරමින් ඉන්නවා, විවිධ කතන්දර. මේ ටිකේ සෝෂල් මීඩියා පැත්තේ රෝමක් ගියොත් එම ඒක නිකන් විනෝද සාගරයක් වගේ. ඇත්තටම ඩොපමින් ගලනවා.
3: ඔව්, ඇත්තටම බලපුවම මේ අපි කිසිම වැලියු එකක් නැති දෙයකට අපි වෙලාව සෑහෙන නාස්ති කරනවා. ඔය කියන ඔය සයිකෝමෙට්‍රික්ස් හරියට තේරුම් නොගැනීම නිසා සහ AI ඒක පාවිච්චි කරලා අපිව පාලනය කිරීම ගැන නොදන්න නිසා.
1: මේකෙම තව ටිකක් ගැඹුරට ගියහම රණින් අපි හැමදාම කතා කරන දෙයක් අපිට ගුවන් විදුලි මාධ්‍ය ඇතුළේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි AI ඩිවලොප් කරපු සින්දු ගණනාවක් දැන් සමාජ මාධ්‍ය ඇතුළේ තියෙන සමහර ලාවට පැවතිච්ච ගීතයක් අපි දකිනවා රීමේක් එකක් විදිහට AI හරහා. මේ විදිහට ගියොත් AI මත යැපෙන්න පටන් ගත්තොත් මානව සම්බන්ධතාවල එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ තියෙන නිර්මාණශීලීත්වයේ අනාගතය කොයි වගේ දැනකේද? අපි ගත්තොත් එහෙම අපිට සාමාන්‍යයෙන් අපි දන්න සමාජය තුළ අපිට කිව්වේ හොඳ පරිගල්වණයක් තියෙනවා. දැන් කම්පියුටරකින් හිතලා නෙවෙයිනේ තාරක මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ තාරක හිතලා. හැබැයි ඊළඟ පරම්පරාවට මේ රසවින්දනය, මේ සවිඥානික බව, මානව සංවේදී බව, මේ දේවල් AI එක්ක කටයුතු කිරීම ඇතුළේ නැති වෙයිද? මෙහෙම ප්‍රශ්නකුත් අවධානමක් විදිහට සමාජයේ බොහෝ තැන්වල කතා වෙනවා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුලත් බොහෝ දෙනා ලියලා තිබුණා. ඇත්තටම මෙහි බලපෑමක් තියෙනවද තාරක මහත්තයා?
3: මේකේ අර මට පැටර්න් ටිකක් පේන නිසා මම දකින එක පැටර්න් එකක් තමයි. දැන් අපි මේකේ අර මේ එක අර ලිමිට් එකට ඇවිල්ලා තියෙනවා. දැන් හැම කන්ටෙන්ට් එකම AI ජෙනරේටඩ් කියලා තියෙනවා. ඒක එකක් අපි කැමැත්තෙන් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔටෝ ඒක ටැග් වෙනවා AI වලින් හදපු එකක් කියලා. ඊට පස්සේ මම මේකට සම්බන්ධ කරන්නම් ජපානයේ තියෙන එක අදහසක් වබිසබි කියලා. ඒක කියන්නේ අපි අපේ වැරදි නිසා ඇතිවෙන දේවල් ලස්සනයි කියන එක. ඒ කියන්නේ ඒකේ තියෙන අර පෝස්ලින් කෝප්ප හදපු ඒවා ඒකේ ඇදයි. අන්න ඒ දේවල් වල තියෙන ලස්සන. දැන් මට තව දෙයක් ඉස්සර අපි ඊමේල් එකක් ගහනකොට ඒකේ තියෙන ග්‍රැමර් වල වැරද්ද දැන් ලස්සනයි. දැන් එන ඊමේල් අර දිග ඊමේල් වල තේරෙන්නේ නැති ඉංග්‍රීසි වලට වඩා. ඒක නිසා මට දැනෙන දේ තමයි ඔය දේ තව ටික දවසක් යද්දි මිනිස්සුන්ගෙන් වෙන නිර්මාණ වලට ලැබෙන වැලියු එක වැඩි වෙනවා. සල්ලි ගෙවල ගන්න වෙන මට්ටමකට ඒ
1: සල්ලි ගෙවල ගන්න මට්ටමකට මේත් එක්කම සමාජය තුළ ආය කතාවක් ඇති වුණා. AI දැන් ආයෙත් ඉන්නේ මේ අර වෘද්ධිය භාවයේ සම්බන්ධයෙන්. මිනිස්සු කිව්වා මේ වෙලාවේ AI හරි ලාභයි. ඒ නිසා මිනිස්සු අයින් කළා, එහෙම නැත්නම් මේ සාමාන්‍ය මානව ශ්‍රමයා අයින් කළා, AI වලට හුඟක් ලෝකේ රටවල් යොමු වෙන්න පටන් ගත්තා. කර්මාන්ත ශාලාවල වැඩ කටයුතු, එතකොට ඒ දිනදා යන ව්‍යාපාර කටයුතු, මේ වගේ හිටපු මානව සම්පත ටික ටික ඉවත් කළා. ඔටෝමේෂන් සිස්ටම් වලට චේන්ජ් වෙනවා. හැබැයි තව යම් කාලයකදී අනාගතයේදී මේ මිනිස්සුන්ට ගෙවන ශ්‍රමයට වඩා විශාල ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙයි. AI ඩෙවලොප් කරන අය, AI ජෙනරේට් කරන අය ඊට වඩා ලොකු මුදලක් මේ වෙනුවෙන් තක්සේරු කරයි. එහෙම අවදානමක තියෙනවද ඇත්තටම? එතකොට මේ මානව සම්පතෙන් වැඩගත්තර වඩා ලොකු ගාණක් ගෙවන්න වෙයිද ව්‍යාපාරිකයන්ට, කර්මාන්ත කරුවන්ට තමන්ගේ කර්මාන්ත පවත්වාගෙන යන්න?
3: එහෙම වෙනවා, එහෙම වෙලා තියෙනවා දැන්ටමත්. මොකද මම ඒක චයිනීස් මොඩලයක් යූස් කරා, ඩීප් සීක් කියලා. ඒක සෑහෙන අඩුවට තිබුණේ. ඊට පස්සේ මගේ සිස්ටම් ඔක්කොම මම ඒකට අනුකූලව හැදුවා. ඊට පස්සේ මෑල එකපාරට මේකේ ඒ ගාණ දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කරා. එතකොට අපේ සිස්ටම් එහෙම මේ එක දෙයකට බැඳෙන්, يعني ඩිපෙන්ඩ් වෙන එකකට ගත්තාම ওই දේ වෙනවා. ඉතින් එතකොට දැන් මම එකකින් ඉගෙන ගත්ත දෙයක් කරනවා. මම කරේ කිසිම AI එකක් මත, ඒ කියන්නේ එකක් මත ඩිපෙන්ඩ් නොවෙන්න මගේ සිස්ටම් එක හදාගන්න එක. සහ ඕනම වෙලාවක සිස්ටම් AI නැතුව කොහොමද මම මේ වැඩ කරන්නේ කියන එකත් තියාගෙන යන්න ඕනේ එක. ඉතින් අපි දැන් ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකද දැන් අපි AI කම්පැනි ගොඩක්, AI විතරක් නෙවෙයි, අපි හිතමු අයිස්ක්‍රීම් විකුණන කම්පැනි උනත් කරන්න මේ දේ අපිව පුරුදු කරලා ඒක දිගටම දෙන එක. එතකොට මේ AI වල මේ පැටර්න් එක දැනගෙන හැසිරීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. උදාහරණයකට කිව්වොත් එහෙම දැන් අපේ කට්ටිය ගොඩක් අය ඔය අලුතෙන් වීඩියෝ ජෙනරේට් කරන, ඉමේජ් ජෙනරේට් කරන ආපුහම මෙන්න මේක මෙච්චරක් ක්වලිටි හොඳයි එහෙම කියලා අපේ කට්ටිය සෑහෙන ඒ වගේ ඉමේජ් ජෙනරේට් කරන අපරාදේවා සහ මුළු ෆේස්බුක් එකම පිරෙනවා, මේ සෝෂල් මීඩියාම පිරෙනවා ඒ වගේ. ඊට පස්සේ ඇඩ්ස් එන්නේ ඔක්කොගේ මේ වගේ. ඉතින් ඒ වගේ අත්‍යවශ්‍ය නොවන දේවල් වලට AI වියදම් කරන්න එපා. සහ ඔයාලගේ ඒ මොඩල් එක එක AI එකක් මත ඩිපෙන්ඩ් වෙන්න හදාගන්න එපා. තවත් දෙයක් තමයි ඇමරිකාව මත පමණක් හෝ චයිනීස් මොඩල් මත පමණක් ඩිපෙන්ඩ් වෙන්න ඔයාගේ AI සිස්ටම් එක හදාගන්න එපා. ඔයාගේ ජොබ් එකට අදාළ ඒ දෙකම පාවිච්චි කරන්න. එකක් නැති වුණොත් ලෝක අනිත් පැත්තෙන් වැඩේ ගන්න.
4: හරි, අපේ මේ විරාමය කරගෙන නැවත කතා කරමු. ඒ අතර ඔබට පුළුවන් 0.7 0.3 0.3 5 0.3 7 අපේ WhatsApp මැසේජ් එකක් දාන්න අපිට. ඊයේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි වල ජයග්‍රහී අංක මම ඔබට කියනවා. මහජන සම්පත K ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 529393 K529393 ගොවිසෙත L ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1973 සහ 74 L 1973 මෙගා පවර් T ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක ප්‍රසාද අංක 17 වාසනාවන්ත අංක 10 30 50 65 ප්‍රසාදාංකයක 17 වාසනාවන්ත අංක 10 30 50 65 දන නිදානේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 20 37 52 සහ 56 S 20 37 52 56 හඳහනේ කුම්භ ලග්නය වාසනාවන්ත අංක 7 38 41 සහ 57 කුම්භ ලග්නය 7 38 41 57 අද සම්පතල උතරයි අංක රටාව 93 393 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 6.64. සුබ දවසක් ලොතරයි. වෘෂභ ලග්නය වාසනාවන්ත අංක 27, 29 සහ 46. වෘෂභ ලග්නය 27, 29 සහ 46. මේ මතක් කිරීම ජාතක ලොතරයි මල්ලෙන් උදේ 9:32 වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධ ලොතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
6: ඒක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
8: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ
9: එහෙමයි
5: TLB වාසි කොයි කාටත් වාසි
10: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
11: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
10: කොහොමද බෙරිවිලා?
11: බෙරිවිලා විතර නෙමෙයි මේ. ඇලිලා.
10: තුමයි නම් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරී.
5: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
12: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහිනවනේ.
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
13: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
14: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
15: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
16: අපි සොයන්නේ නුඹේ හඬයි.
9: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
17: ලක්කඩ Golden Voice.
18: සුබ
19: දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සතියක ලක්හඩ
1: උදේ 9:36
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
5: තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077212400
8: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 01112 381 381
10: Cyber 10.
1: උදේ 9:37 වෙලාව අපි කතා කරමින් ඉන්නේ AI තාක්ෂණී දියුණුව මානව සංහතියේ අවසානයේදී කියලා තාරක මහභාගී මහත්මයා සමඟ ප්‍රවීණ පරිගණක ඉංජිනේරු වරෙක් ඔහුගේ අත්දැකීම් අපි බෙදා හදාගෙන ඉන්නවා. අදත් සයිබර්ජන් මේ කතාව හවෙනුවෙන් අපිට අනුග්‍රහයකට කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්. විශේෂයෙන්ම ඩිග්‍රී එකක් කරන්න හොඳම කැම්පස් එකක් හොයනවා නම් ඒ සඳහා හොඳම තැන තමයි SLT මොබිටෙල් Nebula Institute of Technology. විශේෂයෙන්ම Nebula කැම්පස් එක කියලා කියන්නේ ලංකාවේ සංනිවේදන ශාස්ත්‍රීය ප්‍රමුඛයා වෙච්ච ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ එඩ්යුකේෂන් ආම් එක. ඒ නිසා Nebula Institute එක හරහා ලෝකෙ පිළිගත් යුනිවර්සිටි එකක් එක්ක ඔයාලට පුළුවන් ඔයාගේ ලයිෆ් එක ඉස්සරහට අරගෙන යන්න. ඉතින් මේ ගැන වැඩි විස්තර තොරතුරු දැනගන්න මොන වගේ කෝසස් තියෙන්නේ, කොහොමද සම්බන්ධ වෙන්නේ, මේ හැම තොරතුරක්ම හරියටම දැනගන්න නම් මෙන්න මේ නම්බර් එක ලියාගෙන කතා කරන්න ඕනේ. 01 12 162 162 162 162 කියන නම්බරයකට මේ දැම්ම කෝල් එකක් ගන්න. මොකද ඔයාගේ ජීවිතේ වෙනස් කරන තැන තමයි SLT Mobitel Nebula Campus කියලා කියන්නේ. ඒ වගේම තමයි පුංචි රුපියල් 40කට පුළුවන් ඔයාගේ ජීවිතේ ඔයාගේ බලාපොරොත්තු ටික ඉටු කරලා දෙන්න. සුබ ලග්නයත් එක්ක අංක 3ම નિවර්ධිව ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් එහෙම නැත්නම් මුදලින් රුපියල් 105ක් ඔබට හම්බ වෙනවා. අංක 3 පමණක් નિවර්ධිව ගලපගෙන රුපියල් 50,000ක් ඇතුළු තවත් මුදල් තියාගෙන ගන්නවක් ඔබට දිනා ගන්න පුළුවන් අවස්ථාව තින්නේ. සුබ දවසක් ලොතරැයි. දවස සුබයි සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මේ මතක් කිරීම. අපි කතා කරමින් ඉන්නවා AI සම්බන්ධයෙන්. AI වල තියෙන භයානක ප්‍රතිකට, ඒ වගේම තියෙන පහසුකම්, මිනිස්සු විදිහට මේ සමාජය තුළ ජීවත් වෙද්දී අපි ලබා ගන්න ජයග්‍රහණ, ඒ වෙනුවෙන් AI කොහොමද පාවිච්චි කරන්න පුළුවන්, මේ සියල්ල පිළිබඳව කතා කරමින් ඉන්න වෙලාව. දැන් ගොඩාක් තැන්වල අපි දැකලා තියෙනවා තමන්ගේ පෞද්ගලික ගැටලු විසඳ ගන්නත් ආරක මාත්‍ය අපි AI පාවිච්චි කරනවා. අපේ පෞද්ගලිකත්වය අපි බෙදා ගන්නවා AI එක. සමහරවිට අපේ පෞද්ගලික තීන්දුව తీරන, එහෙම නැත්නම් අපිට තියෙන ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරන්නේ AI එක්කලා. මේ මානව සම්බන්ධතාවලට සිදුවෙච්ච බලපෑම ඉතාම දියුණු මට්ටමකට බලපෑමක් එල්ල කරලා තියෙනවා කියලා අපිට පේනවා සමාජය දිහා බලද්දී. අපි ඔය AI එක්කලා අපේ පෞද්ගලිකත්වය බෙදා හදා ගැනීම, විශේෂයෙන් අපි ඔය ජිමිනි වගේ, එහෙම නැත්නම් ChatGPT හරි මේ වගේ AI ටූල් එකක් පාවිච්චි කරලා, මේ එන්ජින් එකක් පාවිච්චි කරලා අපි අපේ පෞද්ගලිකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම අවදානම් සහගතයිද, නැත්නම් ඒ ලැබෙන පිළිතුරු අපිට අපේ ගන්න තීන්දුව తీරන වලට එල්ල කරන බලපෑම සාධනීය මට්ටමක තියෙනවද?
11: ඒක හරි අමාරු ප්‍රශ්නයක් උත්තර දෙන්න. මොකද මම සැහෙන ගැඹුරකට ප්‍රශ්න කතා කරලා තියෙනවා ChatGPT එක.
1: ඔව්.
11: මුලදි කතා කරද්දි ගියේ නැති ගැඹුරකට දැන් ChatGPT එක යනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ ස්පිරිචුවැලිටි එක, ඊට පස්සේ මිනිස්සුන්ගේ තියෙන මානුෂීය ගතිගුණ, ඔය දේවල් ගැන මම කතා කරලා තියෙනවා. එතකොට ඉමෝෂන්ස් ඉස්සරට වඩා තේරුම්, මෙහෙම දැන් අපිට තේරුම් ගන්නවා කියලා පේනවා. ඇත්තටම ඒක පැටර්න් එකක්නේ. අපිට ඉමෝෂන් නැහැ කියලා කියන්නේ මගේ කතා කරන වේගය, එහෙම දේවල් අඩු වැඩි වෙනවා. ඒ වන්නෝ මනින්න පුළුවන් දෙයක් විදිහට තමයි AI එක ඒක අඳුනගන්නේ. මම වැඩ කරනකොට කොච්චර වේගෙන් ටයිප් කරනවද, ඒ ඔක්කොම මේක එයාට කියවීමක් තියෙනවා. ඉතින් ඒ වුණාට අපි මං අර ඉස්සෙල්ල කතා කරපු අවුරුදු 20 වෙනස මෙතනෙත් බලපානවා. මොකද දැන් ඉස්සර අපි අපේ ඉමෝෂන්ස් එහෙම මැනේජ් කරගන්න ඒවා තේරුම් ගන්න මිනිස්සු එක්ක කතා කරා. දැන් ඒ කනෙක්ෂන් එක අඩු වීම නිසා අපි පෙළමෙනවා AI එක කතා කරන්න. එතකොට දැන් AI හදලා තියෙන්නේත් අපිත් එක්ක එන්ගේජ්මන්ට් එක කතා බහ කිරීම වැඩි කරන විදිහට තමයි ඔය මේ AI වලට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තින්නේ. එතකොට ඒක වෙනවා. එතකොට අපි ගන්න තීරුම් අපි ගන්න තීරණ වලට අනිවාර්යයෙන්ම බලපානවා. එතකොට දැන් අපි එක නොදැන හිටියොත් AI කියන්නේ අපිව සතුරු කරන්න, එහෙම නැත්නම් ඒක AI එක තියෙන ගනුදෙනුව වැඩි කරන විදිහට ඩිසයින් කරපු එකක් කියලා නොදැන හිටියොත් අපේ තීරු අපි ගන්න තීරණ වැරදි. ඒක නිසා අපි කිසිම වෙලාවක අපේ ජීවිතය හා සම්බන්ධ දේවල් AI වලින් තීරණ ගන්න එපා කියන එක තමයි. අපි අනිවාර්යයෙන්ම ඒකට විශේෂීකරණය වෙච්ච දැනුමක් තියෙන දොස්තර කෙනෙක් එක්ක කතා බහ කරලා ඒ දේවල් මැනේජ් කරලා තමයි අපි තීරණය ගන්න
1: ඕනේ. දැන් තාක්ෂණයෙන් බුද්ධිමත් ලෝකය නිර්මාණය කළත් මේ බුද්ධිමත් ලෝකේ නිර්මාණය කරන වැඩි තාක්ෂණයේ කළත් මානව ගුණාංග වලින් මේ ලෝකය දුප්පත් වීමේ අවදානමක් තියනවා වගේ තැනක තමයි මට හිතෙන්නේ. අපි AI ඇතුළෙම සමහර දේවල් කරන්න ගියාම අපේ මානව හිතවාදී බව මානව ගුණධර්ම ටිකත් ආරක්ෂා කරන ගමන් මේ වැඩේ බැලන්ස් එකේ අරගෙන යන්න අවශ්‍යයි කියන කාරණේ පැහැදිලිව පේනවා. දැන් අපි සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කළොත් එහෙම තාරක මහත්තයා AI තාක්ෂණයේ භාවිතයෙන් සිදු කරන අන්තර්ජාල වංචාවන් පිළිබඳව දවසින් දවස අපිට අහන්න හම්බෙනවා. ඒත් එක්කම ලෝකයේ විවිධ රටවල් වලින් කියනවා මේ බැංකු පද්ධතියට සයිබර් ඇටැක් එකක් ඇවිල්ලා මේ accounts ටික හැක් කරලා තියෙනවා. මේ හැමදේම සිද්ධ වෙන්නේ AI තාක්ෂණයේ දියුණුවත් එක්ක සයිබර් ප්‍රහාරක සම්බන්ධයෙන්, කියන්නේ අපේ ආරක්ෂක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙලා මෙහෙම කතන්දර ගොඩාක් එනවනේ. එතකොට සයිබර් ප්‍රහාර වැඩි වීමේ අවදානමක් මතුවලා තියෙනවද AI දියුණු වීමත් එක්ක?
11: ඔව්, කියන්න බැරි තරම් වැඩි වෙලා තියෙනවා. මොකද අනිත් කාරණේ තමයි මට කියන්න ඕනේ, හැක් කරන්නේ කවදාවත් බැංකුවේ පැත්ත නෙවෙයි. හැක් කරන්නේ හැම වෙලෙම දුර්වල පැත්ත. ඒ කියන්නේ පාරිභෝගිකයා. එතකොට දැන් AI වල හැකියාව නිසා ඉස්සර ඒ කියන්නේ හැක් කරන එකේ එක්තරා මට්ටමකට දැනුමක් තියෙන්න ඕනේ. දැන් ඒ දැනුම නැති අයටත් AI නිසා ඒ හැකියාව ලැබිලා තියෙනවා. ඒක නිසා
1: AI මහන සමහරලන්නේ හැක් කළ දෙන්නදී.
11: එහෙම කතන්දර තියෙනවා. මේ කියන්නේ AI වලින් මම තව දැකපු දෙයක් තමයි, මම ඔය මගේ cloud servers 10ක් 12ක් විතර තියෙනවා. ඉස්සර දවසකට වෙච්ච attack ප්‍රමාණය 1000ක් වගේ වුණා නම් දැන් ඒක ලක්ෂයකට වඩා වැඩි වෙලා තියෙනවා. මේක මම මේ අත්දැකපු දෙයක්. එතකොට අර වගේ හැකියාවක් ලැබිලා තියෙන්නේ AI නිසා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක වැඩි වෙලා තියෙනවා. වගේම අපි ඒක සෑහෙන يعني සැලකිල්ලෙන් බැලිය යුතු දෙයක් වෙනවා. මොකද අපේ පොඩි කම්පැනි ඒ වගේ අයට මේක ගැන අවබෝධයක් නැති නිසා ඒවා ආරක්ෂණය කරන එක හරියට නොවෙන්න පුළුවන්. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න, ඒකටත් AI වල සහාය ගන්න.
1: දැන් ලෝකේ විවිධ තැන්වල විවිධ ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් AI තාක්ෂණය පාවිච්චි කරනවානේ තරක. මෙතනදී අපිට තියෙන කාරණේ තමයි සමාජ මාධ්‍ය ඔස්සේ AI මගින් නිර්මාණය කරන ව්‍යාජ තොරතුරු මිනිස්සුන්ට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක. සමහරවිට මේක හරි දේශපාලනික ගැඹුරක් තියෙන දෙයක්. මේ වෙලාවේ වර්තමාන ආණ්ඩුවට ජනාධිපතිවරයාට කෙනෙක්ට AI භාවිතා කරලා දුර්මතයක් සමාජගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් විපක්ෂයට වෙන්න පුළුවන්, අනිකුත් දේශපාලන කණ්ඩායමකට වෙන්න පුළුවන්, යම්කිසි බලපෑමක් එල්ල කරන්න පුළුවන්. මේක හැම කෙනාටම AI සම්බන්ධයෙන් දැනුමක් නැති නිසා අපි දුත්තේම ජනාධිපතිවරයාගේ, අගමැතිතුමියගේ, ඇමතිවරයෙක්ගේ, එහෙම නැත්නම් මගේ වෙන්න පුළුවන්, ඔබගේ වෙන්න පුළුවන් යම්කිසි ක්‍රියේෂන් එකක් කරලා තියෙනවා කියන එක හඳුනා ගන්න බැරි පිරිසක් ඉන්නවනේ. අපි දැකලා තියෙනවා මේ මෑත අර අපි ඩොපමයින් ගැන කතා කරේ. මේ තියෙන හුඟක් ඒවා සමහරලාට මේ AI වලින් ජෙනරේට් කරපු දේවල්. කොහොමද සාමාන්‍ය මිනිස්සු මේක AI ක්‍රියේෂන් එකක් කියලා හඳුනාගන්නේ?
11: හරි, ඕක මූලිකවම જાති දෙකක් තියෙනවා, disinformation, misinformation. misinformation කියලා කියන්නේ තමනුත් නොදැනුවත් යන එක. disinformation කියන්නේ හිතලම වැරදි තොරතුරු යවන එක. එතකොට ඕවා අනිවාර්යයෙන්ම හඳුනගන්න එක ක්‍රමයක් තමයි ඉමෝෂන් එක බලන්න ඕනේ. මේක නිසා ඇතිවෙන ඉමෝෂන් එක මොකක්ද කියලා බලපුවම කවුද ඒක පිටිපස්සේ ඉන්නේ කියලා පේනවා. සහ සමහර ඔය වගේ ලයික්ස් ප්‍රමාණය ලයික් කරන්න එහෙම කියලා තියෙනවා නම් ඒකෙත් ඔය ලයික්ස් උත් සල්ලි වලට ගන්න පුළුවන්. අන්න ඒ නම්බර් එක බලපුවහමත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකක්ද පසුපස තියෙන්නේ කියන එක. ඒක මේක දේශපාලනමය දෙයක්ද කියන එක. අනිත් එක මේ ඒ වගේ ගොඩක් දේවල් දැන් අනිවාර්යයෙන්ම AI generated. දේශපාලනිකමය, ඒ කියන්නේ මම කියන්නේ මේ පක්ෂ දේශපාලනයටත් වඩා අපි කියමු මාකටින්, ඒ දේවල් අනුව වෙන දේවල් තමයි ඔය හැම එකක් පිටිපස්සම ඔය ගොඩක් මේ ඉමෝෂන්ස් පාලනය කරන පෝස්ට් පිටිපස්සේ තියෙන්නේ AI භාවිත කරලා.
1: මේ හැමදේම ටිකක් බරසාර විදිහට කතා කළ යුතු මාතෘකා. අපි නොදන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. ඔබටත් පුළුවන් මේ කතා බහේ කොටස්කරුවෙක් වෙන්න. ඔබට යම්කිසි අදහසක් තියෙනවා නම් ඔබේ අදහස අපිට එවන්න පුළුවන් 0703 935 937 කියන දුරකථන අංකය ඔස්සේ. අපිට එහෙම මැසේජ් එකක් තියෙනවා. අපරාධ වැළැක්වීම, ජාතික ආරක්ෂාව හා යුද කටයුතු සඳහා AI යොදා ගැනීමේදී සදාචාරාත්මක ගැටලු කීපයක් මතුවීමේ අවධානමක් තියෙනවාද? ඒ මොනවාද කියලා පැහැදිලි කිරීමක් කරන්න කියලා තමයි සුරංගි අපිට මැසේජ් එකක් දීලා
11: තියෙන්නේ. එහෙම දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. මේ දැන් අර මම මුලදී කතා කරපු සදාචාරය කියන එකේ ලිමිට්ස් චෙක් කරන ලෙවල් එකට අපි ඇවිල්ලා තියෙනවා. ඒතකොට සමහර දේවල් ලිමිට් එකෙන් එහා යන්න වෙනවා. ඉතින් ඒව කවදාවත් මේ කියන්නේ පොදු මාධ්‍යයේ ප්‍රධාන මාධ්‍යවල එහෙම කතා කරන මට්ටමට එන එකක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම එහෙම දේවල් සිද්ධ වෙනවා.
1: තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අම්මා කෙනෙක් තමයි ඉවලා තින්නේ. පාසල් යන මගේ දරුවෝ සමහර අධ්‍යාපනික කටයුතු සඳහා කෙලින්ම AI tools පාවිච්චි කරනවා. මේ ව්‍යාපෘති සඳහා ගුරුවරුන්ගේත් විශේෂ ඇගීම් ලැබෙනවා. ඒ වැඩේ හොඳයි කියලා ප්‍රතිචාරත් හම්බෙනවා. හැබැයි ස්වාධීන චින්තනයට ගැටලු විසඳීමේ හැකියාවට මේ හරහා සිදුවෙන බලපෑම කවර් කරන්න බැරි වෙයි කියලා අම්මා කෙනෙක් විදිහට ඇය විශ්වාස කරනවලු. නමුත් මේකට කරන්න දෙයක් නැහැ. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම මගේ පුතත් එක්ක තමයි අහගෙන ඉන්නේ කියලා එතුමිය කියලා තියෙනවා.
11: හරි, ඒ කියන දේ හරියටම හරි. එතන අපේ මොක දිහා බලන විදිහ තමයි දැන් අනාගතය කියන්නේ AI නැතුව යන තැනක් නෙවෙයි. එතකොට අපි AI භාවිතය හරියට කරන්නේ කොහොමද කියලා තමයි දරුවට කියලා දෙන්න ඕනේ. එතකොට එයාගේ ක්‍රිටිකල් තින්කින් එහෙම නැත්නම් පෙට්ටියෙන් එළියේ තියෙන්නේ මොනවද කියලා හිතන විදිය තමයි අපි කියලා දෙන්න ඕනේ.

0: මං ඒකට පිළිතුරක් දෙන්නේ කොහොමද? අන්න ඒ වගේ ගැඹුරට කල්පනා කරලා කතා කරලා ඒක ගැළපෙන විදිහට අපිට සකසා ගන්න එක තමයි අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒකේ තව වටිනම දෙයක් තමයි දැන් AI වලින් දෙන එක සම්පූර්ණයෙන්ම කොපි පේස්ට් කරන එකනේ අපේ කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ. ඒකේ තියෙන අවුල තමයි AI එක එයාලට එන සල්ලි ප්‍රමාණය වැඩි කරගන්න එන අවුට්පුට් එක ගොඩාක් දිග නම් ඒක එයාලට හම්බෙන සල්ලි ප්‍රමාණය වැඩි. සහ අපි ඕක කවදාවත් කියවලා තේරුම් ගන්නේ නැහනේ අපේ තියෙන කම්මැලිකමට. ඉතින් එහෙම නැතුව අපි මං අර කිව්ව විදිහට AI කීපයකින්ම එන දැනුම තොරතුරු එකතු කරලා අපි තමයි අර අන්තිම උත්තරේ ලියන්න ඕනේ. ඒක කෙටි වුණාට කමක් නැහැ. අපේ හැකියාව ඕනම කෙනෙකුගේ හැකියාව විදිහට මම දකින්නේ ඕනම බැරෑරුම් බරපතල දෙයක් සරල විදිහට කියන්න තියෙන හැකියාව තමයි දැනුම.
1: ඔව්.
0: එතකොට ඒ දේ කරන එක මනුෂ්‍ය දරුවට කියලා දෙන එක ඇතුලේ ලොකු දෙයක් පරිවර්තනයක් එයාගේ ඇතුලේ වෙනවා.
1: අපි පැරණි අධ්‍යාපනය තුලේ තිබ්බනේ අර මේ වචන 2000කින් ලියන්නේ කියලා. ඒක තමයි ප්‍රශ්නේ. සමහර ඒවා අපි ඇදලා ලිව්වනේ මෙන්සේ වැනි අයුරු විලස දාලා කෙනෙක් කළා වචන 2000 හදන්න හැදුවා. හැබැයි ඒක ඇතුලේ තියෙන ගැඹුර ගැන හිතුවේ නැහැ. හැබැයි තාරක හරි ලස්සන යෝජනාවක් කරනවා. දැන් මේ දාක්ෂණික විනිර්මුක්ත වෙලා ඉන්න බැහැනේ අම්මලේ තාත්තලා තේරුම් ගන්න ඕනේ කාරණේ. දරුවන්ට අවශ්‍ය කරන දරුව සමානට අපි අම්මගෙන් අහපු දේවල් අම්මා නොදන්න කොච්චර දේවල් තිබුණද නේ? එදා අපි කොයිතරම් අසරණ වුණා. දැන් මේ තාක්ෂණය පාවිච්චි කරන්න හරි ඒකෙන් තොරතුරු ගන්න, ඒක කන්ෆර්ම් කරගන්න, තව AI කෙනෙක්ව පාවිච්චි කරන්න, මේ ඔක්කොම අරගෙන නිවැරදි තොරතුරු අරගෙන තමන්ට ආවේණික වෙච්ච උත්තරයක් නිර්මාණය කරගන්න. එහෙම කළාට ප්‍රශ්නයක් නැහැ.
0: ඒක තමයි විය යුත්තේ. අර මට තව වැටෙනම කාරණයක් කියනෝනේ. දැන් ඔය කොග්නිටිව් ලෝඩ් කියන අදහස, ඒ කියන්නේ දැන් ඇත්තටම කියනෝ නම් මට වෙලා තියෙන්නේ දැන් අර ස්ක්‍රෝල් කරලා ඒ තියෙන එක අනුව මං කැමති නෑ ස්ක්‍රෝල් කරන එක දෙයක් කියවන්න. එතකොට මට ඕනම අදහසක් පිටු භාගයක් ඇතුළත පේන්න ඕනේ. අන්න ඒක තමයි ලිමිට් එක. දැන් මං හිතන්නේ ගොඩක් අයට ඒක ඕනම දෙන රිපෝට් එකක් පිටු භාගයකට සංක්ෂිප්ත කරලා දෙනවා ඕනනම් තොරතුරු යටට කියවගෙන යන්න. ඔය දේවර එක්සිකියුටිව් සමරි කියන එක තමයි දරුවගේ මේක දෙන්න ඕනේ. ඕනම ප්‍රසන්ටේෂන් එකක් එක ස්ලයිඩ් එකකට කරන එක තමයි හැකියාව.
1: අපි හිතනවා ප්‍රසන්ටේෂන් එකක් නෝ ස්ලයිඩ් ගන්න වැඩි වෙන්න ඕන, නැත්නම් නිකන් අපි මේ වැඩේ බාගිර කළා වගේ හැඟීමකයි කියලා ඉස්සර තිබිච්ච මේ මයින්ඩ් සෙට් එක. හැබැයි දැන් ලෝකයේ දවස ගානේ දියුණුනවා කියලා කියන්නේ වෙනස් වෙන මිනිස්සු හරි නේද? අපි ඉස්සර පැය ගණන් බලපු ටෙලි ඩ්‍රාම එක දැන් අපි ෆෝන් එකට දවසේ එන ෂෝට් එක බලමු. අපි දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ, කොහොමද වෙලා තියෙන්නේ. අපි බලන්නෙත් එච්චරයිනේ. ඉදිරියෙන් හැට ඇතුළටකින් බලන්න ඕනේ නැහැ. මිනිස්සු හරි ෂණිකව ඉක්මනින් තමන්ගේ කාලේ ඉතාම කළමනාකරණයෙන් යුතුව කටයුතු කරමින් ඉන්න කාලයක්. ඉතින් අපි ඒ පිළිබඳවයි කතා කරන්නේ. AI වල දියුණුව මානව සංහතියේ අවසානයේද කියලා ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයමින් ඉන්නවා. මේ ගමනේදී අපිට අනුග්‍රහය ලබා දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ. සුබ දවසක් ලොතරැයි. දවස සුබයි, සිහින දිනයි. මේ ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි රුපියල් 40ක් දීලා ඔබ ගන්න. සුබ ලග්නයත් එක්ක අංක 3 නිවැරදිව ගැලපුණොත් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක්, එහෙම නැත්නම් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. අංක 3ක් පමණක් නිවැරදිව ගලපා ගත්තොත් රුපියල් 50000ක් ඔබට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නම්බර් එක ලියා ගන්නකෝ. 011 162 162 011 162 162. මේ තමයි A level ඉවර වෙලා ඩිග්‍රී එකක් කරන්න හොඳම කැම්පස් එකක් හොයන ට ලංකාවේ දෙන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක. එහෙනම් හොඳම තැන තමයි SLT Mobitel Nebula Institute of Technology. මේ ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා ඔයාගේ ජීවිතය ඔයා දැකපු හීන ටික හැබෑ කරගන්න පුළුවන්. ඔබ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි අම්මා කෙනෙක්, සීයා කෙනෙක්, පවුලේ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඔබේ පවුලේ කෙනෙක් ඒ ලෙවල් වලින් පස්සේ මොනවද කරන්න කියලා හරි අරමුණක් නැතුව, ඉලක්කයක් නැතුව ඉන්නවනම් අනිවාර්යෙන් මෙන්න මේ නම්බර් එක දීලා කෝල් එකක් ගන්න කියන්නේ. 011 162 162 162. ඒ තමයි නෙබියුලා කැම්පස් එකට කතා කරන්න පුළුවන් විදිහ. අපි ඉක්මනින්ම වෙලාව බලලා අයමත් කතා කරමු. උදේ 9:54.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත්, මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සම අනුක්‍රම

0: මොබිටෙල් ෆයිබ එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබ.
1: සයිබෝ 10.
2: ප්‍රවීණ පරිගණක ඉංජිනේරු තාරක මහභාගී සමඟ අපි AI අපිට කරන බලපෑම සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. අන්තිම විනාඩි 3 අපිට මේ කතා කරන්න ඉදිරි වෙලා තියෙන තාරක මහත්මයා මම මෙහෙම අහන්නම්. ඇත්තටම මේ තාක්ෂණයේ දියුණු වීමෙන් මානව සංහතියේ පැවැත්මට තර්ජනයක් තියෙනවද?
3: ලොකු තර්ජනයක් තියෙනවා මට පේන විදිහට. මොකද ඒක තමයි මේ අර ලොකු කම්පැනි සල්ලි හොයන්න ඔච්චර හැකියාවක් තියෙද්දි පොඩ්ඩක් නතර වෙලා දැන් කම්පැනි තුනම එකතු වෙලා ලෝක මට්ටමින් කතා කරනවා මේකේ කොහොමද පාලනය කරන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඔය දැන් ගොඩක් සිස්ටම්ස් වල තියෙනනේ කිල් ස්විච් එකක්. මේකට එහෙම එකක් නැහැ. අපිට ඕනොත් AI දැන් නවත්තන්න කියලා එහෙම හැකියාවක් නැහැ කාටවත් කරන්න. මොකද දැනටමත් AI තම තමන්ගේ ගෙවල් වල තියෙන පරිවර්තන වල රන් කරන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ දේවල් අනුව මේවා පාලනය කිරීමට හැකියාවක් නැති නිසා තමයි අපි මේක මේ පොඩ්ඩක් අඩාල කරලා යන්නේ. මේක අපි හරියට කොහොමද පාලනය කරන්නේ, අපේ දේවල් සාර්ථක කරගන්න කියන දැනුම අත්‍යවශ්‍ය දෙයක් අපිට. ඒ දැනුම ලබා ගන්න කොහොමද කියන එකත් අන්තර්ජාලයේම තියෙනවා. ඒක හරියට හොයලා හොයාගන්න එක තමයි මේ වෙලාවේ අපි දරුවන්ට සහ අපේ අනාගතයට සහ මේ දැනට රැකියා කරන අයට ඕන වෙන්නේ. මොකද මම අර කිව්වා වගේ අපේ ජොබ් එක නැති වෙන්න කලින් මම කරන එක දිහා තමයි මගේ ජොබ් එක මම කොහොමද නැති කරන්න කියලා AI පාවිච්චි කරලා හොයලා බලනවා. කරලා මම කරලා බලනවා. එතකොට මම දන්නවා ඒක කොහොමද වෙන්නේ කියලා. එතකොට මම ඒක මගේ ජොබ් එක නැති වෙනකම් බලන් ඉන්න ඕන නැහැ.
2: අපි කියන්නේ සෝදානම් ශරීරයෙන් ඉන්න ඕන කියලානේ.
3: ඔව්.
2: මෙහෙම අවධානමක් තියෙන අපි මේ අවධානම ඔබට අරගෙන ආවේ තාරක මහත්තයා තමයි මේ යෝජනාව කරන්න අපි මේ සම්බන්ධයෙන් කතා කරමු කියලා. මොකද මේ වටිනාකම දැනුණු නිසා AI දියුණුව මිනිස් වර්ගයාගේ අවසානයද නැත්නම් මානව ඉතිහාසයේ ආරම්භයක්ද? එහෙම නැත්නම් අපිට මේක ගැන බලන්න මේ අලුත් ශිෂ්ටාචාරයේ ආරම්භයක්ද? මේ ආදී ප්‍රශ්න ගණනාවක් තිබුණා අපිට සාකච්ඡා කරන්න. මම විශ්වාස කරනවා බොහොමයක් සාර්ථක උත්තර අපිට දෙන්න පුළුවන්කම ලැබුණා කියලා. මේ අපි ජීවත් වෙන විශ්වය අවසන් කළා ඊළඟ ශිෂ්ටාචාරයේ බිහිවීමද AI වල අන්තිම කෙලවර කියලා කියන්නේ.
3: ඒකේ පැති කීපයක් තියෙනවා. දැන් මට තව අමතක වෙච්ච දෙයක් අර රුසියාවේ මේ වෙලාවේ වෙන සිද්ධ වෙන දේ. ඒ කියන්නේ AI පාවිච්චි නිසා අපිට ගොඩාක් ලෙඩ රෝග වලට බෙහෙත් හොයා ගැනීම වගේම ඒකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. දැන් ආයේ කොවිඩ් එකක් එයිද කියලා පොඩි අවධානමක් තියෙනවා. එතකොට හොඳ නරක අතර අපි තෝරගන්න දේ අනුව තමයි දේවල් සිද්ධ වෙන්නේ. AI නිසා දැනටමත් ওই විප්ලවය වෙනවා. දැන් මේක පස්වෙනි විප්ලවය කියලානේ කියන්නේ. ඒකෙන් අපි පස්සට යන්නේ නැතුව ලංකාව අපි රටක් විදිහට කොහොමද මේ එක දිනන්නේ කියන එක දිහා තමයි බලන්න ඕනේ.
2: හොඳයි, බොහොම ස්තුතියි. අද අපේ ආරාධනාව පිළිගත්තාට තාරක මහභාගී ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සයිබර් සිකියුරිටි ආකිටෙක්චරෙක් විදිහට ඔහු කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ විවිධ ආයතනවල විශේෂයෙන් උසස් අධ්‍යාපන ආයතනවල කථිකාචාර්යවරයෙක් විදිහට තමන් දන්නා කියන දේ දරුවන්ට කියා දෙමින් ඉන්නවා. අද සමස්ත රටම දැනුවත් කරන්න AI වල තියෙන අවධානම සම්බන්ධයෙන් කතා කරන්න හිතින වාසි වරප්‍රසාද මේ සියල්ල පිළිබඳව ඉතාම සැකවින් කතා කරන්න එක තුනට බොහොම ස්තුතියි. ආය දවසක මුණ ගිහලා අපි කතා කරමු. එවනම් අපිට සමු ගන්න අවසරයි. ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.

0: 95.5 97.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Velao Peravaru Dhaayai
2: ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂන්ද ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දැන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP 4000 ලංකාවේ වැඩිම තැකි දෙන තැකි අවස්ථා වැඩිම ලොතරැය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: බුත්තල බීටුව වනකාර්යාලයේ වනශේෂ්ත්‍ර සහකාර නිලධාරියෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල ප්‍රදේශයේම ගෝවියෙකුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රජයේ ඉඩමක වගා කටයුතු සිදු කරන ගෝවියෙකුගෙන් මෙලෙස ශේෂ්ත්‍ර සහකාර නිලධාරියා කාලයක් පුරා අල්ලස් මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. බුත්තල බස් නැවතුම්පොළ ආසන්න ප්‍රදේශයේදී රුපියල් 10,000ක මුදලක් ගොවියාගෙන් ලබා ගනිමින් සිටියේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔහු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියම කළේ. පැනමාවේ රිෂ්ඨ මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යොත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. ඒ සමග පසුකම්පන 80කට අධික සංඛ්‍යාවක් සිදු ඇති බවයි ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. ප්‍රබල භූකම්පනය දකුණු ඇමරිකාව සහ මධ්‍යම ඇමරිකානු කලාපයට දැඩි දැනී තිබෙනවා. ඒ සමග කලාපය පුරා සුනාමි අනතුරැඟවීමක්ද නිකුත් කෙරුණා. කොලොම්බියාව, ඉක්වඩෝරය, නිකරදුවාව, කොස්තරිකා සහ ගෝතමාලාව යන රටවලද එම අවධානම බලපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පැනමා නගරයට කිලෝමීටර 200ක් පමණ දුරින් පිහිටි කිලෝමීටර 12.6ක ගැඹුරින් මෙම භූකම්පනය හටගත්තා. ඒ සමග ගොඩනැගිලි කඩාවැටි දේපළ හානි සිදුව තිබෙනවා. සිදුව ඇති ජීවිතහානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගුඩ් මෝඩින් සුබදසනක් වෙලා උදේ 10යි විනාඩි 9යි
1: වෙලාව උපවිත ගෙන ආවේ සම්පත් නතරයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

වෙලා උදේ 10යි විනාඩි 10යි දැන් ඔයා මේ සතිය ගලක් හඳහගෙන ඉන්නේ 93.5න් 93.7න්. ඉතින් ඔයාට පුළුවන් සතියන්තේ සෙනසුරාදා උදෑසන ඔයා ගෙදර නම් ඉන්නේ නැත්තම් කොහේ හරි යන ගමනක් ඉන්නේ මට දාන්න මෙසේජ් එකක්. ගෙදර ඉන්නවා නම් කම්මැලික මේනින් මෙසේජ් එකක් එවන්න 0703 93.5 93.4 උදේ 10යි විනාඩි 10යි.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: වෙලාව උදේ 10යි විනාඩි 13යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැහි වැඩි වෙලා.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: NLP 4000. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000. ඔබත් අදම NLP 4000.

වෙලා උදේ 10යි විනාඩි 15යි දැන්. ඔයා මේ සතිය ගලක් කඩාගෙන ඉන්නේ. ඔයාට මං කියනවා පොඩි දෙයක් මෙන්න මෙහෙම. ඒ තමයි මේ අපි ගොඩක් දේවල් පස්සෙන් යනවානේ. ඔයාට දැන් හිතෙන්න පුළුවන් මං ආරය පස්සේ ගියා. මම මෙයා පස්සේ ගියා. මම ආරදේ පස්සෙන් ගියා. පස්සෙන් යන්න ඕනේ තමයි. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා පොඩි අඩියක් පස්සට තියලා පිටිපස්සෙන් ගමන් කරන්න. හැබැයි මේක හැම දෙයක් නෙමෙයි. හරි. එක කාලෙක ඉඳලා තියෙනවා දාර්ශනිකයෙක්. මෙයා කියලා තියෙනවා ඔයා පොඩි කාලේ සමනල්ලු පස්සේ දුවලා තියෙනවද කියලා මෙයා අහනවා කෙනෙක්ගෙන්. ඊට පස්සේ එයා කියනවා ඔව්. ඔයත් එහෙමයි මාත් එහෙමයි. ඉතින් ඕක අපි හැමෝම කරන දෙයක් නේ පොඩි කාලේ. අපි සමනල්ලු අල්ලන්න සමනල්ලු පස්සෙන් දුවනවානේ කියලා. එතකොට මේ අර දාර්ශනිකයා කියලා තියෙනවා මේ එතුමා කියලා තියෙනවා මෙන්න මෙහෙම. දැන් හැබැයි ඔයා ලොකුයි. ඔයා ලොකුයි කියන ඔයා දැන් වැඩිමල් මිනිස්සෙක්. එතකොට ඔයාට තියෙන්නේ වෙන වෙන ඉලක්ක. සල්ලි හම්බ කරන්න වෙන්න පුළුවන්, ජොබ් එකක් කරන්න වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ පවුලේ අය නඩත්තු කරන්න, ළමයින්ට උගන්වන්න, ඒ වගේ එක එක ඉලක්ක තමයි ඔයාට තියෙන්නේ. එතකොට මේ දාර්ශනිකයා කියලා තියෙනවා ඔයා ආයෙත් ඔයාට සමනලේ පස්සේ යන්න ඕනේ වුණොත්, හිතන්න ඔයාට මොකක් කරේ අවශ්‍යතාවක් කියලා සමනලේ කල්ලා ගන්න ඕනේ නෑ. එහෙම කරන්න යන්නවා සමනල් වැල්ලුවොත් එයාලට පියාඹන්න බැරි වෙනවා. මෙයා දාර්ශනිකයා කියලා තියෙන දේ මම කියන්නේ. කොහොම හරි මෙයා කියලා තියෙනවා ඔයාට ආයෙත් සමනලේ කල්ලා ගන්න ඕනේ වුණොත්, සමනලේ අල්ලා ගන්න හරි නැත්නම් සමනලේ බලන්න ඕනේ නොත් එහෙම ඔයා සමනලයාගේ පස්සෙන් යන්න එපා. හරි. ඔයා සමනලයාගේ පස්සෙන් යන්න එපා. ඔයා ගෙදර මල් වත්තක් කරන්න. ඔයා ගෙදර මල් වගා කරන්න. හරි. ඒ කියන්නේ අපි පස්සෙන් යන්න ඩෝන්ට් චේස් දෙන්න. අපි ඇට්‍රැක්ට් කරනවා. ඒ කියන්නේ අපි යාලව ඇට්‍රැක්ට් කරගන්නවා. අපි කරන්න ඕනේ අපිට පුළුවන් තරම් දේවල් අපේ ළඟට ගෙන්න ගන්න අපි වැඩ කරන්න ඕනේ. අන්න එහෙම තමයි ඒ දාර්ශනිකයා කියලා තියෙන්නේ. බලන්න ඔයා තාම සමහර දේවල් පස්සෙන් යනවද? ඇයි එහෙම කරන්නේ? යන්නේවා පස්සෙන් යන්නේවා. පස්සෙන් යන එක බොරු වැඩක්. හරි. පස්සෙන් යන්නේපා. පුළුවන් තරම් ඒ දේවල් ළඟට ගෙන්න ගන්න බලන්න. වෙලා උදේ 10යි විනාඩි 17යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වෙලා උදේ 10යි විනාඩි 20යි. ඔයා මේ සතියක ලක්හඬ අහගෙන ඉන්නේ. කම්මැලි නම් මට එවන මෙසේජ් එකක්.

0: ඇත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසඳ
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
3: ලෝකයේ වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ ජවය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
4: The first ever hat-trick of the DP World Women's T20 Asia Cup 2026 and Shomari Adabadu gets
5: well, it was just something in the air. The moment Hatarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
3: Krida Midaya. එකතු වෙන්න අපි ක්‍රීඩා පිටිය සමගින් ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා මිටිය සතියක ලක්හඳ

පෙරවුදේ 10යි විනාඩි 27යි දැන් සතිය ගලක් හඩගෙන ඉන්න ගමන් මෙසේජ් එකක් කියවෙ නැත්නම් මඩ ගාට පුළුවන් මෙසේජ් එකක් කියවන්න 0703 93.5 93.4 අමතක කරන්න එපා. හරි. කම්මැලි කමේ නම් ගෙදර ඉන්නේ නැත්නම් කොහෙ යන ගමන් නම් ඉන්නේ. හැබැයි ඩ්‍රයිවිං කරන කෙනා මෙසේජ් කරන්න එපා. ඒක හරි නෑ නේ. ඒක නීතියටත් පටහැනි. අනතුරු වෙන්නත් පුළුවන්. එහෙම කරන්න එපා. කවුරු හරි වාහනේ තව එක්කෙනෙක් එක්ක නෑ යන්නේ. එයාට කියන්න. ලක්කඩ හනකව මෙසේජ් එක මේ වැතර එවන්න කියලා. හරි. මං ඔයාලට කියන්න හදන්නේ පොඩි දෙයක්. මොකක්ද දන්නවද මේ? මේක ඇත්තටම ටිකක් ඇල්ගොරිතම් කියන එක සම්බන්ධව දෙයක්. ඒ කියන්නේ මොකක්ද මේ ඇල්ගොරිතම් කියන්නේ? හරි මේ ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා තින්නේ හරි අපිට නිකන් හිතනවා මේක හරි ෆනි ටෝක් එකක් නැත්තම් ෆැන්සි ටෝක් එකක් මේක හරි මිහිළු දායක දෙයක් කියලා. හැබැයි මේක මේ මෙන්න මේ කියන රඩර අත්‍යවශ්‍ය වෙලා තියෙන දෙයක්. ඒ මොකක්ද දන්නවද මේ? අපි ඔය කියන්නේ මංගල සේවා මංගලකින් කියන කියලා කියන්නේ. ඔන්න ඔය සේවාවක් මේ ආරම්භ කරලා තියෙනවා සිංගප්පූරුවේ අවිවාහක රාජ්‍ය සේවකීන්ට. හරි. ඒ කියන්නේ අවිවාහක රාජ්‍ය සේවකීන්ට එයාලට සහකාරු නැත්තම් සහකාරිනිය හොයලා දෙන්න මේ එක පොඩි නිකන් මොකක් කර අපි ඔය එක එක හදන්නේ කෝපරේටිව් කෝපරේෂන්ස් වගේ ඒවා. ඒ වගේ එකක් ආරම්භ කරලා දෙනවා. මේකේ නම ෆස්ට් ඩේට් කියන එක. හරි. එතකොට මේ මේකේ පාවිච්චි කරන ඇල්ගොරිතම් එකක් අවුරුදු 21ත් 35ත් අතර පසු වුණාට තමයි මේක මේ වළංගු වෙන්නේ. හරිද? දැන් ඕකි තියෙන කතාව හැවුවට පස්සේ ෂා මරුනේ මමත් යනවා සිංගප්පූරු කියලා ලංකාවේ ශ්‍රී ලංකාවේ ඉන්න රාජ්‍ය සේවකයෝ සිංගප්පූරුයයිද නෑ ඒගොල්ලෝ යන්නේ නෑ ඒගොල්ලන්ට ඊට වැඩිය මෙහෙ වැඩ දිනනවා නේද හරි ඒ වගේද මෙහෙ කියලා අයියෝ ඒ වගේද මෙහි අපිට නම් ඕනේ අපිට මෙහෙ හොයාගන්න පුළුවන් කියලා ඉන්නවා හරි ඉතින් දැන් මේ බලන්න ඇල්ගොරිතම් කියන එකකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද ඒ කියන්නේ ඇල්ගොරිතම් මේකට පුළුවන් ඕනම දෙයකට මොනව හරි පද්ධතිය ක්‍රියා කරවන්න ඊට පස්සේ මේ වගේ දෙයක් බලන්නකෝ මේ වගේ දෙයක් කොච්චර හොඳයිද කියන්නේ අවිවාහක රාජ්‍ය සේවකයින්ට විතරයි මේගොල්ලෝ මේ සිංගප්පූරුවේ මේක ඔෆර් කරන්නේ ඒගොල්ලෝ හොයලා දෙනවා හොයාගන්න බැරි අයට හොයලා දෙනවා ඉතින් ඔයා තාමත් ඔයාගේ කෙනාව හොයනවද මං කිව්වනේ හොයාගෙන යන්න එපා පස්සෙන් යන්න එපා එනකන් ඉන්නත් එපා හැබැයි ඇට්‍රැක්ට් කරගන්න ළඟට ගෙන්න ගන්න වෙලාව උදේ 10යි විනාඩි 30යි

0: FM 93.7 Lakhana Radio ITN.
1: වෙලා උදේ 10යි විනාඩි 33යි. මේ සතියක ලක් කඩහගෙන ඉන්නේ.

වෙලා උදේ 10යි විනාඩි 37යි දැන් ඔයා මේ සතියක ලක්කඩහගෙන ඉන්නේ. මේ අපිට දැන් අර චතුරංග අයියාගේ බ්‍රයිට් ද දැකලා ඇති වෙලා තියෙන්නේ. හරි. ලස්සන ඇති කියලා අහන්නේවා දැන් මහා ඇති වීම වෙලා දී ඉන්නේ දැන්. දැන් තියෙන ලස්සනත් නැති වෙනවා. හැමෝම අහනවානේ මේක මාර කතාවක් මේ මාර වැඩක් කියලා තියෙන්නේ දැන් චතුරංග අයියාගෙන් අහනවා බ්‍රයිට් ලස්සන ඇති කියලා බ්‍රයිට් ඇත්තෙත් නැහැ. හරි. හරි හරි. ඒකනේ මේ කතාව. දැන් චතුරංග අයියට හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බුණා අපි දන්නේ නැහැ හොඳද නැද්ද කියලා. හරි කොහොම හරි. එයාට හොඳ නිසා එයාට හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බුණා වගේ ඔයාට හොඳ පාර්ට්නර් කෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ දැන් සමහරු හිතනවා පාර්ට්නර් කෙනෙක් කියන්නේ මෙයා පෙම්වතා මෙයා පෙම්වතිය එහෙම කියලා නෑ. සමහර වෙලාවට ඔයාගේ හොඳම යාළුවා ඔයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සහකාරයා. ඒ කියන්නේ සහකාරයා අපි ඒක නිකන් මංගල සේවාවේ තියෙන වචනින් නැතුව කතා කළොත් ඔයාගේ හොඳම යාළුවා ඔයාට හයියක් වෙන්න ඉන්න කෙනා. හරි. ඔයා දන්නවද මේ ඔය ඇමරිකාවේ විශ්වවිද්‍යාලෙක යුනිවර්සිටි එකකින් රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේ අපිට අපේ හොඳ යාළුවෙක් කියන්නේ විශ්වාසදායි හොඳ ලෝයල් යාළුවෙක්ව දකින්නවා කියන්නේ නිකන් අපි හොඳටම කියන්නේ අපි ගොඩක් ආස කියන්නේ හොඳම ප්‍රියතම කෑමක් අපේ ඉස්සරහ තියෙනවා වගේ දෙයක් කියලා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා කැමති පීසා ගන්න හරි මොනවා හරි අපි හිතමු නැත්තම් කොත්තු ගන්න කැමති අරක මේක කේකේව ලොබ්ස්ටර් රෝල් ගේ ආරාමය ඔය කේකේව කන්න කැමතිනේ. එතකොට ඒ වගේ ඒවා කන්න කැමති දෙයක් මේ ඉස්සරහ තියෙද්දි කෙල්ල පෙරෙනවනේ. ෂා මරු මේ අදනම් හොඳට කනවා මම මාර මාසයි මේක හින්න කාලයක් තිස්සේ බලන් හිටියේ මේක කන්න. ඒ වගේ හරිම එනවනේ පොඩි කික් එකක් අන්න ඒ වගේ සතුටක් එනවනේ. අන්න ඒ වගේම සතුටක් ලෝ ඔයාට එන්නේත් ඔයා මොන හරි දවස මහන්සි වෙලා හවස හිතන්නෝ ගෙදරද්දි වාගේ යාළුවා අම්මචන් කොහොමද අම්මඩ සිරි මචන් කොහොමද කියලා මේ දරුවෙක් දැක්ක වගේ එහෙමත් වචන පයින්නවනේ අපේ කඩෙන්. එතකොට හරිද ඔන්නෝක තමයි මේ ඇමරිකා යුනිවර්සිටි කියලා දෙන්නේ රිසර්ච් එකක් ඇසුරින්. අපි මොනවහරි අපි කන්න ප්‍රියතම අපි ගොඩක් ආස කෑමක් දකිනා වගේ දැක්කට පස්සේ එන උත්තේජනය වගේ උත්තේජනයලු එහා සමාන උත්තේජනයලු අපිට අපේ හොඳම යාළුවෙක්ව අපේ මේ ඉස්සරහට දැක්කහම එන්නේ. හරි. හැබැයි කටේයයි අනේ මේ වඩ පිසුද මගේ යාළුවනක් මාව කන්නවයි බලන් ඉන්නේ එහෙම කියලා. ඇත්ත. හරි. කොහොමත් මේක කෑමක් කියලා නෑ දැන් කිව්වේ. ඉගෙන යාළුවව කන්න එපා. හරි. කොහොමරි යාළුවාගේ නම කන්න නැතුව. යාළුවෙක් තියාගෙන ඉන්න එක. යාළුවෙක්ව ආශ්‍රය කරන එක සහ අපි යාළුවට උදව් කරන එක. ඒ යාළුවව දැකලා ඔය වගේ හොඳ උත්තේජනයක් අපිට එන එක. අපේ ශාරීරික සෞඛ්‍යය වගේම මානසික සෞඛ්‍යයත් හොඳයි කියලා මේ යුනිවර්සිටි එකෙන් කියලා තියෙනවා. වෙලා උදේ 10යි විනාඩි 40යි.

0: උදේ 10 විනාඩි 48යි දැන්.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice ලොවක් සනසන

දුවක් ඕනේ. මම ප්‍රියංකා නූරින්. හරි ප්‍රියංකා, ඉතින් අපි වැවත් එකතු කරගන්නවා. තව කවුද මේ ලක්හඬට අපිවත් එකතු කරගන්නද? ලක්හඬට නෙවෙයි, ලක්හඬ අද අපේ ප්‍රෝග්‍රෑම් එකට අපි ආව එකතු කරගන්න. හරි, චන්දිමා තමයි මෙසේජ් එකක් කියවලා තියෙන්නේ මාතරින්. ඊට පස්සේ තව කවුද මේ තව දාලා තිනවා, සෙනහස පිරි සුඳුරු දවසක් වේවා කියලා. ඔයා ඔයාටත් එසේම වෙන්න ඕනේ. හරි, මෙසේජ් එක කියවලා තින්නේ විනීතා අයිරංගනී තමයි මෙසේජ් එක කියවලා තින්නේ. හරි විනීත, ඉතින් අපි ආවත් එකතු කරගන්නවා. තව කවුද මේ තව දාලා තිනවා, ගුඩ් මෝර්නින් ලක්හඬ, අපිත් ඔයාව අහනවා ලස්සන සින්දුවක් දෙන්න. ත්‍රිකුණා මල්ලෙන් පුංචි බණ්ඩා ඇතුළු ෆැමිලිගේ කට්ටිය තමයි මෙසේජ් එකක් කියවලා තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් මේ කට්ටිය එකතු කරගෙන, ඒ වගේම මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙන අනිත් හැමෝමත් එකතු කරගෙන අපි හැමෝ ලස්සන සින්දුවක්. වෙලා උදේ 10:00 විනාඩි 51.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: අම්මයි තාත්තයි දැන් රෙස්ට් කරන්න ඕනි. ඔයි දිව්ව හොඳටම ඇතිනේ.
1: නෑ පුතේ. ස්කෝලේ ගැන විතරක් හිතන්න එපා. දැන් කරන්න තියෙන වැඩ දැන් කරන්න ඕනි. පස්සේ බෑ.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: මේ හිරන්ති. අර අලුත් ළමයා අපිට වැඩකට දාගන්න බැරි වෙයිද?
4: බෑ සර්. මං තාම ඉතින් හදලා ගන්නවා. ටිකක් අමාරුයි. සර් කියපු කෙනා එවන්නකෝ. මං කවදාවත් අමතක කරන්න බැරි එක්ස්පීරියන්ස් එකක් දීලා මෙවන්න.
3: එහෙම තමයි වෙන්න ඕන. කෙල්ල විකුණ ලෑස්ති කරලා ගන්න. එයාට හොඳ ඉල්ලුමක් තියෙන්නේ.
2: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සමරය.

0: 99.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Velava Piravura Kolahai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද පිපිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මණ්ඩව ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් මිලියන 35ක් පමණ වටිනාකමකින් යොත් මඩපද ප්‍රදේශයේ දේපල ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විවර්ෂණ පොලිස් කොට්ටාශයේ කටයුතු කර තිබෙනවා. දිවල් ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මණ්ඩව ජාවාරම් කරුවෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කෙරුණා. එන් අනාවරණය වූ තොරතුරු මත එම අපරාධකරුගේ සමීපතමයෙකු සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මක කළා. එහිදී අනාවරණය කරගත් තොරතුරු මත එම පුද්ගලයා මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මඩපද ප්‍රදේශයේ පර්චස් 12ක ඉඩමක නවීන පන්නේ තිමහල් නිවසක් ඔහුගේ බිරිඳගේ වැඩිමල් සොහිරාගේ නමින් මිලදීගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව එම දේපල අලවිය පැවරීම සහ වෙනත් කටයුත්තක් කිරීම වළක්වාලමින් දින 14ක කාලයක් ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කෙරුණා. නීති විරෝධී වත්කම් විවර්ෂණ කොට්ටාශය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉසායස් සුලිකුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළට ඇතුළු වී තිබෙනවා. එවිට විට ඉසායස් සුලිකුණාටුව පැයට කිලෝමීටර 175ක පමණ වේගයකින් හමාවිත් ඇති බවයි ඇමරිකා ජාතික සුලිකුණාටු මධ්‍යස්ථානය සඳහන් කළේ. එය මේ වන විට තරමක් දුර්වල වී දෙවන මට්ටමේ සුලිකුණාටුවක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ෆ්ලොරිඩා වෙරළ තීරයේ ඇතැම් ප්‍රදේශවල අඩි 9ක් පමණ මුහුදු ජල මට්ටම ඉහළයා හැකි බැවින් ජීවිත තර්ජන ඇතිවිය හැකි බවද සුලිකුණාටු මධ්‍යස්ථානය අනතුරුඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ෆ්ලොරිඩා, ඇල්බාමා සහ ජෝර්ජියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා. මේ වන විට වෙරළාශ්‍රිත කලාපවලින් දහස් ගණනක ජනතාව ඉවත් වී තිබෙනවා. ලකන ප්‍රධාන ප්‍රති ප්‍රකාශය දහවල් 12ට.
5: ස්වාධීන
6: පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: වෙලාව 11 විනාඩි 13යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
4: ක්‍රිමිරාජ සුවසනෑ. ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසනෑ.
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Satyaga Lakhana.

වෙලා එකොළහයි විනාඩි පහලවයි දැන් ඔයා මේ සතිය ගලක් හඳහාගෙන ඉන්නේ. ඔයා දන්නවද මේ මොකද්ද අපේ කතන හැකියාව, අපේ කතා කිරීමේ හැකියාව පසුගිය දශක කීපයක් ගත්තට පස්සේ ටික ටික මේ එන්න එන්න අඩු වෙලා තියෙනවා. මොකක්ද හේතුව? ඔයා හිතන්නේ මේකට හේතුව මොකක්ද? මේකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි, ඒ ඔයාගේ ෆෝන් නේ, ඔයාගේ මොබයිල් එක. ඉගෙන මේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කියන එකෙන් අපේ මිනිසුන්ගේ කතන හැකියාව ටික ටික අඩු වෙලා තියෙනවා. හැබැයි ඔයා බලන්න මේ ගත්තට පස්සේ දැන් ඔන්න ඔවල්ලා ගෙදරට එනවා කපුටේ. ඔයා ගමක නම් ඉන්නේ, අපි කියනෝනේ ආ මේ ගම් කපුටේ එහෙම කියලා. හරි, ඔන්න කපුට ආවා. ඒ කපුට සාමාන්‍යයෙන් ඉතින් කෑ ගහන විදිහට කාක්කා ගගා කෑ ගහනවානේ. එතකොට කපුට ඒ විදිහටම කෑ ගහනවා. හැබැයි ඔයා කල්පනා කරලා බලන්න, ඔයා වෙනද කතා කරපු ප්‍රමාණය, ඒ කියන්නේ ඔයාගේ අම්මා තාත්තා එක්ක, ඊට පස්සේ ඔයාගේ නංගි මල්ලි අයියා අක්කා, ඔයාගේ පෙම්වතා පෙම්වතිය එක්ක කතා කරන ප්‍රමාණය අඩු වෙලා නේද? ඇයි? හේතුව දාන මෙසේජ් එක. හායි හායි, ගුඩ් මෝර්නින්, මචං මොකද කරන්නේ? හරි මං එන්නම් දැන් 10යි වෙලාව, හරි මං එන්නම් එහෙම කියලා එහෙම දාන්නේ. නිකන් හරියට රොබෝලා වගේ. හැබැයි මේ වෛද්‍යවරු කියනවා ඔය කතා කරන එක අඩු වෙන්න හේතුව ස්මාර්ට් ෆෝන් එක වුණාට මේක මේ ඇබ්බැහියක් කරගත්තොත් සමහර වෙලාවට මිනිස්සු ඊළඟ දශක කීපය යද්දී කතා කරන්නේ නැති වෙන්නම් පුළුවන්ලු. මාර වැඩි. මොකද වෙන්නේ? කතා කරන්න බැරි වෙයි. ඒ කියන්නේ මිනිස්සු නිකන් අර අපි කියනවනේ අර ගොල්ලොයි කියලා කියනවා. එතකොට අර නිකන් ස්වාභාවිකව වෙන්න පුළුවන් විපතක් නැතුව මිනිස්සු විසින්ම තමන් ගොළු වෙලා තියෙන එකක් තමයි වෙලා තියෙන්නේ. හැබැයි ඔයා දන්නවද ඕක ඔයාගේ මානසික සෞඛ්‍යයට හරිම අහිතකර විදිහට තමයි බලපාන්නේ. ඒ කියන්නේ මිනිස්සේ කතා කරන්න ඕනේ, නැත්තම් මොකටද කටක් කේක් ඉබදෙන්නේ? එහෙම කියලා හිතෙන්නත් පුළුවන්. අපිට කට කේක දේවල් වලට ඕනේ, කෑම කන්න. ඊට පස්සේ මේ අපේ කටේ සහ මේ මුඛයේ තියෙන එක හැම පාට් එකම හැම කොටසම අපිට ඕනේ කතා කරන. සමහර එක එක අක්ෂර මෙතනින් තමයි උච්චාරණය වෙන්නේ. වගේ දත් තල්ල කියයි මේ ඇතුලේ උගුරු දණ්ඩ සොර තන්තු මේ හැමදෙම ඕනේ. හැබැයි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි පුළුවන් තරම් මිනිස්සු එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා තියාගන්න තරමට අපේ මානසික සෞඛ්‍ය ගොඩක් හොඳ වෙනවා. අනේ බොරු කියන්නේ වානේ කියයි. ඇයි? ඔයාලා කියනවා මට මේ අරයත් එක්ක කතා කළාම දුක හිතෙනවා, මට අරයගේ මූණ බලන්න බෑ, කේන්ති යනවා, කතා කරන්නේ කොහොමද එහෙම කියලා. හැබැයි හැම දෙයකම ගත්තට පස්සේ තරහ වෙන එකක් චුට්ටක් තියෙන්න ඕන කියලා තමයි ડોක්ටර්ස්ලා කියන්නේ. ඒ කියන්නේ මේ අර මහා පරිමාණයෙන් නෙවෙයි ගහගෙන මරාගෙන කාගෙන එහෙම නෙවෙයි. ඒ කියන්නේ පොඩ්ඩක් තරහ යන්නත් ඕනේ, ඒහා සමාන පොඩ්ඩක් hina වෙන්නත් ඕනේ, චුට්ටක් බුම්මගෙන ඉන්නත් ඕනේ. මේ හැම හැඟීමක්ම මිනිස්සෙට තිබ්බුත් තමයි ඒ මිනිස්සයා ඊක්වල්, ඒ කියන්නේ හොඳ මේ හොඳ ලෙවල් එකක ඉක්වේබිලිටි එකක ඉන්නේ. ඒ හින්දා වෛද්‍යවරු කියනවා ඔයා ෆෝන් එකට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ චුට්ටක් ෆෝන් එක පැත්තකින් තියලා ගෙදර ඉන්න ගමන් අඩුම ගානේ පොතක් නැත්තම් පත්තරයක් නැත්තම් ෆෝන් එකේ තියෙන දෙයක්වත් කියවන්න, කටින් කියවන්න. ඒක තමයි ඔයාගේ මානසික සෞඛ්‍යය සහ ඔයාගේ ඉදිරි දශක කිහිපේ, දශක ගානක් ජීවත් වෙන්න බැරි වෙයි. හැබැයි කොහොම වුණත් ඔයාගේ ජීවිතේට ගොඩක් වටින දෙයක් ඔය කතා කරන එක. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ ළඟ ඉන්න ඕනම මිනිසෙක් එක්ක, අම්මා එක්ක, තාත්තා එක්ක, කා එක්ක හරි කතා කරන්න උත්සාහ කරන්න. මොකද මේ සමාජයේ අඩු වෙලා තියෙන තව දෙයක් තමයි කතා කරන්නේ. තව දෙයකින් දැන් ගොඩක් දේවල් අඩු වෙලා තියෙන්නේ. ආදරය, ඊට පස්සේ ආදරයට වැඩියෙන් වෛරය තියෙනවා. ඒ වගේ අපි කතා කිරීමේ හැකියාව ගත්තොත් කතා කිරීමේ හැකියාවට වැඩිය සද්ද නැතුව ඉන්න එක ගොඩාක් තැන්වල තියෙනවා. ඒ හින්දා පුළුවන් තරම්, ඒ කියන්නේ අනවශ්‍ය විදිහට නෙවෙයි, තමන්ට හැම පුළුවන් හැම වෙලාවෙම අඩුම ගානේ සද්දෙන් කවියක් හරි සින්දුවක් හරි මූණන්න බලන්න. වෙලාව 11:00 විනාඩි 19යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: වෙලා 11:22 දැන් මේ. ඔයාලා කියනවා නේද? ආ එයා සුදුයි. එයා ලස්සනයි. අන්න එයා කිරි සුදුයි. එයාගේ හැම කිරි පාට වගේ හැම කියනවානේ. හැබැයි ඒවා දන්නවද? ඔය මේ සුදු වෙන හේතුව ඒක අඩුපාඩුවක්. මොකක්ද දන්නවද අඩුපාඩුව? හැම මෙලනින් වර්ණකේ අඩුයි එයාලගේ. ඒකයි එයාලා සුදු. හරි.

0: වෙලාව 11:27 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: සුබ දවසක්. අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි
2: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: NLP 5000. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP 5000. ඔබත් අදම NLP 5000

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවනින්
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාවෙ කොළහයි විනාඩි තිහයි දැන් ඔයා මේ සතිය ගලක් හඩහගෙන ඉන්න. ඉතින් මේ පැතර මෙසේජ් එකක් කිව්වෙ නැත්තම් දැන් මේ වන්න 0.7 0.3 93.5 93.7ට

වෙලාව 11යි විනාඩි 35යි දැන් ඔයා මේ සතිය ගලක් හඳහගෙන ඉන්නේ 93.5න් 93.7න් ජීවිතේ හරි පුදුමයි කියලා ගොඩක් අය කියනවා. එතකොට මේ මෙන්න මෙහෙම දෙයක් හිතිලා තියෙනවද ඔයාට? සමහර වෙලාවට මේ වගේ දෙයක් ඇහුවොත් හිතෙන්න පුළුවන් ජීවිතේ හරි පුදුමයි නේද කියලා. හරි ඒක ඔයාට ඒ වෙලාවට පුදුමයි කියලා හිතුණාට ඒක සාමාන්‍ය දෙයක්. මොකක්ද දන්නවද ඒක? ඒ තමයි මේ දැන් ඔයා මොනවා හරි බලනවනේ, ෆිල්ම් එකක්, ඊට පස්සේ ටීවී සීරීස් එකක්, මොනවා හරි අපි හිතමු ටෙලිග්‍රෑම් එකක් එන්න පුළුවන්, එපිසෝඩ් එකක් වෙනම YouTube එකකින් බලනවා. එතකොට ඔන්න ඒකේ ඉන්නවා පෙම්වතා, වීරයාගේ චරිතය රඟ දක්වන්න ගානක්ද පැනලා ගානවා, එහෙම ගානවා, කරාටේ ගානවා, බොක්සිං ගානවා, ගහලා පෙම්වතිය බේර ගන්නවා. හරි ඔන්න ඔයාගේ පොඩි නිකන් ඔයාගේ ඇහැ සහ ඔයාගේ මනස උත්තේජනය කරන සීන් එකක් ආවට පස්සේ, ඔයාගේ ඉස්සරහට ආවට පස්සේ ඔයාට හිතෙනවා මේ මම මේ තමයි මම. ඊට පස්සේ ගෙදර ඉඳගෙන කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා උඩවයත් නිකන් එක පාරක් දෙපාරක් අත එහෙම කරලා බොක්සිං පාට් එකක් දාලා බලනවා මටත් මේක පුළුවන්ද කියලා, මටත් පුළුවන් දවසක එහෙම කරන්න කියලා හිතනවා. තව දවසක යනවා චිත්‍රපටියක්, චිත්‍රපටයක ඔන්න අන්තිමට අපි හිතමු අන්තිමට ඒ හොඳ පාර්ශ්වයේ ඉන්නවනේ ඒක බෑඩ් කැරක්ට එකයි ගුඩ් කැරක්ට එක දෙකක් ඉන්න, ඔන්න ගුඩ් කැරක්ට එක අන්තිමට මොකක් හරි වෙලා මැරෙනවා. ඊට පස්සේ හිතනවා හැමදාම මට උරුම දුක තමයි කියලා. ඒ වගේ හරි දුක්ඛිත දෙයක් කියනවනේ. ඒ කියන්නේ ඔයගලන්ට හිතනවා මේක මගේ ජීවිතෙත් මට වෙලා තියෙනවා, හරියට මාත් මේ වගේ මාත් එදා මෙහෙම කළානේ, මෙහෙමයි මෙහෙමයි කියලා හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයා දන්නවද ඔය චිත්‍රපට හදන මන්ද මනක්කල්පිතේවා නෙමෙයි, අපි ගමුව ෆික්ෂන් සයන්ස් ෆික්ෂන් පැත්තකින් තියලා අපි රියලිස්ටික් පැත්තට කතා කළොත්, ඔය චිත්‍රපට වුණත් හදන අය දන්නවා මිනිස්සු තමන්ගේ ජීවිතේ එදිනෙදා ජීවිතේ සහ ඒගොල්ලන්ට ඇතිවන දේවල් දෙයක් මොනහර දෙයක් ස්ක්‍රීන් එකකට ගත්තොත් තමයි මිනිස්සු ඒක බලන්නේ. උදාහරණයක් විදිහට ගන්න, ඔයා අහන සින්දුවක් ඔයාට හිතෙනවනේ මේ සින්දුව නම් මටම ලියපු එකක් කියලා. හේතුව මොකක්ද දන්නවද? හේතුව තමයි ඒ සින්දුව ලියලා තින්නේ මිනිස්සෙක්. ඒ කියන්නේ එයාටත් ඔයාට වෙලා තියෙන දේවල් වෙලා තියෙනවා. එයාටත් දුක හිතිලා තියෙනවා. එයාටත් සතුට හිතිලා තියෙනවා. එයාටත් තරහ ගිහිල්ලා තියෙනවා. එයාත් විරහව විඳලා තියෙනවා. එයාත් ආදරේ විඳලා තියෙනවා. එතකොට කවදාවත් ඔයාට හිතෙන්නේ නැති වෙන විදිහට ලියනවා කියලා හිතන්න බෑ. හේතුව තමයි ඒගොල්ලොත් මිනිස්සු. ඒ කියන්නේ රචකයෝ ඉරස්සේ මේ ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා මේගොල්ලොත් ඇවිල්ලා මිනිස්සු. ඒගොල්ලන්ටත් තේරෙනවා මිනිස්සු මොන වගේ ෆීලිංස් එක්කද වැඩිපුර ගනුදෙනු කරන්න කැමති කියලා. ඉතින් ඔයාටත් ඊළඟට ඔයා බලන ෆිල්ම් එකෙන්, ඊළඟට ඔයා අහන සින්දුවෙන් මේක නම් මටම ලියපු සින්දුවක්, නැත්තම් මේ ෆිල්ම් එකේ මේ මගේ ජීවිත කතාවමයි තියෙන්නේ කියලා හිතුනොත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේක හදලා තියෙනෙත් මිනිස්සෙක්. ඒ කියන්නේ මේ මිනිස්සයාටත් මේ වගේ දේවල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මටත් මේ වගේ දේවල් හිතෙන්නේ කියලා. හරි ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ හරිම සරල ලෝකයක. හිතන් තින්නේ මේ වගේ දෙයක් එයාටත් වෙලා තියෙනවා. පොඩ්ඩක් තමන්ව උපමා කරලා හිතන්න විතරයි තියෙන්නේ. වෙලාව 11:00 විනාඩි 38යි.

කන්නකන් හරි මාත ප්‍රෝගම ඉවරලා තමයි කන්නේ. මං කනකම් බලයින් එපානේ ඔයා කන්න. ඔයා දන්නවද මේ වෛද්‍යවරු කියනවා සාමාන්‍යයෙන් දවල් 12ත් හවස 2ත් අතර කියන කාලය ඇතුළත මේ ටයිම් එක ඇතුලේ දවල්ට කෑම ගන්න එක ශරීරයට හිතකරයි කියලා. හරි. හැබැයි මේ ගොඩක් අය දැන් වැඩ කරනවා මචං අදත් වැඩ එහෙමයි කියලා. සමහර අයට එක එක හේතු මත ටිකක් පරක්කු වෙන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරුන්ගේ මතය තමයි Tamanට හොඳ හිතකර විදිහට Tamanගේ ආමාශය උදරේ තියාගන්න ඕන නම් දවල් 12ත් හවස 2ත් අතර Tamanගේ දවල් ආහාරය ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි කියලා එයාලා කියනවා. හරි. ඔන්න ඉතින් මේ වෙලාවේ දවල් ආහාරය ගන්න ගමන් ඉන්න කට්ටියව මතක් කරන්න හදන්නේ කවුද? මෙසේජ් එකක් දාලා දින කට්ටිය. කවුද මේ මෙසේජ් එකක් කියවලා තියෙන්නේ? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කවුද මේ? හස්බන්ඩ් සුමේද, ලොකු පුතා පවන්, දුව ෂනු, චූටි පුතා ෂනුල්, එතුළු කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මම කිතුල් ගලින් සංජු කියලා තමයි මෙසේජ් එකක් කියවලා තියෙන්නේ. හරි සංජු, අපි ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද මේ? හයි අයියා, වඩ කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. අම්මා, තාත්තා, අක්කා, චතු, අයියා, දනු, ඊට පස්සේ ගොඩක් කට්ටිය වෙලා තිනා. හරි, මේ හැමෝම අපි එකතු කරගන්නවා. මෙසේජ් එක එවලා තියෙන්නේ කඩුවෙලින් මදාරා තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. තව කවුද වුණ දැන් ආව මෙසේජ් එකක්. සුබ දවසක්, සුබ දහවලක් ලක්හඬ අපිත් අහන්නේ ඔයාව. හංවැල්ලෙන් වසන්ත කුමාරසිරි තමයි මෙසේජ් එක එවලා තිනේ. යාගේ ආලුවා ගාමිණිත් ඉන්නවා කියලා මෙසේජ් එකක් එවලා තිනවා. හරි, තව කවුද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. කවුද මේ? මේ මෙසේජ් එක කියවලා තියෙන්නේ පොතු පිටියේ වාද්දුවෙන් සමන්ත. හරි සමන්ත, එහෙනම් ඉතින් ඔයාවත් ඒ වගේම මේ වෙලාවේ මෙසේජ් එකක් කියවලා තියෙන හැමෝමත් අපි එකතු කරගෙන අහමු ලස්සන සින්දුවක්. වෙලාව 11:05.

0: වෙලාව දහවල් දොළහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ප්‍රවෘත්ති සිරස්තල
6: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. සෞදි ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පණිවිඩයක්. ඉහළටම යන පාක් ඇන්ඩ් රයිඩ්. සෞඛ්‍ය කාර්ය සහායකින් 436 දිනකට හෙට පත්වීම්. මෙට්‍රෝ බස් රථානතුරට ලක්කිරීම ගැන තවදුරටත් පොලිස් පරීක්ෂණ. ඇමරිකාව රුසියා ඩීසල් සම්බාධකය තාවකාලිකව ඉවත් කරයි.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිපිලේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවට ජාතික අධ්‍යාපන ආයතන ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුවට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ උසස් පෙළ සඳහා වන ඇගයීම් රාමුව මේ දිනවල සකස් කරන බවයි. ජාතික අධ්‍යාපන සභාව පිහිටවීම සඳහා වන වාර්තාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එහි කෙටුම්පත් සම්පාදනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් කමිටුවක් පත්කිරීමට නියමිතයි. එමෙන්ම අධ්‍යාපන ශිස්ත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ පාසල් අධ්‍යාපනය තුළ ඩිජිටල් ශිස්ත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පස් වසරක සැලසුම් සඳහා වූ රුපියල් බිලියන 96ක ව්‍යාපෘති යෝජනාවටද අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා උප කමිටුවක් ක්‍රියාත්මකයි. උසස් පෙළ අවසන් කරන සිසුන් සඳහා විශ්වවිද්‍යාල විද්‍යාපීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වෙනුවෙන් වෙන වෙනම අයදුම් කිරීමේදී මතුවන පරිපාලනමය ගැටලු විසඳීම සඳහා සියලු උසස් අධ්‍යාපන විකල්පයන් වෙනුවෙන් එකම ජාලයකින් අයදුම් කළ හැකි ඒකාබද්ධ ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතනවලට උපදෙස් ලබා දී තිබෙනවා. 2028 වසරේ සිට නියම ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ. රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන නියාමනය කිරීම උපාධි පිරිනැමීමේ තත්ත්වය ලබාදීම සඳහා වූ මාර්ගෝපදේශ පිළිබඳ නව ප්‍රතිපත්තියටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි සාකච්ඡාවට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුරසෙන විරත්න මහතා සඳහන් කළේ. පුරප්පාඩු අනුව කඩනෙමින් ගුරුවරුන් බදවා ගැනීම සහ ගුරු ස්ථානමාරු සිදු කිරීම ක්‍රමවත්ව කිරීම මෙන්ම පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. සෞදි අරාබි රාජධානියේ සිවිල් ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළා දැක තිබෙනවා. සෞදි අරාබි සිවිල් ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ශ්‍රී ලංකා රාජ්‍යය සිය ශෝකය පළ කළා. තුවාල ලැබුවන්ටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සෞදි අරාබි රාජධානියේ රජයට සහ ජනතාවට සිය සහයෝගිතාව පළ කරන බවත් උත්සන්න වෙමින් පවතින ආතතීන් සමනය කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් සාධනීය සංවාදයක නිරත වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය සිය නිවේදනයෙන් සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා. මෙතර හෝති ප්‍රහාරමත් දේරයාත් නෝරවිත ගමන් කිරීමට නියමිතෝ තිබෝ ලෝපුරාගුවන් ගමන් තුන්සේකට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කාලසටහන් වලට තව දුරටත් බලපෑම් එල්ල විය හැකි. එබැවින් ශ්‍රී ලංකාවේද ගුවන් මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග සම්බන්ධ වී ඉදිරි ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්නා ලෙසයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුම් දෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සෞදි අරාබියේ රියාද් නුවර වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් හෙට දක්වා අවලංගු කිරීමටද පියවරගෙන තිබෙනවා. යෙමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සෞදි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සෞදි රජය ලබා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදින ලෙසට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දෙනවා. මේ අතර කොළඹ සිට රියාද් අතර ගුවන් සේවාද මේ වන විට ක්‍රියාත්මක වන්නේ නැති බවයි වාර්තා වන්නේ. නිවේදනයක් නිකුත් කරන සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ තහවුරු නොකළපුවත් වීඩියෝ හෝ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු කිරීමෙන් වළකින ලෙසයි. එමෙන්ම තහවුරු කළ මූලාශ්‍ර පමණක් විශ්වාස කරන ලෙසත් තානාපති කාර්යාලයේ දැනුම් දෙනවා. රියාදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙන්ම ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සාමාන්‍ය පරිදි කටයුතු සිදු කරනවා. කොන්සල් සේවා ආශ්‍රිත සහය සඳහා තානාපති කාර්යාලයේ 054-94-77-567 හදිසි ඇමතුම් අංකයෙන් තොරතුරු ලබාගත හැකි. සෞදි අරාබියේ රියාද්හි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ යෙමනයේ ඒඩන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත එල්ල වූ හූති ප්‍රහාරයන් සමග ගුවන් සමාගම් රැසක් සිය ගුවන්වාර අවලංගු කිරීමට පියවර ගත්තා. සෞදි අරාබියේ අබහා ජාත්‍යන්තර ගුවන්තොටුපළ එල්ල වූ ප්‍රහාරවලින් මොරොක්කෝ සහ ඇල්ජීරියානු ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් සෞදි ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු මිය ගියා. එමෙන්ම කොළඹ සිට රියාද් අතර ගුවන් සේවාද මෙවට විට ක්‍රියාත්මක වන්නේ නැති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව මෙවන විට බොහෝ අංශවලින් ඉදිරියට පැමිණ ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ලෝක බිත්තර දිනයට සමගාමීව පැවති පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයායි මේ බව කියා සිටියේ. ඔක්තෝබර් 9 වනදාට ලෝක බිත්තර දිනයේ යෙදී තිබෙනවා. නියෝජමාත්‍යවරයා මෙහිදී කරුණු රැසක් අවධාරණය කළා.
0: පෝෂණදායි රටක් විදිහට ඉස්සරහට යනකොට බිත්තරේ කියන කපට ඉතාමත්ම වැදගත්. අපි දැන් මෙතන පුංචි දරුපටව ඉන්නවා. දරුපටවුන්ට පාසලේ දුගන්නනවා සමබල ආහාර වේල පිළිපතු. මේ සමබල ආහාර වේල අනිවාර්යම තියෙනකක් තමයි බිත්තරේ. ඒතකොට බිත්තර අපිට අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දැනට අපි නිෂ්පාදනය කරනවා. 2022 වකවානුව තුල අපි එක පුජ්‍යල බිත්තර පරිභෝජනය 90 ගණන් වලට වැඩුණා. එතකොට 112ක් වෙනකොට අපිට 115ක් විතර බිත්තර අතිරික්තයි වෙනවා. එවනම් දැන් වර්තමාන වෙනකොට තාමත් අපි එක පුජ්‍යල බිත්තර පරිභෝජනය 150ට මිල්ලා නේ. හැබැයි අපි අඩුවෙන් කාලා අපිට අතිරික්තයක් වෙනවා නම් අපි බිත්තර වලින් සම්පෝසිතුනායි කියලා අපට වෙන්න පුළුවන් කමක් නැහැ. තොන්නෝයි තත්ත්වය තුල එමනම් අපි බිත්තර පරිභෝජනය තා වැඩි කරන්න ඕනේ. අපි අද ඉන්න මට්ටම දෙගුණයකට හා යන්න ඕනේ. දෙගුණයකට හා ගියොත් තමයි අපිට පෝෂණී පිළිබඳව යම් කිසි අදහසක් රටක් විදිහට අපට හිතන්න පුළුවන් වෙන්නේ.
6: මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය කාර්ය සහායකයන් 436 දිනකට පත්වීම් ලිපි ප්‍රදානය හෙට සිදු කෙරෙනවා. ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයන්ට මෙලෙස පත්වීම් ලබා දීමටයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වසරේදී රජී රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තුන්වන ශ්‍රේණිය සඳහා අධිර 3ක් යටතේ 1989 දිනක බඳවාගෙන තිබෙනවා. එම පත්වීම් ලාභීන්ගේ සේවයට වාර්තා නොකළ පත්වීම් බහර නොගත හොත් සේවය හැරගිය පිරිසක් සිටින බැවින් එම පුරප්පාඩු සඳහායි මෙම බඳවා ගැනීම සිදු කෙරෙන්නේ. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා රජයකින යන මානව සම්පත් වැඩපිළිවෙලට සමගාමීව පත්වීම් ප්‍රදානය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. පාක් ඇන් රයිඩ් සංකල්පය යටතේ මාකුඹර උද්‍යානය හා ගමන් පහසුකම් මධ්‍යස්ථාන භාවිත කරන වාහන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව තුන්වන කාර්තුවේදී 54.97% ඉහළ ගියා. පාකෙන් රයිට් සංකල්පය ආරම්භ කෙරුණේ පෞද්ගලික වාහන භාවිතය අවම කරමින් පොදු ප්‍රවාහන සේවා භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්. පහසු ආරක්ෂිත සහ විශ්වාසදායක පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබා දීම පෙන්ව රාජ්‍ය හා පෞද්ගලිකංශයේ සහයෝගයෙන් වඩාත් කාර්යක්ෂම මගී ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙලේ තවත් අරමුණක්. පසුගිය අප්‍රේල් 21 වනදා බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාව සමග මාකුඹුර පාක් ඇන් රයිඩ් පහසුකම භාවිත කරන වාහන සංඛ්‍යාවේ කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 2026 පළමු කාර්තුවේදී වාහන 34,584ක් එම මධ්‍යස්ථානයේ භාවිත කළා. තුන්වන කාර්තුවේදී එම සංඛ්‍යාව 53,129ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමින්ම දෛනිකව මධ්‍යස්ථානයේ භාවිත කරන වාහන සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 380ක්. තුන්වන කාර්තුව වන විට 590ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලික වාහනවලින් පැමිණෙන ජනතාවට තම වාහන ආරක්ෂිතව නවතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ දෛනික ගමන් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලසීම මෙමගින් සිදු කරනවා. රාජ්‍ය හා පෞද්ගලිකංශවල සහයෝගිතාව තුළින් වඩාත් කාර්යක්ෂම ජනතා හිතකාමී පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණක්. නීතිය සැමට එක හා සමානව සලකන සමාජයක් අද වන විට ගොඩනැගී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළා. ඒ මතු ඇති දේශපාලන සහ සමාජ තත්ත්වයන් පිළිබඳ අදහස් පළ කරමින්
7: නීතිය ක්‍රියාත්මක වෙනකොට නම මොකද්ද කියලවත්, එයා ඉස්සෙල්ල කරේ මොනවද කියලවත්, එයාට කොච්චර සල්ලි තියෙනවද කියන එකත් වැදගත් වෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන නීතිය ඉර තියෙනවා, ඊට යටින් තමයි හැමෝම ඉන්න ඕන. ඒක ජනාධිපතිවරයාගෙන හැමෝම නීතිය කියන ඉරට යටින් තමයි ඉන්න ඕන. ඉස්සර ඉරට උඩිනුත් අය හිටියේ යටිනුත් හිටියා, දැන් ඔක්කොම යටින්. ඒ ඉර ඊට යටින් හෝ උඩින් ගහ ගන්න ඕන නම් හැමෝම කතා කරලා පාර්ලිමේන්තු දෙකකට ඇවිල්ලා ඒ නීති අනපනත් වෙනස් කරලා නීතියේ ඉර පල්ලෙහාට උඩට ගන්න පුළුවන්. හැබැයි ගහලා තින්නේ ඉරට යටින් හැමෝම ඉන්න ඕන.
6: ඒකබද්ධ විපක්ෂයේ සමකැඳවුම්කරු නිරුක්ෂ කුමාර මහතා සැමට නීතිය සමානව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරා.
8: මේක යම් කිසි කුමන්ත්‍රණයක්ද කියන කාරණාව අපිටුල පැන නැගිලා තියෙනවා. මොකද අපි දන්නවා බන්ධනාගාර ආඥා පනත අනුව සාමාන්‍යයෙන් සිරකරුවෙකුට ස්වාමින් වහන්සේ කෙනෙක්ද, ඔව් හිටපු යුද හමුදාපතිද, පොලිස්පතිවරයාද, එහෙම එකක් නෑ. එහෙම බන්ධනාගාර ආඥා පනත අනුව දඬුවමක් ලැබුණොත් ඒ බන්ධනාගාරයට සුදුසු ඇඳුම අඳින්නම ඕනේ. බන්ධනාගාර ආඥා පනතය ඇතුලේ බන්ධනාගාර නීති රීති ටිකක් තියෙනවා. එතකොට ඒ නීති රීති වලට ප්‍රකාරව තමයි ඒ බන්ධනාගාරය කටයුතු කරලා තින්නේ.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂද අදහස් පළ කළා.
9: පළේට එන්න කලින් තිබුණ පාලනයන් විසින් අපේ ජනතාවත් අපේ රටත් බිමට මැදලා දාලා තිබුණා. එතකොට අපිට අභියෝගයක් තිබුණා අපේ රට නැවත ගොඩනගන්න. අපේ රට නැවත ගොඩනගනවා කියන්නේ මොකද්ද? අපේ රටේ සමස්ත ජනතාව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම තමයි රට ගොඩනගනවා කියන එක. ඉතින් ඒ කරන්න යනකොට අපිට තියෙන අභියෝගය තමයි මේ රටේ ක්‍රමය විනය හදන්න ඕනකම තිබුණා. ක්‍රමය විනය හදන්න යනකොට රටට අවශ්‍ය වෙනවා මොනවද? නීති අවශ්‍ය වෙනවා. එතකොට මේ නීති හරියටම ක්‍රියාත්මක කරමින් අනීතිකව සිද්ධ වෙච්ච සියලු දේ නැවත නීත්‍යානුකූලව විමර්ශනය කරමින් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා නම් ඒවන් නීත්‍යානුකූලව ක්‍රමවේදයකට සකස් කරමින් වැරදි කරපු අය ඉන්නවා නම් රටේ පවතින නීතිය ඇතුලේ දඬුවම් කරමින් ආර්ථිකය තුලත් සමාජීය කටයුතු වලත් නැවත වැරදි නොකරන තත්වයකටපත් කිරීම ඇතුලේ විතරයි රට වඩා හොඳ දිශාවට ගෙනියන්න පුළුවන්.
6: නීතිය සමානව ක්‍රියාත්මක වීම පිළිබඳව සතුටුන බවයි නීතිඥ මනෝජ් නානායකර මහතා පෙන්වා දුන්නේ.
10: රටේ ජනතාව අපේක්ෂා කරපු නීතිය පාලනය, නීති ආධිපත්‍ය, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම කියන කාරණාව කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට හැමෝම ප්‍රතිපත්තියක් හැටියට එකතු වෙලා හිටියර ඔව් නීතිය හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕන තමයි. නීති ඉදිරියේ සියල්ල සමානයි තමයි කිව්වට තමන්ගේ කවුරු හරි කෙනෙක්ට නීතියේ හස්තය දික් වෙන්න පටන් ගන්න තැනදී අන්න ප්‍රතිපත්තිය පැත්තකට දාලා දැන් දේශපාලන පිළිගැනීම කියන කාරණාව ගේන්න පටන් ගන්නවා. ඊයේ දවස වෙනකොට ගරුතර මහා සංඝරත්නය ජනාධිපතිවරයාව හම්බ වෙනවා. ජනාධිපතිවරයා කියනවා මේ පරණ නීති, පරණ රෙගුලාසි, පරණ චක්‍රලේඛන මගේ කැමැත්තට නීතිය වෙනස් කරන්න මම සූදානම් නැහැ. මං හිතන්නේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ ඉතිහාසයේ පුරා කවදාවත් නොකිව්ව කතාවක් ජනාධිපතිවරයා කියන්නේ. ඔහු කියනවා අපි මේක විධිමත්ව කරමු. කොහොමද කරන්නේ? කමිටුවක් දාමු, අදාළ ආයතනවල නිලධාරීන්පත් කරමු. ඊට අමතරව භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කාරණාවක් ඒක තුල අන්තර්ගත වෙනවනම් භික්ෂු සමාජයෙන් අපි ඒක විමසීමකට ලක් කරමු. මහානායක හාමුදුරන්ගෙන් අපි හම් අහලා අපි නීතිය හදමු. හැබැයි තියෙන නීතිය නවලා, තියෙන නීතිය වෙනස් කරලා, තියෙන නීතිය මට ඕන විදිහට පාවිච්චි කරලා, මගේ බලතල පාවිච්චි කරලා නීතිය වෙනස් කරන්න මම සූදානම් නැහැ. මම කියන්නේ ජනාධිපතිවරයා ඒ තප්පර ගානක් ඇතුලේ වැදගත් පණිවිඩයක් මේ රටට ලබා දෙනවා. ඒ තමයි දේශපාලකයෙක් වීම හෝ ආගමික නායකයෙක් වීම හෝ මන්ත්‍රීවරයෙක් වීම කියන කාරණාවත් හෝ මේ කිසිම හේතුවක් නීතිය වෙනස්කොට ආදේශ කරන්න හේතුවක් නෙමෙයි.
6: කැස්බෑව කොළඹ මාර්ගයේ මිරිසත්තු ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් සුඛපභෝගී බස් රථයක රේදුරකු පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මාර්ගාංක 120 හොරණ කොළඹ බස් රථයක රේදුරෙක්. අනතුරෙන් මෙට්‍රෝ බස් රථයේ දකුණු පැති කණ්ණාඩිය සහ ඊට පහළින් ඇති විදුරුව කැඩී ගොස් තිබෙනවා. සිදුවේ තිහානිය රුපියල් 342,000ක් බවයි පොලිසිය සඳහන් කළේ. පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මක සංවර්ධනය සඳහා පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීමට පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය කටයුතු කර ඇති බව ඒ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
11: පළාත් පාලන ආයතනවලට තේරීපත් වෙලා ඉන්න විවිධාකාරයේ වෘත්තීන්වල නියලිච්ච මහජන නියෝජිතයෝ. එතකොට සමහරලාට නීතිඥ වෙන්න පුළුවන්, ගුරුවරුන් වෙන්න පුළුවන්, වෙනත් පුජලිකංශයලා කියා කරපු අය වෙන්න පුළුවන්. මේ අයට මේ කටයුතු සමහර අයකට අලුත් වෙන්න පුළුවන්. ඒ වගේම මෙහි තියෙන සංකීර්ණ භාවය නිසා ඒ සම්බන්ධ විශේෂඥ උපදේශ අවශ්‍යයි. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පළාත් පාලන ආයතනවල එදිනෙදා කටයුතු කරගෙන යෑමේදී අවශ්‍ය කරන දැනුම ලබා දීම ප්‍රධාන වගකීමක් වීම හේතු කොටගෙන අපි සැලසුම් කරලා තියෙනවා ඩිප්ලෝමා පාඨමාලා, ඒ වගේම සහතික පත්‍ර පාඨමාලා, ඒට අමතරව අඛණ්ඩව අවුරුද්ද පුරාම අදාළ වැඩමුළු ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. පළාත් පාලනට අදාළ නීතිය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් ප්‍රාදේශීය ආණ්ඩුකරණයට අදාළ, ඒ කියන්නේ පළාත් පාලන, ඒ වගේම පළාත් සභා මේ ක්ෂේත්‍රයන්ට අදාළ මහජන නියෝජිතයින්ටත් නිලධාරීන්ටත් අදාළව ඩිප්ලෝමාවක් අපි ප්‍රදානය කරනවා. ඒ කියන්නේ පළාත් පාලනට අදාළ සැලසුම් කරණය වෙන්න පුළුවන්, ප්‍රසම්පාදනය වෙන්න පුළුවන්, සභා කටයුතු වෙන්න පුළුවන්, මූල්‍ය කල්මනාකරණය වෙන්න පුළුවන්. එන්නේ ඒ වගේ ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට මේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් බලාපොරොත්තු වෙනවා.
6: දිට්ව සුලිකුණාටුවෙන් විනාශ වූ ලෝකවරුම ඇලහැර අමුණේ ස්ථිර ඉදිකිරීම් කඩිනම් කර තිබෙනවා. ඉදිකිරීම් ආරම්භ කරුණේ පාර්ශ්ව කිහිපයක දායකත්වයෙන්. වරිමාර්ග දෙපාර්තමේන්තුව මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 310ක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයයි ඉදිකිරීම් සිදු කරන්නේ. වසර 1500ක් පමණ පැරණි ලෝක උරුම ඇලහැර අමුණ මගින් මහවැලි ඩී කලාපයේ කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ, කන්තලේ සහ වෙන්නසාරපුර ප්‍රදේශවල මහා වාරිමාර්ග යටතේ ඇති ගොවිබිම්වලට ජල මහා දෙකන්නේ දියවර සපයනවා. අමන්ගඟ හරස්කොට ඉදිකෙරෙන ඇලහැර අමුණෙන් තවත් ගොවිබිම් දහස් ගණනකට දියවර සැපයිය හැකියි. මෙතර දෙල්තොට මහනුවර මාර්ගයේ හල්ලුවේ පාලම මසලින් අවහිර වූ ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුද සාර්ථකව සිදු කෙරෙනවා. මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හල්ලුවේ පාලමේ එවුරක් ගැලවී ගියා. දින දෙකක පමණ කාලයක් එම ස්ථානයට ගමන් කිරීම පවා අපහසු වුණා. මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් කොන්ත්‍රාත් සමාගම් මැදිහත්වීමෙන් මෙවන විට හානියටපත් ස්ථානය යථා තත්ත්වයටපත් කිරීම සිදු කෙරෙනවා. ලබන සතිය සංවර්ධන කටයුතු අවසන් කළ හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. අඩු ආදායම් ලාභීන් මෙන්ම සමාජයේ කිසිදු හවුහරණක් නොමැති අය වෙනුවෙන් නිවස ඉදිකර දීමේ රජයේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මකයි. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස නොමැති පවුල් 200ක් සඳහා නිවස ලබා දීමේ වැඩසටහන යටතේ ඉදි කළ නිවාස කිහිපයක් එම පවුල් වෙත බහර දුන්නා. ජනවාස දිනේ නිමිති කරගෙන අමෙස්සි පමණට සැමට සෙවන තේමාව යටතේයි මෙම නිවාස ඉදිකර දී ඇත්තේ. රත්නපුර, කහන්ගම සහ මනන්ගේවත්ත ප්‍රදේශයේ නිවසක් මෙලෙස බහර දී තිබෙනවා. දිට්ව සුලිකුණාටුවෙන් සම්පූර්ණයෙන්ම නිවස හිමි වූ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම පොළොන්නරුව, විජයරාජපුර, මැදමලුව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. මෙම නිවස සඳහා වැය කළ මුදල රුපියල් 150,000ක්. මාස 4ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීම අපේක්ෂාව බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ප්‍රකාශ කළේ. මහවැව බටහිර ඉරණවිල ගම්මානයේ නව නිවසක් ඉදිකිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන් ජනක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. දිට්වා සුලිකුණාටුවෙන් පූර්ණ හානි සිදු වූ නිවසක් වෙනුවෙනුයි මෙම නව නිවස ඉදිකෙරෙන්නේ. මෙවැනි නිවාස රැසක් ඉදිකිරීමට නියමිතයි. රුසියා ඩීසල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමග පැවති සාකච්ඡාවක් අතරතුර මොස්කව් පාලනය ඩීසල් විශාල තොගයක් වෙළඳපළට මුදා හැරීමට එකඟ වීමත් සමග ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකා ජනාධිපතිවරයා සියට්‍රෝත් සමාජ මාධ්‍යෙහි සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති පුටින් සමග ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බවයි. රුසියා ඩීසල් පිරිපහදුවල පවතින තත්ත්වයන්ට යටතේ ඉන්ධන තොග වහාම සැපීමට රුසියාව එකඟ වුණා. එම ඩීසල් තොග ඇමරිකාවද මිලදී ගන්නෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි ඇමරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20x20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් වුණා. කාසිය වාසිය හිමිකරගෙන ප්‍රථමයෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20දී කඩුලු 8කට ලකුණු 182ක් රැස් කළා. ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 91යි. නායක කුසල් මෙන්නිස් ලකුණකට දැවී ගියා. කමිදු මෙන්නිස් ලකුණු 23යි. දසුන් ශානක ලකුණු 18කට දැවී ගියා. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 6 සීමාව ඉක්මවා යාමට නොහැකි වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දු අර 18යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. ආරම්භක පිතිකරු සහ පාකිස්තාන කණ්ඩායමේ නායක සහිම් සාදා ෆර්හාන් ලකුණු 89යි. මාස් සඳකත් ලකුණු 50ක් රැස් කළා. දෙරට අතර දෙවැනි 20x20 ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා. මෙතර ඉන්දිය කණ්ඩායම සමග පැවති දෙවැනි 20x20 ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු අර 20දී කඩුලු 5කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දු අර 18යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 252ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. කොදෙව් කණ්ඩායමේ නායක කඩුලු රකින ක්‍රීඩක සහ ආරම්භක පිතිකරු ෂායි හෝප් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.
5: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
6: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා රැස්කට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පණිවිඩයක්. ඉහළටම යන පාක් ඇන්ඩ් රයිඩ්. සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 දෙනෙකුට හෙට පත්වීම්. මෙට්‍රෝ බස් රථ අනතුරට ලක් කිරීම ගැන තවදුරටත් පොලිස් පරීක්ෂණ. ඇමරිකා රුසියා ඩීසල් සම්බාධකය තාවකාලිකව ඉවත් කරයි. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු එකට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: Then be the change විශේෂාංගය.
12: Be the change. වෙනස ඔබ වෙන්න.
13: සබහදාමේ ඇතැම් අවස්ථාවලදී මිනිසාට සිතාගත නොහැකි තරම් අපූර්ව දසුන් මවා පෙන්වනවා. සාමාන්‍යයෙන් ගසක් යනු කොළ අතු සහ කඳින් සැදුණු සරල ස්වභාවික වස්තුවක් වුවත් සබහදාමේ විශේෂ තත්වයන් කිහිපයක් එකට එක් වූ විට එම සාමාන්‍ය ගස් පවා අසාමාන්‍ය ආකාරයේ දසුනක් බවට පත්විය හැකි. 2010 වසරේ පාකිස්තානයට බලපෑ දෙවැන්ත ගංවතුරෙන් පසුව මෙම අපූර්ව දසුන ලෝකයේ අවධානයට ලක් වුණා. විශේෂයෙන් පාකිස්තානයේ සින්ධ් ප්‍රදේශයේ ගංවතුරට යට වූ භූමිවල ඇතැම් ගස්වල අතු මකුළු දැල්වලින් ආවරණය වූ ආකාරයක් දැකගත හැකි වුණා. දුර සිට බලන විට එම ගස් සුදු පැහැති විශාල දැල්වලින් වැසී ගිය ආකාරයක් පෙනුණු අතර එම නිසා ඒවා මකුළු දැල් ගස් ලෙස ජනප්‍රිය වුණා. මෙම දසුන පිටුපස තිබූ හේතුව සාමාන්‍ය මකුළු දැලක් නිර්මාණය වීමට වඩා වෙනස්. ගංවතුර හේතුවෙන් විශාල ප්‍රදේශයක් දිගු කලක් ජලයෙන් යටිවී තිබීම නිසා බොහෝ කෘමීන් සහ කුඩා ජීවීන්ට තම සාමාන්‍ය වාසස්ථානය අහිමි වුණා. එවැනි තත්ත්වයක් තුළ මකුළුවන්ට ගස්වල ඉහළ කොටස් වෙත ගමන් කිරීමට සිදු වුණා. ජලයෙන් බේරීම සඳහා විශාල සංඛ්‍යාවක් මකුළුවන් ගස්වල අතු අතරට එක්වීමත් සමග ඔවුන්ගේ දැල් එකිනෙක සම්බන්ධ වී විශාල දැල් ආවරණයක් නිර්මාණය වුණා. සාමාන්‍යයෙන් මකුළුවෙකු නිර්මාණය කරන ලද දැල් ඉතා කුඩා ප්‍රමාණයකින් යුතුවද මකුළුවන් විශාල සංඛ්‍යාවක් එකම ගස රැඳී සිටින විට ඔවුන්ගේ දැල් එකිනෙක සම්බන්ධ විය හැකි. ගස් දිගු කලක් ජලයෙන් යට වී තිබීම නිසා ඒවායේ පහළ කොටස් මකුළුවන්ට ආරක්ෂිත ස්ථානයක් නොවිය. එබැවින් ඔවුන් ගස්වල ඉහළ කොටස් වෙත ගමන් කරමින් දැල් නිර්මාණය කිරීම නිසා මෙම අසාමාන්‍ය දසුන ඇති වුණා. මෙම ගස්වල විශේෂත්වයක් වූයේ ඒවායේ පෙනුම පමණක් නොවේ. මෙම ස්වභාවික සිදුවීම ගංවතුරින් පීඩාවටපත් ප්‍රදේශවල මදුරු ගහණය පිළිබඳව අවධානය යොමු කළා. ගංවතුරින් පසු ජලය රැඳී සිටින නිසා මදුරුවන් බෝ වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වුණා. එවැනි අවස්ථාවක ගස්වල රැඳුණු මකුළුවන් මදුරුවන් ඇතුළු කුඩා කෘමීන් ආහාරයට ගැනීම නිසා පරිසර පද්ධතිය තුළ කිසියම් ස්වභාවික පාලන ක්‍රියාවලියකට මෙම සිදුවීම දායක වන්නට ඇතැයි විද්‍යාඥයන් අවධානය යොමු කළා. කෙසේ වෙතත් මෙම මකුළු දැල් ගස් දුටු බොහෝ දෙනාට ඒකවරම සුන්දරත්වයක් භයානකත්වයක් මිශ්‍ර වූ දසුනක් වුණා. සාමාන්‍යයෙන් මකුළු දැල් යනු කුඩා සහ සියුම් දියක් ලෙස අප දකින නමුත් ගස් සම්පූර්ණයෙන්ම පාහේ දැල්වලින් ආවරණය වූ විට ඒ සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් වුණා. ඡායාරූප මාධ්‍ය මගින් මෙම දසුන ලොව පුරා ප්‍රචලිත වීමත් සමග පාකිස්තානයේ ගංවතුරින් පසු ඇති වූ මෙම අසාමාන්‍ය පරිසරය පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය දෙලක් වුණා. මෙම සිදුවීමෙන් අපට සබහදහමේ අනුවර්තනය වීමේ හැකියාව පිළිබඳව වැදගත් පාඩමක්ද ඉගෙන ගැනීමට හැකි. විශාල පරිසරයක වෙනසක් සිදු වූ විට සතුන් සහ අනිකුත් ජීවීන් තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා නව තත්ත්වයන්ට අනුව හැඩ ගැසෙනවා. පාකිස්තානයේ මකුළුවන් ජලයෙන් බේරීම සඳහා ගස්වලට ගමන් කිරීමත් එෙහිදී විශාල දැල් නිර්මාණය වීමත් එවැනි අනුවර්තනයකට උදාහරණයක්. ඒත් මෙම සුන්දර සහ අසාමාන්‍ය දසුන පිටුපස තිබුණේ විශාල මානුෂීය ව්‍යසනයක්. 2010 ගංවතුරෙන් පාකිස්තානයේ විශාල ජනගහනයක් බලපෑමට ලක් වූ අතර නිවාසය වගාබිම් සහ යටිතල පහසුකම් විශාල වශයෙන් හානි වුණා. එබැවින් මකුළු දැල්වලින් වැසුණු ගස් ලෝකයාට අපූරු දසුනක් ලෙස පෙනුණත් ඒවා බිහි වූයේ මිනිසුන් සහ පරිසරයට දැඩි බලපෑමක් ඇති කළ ස්වභාවික ආපදාවක් පසුබිම් කරගෙනයි. විනාශකාරී ස්වභාවික ආපදාවක් පවා ඇතැම් විට මිනිසාට අලුත් පාරිසරික සංසිද්ධියක් දැක ගැනීමට අවස්ථාව සලසනවා.
12: වෙනස ඔබ වෙන්න.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාවදවල් 12යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: සතියක ලකන

0: වෙලාව දවල් 12යි විනාඩි 35යි දැන්.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

0: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසනැව
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනැවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
3: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
4: වෙලාව හවස 12යි දවල් 12යි හවස නෙවෙයි සායන්න ඕනේ දවල් 12 විනාඩි 38යි හරි හවස් වේගෙන ලංවිගෙන එන්නේ හැබැයි තාම දවල්නේ ඔයා දවල්ට කෑවේ නැත්තම් කන්න ඕනේ මතක් කළා මොකද දන්නවද අර කලින් කිව්වා වගේ ඩොක්ටර්ස්ලා කියනවා සාමාන්‍යයෙන් දවල් 12 ඉඳන් හවස දෙක වෙනකන් ගොඩක් හොඳයි කියලා දවල්ට කන්න පුළුවන් නම් දවල් 12යි විනාඩි 38යි දැන් වෙලාව

වෙලාව දවල් 12යි විනාඩි 42යි දැන්. ඔයා මේ සතිය ගලක් හඬ අහගෙන ඉන්නේ. ඔයා දන්නවද මේ සාමාන්‍යයෙන් අපිට මිනිස්සෙට දෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවනේ. ඔයාට දෙන්න පුළුවන් ආදරේ. නැත්තම් කේන්තියෙන් බණින්න පුළුවන්. කෑව එහෙම කියලා බණින්න පුළුවන්. හරි. එතකොට මේ දැන් ඕනම මිනිස්සෙට අපිට දෙන්න පුළුවන් දේවල් අතරින් ගත්තට පස්සේ දෙන්න පුළුවන් හොඳම දේ තමයි ග්‍රීටින් එක. ඒ කියන්නේ සුබ පැතීම කියන එක නෙමෙයි ග්‍රීටින් එක කියන එකේ ඇත්තම තේරුම. ඒ කියන්නේ ඕනම මිනිස්සෙක් ඔයා අඳුරන්නේ නැති මිනිස්සෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ අඳුරන යාළුවෙක් වෙන්න පුළුවන්. කාව වුණත් ඔයාගේ ඉස්සරහට හම්බුණාට පස්සේ එයාව අපි කොහොමද පිළිගන්නේ? හිනා වෙනවද? හීගාලා හිනා වෙනවද? නැත්තම් කොහොමද නැත උරවනවද? මෙයා හරියන්නේ නැහැ. මෙයත් එක්ක කතා කරලා හරියන්නේ නැහැ කියලා කතා නොකර බොම්බගෙන යනවද? ඒක තීරණය කරන්නේ තමන්. හැබැයි ඔයා දන්නවද මේ එක දාර්ශනිකයෙක් ඉඳලා තියෙනවා, ග්‍රීක දාර්ශනිකයෙක්. මෙයා කියලා තියෙනවා මේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා මේ මෙයා මේ මාව දන්නේ, ඊට පස්සේ මෙයා මේ මාව දන්නේ නැති කෙනෙක් අඳුරන්නේ, මෙයත් එක මං තරහයි, අනේ මෙයත් එක්ක කතා කරලා වැඩක් නැහැ. එහෙම කියලා ගොඩක් කලාවට බෑඩ් ඇපියරන්ස් එකක්, බෑඩ් ග්‍රීටින් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ නරක සමුගැනීමක් වගේ. දැන් සමහර වෙලාවට ඔයාගේ ඉස්සරහට එන මිනිස්සු මේ දැන් උන්නේනවා ඉස්සරහට මගේ මිනිස්සෙක්. මේ මිනිස්සයව මං කවදාවත් ජීවිතේට දැකලා නැහැ. හැබැයි සමහර වෙලාවට ඒ මිනිස්සයව මට ආයි ජීවිතේට දකින්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ පවුලේ අයටත්. ඒ කියන්නේ කොහොමත් ජීවිතය කියන්නේ ඉපදෙනවා, අවසානයේ මරණයෙන් කෙලවර වෙනවා කියන එකනේ. එතකොට හිතන්න ඔය මිනිස්සයා ඔයාගේ සමු ගැනීම, ඔයාව හම්බෙලා ඒ හමු වෙච්ච එක ඔයාගෙන් ඉවරුණා නම් එයාගේ ජීවිතේ, කියන්නේ ඔයාව හමු වෙලා ඔයා තමයි සමු ගැනීම එයාගේ. ඔයා දීලා තියෙන එයාට බෑඩ් ඇපියරන්ස් එක ගන්න. එයා එතනින් පස්සේ ඒ ජීවිතේ එයාගේ මරණයෙන් කෙලවර වෙනවා. ඒ සමු ගැනීම ගැන ඔයාට ආරංචි වුණොත් ඔයාට මොන වගේ දෙයක් හිතෙයිද? මොකද හිතන්නේ? නිකන් හිතලා බලන්න. හරි, ඔයාගේ යාළුවෙක් ගන්න එපා, දුක හිතෙනවානේ. කියන්න අඳුරන්නේ නැති මිනිස්සෙක් ඉන්න ඔන්න එනවා ඉස්සරහට. පස්සේ ඔන්න දැකලා දකිනවා. එතකොට ඔයා එච්චර කතා බහ කරන්නේ, මේ කවුද මේ මං යන ගන්න කියලා පැත්තකට යනවා. ගියාට පස්සේ තව ටික දවසකින් ඔයාට දකින්න හම් වෙනවා මේ මිනිස්සයා නැති වෙලා, නැත්තම් මරණයට පත් වෙලා කියලා. එතකොට ඔයාට මොකද හිතෙන්නේ? අයියෝ මේ මිනිස්සයා නැති වෙලානේ මට එදා ආය මිනිස්සයාට මෙන්න මෙහෙම අඩුම ගාණ හිනා ඉන්නවත් බැරි වුණා කියලා, හායි කියන්නවත් බැරි වුණා කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ දුක, ඒ බෑඩ්, ඒ කියන්නේ ඒ බෑඩ් ෆීලින් එක ඔයාට හම්බෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි එයා ඔයාගේ කවුරු වුණත්, අඳුරන්නේ නැති කෙනෙක් වුණත්, අඳුරන කෙනෙක් වුණත් පුළුවන් තරම් ඔයා ඕනම මිනිස්සෙක්ට දෙන සමු ගැනීම හොඳ එකක් කරගන්න බලන්න. ඒ කියන්නේ පුළුවන් තරම් තමන්ගේ අව්‍යාජ හිනාවෙන් ඒ මිනිස්සයාට ග්‍රීට් කරන්න බලන්න, සුබ පතන්න බලන්න. මොකද හේතුව තමයි සමහර වෙලාවට ඒ මිනිස්සයාව ඔයාව ඒ අන්තිම වතාවට හම්බෙන වෙලාව වෙන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ සුබ පැතීම්, තමන්ගේ ග්‍රීටින් එක හැම වෙලාවෙම තමන්ගේ අව්‍යාජ හිනාව කරගත්තොත් කවදාවත් ඔයාට දුක් වෙන්න වෙන්නේ නැහැ. වෙලාව දවල් 12යි විනාඩි 46යි.

වෙලාව දවල් 12යි විනාඩි 56යි. හරිද? ඉතින් ඒ කියන්නේ මට යන්න වෙලාව හරි. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්න. හැවොම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන හැමෝටම ජය වේවා. Have a nice day guys.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilao Pasur Ekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘති සමගෙන් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද පිපිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: හැටන් ගම්පොල ප්‍රධාන මාර්ගයේ ගැරඬියල්ල ප්‍රදේශයෙන් ගමනාගමනය එක් මන් තීරුවකට සීමා කර තිබෙනවා. ඒ ගැරඬියල්ල ප්‍රදේශයේ සිදු වූ නායෑමක් හේතුවෙන් ඊයේ ඇදහැළුණු වර්ෂාවත් සමග කොත්මලි ගැරඬියල්ල ප්‍රදේශයේ යළි නායෑමක් සිදු වුණා. කඳුබුදුනේ සිට පස්සහ ගල් කිහිපයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පෙරළී ඇති බවයි කොත්මලි පොලිසිය සඳහන් කළේ. නායගේ ස්ථානයේ ඉහළින් තවත් විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරළීමේ අවධානමක්ද පවතිනවා. එබැවින් ගැරඬියල්ල ප්‍රදේශයේ රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රේදුරන්ට දැනුම් දෙන්නේ. ජෙමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත අකණ්ඩව පහර දෙමින් මහා පරිමාණ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව සෞදි අරාබිය ප්‍රමුඛ කරගත් ඒකාබද්ධ සන්නද්ධ හමුදාව ප්‍රකාශ කරනවා. හූති සටන්කරුවන්ගේ යුද ඉලක්ක වෙත අකණ්ඩව පහර දෙන බවයි ඔවුන් සඳහන් කළේ. මේ අතර හෝමු සමුද්‍ර සන්ධියට දකුණින් නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ ගැස් සහිත වාහනයකට පහර දුන් බව ඉරානය පවසනවා. මෙවට විට මැද පෙරදිග කලාපයේ යුදුණසුම වර්ධනය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සාකච්ඡා කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වර දෙකට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
0: වෙලාව පසුරුවිකයි විනාඩි 3යි.

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස.

වාසනාවන්ත සුන්දර දහවලක් ප්‍රාර්ථනය කරන අදත් ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ලක්කඬ ගී රශ්මි. ප්‍රාසංගික වේදිකාව ගැන කතා කරද්දී රෝණ විජේසිංහ ආදරණීය මිතුරා, ඔවුන් නිදිවර්ජිතව රැඳී සිට පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල ඔබේ රසස්වාදනයේ උදෙසා ප්‍රමිති කරන එනතු ප්‍රසංගයක් ගෙන එනවා නම් ඒ ප්‍රමිතිය නිරන්තරයෙන්ම රැකගනිමින් අද දක්වාම ප්‍රසංගයේ රසය නොනසා ඔබට ලබා දෙන්නට සියලු කටයුතු සූදානම් කළා. අදත් සුන්දර දවසක්, විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට මානසික ශක්තිය එමෙතම් මානසික සෞඛ්‍ය සුරක්ෂිත කරගත යුතු දිනේ විදිහට තමයි ලෝකයා නම් කරලා තියෙන්නේ අද දවස. ලෝක මානසික සෞඛ්‍ය සංරක්ෂණ දිනේ විදිහට නම් කරලා තියෙන දවසේදී සතුට කියලා කියන්නේ මනස ප්‍රබෝධයෙන් පවත්වා ගන්න තියෙන එකම ආයුධයක්. ඒ නිසා අපි විශේෂයෙන්ම ආරාධනා කරන්නේ කලාව අගය කරන, ගීතයේ රස විඳින, කලාවත් එක්ක ජීවත් වෙන මිනිසුන් තැනෙනවා නම් බොහෝ වෙලාවට වලිග සහ අන්ද නැති මුර්ගයින් නිර්මාණය නොවන වග විටක යතිවරයන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි ආරාධනා කරනවා බොහොම මිනිසත් බවින් උතුම් මිනිසුන් නිර්මාණය කරන, යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි මානසික සෞඛ්‍යයකින් පිරි මිනිසුන් නිර්මාණය කරන කලාවත් එක්ක එකතු වෙලා ලක්කඬ ප්‍රාසංගික වේදිකාව රස විඳින්නෙන්නේ කියලා තමයි ආරාධනා කරන්නේ. එමනම් ප්‍රසංගය ආරම්භ කරන්න අපේ සූදානම්. වාසනාවන්ත සුන්දර දවසක හමු වෙලා ලස්සන සොඳුරු ප්‍රසංගයක ඇරඹ මේ සටහන තබන්න සූදානම් වෙනකොට මුළුමහත් ක්‍රීඩාංගණය වටා එකතු වෙලා ඉන්න අය එකට එකතු වෙලා අත්පල සන්නාදය දෙන වගේ මුළුමහත් ලෝකයේම එකතු වෙලා ඉන්න වෙලාවක මම ආරාධනා කරනවා 07.03.93.7 මැසේජ් එකක් දාලා අප්පුඩියක් ගහනවා වගේ දෙන්න බලන ලස්සන සහයෝගයක් කියලා ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ලාංකීය ප්‍රසංග වේදිකාවට නැව මූණුවරක් ගෙන දෙමින් ගුවන් විදුලි කලාව තුළ ප්‍රාසංගික හැඩය නිර්මාණය කළ ගුවන් විදුලිය ලක්කඬයි. ඒ අභිමානය හිසේ කිරුළු පළන් වැඩසටහනක් ලෙස ලක්කඬ ගී රශ්මි රජ වෙනකොට අද ඔබට ආරාධනා කරනවා රජෙක් වගේ එකට එකතු වෙලා පවුලේ සියලු දෙනත් එක්ක නිදහසේ නිවහනේ සමහර විට ඔබ වැඩබිමේ වෙන්න පුළුවන් මගතොටේ හිටියත්, කොතන රැඳී සිටියත්, ගොවි බිමේ හිටියත් මා වහගෙන ඉන්නවයි කියලා විශ්වාස කරනවා. බොහොම ආදරෙන් ප්‍රසංගය ආරම්භ කරන මම නලින් විරාජ් ලස්සන සුන්දර ප්‍රසංගය අපි ආරම්භ කරමු මෙසේ ලක්කඬ ගී රශ්මි.

0: වෙලාව පසුරු එකයි විනාඩි 23යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයිෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ලකන්ද Radio ITN
5: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ක්‍රිමිරාජ සුවසේන
7: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નેවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසේන
7: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි. මේ වැඩසටහන අහගෙන ඉන්න ඔයාව මට ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසාමයි කිව්වේ මැසේජ් එකක් දාන්න කියලා. 0703939357 මැසේජ් එකක් කියවුවාම නොකිය ඉන්නේ නැහැ. සමහරලාවට අවසන් අධීරයේදී මැසේජ් එක දාලා කියාගන්න බැරි වුණාම පොඩි කේන්තියක් තරහක් එනවා තමයි. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයා හරියට මේ වෙලාවේ මැසේජ් එක දැම්මොත් 0703939357 මැසේජ් එක දාද්දී වැඩසටහන පිළිබඳව ඔබේ අදහස එකතු කරන්න පුළුවන් කමක් තිබෙනවා. මොකද ඔබ කියන දේ මට ගොඩක් වටිනවා. අයිබෝන් සුබ දහවලක් නලින්, අපිව එකතු කරගන්න පුළුවන් නේද? බරුදල්පොල එස්එල් ප්‍රනාන්දු ඉන්නෝ, ශියහානි, නතාලි, සෙනාරා, ෂෙනාල්, මිරෝන්, ලහිරු, දුමින්ද, සයුරි, මේගොල්ලෝ සියලු දෙනා අහගෙන ඉන්නා වගේම මේ මැසේජ් එක ටිකක් එයා ගොඩක් ආදරෙන් දාපු මැසේජ් එකක්. ඉතින් ඒ ආදරේ අපිට මේ වැඩසටහන තුළ ජීවත් වෙද්දි දැනෙනවා. ඉතින් ඒ දැනෙන ආදරය එයා ලියලා තියෙනවා වැඩසටහන පිළිබඳව අදහසක් දීර්ඝ වශයෙන්. බොහොම ස්තුතියි අද දවසේදී ප්‍රසංගය අරගෙන එන ඔයාගේ හඬත් එක්ක රසය දැනෙනවා. ඒ දැනෙන රසයත් එක්ක අපි මේ ප්‍රසංගයේ රස විඳින හැමදාමත් එහෙම කියලා තමයි කියන්නේ. ඉතින් අද ඉන්නවා හංවැල්ලෙන් වසන්ත කුමාරසිරි. එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක, එයාගේ යාළුවෝ සෙට් එක කියලා කිව්වම මගේ යාළුවෝ සෙට් එක තමයි මේ ඉන්නේ. ගාමිණී ඉන්නවා, අමිලී ඉන්නවා, නව්ප ඉන්නවා. ඒගොල්ලොත් එක්ක වසන්ත කියලා කියන්නේ පෙර ඉඳලම හිටපු අපේ ආදරණීය මිතුරේ. ඉතින් හරි, ඒ මිත්‍රත්වය පදනම් කරගෙන ප්‍රසංගය අදට යන්න සූදානම් වෙනකොට මෙන්න මෙයා මැසේජ් එක දාන්නේ කටුනායක හයිලන් ප්ලයිස් එකේ ඉඳලා. එයා ඉතින් හැමදාම දැන් ඉතින් ග්‍රේස් අක්කා රේස් කරන වෙලාව, රයිට්, මොකටද කෑම කන්න යන්න වෙලාව හරි කියලා තමයි කියන්නේ මේ මං හිතන විදිහට මේ වෙලාවේ ග්‍රේස් අක්කා කාලනේ දින්නේ. හරි, මල්ලිලා ටිකක් හම්බෙලානේ ග්‍රේස් අක්කාට. මාත් ඉතින් පොඩි මල්ලියෙක් තමයි, රයිට්. යාර ලයින් එකේ ඉන්නවා මේ ගොඩක් අය. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ආදරේ ග්‍රේස් අක්කාට. යාවත් ආදරෙන් මතක් කරනවා. ඔයා කවුරු වුණත් ඔයාගේ නම්බර් එක තියෙන්නේ 86-78 අන්තිමට. එනිසා ග්‍රේස් අක්කා ඔයාව හොයාගෙන බිල්ලෙන් ඇදගෙන එනකොට මට හරි සන්තෝෂයක් දැනෙනවා. 86-78 ගොඩක් දේවල් ලියලා තින්නේ යා තමයි හයිලන් ප්ලයිස් එකේ. අන්න ඒකට තමයි කියන්නේ අනවශ්‍ය දේවල් කරන්න ගියාම අනුන්ට එහෙම වල කැපුවොත් තමන්ම ඒ වලේ වැටෙනවා කියලා. ඒ නිසා බොහොම පරිස්සමට කරන්න ඕනේ. මාත් එක්ක ලක්කඬ ගී රශ්මි මගේ ආදරණීය මිත්‍රය තරහ වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ නිසා මේ හායි කියලා දැම්මට බෑ. 281 ඔයා කවුද කියලා කියන්න ඕනේ. එහෙම තමයි මැසේජ් එක වැඩේ නියමයි කියලා තියෙනවා. ඉතින් හැබැයි ඔයාගේ නම කිව්වනම් තාම වටින්නේ නේද? මහත්තයා ඉන්නවා, උපුල් නිලන්ත, කවීෂා ඉන්නවා, සලීෂා, ඒ වගේම දිලීෂා, මලීසා, මේගොල්ලෝ ඔක්කොම දෝනිලා, රයිට්. අම්මා තාත්තත් ඉන්නවා අහගෙන ආදරයෙන් එකතු කරගන්න. මම මහනුවර කියලා කියනවා, ගම මහනුවරයි, එහෙම කියලා සින්දුවක් තියෙනවා නේද? රයිට්. වත්තේ ගම ඉන්නවා යටි රාවණ, ඉන්ද්‍රාණි, සෙනවි රත්න. ඒගොල්ලෝ ඒගොල්ලන්ව මතක් කරන වෙලාවේ අපි යන්න සූදානම් වෙනවා ඩුබායි වලට. ඩුබායි වල ඉන්නේ කවුද? මහත්තයා මහේෂ්, දුව චෙනායා, මම නිම්සා. ඒ වගේම මේ වෙලාවේ ලක්කඩාන හැම කෙනෙක්ම ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. පවුලම ඩුබායිද? එහෙම නැත්නම් මහත්තයා විතරක් ඩුබායිද? කොහොමද? හරි, කොහොමුණ කමක් නැහැ, ඩුබායිනි ඉන්නේ. රයිට්. ඩුබායි හිටියත් කොහේ හිටියත් මෙසිරලක ගීතී රසය හැමදාමත් හදවතට ගෙනාවේ ලක්කඩ ගී රශ්මි. මෙයා ඉතින් නමක් හදාගත්තා. එයාගේ නම තමයි කැලණිය රශී. කැලණියේ රසී කිව්වහම ලක්කඬ ගී රශ්මි රසවතුන් අතර හැමදාමත් ආදරයෙන් කතා කරන නමක් රසී. මම දෙනවා රසය මෙසේ. වැඩසටහන ආන්න නැතුව වර්ණ මැසේජ් එකක් දැම්මාම මොනවා කරන්නද? hina වෙනව ඇරින්න. කොයි වෙලාවකවත් පරණ දේවල් කරන්න උත්සාහ කරන්න එපා. පිළිණු වෙච්ච කෑම
ආහාරයට අනුභවයට නුසුදුසුයි කියලායි කියන්නේ. ඒ නිසා පරණ මැසේජ් එකක් දැම්මාම වරදිනවා. මේ කතාව කිව්වෙ මොකුත් ඉඳන් නෙමෙයි. 39.69 අන්තිමට දුරකථන අංකය තියෙන කෙනා මැසේජ් එක බැලුවනම් හරි. අයියා කෙනෙක් ඉද්දි කොහොමද ඔයා මෙහෙම මැසේජ් එකක් දැම්මේ?

බයෝටෙක් ලැබ්බේ කට්ටිය කොස්වත්තේ ඉඳලා අහගෙන ඉන්නවා. හැබැයි ඉතින් නම් ටික දැම්මනම් වටිනවා. ඔයා කවුද කියලායි මං කල්පනා කළේ. කොහොම වුණත් කමක් නැහැ. අද දවසේ පළවෙනි දවසනේ. ඊට පසුව 0703935934 මැසේජ් එකට දානකොට නම් ටික දාන්න ඕනේ. සෙනසුරාදා කියලා කියන්නේ වෙනස් දවසක්, හරිම රසවත් දවසක් කියලා ඔයාට දැනෙනවා. ඔයා එහෙම ලියලා තියෙනවා. දුවලා දෙන්න මෙත්නදී අමන්දි. මෙත්නදී අමන්දි අතර මෙත් නදී කියලා කියන්නේ මනසින් ගලා යන දිය දහරක්සේ මෙත් ගඟුලේ කිමිදලා ආධ්‍යාත්මය දියුණු කරගන්න පුළුවන් කෙනෙක් මෙත් නදී අමන්දි කියලා කියන ටිකක් කීන්තිකාරය. එහෙමද මන්දා? කොහොම හරි මං කිව්වා හරිනම් ආපහු මැසේජ් එකක් දාන්න. හේමන්තද සිල්ලා ඉන්නවා, අම්මා ඩිංගිරි මැණිකේ, අයියා නිමල් තිලකසිරි, සුදු අක්කා ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දු, අනෝමාක ප්‍රභානංගි, මම මැණිකේ දොඩම්ගස් ලන්දේ කියලා තමයි එයා දාන්නේ. එයා ඉතින් නම දාගෙන තියෙන්නේ මැණිකේ කියලා. ඒ නිසා හැමෝම එයාට කියන්නේ මැණිකේ කියලා. එයාට විශේෂයෙන් මැණිකේ කියන කෙනෙකුත් ඇති. හරි, ඉතින් ලස්සන සින්දු ටිකකට තමයි යන්න සූදානම් වෙන්නේ. ඔයාව දැකපු දවසේ ඉඳලා මගේ ඇස් කොයන්නේ ඔයාවමයි කියලා කියනවා නම් ඒක ඉතින් බොරුවක් නෙමෙයිනේ. ඒකට කියනවා ආදරේ කියලා. දෙන්න බලන ලස්සන අත්පල සන්නාදයක් කියන වගේ මම ආරාධනා කරනවා 0703935934 මැසේජ් එකක් දාන්න කියලා තමයි කියන්නේ. ඔයා යන යන තැන මගේ ඇස් දෙක

0: වෙලාව පසොරේ කයි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතක ලොතරැයි මණ්ඩලය.

0: වෙලාව පසරු එකයේ විනාඩි 43යි.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සඳා බදදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලොවක් සනසන ඔහු

0: නොමියෙන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

0: Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාතුල මාතර කුරුණෑගල දුරකථනාංක 077-322-1100 අශෝකහතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය.
1: විවිධ අදහස් ලියලා තියෙනවා. ඉතින් බොහොම සන්තෝෂයි තමන්ගේ කැමැත්ත, තමන් කැමති විදිහ, වැඩසටහනත් එක්ක බැඳෙන විදිය, වැඩසටහනේ විය යුතු දේවල්, යෝජනා, චෝදනා, අදහස් මේ සියල්ල බොහොම ගෞරවයෙන් සලකනවා. එනිසාම 0705093954 WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් කමක් තියෙනවා, SMS එකක් දාන්න පුළුවන් කමක් තියෙනවා. ඔබට ආරාධනා කරනවා කොහේ ලෝකේ කොතනක සිටියත් 0705093954 මැසේජ් කරන්න හැකියාවක් තිබෙනවා. වෙලාව පසුරු 1:49 ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා එකතු වෙලා ඉන්න කට්ටිය පිළිබඳව මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පොඩි වෙලාවක් තියෙන්නේ ප්‍රසංගයේ මුල් පැය යන නිසා, වැඩි වෙලාවක් අපි ප්‍රසංගයේ අතරට එකතු වෙමු. ඔබ ආදරය කරන හඬක් මේ. මේ ලක්කඬ ගී රශ්මී

0: 99.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Belau Pasur Dekai වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාතික වාර්තා කබන කෝටි යටේ NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මෙරට ආපද අවධානම් කළමනාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් උයකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මට්ටමින් ආපද අවධානම් කළමනාකරණ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, ආයතනික පූර්ව සූදානම් ඉහළ නැන්වීම සහ රාජ්‍ය හා රාජනෝන නියෝජිත ආයතන අතර අන්තර් සම්බන්ධීකරණය වඩාත් කාර්යක්ෂම කිරීම කෙරෙහිද මේදී මූලික අවධානය යොමු වුණා. ආපද අවධානම් අවම කර ගැනීම, පූර්ව සූදානම, හදිසි ප්‍රතිචාර දැක්වීම මෙන්ම ආපදාවෙන් පසු යථා තත්ත්වයට පත් කිරීමේ යාන්ත්‍රණ සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගීතාව සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බවයි ආරක්ෂක ලේකම්වරයා මෙහිදී කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ යුරෝපා සංගමේ නිලධාරීන්ද සාකච්ඡාවට සහභාගී වුණා. නවදිල්ලියේ පැවැත්වෙන කැරපොතු විරෝධතාව පාලනයට දහස් සංඛ්‍යාත ආරක්ෂක බලඇණියක් යොදවා තිබෙනවා. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දැඩි ආරක්ෂක කලාපයක් බවට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බලපෑම් සහගත ජෙන්සි සංවිධාන කරන කැරපොතු නැමැති ප්‍රධාන විරෝධතාවට එරෙහිවයි දහස් සංඛ්‍යාත ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා තිබෙන්නේ. මැතිවරණ ප්‍රසංස්කරණ සිදු කළ යුතු බවට ඉල්ලමින් සහ චන්දදායක ලයිස්තු ගත කිරීමවල අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා කරමින් ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාරහට සිය තනතුරෙන් ඉල්ලා අස්වන් ලෙස බල කරමින් විරෝධතා කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දිය මැතිවරණ කොමිෂන් සභාවේම චෝදනා ප්‍රතික්ෂේප කළා. ඥානේෂ් කුමාර සිය ඉල්ලාසීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. පසුගිය ජූලි මාසයේදීද මෙම ව්‍යාපාරය යටතේ දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් නවදිල්ලි වීදිවලට බැස උද්ඝෝෂණවල නිරත වුණා. එහිදී පොලිසිය සමග ගැටුම්ද හටගත්තා. ඉන්දියා අධ්‍යාපන අමාත්‍යරයාටද ඉල්ලාස්වීමට සිදු වුණා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
7: වෙලාව 5:04.
8: රටට

0: වෙලාව පස්වරු දෙකයි විනාඩි 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

Pratite Vaga Kijena Radio. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය. ප්‍රසංග වේදිකාවේ රසය විඳින අතරතුරේදී සාමාන්‍යයෙන් අපි කතාවලට කියනවානේ අන්නේ එහෙම කියලා කියනවානේ. දැන් එහෙම කියන්නෙම යම් ඉල්ලීමක් ඉෂ්ට කරගන්න බැරි වෙයි කියලා පොඩි සැකයක් හරි තියෙන නිසා අනේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා ඉල්ලන්නේ මාතලේ නාලන්දේ පීබී මොරගොල්ල. ඔයා හිතුව නේද මං දෙන එකක් නැහැ කියලා. අනිවාර්යෙන්ම දෙනවා. එහෙම මැසේජ් එකක් දැම්මොත් දුව දුල්හරා ජයසේකර, පුතා මහේන් ජයසේකර, ලොකු දුව නිලන්ති මොරගොල්ල. කොමුණත් පොඩි එකාට පොඩි තැනක් තියෙනවා, ලොකු එකාට ලොකු තැනක් තියෙනවා. එහෙම කිව්වම දුල්ලහරයි නිලන්ති මොරගොල්ලයි අතර තමයි තරඟයක් ඇති වෙන්නේ. කාටද වැඩියෙන් ආදරේ කියලා අහනව නේද? ඒ ප්‍රශ්නේ අහන්නම හොඳ නෑ කියලා තමයි කියන්නේ. හරි, ඔයාට ලස්සන සින්දුවක් දෙන්නම්. පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්න ඕනේ, මොකද තව ටිකක් කටි ඉන්නවනේ කියන්න. ගල්පහත ඉන්නවා HKD ගාමන්ට් එකේ මේ නැන්දලා ටික, මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා ඉන්නවා, විනිතා චන්ද්‍රලතා, ඒ වගේම ශ්‍රියානි ඉන්නවා, ඉරංගි, කාන්ති, චාන්දනි, රේණුකා, ඒගොල්ලෝ කට්ටියම එකතු කරගන්න කියලා කියන මේ නැන්ද කවුද? ඔයා අපිට විහිළු කරනවා. අපි හරි ආසයි ඒකට. අපි කැමතියි කියලා ගොඩක් අය මැසේජ් කළා තියෙනවා. මුකුත් කතා නොකර වැඩේ විතරක් කරන්න එපා, මොනෝ හරි කියන්න කියලා කියනවා. තව කට්ටියක් කියනවා නෑ, අපි ලස්සන නන් ස්ටොප් එකකට යන් කියලා. මම මොකද්ද කරන්න ඕනේ කියලා ඔයා කියන්න. 0703935934 තමයි මැසේජ් කරන්න ඕනේ. අදත් අපිව මතක් කරනවා නේද? ඔව්, සරච්චන්ද්‍ර. එයා සරත්චන්ද්‍ර කියලා කිව්වම මදි, ඩයස් කියලාත් කියන්න ඕනේ නේද? ගලේ කඩේ නේද? ගලේ කඩේ. හරි, රයිගම ඉන්නේ. ඉතින් එයාවත් මතක් කරන්න ඕනේ මේ ගලේ කඩේ. අපි අද ඉතින් සමහරලාට කලබලයට වෙන වෙන ඒවා කියනවා නේද? විනීතා අයිරාංගනේ යාගෙනවා ඔයාගේ හඬ ප්‍රසංග වේදිකාවත් එක්ක. අපි හරි ආසයි පුතේ කියලා කියනවා. මං කියන්නේ මං හරි ආදරී යම්මේ. හරි, ඉතින් පානදුරේ ඉන්න පුතාවත් මතක් කරන්න ඕනේ. විනීතා අයිරාංගනේ හැමදාම අපිත් එක්ක ඉන්න කෙනෙක්. ඉතින් එයාවත් ගොඩක් ආදරෙන් කොයි තරම් වයසට ගියත් ප්‍රසංග වේදිකාව අමතක නොකර මැසේජ් එකක් දාන අම්ම කෙනෙක්. මැදිරිගිරේ ඉන්නවා බිසෝපුර සද්දෙටම ගී රස්මි අහනවා. කඩේ කට්ටියේ ඉන්නවා. කවුද මේ? කවුද හරියට මැසේජ් එක දාද්දි? මහත්තයා නකුල, අම්මා විමලාවති, ශ්‍රීමති තමයි මැසේජ් එක දාන්නේ. ඔයාවත් ආදරයෙන් නිකුතු කරගන්නවා කියලා කියනවා. ශ්‍රීමති තමයි ඒ විදිහට අද එකතු වෙන්නේ. අද මුල්ම දවසද ඔයාගේ මැසේජ් එක දාපු කියලා මං අහන්න කැමති. රයිට්, ඔයා කැමති මගින් අහන්න බලාපොරොත්තු වෙන ගායන ශිල්පිනියගේ ගීත දෙන වෙලාවට ඔයාගේ මැසේජ් එක කරන්න. මැසේජ් එක කියන්නම්, 38:32 අන්තිමට තියෙන්නේ. ඔයා ආසදේ හොයාගන්නකම් මට පොඩි වෙලාවක් ඕනේ. මෙන්න මෙයා මේ ආයතනේ නමින් දාලා තියෙනවා. ඉතින් ආයතනේ නමින් දැන් මම මැසේජ් එක කියන්නේ නැහැ, තරහ වෙන්න එපා. මොකද ආයතනේ නම කියලා කියන්නේ වෙළඳ නාමයක්. වෙළඳ නාමයක් කියනවා නම් අපි අපිත් එක පුංචි පුංචි බැඳීම් ඇති කරගන්න ඕනේ. ඒ බැඳීම් ඇති කරගන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා මේ මට ඔයාගේ නම එව්වනම් හරි. විමලසේන ඉන්නවා, කලමනාකාර, ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, සම්පත්, කරුණරත්න, JP යසරත්න, උමේෂ් කුමාර ඉන්නවා, දයාබරන්, ජනක, ගිහන්, ටිගාමිනි කුමාරී ඉන්නවා, ශ්‍රීමාලි ඉන්නවා, ජානකි, ඒ වගේම සජානි, සන්ධ්‍යා, කුෂානි, ඒගොල්ලෝ කට්ටියම එකතු කරගන්නවා. ඉතින් ඒ අයවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න කැමති. හරි, වාගේ ප්‍රෝග්‍රෑම් එක හරි රසවත් අපිට දෙන්නකෝ HF එකේ කට්ටිය. මොකද කාලෙකට පස්සේ
මල්ෂා ඔයාට ලස්සන දවසක් අද සුබම සුබපන්දිනයක් කියලා ලක්කඩ ගීරශ්මි ලෝකේ වහගෙන ඉන්න වෙලාවේ මම ඔයාට කියන්නේ HF එකේ කට්ටිය එකතු කරගෙන මල්සගේ පන්දිනයද හැබැයි කේක් දෙන්න එපා ඔය එක්කිනෙකුටවත් ඔය කේක් කන්න බලාපොරොත්තු තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ සුබම සුබ උපන්දිනයක් වේවා කියලා කියන අතරතුරේදී ඔය කේක් දුන්නාම ආයතනයක 100ක් හිටියොත් කේක් ගෙඩි 100ක් ආපු හැම කෙනාම අවුරුදු 40න් පස්සේ දිය වැඩියාව. බෙහෙත් තියෙනවනේ නේද? ඔව් බෙහෙත් පෙත්තක් බොන්න ලේසි. හැබැයි කෙලින් ඉන්න අමාරුයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. අනිත් ඉන්ද්‍රිය පද්ධතියටත් විශාල හානි වෙන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ නිරෝගීව ඉන්න ඕනේ කියලායි කියන්නේ. හලෝ නලින් මාත් ඉන්නවා මෙන්ඩියා. හලෝ මෙන්ඩියා කියලා තමයි මං කියන්නේ. නැත්තම් මට යා නොණ්ඩි වෙන්න දෙන්නේ. ඉතාලි වල ඉන්නේ කොල්ලා වැඩ. මෙන්ඩිස් කොහමද? මට ඉතින් ගාමන්ට් එකේ නම නම් කියන්න පුළුවන්. සයුරු ගාමන්ට් එකේ කට්ටිය ඉන්නවා. සුදත් සේනානායක, ජයන්තා ඉන්නවා, සුනීතා ඉන්නවා, කෝෂිලා, ඒ වගේම ක්‍රිෂාණි තමයි මැසේජ් එක දාන්නේ. ක්‍රිෂාණි කියලා කියන්නේ ඒ හරියට කිව්වොත් එහෙම රාජකීය පැලපතකින් නෙන. ඈ රාජකීය පැලපතකින් කොහමද ඉන්නේ? පැලපතකින් එන එහෙම කෙනෙක් තමයි ක්‍රිෂාණි කියලා කියන්නේ. එහෙම කියන්නේ කොහොමද ඔයා කියලා කිව්වොත් එහෙම මං කියන්නම් ඔක්කොම මෙන්න මෙහෙමයි කියන්නේ. ඉව සමහර වෙලාවට කියන හැමදේම ඇත්ත නොවුනත් අපි විනෝදෙන් සතුටින් මේ කාලය ගත කළ යුතුයි. හැම තප්පරයක්ම ගෙවන්න ඕනේ සතුටින්. ඔයා ඉන්නවා නම් හරි සතුටින් මං මල් සිනහ නගන්න නංගියේ. ලකන ගීරශ්මියක එකතු වුණොත් හිනාවෙන් ආදරෙන් ඉන්න පුළුවන්. 07.03 93.5 93.7 මැසේජ් කරන්න ඕනේ. ඔයාට ගොඩක් ආදරෙයි.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: අපේ අම්මගේ දරාවද

0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීර

0: වෙලාව පස්වරු දෙකයි විනාඩි 50යි.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
0: අනේ ඉතින් පස්සේ මතක් වුණත් ග්‍රේසක්ව ග්‍රේසක්ගේ ඔයාගේ දැන් ඒ විදිහට මැසේජ් එක දාලා ආපහු එවනවා. නංගිලටත් ගොඩාක් ආදරය කරන කෙනෙක් ග්‍රේසක්ව කියලා කියන්නේ මල්ලිලා නංගිලා. අලුත් අයට තමයි යා වැඩියෙන් ආදරේ කියලා කියනවා. කොහොම වුණත් මගේ යුතුකමක් තියෙනවා ග්‍රේසක්ව කියලා කියන්නේ හැමෝටම ආදරය කරන කෙනෙක්. මං ඉතින් ආදරයත් එක්ක ජීවත් වෙන කෙනානේ. ඒ නිසා කල්පනා කරා ග්‍රේසක්වත් එකතු කරගෙන කැලණියේ ඉන්නවා රසි. එයා රසෝතුන් අතර ලියනවා මෙසේ. මගේ ආදරය මෙන්න මෙහෙමයි කියලා ලියන්න පුළුවන් නම් 07 03 93 5 93 7 ඕනම කෙනෙකුට ලියන්න පුළුවන් නිර්මාණාත්මකව. ආදරය ගැන විතරක් නෙමෙයි ඕන දෙයක් ගැන ලියන්න පුළුවන්. නමුත් ලෝකෙ පවතින්නේ ආදරය නිසයි. මේත් ඔයාට තමයි

පිරුවත් පෙරුමන් ඔබ පසුපස එන්නට සසර වසනතුරු ආත්ම ගණනක් පාසා එලෙස යලිත් බොළඳ පැතුම් නොපතමිමා ඔබ රිදවූ හද මාළඟ තිබෙන්න තුරා කියලා තමයි රසී ලියන්නේ.

0: 95.5 97.7 ලක්හඳ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඳ
1: වෙලාව සවස 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්හන ප්‍රෘති සමගින් මම කෑන් දුෂ්‍යන්ද ප්‍රෘති සංස්කරණය මහින්ද පිබිලේ.
1: ඇයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථාත් වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණ නොල්බුණ සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහෙම යටතේ ඊයේ දිනේ තුල පමණක් පොලිසිය පුද්ගලයින් 26523 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඉන් 434 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සංඛ්‍යාව 13ක්, වරින්තුකරුවන් 348 දෙනෙකු සහ විවෘත වරින්තුකරුවන් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත් රියදුරන් 272 දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 101ක්. රතුවහන වෙනත් වැරදි 4443ක් ද වාර්තා වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
5: විදේශීය ප්‍රවෘත්ති
0: 2016 ඇමරිකා ජනාධිපතිවරණ සමයේදී හිලරි ක්ලින්ටන් ඇතුළු පිරිස තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට පැවරු නඩුව ජලි විභාග කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නීතිඥයින් මාර්ගෙන් ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. 2022 වසරේදී ට්‍රම්ප් විසින් ගොනු කළ මෙම නඩුවෙන් චෝදනා කර තිබුණේ හිලරි ක්ලින්ටන් ඩෙමොක්‍රටික් ජාතික කමිටුව සහ තවත් පාර්ශ්ව රැසක් එක්ව තමුන්ට රුසියාව සමග සම්බන්ධ කරමින් අසත්‍ය මතයක් ගොඩනගා 2016 මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට හානි කිරීමට කුමන්ත්‍රණය කළ බවටයි. කෙසේ වෙතත් මෙම නඩුව මීට පෙර පහළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. එහිදී ට්‍රම්ප් සහ ඔහුගේ නීතිඥයින්ට ඩොලර් මිලියනයකට ආසන්න දඩයක්ද නියම කළා. පසුව ඇකල්ටනාහි පිහිටි අභියාචනාධිකරණය විසින් පහළ අධිකරණයේ තීන්දුව තහවුරු කිරීමටද පියවරගෙන තිබුණා. මිළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු හතරට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: වෙලාව 3:03.
9: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
10: ඒත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මහත්තය සුමිත්, පුතා දුල් දිල්ෂිත, ඒ වගේම දුව ස්තියාරා, ලොකු දුව නවීෂා, නංගි බබි, චතුරංග මල්ලිවත් එකතු කරගන්න කියලා කියනවා. දිලානි, අපි වැල් ඇල්ලගාව යාය නේද? මඩහපොළ මැල් සිරිපුර තමයි මේගොල්ලු ඉන්නේ. දිලානි කොහොමද? ගොඩක් වෙලා ගියා මැසේජ් එක කියන්න. තරහෙන් හිටියේ නේද? කියන තුරු කේන්තියක් එනවා. හැබැයි කිව්වට පස්සේ සතුටක් දැනනවා. චලිත රත්නායක, නිසංසල රත්නායක, ගයත්මි, ඒගම සිහෙලි, ඒ දරුවෝ දෙන්න මේගොල්ලෝ සියලු දෙනා එකට එකතු වෙලා රස විඳින ප්‍රසංගය. නලින් අයි එයාට කොහොමද කියලා අහනවා. මං විතරක් නෙමෙයි, රෝහණ විජේසිංහ ආදරණීය මගේ මීතුරා, එයා ලස්සනට මේ වැඩේ කරන්න මට විශාල සහයෝගයක් දෙනවා. වැඩේ මරු සෙනසුරාදාට කියලා කියනවා. ඉතින් ගොඩක් සතුටුයි. කසුන් තමයි හෝමාගම ඉඳලා මේ මැසේජ් එක දාන්නේ. යාගේ ආදරවන්තිය යසංගිකා නේද? ඒගොල්ලෝ එයාවත් එකතු කරගන්න කියලා කියනවා. සුපිරි සින්දු සෙට් එකක්. අහමු හමු. හරි, එහෙම අහන්න තමයි අවස්ථාව උදා කරලා දෙන්නේ. මාව නැල්ලෙන් රුක්මාල් ඉන්නවා. රුක්මාල් හැමදාම අහන මිත්‍රයා. රුක්මාල් කොහොමද මේ වෙලාව වැඩද? රයිට්, මම යනවා බේකරියට. බේකරියට යන්නේ ඇයි සැන්දෑ වෙලාවේ? ඉතින් බේකරියට යන්න නැතුව වෙන කොහේ යන්නද? මේ බේකරියට යන්නේ ජය මාමව හම්බෙන්න, වෙන මොකටවත් නෙමෙයි. පාම් බණිස් ගන්න නොවෙයි, ජයේ මාමව මුණගේ. එයා ඉතින් හැමදාම දාන කට්ටිය තමයි ඉන්නේ බේකරිය වැඩ කරන උපුල් වරුණ, එයාලගේ බොස්ලා. ඉතින් මදුරු සංඛ කියලා තමයි දාලා තියෙන්නේ. කවුද චම්පමිස් ඉන්නෝ? ඉතින් ඒ සියලු දෙනාවත් ගොඩක් ආදරයෙන් එකතු කරගන්නෝ. එහෙම එකතු කරගෙන ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ. යලි වතාවක් ප්‍රසංගය රස විඳින්න ලැබෙනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව කියලා කියනවානේ. අන්නේ බලාපොරොත්තුව ඉටු වෙන වෙලාව මේ.
5: එහෙනම් කතරගම මන්ද පමා කිව්වට කමක් නැද්ද? සද්දිරි කියනවාද මන්ත් එක්ක?

කට්ටියම එකතු වෙලා දෙමුද ලොකු උත්සවයක් ෆ්ලෑෂ්බැක් බෑන්ඩ් එකට. නියමයි හින්දි සින්දුවක් කියමුද?

මම උඹට පොඩි චැලෙන්ජ් එකක් දෙන්නම්. චැලෙන්ජ් එකක් බාර ගන්නවද? හරි, හරිම ලේසි. I'm going to sing. මම කියනවා na na na na. ඔබට රිපීට් කරන්න විතරයි තියෙන්නේ. කරන්න පුළුවන්ද? හරි නියමයි. මේ පැත්තේ බලමු. na na na na. මේ පැත්තේ na na na na. නියමයි. අතර මේ මැද කොටස na na na na. chi chi na na na na. මේ පැත්තේ නියමයි. මේ පැත්තේ na na na na. නියමයි. මේ පැත්තේ na na na na. මේකලන් තාම දිනු. මේ පැත්තේ na na na na. දැන් කටි මේක තුලා සිංහිපි

0: වෙලාව පසොරු තුනයි විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
5: ක්‍රිමිරාජ සුවසේව
6: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
4: ක්‍රිමිරාජ සුවසේව
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලක්ෂණ මොවලින් දේශසල්.
2: ලෝකය වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින්. ක්‍රීඩාවේ චෞරය, උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න. ක්‍රීඩා මිටිය.
3: Is the first ever hat trick of the DP World Women's T20 Asia Cup 2026, and Shomari Adabatu gets.
4: Well, there was just something in the air. The moment Patarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91 meter territory. What a year it's been for the Sri Lankan.
2: ක්‍රීඩා මිටිය. එකතු වෙන්න අපි ක්‍රීඩා පිටිය සමගින්. ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
5: අපි
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව සවස 3යි විනාඩි 20යි.
0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: වාසනාවන්ත දවසක අද හමු වෙලා මේ සතුට බෙදා හදාගන්නකොට මාවෝයා කියන්නේ නැද්ද කියලා අහන්න තරමටම දුක හිතිලා බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරෙදී ඒ සියලු දෙනා මතක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් මේ ආමන්ත්‍රණය කියන එක විවිධ විදිහට කරන්න පුළුවන්. සමහරු ඉතින් පුතේ කියනවා, අයියේ කියනවා, මල්ලි කියනවා, මාමේ කියනවා. එහෙම කියන අතරදී මේ කියන්නේ කඩේ සද්දෙටම ගී රශ්මි අහනවා කොල්ලෝ කියලා. රයිට්, ලස්සන සින්දුවකට අපිත් එකතු කරගන්න අනුභවමුල්ලේ ජගත්‍රෝහණ තමයි මේ විදිහට කියන්නේ. ජගත්‍රෝහණ එයත් අපේ මිත්‍රයෙක්, හැමදාමත් ප්‍රසංගයේ රස විඳින මිතුරෙක්. ඒ වගේම මේ වෙලාවේ අහනවා සමාෂා, අම්මා නිරෝෂිකා, තාත්තා ශාන්ත, නංගි සෙනෙසි නේද? දැන් ඒගොල්ලෝ සියලු දෙනා මේ වෙලාවේ අහගෙන ඉන්නේ. අහගෙන ඉඳලා කිව්වට පස්සේ ඇහුණා කියලාවත් අඩු ගානේ මැසේජ් එකක් දානව නම් නේද? සමහරුන් නම් එහෙම දන්නවා යුතුයකම් වගකීම් කියලා දේවල් ටිකක්. සමහරුන්ට එහෙම දැනින්නේ නැහැ. දරණීගල ඉන්නවා තරුෂි බස්නායක. තරුෂි කියලා කියන්නේ හැමදාමත් ප්‍රසංගයත් එක්ක ඉන්න තරු. ඔයා කොහෙද, මොකද කරේ කියලා මම මේ කල්පනා කළේ. මාතර තල් ආරම්භට ගියාම ඉන්දික මෙයා ටිකක් පාඩුවේ වහඩි වෙලා ප්‍රසංගේ රස විඳිනවා කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් ඔයා කියන්න ඕනේ. හරි ඉන්දික, ඉන්දිකත් ඒ විදිහට එකතු කරගනිද්දී වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ බණ්ඩාරගම වීදාගමෙන් නිර්මලා, ශාමන්, රෝහිණි අක්කා, චම්පි අක්කා, කුමාරි අක්කා, ඒ කුමුදු තමයි මැසේජ් එක දැම්මේ. ඉතින් කුමුදු කුමුදු කියලා කියන්නේ කුමුදු පිපි ඉතුරු මතේ සුවඳ හමයි දස අතේ කියලා තමයි කියන්න තියෙන්නේ. හරි, සුමේද ඉන්නවා ආදරණීය ස්වාමියා නේද? ලොකු පුතා පවන්, දුව ෂනු, චුටි පුතා ෂනුල්, කිතුල්ගල සංජු තමයි මැසේජ් එක දාන්නේ. කවුද සංජු නර්තනයේ දක්ෂ? තව පොඩි වෙලාවක් දෙන්න, මං වෙලාව වෙන් කරන්න. හරි, දැන් ඉතින් කට්ටිය දැඩි බලාපොරොත්තු නැහැ. මොකද ප්‍රසංගයේ අවසන් අදියරට යන්න තව වෙලා තියෙනවා. කලබල වෙන්න එපා. නාවල පිටින් ඉඳන් කවුද මේ නම දාන්න නමතුගුණේ 64:32 අන්තිමට තියෙන්නේ. නන් ස්ටොප් එකක් දෙන්න දෙන්නම් පොඩි වෙලාවක් ඉන්න. ඉවසන්න වෙනවා හැම දෙයකටම. ඉවසන දනා ජයග්‍රහණය කරනවා කියලා කියනවනේ. හරි, එහෙම නැති අවස්ථාවක් තියෙනවා සමහර වෙලාවල් වලදී. රොකිල් MSV ගාමන්ට් එකේ කට්ටිය නේද? එහෙමද තියෙන්නේ? කොහොමද කියන්න ඕනේ මම? හරි, කියන්න ඕනේ විදිහ එවන්නකො. හරියටම වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා කියනවා. වැස්සක් එනවා, වැස්සට පෙරාතුව කියන්න අපිට මේක අහන්න ඕනේ. එහෙම තමයි ඉතින් කියන්නේ. කොහොමද මම හැම දිනම එක එක හේතු දක්වලා එවනවා මාව මුලින් කියන්න ඕනේ කියලා. මං ඉතින් මොකද කරන්නේ? කාවද මුලින් කියන්න තෝරගන්නේ? සුබතහව ලක්මාවත් සින්දුවකට එකතු කරගන්න. නිලක්ෂි, ඔයා කුලියාපිටියේ. කුලියාපිටියේ කියලා කිව්වහම ඉතින් ටිකක් මේ දවස්වල පෑවිල්ලද වරුසාවද සාමාන්‍යයෙන් වියලි කාලගුණයක් තියෙන්නේ. අද කොහොමද? මෙන්න මෙයා කුරුණෑගලින් ඉන්නවා ඕලු. ඕලුගේ නම නොකිව්වොත් මට දෙන්නේ මගේ ඔළුව කැර කැවිලා යන්න කියලායි තමයි ඒ ඕලු කියන්නේ. එනිසා ඕලුගේ මැසේජ් ගොඩක් තියෙනවා. ඉතින් ඕලුව මතක් කරනවා. ඕලු නෙළුම් නෙළිය රඟාලා එහෙම කියන්න තියෙනවා මට. රයිට්, ගීත තියෙනවා මේගොල්ලන්ගේ නම් වලට. අනේ මන්දා, අපිත් සින්දුවකට එකතු කරන්න. හොමාගම පිටිපණින් කොතලාවලනේ, කේස් කොතලාවල, අම්මා රසිකා, ප්‍රියදර්ශිනී, තාත්තා සමන්ත කොතලාවල, නලින් මාමේ. ඔයාට කොහොමද, මං හොඳින් බව ඔබට හඳින් වැටහෙන්නේ නැද්ද පුතේ? එහෙම යහන්න තියෙන්නේ. වැලිමඩෙන් චූටි ආච්චි මාමා ඉන්නවා, මයංගනේ ලොකු තාත්තයි සුදු අම්මයි මල්ලි නංගි අක්කයි ඉන්නවා. අපි සියලු දෙනා එකට එකතු වෙලා රසවිඳමු කියලා තමයි යා යෝජනා කරන්නේ. එයාගේ යෝජනාවට මම කියන්න කැමති. අද ඉතින් වැස්ස දවසක් අපිට. එහෙම කියලා කවුද මේ කියන්නේ? රයිට්. වැස්ස තියෙන අය ගොඩක් ඉන්න. අරුෂා සංදීපනි ලක්ෂාණ හිරුනි නිලංක මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා විශ්වාස කරනවා. මට පොඩි වෙලාවයිනේ තියෙන්නේ තව. ඒ නිසා මම කල්පනා කරා ප්‍රසංගය අතරට යමුයි කියලා යෝජනා කරන් පස්වරු 3:26.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය. වෙලාව පසොර 3:31. වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: FM 93.5. FM 93.7. ලක්හඬ. Radio ITN.
5: මම නම් ඔය කවුරුත් කියනකම් බලාගෙන ඉන්නේ නැහැ. මං මගේම කියලා දෙයක් පටන් ගන්නවා. එහෙම හිතපු මේ සැලුන් එකේ ඉන්න නුවරින් ශෂිනි. ශෂිනිගේ කට්ටියම මේ වෙලාවේ අහගෙන ඉන්නේ ශෂිනි. ශෂිනි වැඩ කරන ගමන්. හැබැයි ශෂිනි නියම ප්‍රමිතියෙන් යුතු දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම බොහොම ආදරයෙන් කරුණාවෙන් හැමෝම සුන්දර කරන්න හැමෝටම බෑ. ඒ නිසා සුන්දරත්වයේ ආගය කරන තැන ශෂිනි හොඳ දේවල් තෝරගෙන හොඳ විදියට කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ලංකාවේ අපි ප්‍රවෘත්ති කියනකොට සමහර වෙලාවට අපිට කියන්න වුණා පහුගිය කාලේදී රූපලාවන්‍යාගහරවල සමහර වෙලාවට ඔය කොණ්ඩෙට ගල්වන බෙහෙත් නිසා සමහරුන්ගේ කොණ්ඩෙ නැති වෙලා ගියා. සමහරු ජීවිතක්ෂයට පත් වුණා. සමහරුන්ගේ මූණේ ආලේපන නිසා මූණ විරූපී වුණා. ඒකින්ද අනිත් අයගේ සුන්දරත්වය ගැන හිතන ඔයා හරියට වැඩේ කරනවායි කියලායි මගේ විශ්වාසය. හොඳ තැනක් ශෂිනි නුවරින් සැලුන් එකේ ඉන්නේ. ඉතින් එයා හොඳට දක්ෂ ලෙස වැඩ කරන කෙනෙක්.

ෆ්‍රීඩයි, නන්දනි, ජයන්ති, තස්මි ඒගොල්ලෝ ගාමන්ට් එකේ වැඩ කරනක මං ඉන්නේ. ඒගොල්ලන්ට කියන්න බැරි වුණාම හිතට අමාරුයි නේද? හරි දුක හිතෙනවා. ඒ නිසා තමයි ඔන්න කිව්වේ නැවත වතාවක්. ඉතින් ස්තුතියි කරලා මැසේජ් එකක් දාපු අයත් ඉන්නවා, නොදාපු අයත් ඉන්නවා. ඉතින් ඒ දෙකම බලාපොරොත්තු වෙනවා මම. මොකද සාමාන්‍යයෙන් එහෙම තමයි. කොමුණත ගොඩක් වෙලාවට ඔයා කියන දේවල් හරිනේ කියලා මැසේජ් එකේ ආපහු එනකොට මට හිතෙනවා මං මේ දේවල් කරන වගේම පොඩි සාස්ත්‍ර ටිකක් කිව්වනම් මොකද? මුරල් ළමා රෝහලට යනවා පුංචි දරුවෙක් අරගෙන. අම්මා කෙනෙක් මෙන්න මේ විදිහට යනකොට බොරැල් ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ ලක්කඳ අහගෙන ඉන්නවා. එතන ඉන්නවා රේණුකා ජයසිංහ, ලස්මන් දිසානායක, ලක්ෂිත, චමෝදි කවින්දිකා, සුනිලා ඉන්නවා, ප්‍රේමා ඉන්නවා, පුෂ්පා ඉන්නවා, රූපා, චන්ද්‍රා, ජයසිංහ, සෙනෝද්, ඉසුරි, තරුෂි, වෙනුරි, ඔලලි, ආන්‍යා, හෙසදි, රොනාල්, ඔහන්සා, විබුද, සෙනාස්, තිහස්. මේගොල්ලෝ කට්ටියම ඉන්නවා. තැන්ක් යූ ගොඩක් කියලා කියනවා. මොකද දැන් ඉතින් ලෙඩෙක් ආවහම බලන්න පුළුවන්. මැසේජ් එක නොකිවනම් මැසේජ් එක කියන තුරු ඔය රේඩියෝ එක ළඟින් හෙල්ලෙන්නේ නැහැ කියලා තමයි කට්ටිය තීරණය කරලා හිටියේ.

මැසේජ් එක දෙපාරක් එව්වා කියලා දෙපාරක් කියන්නේ නැහැ, එකපාරයි කියන්නේ. මොකද විශාල සංඛ්‍යාවක් ඉන්නවා, මට මගහරින්න බැරි. ඒ නිසා මට ඉන්න යාළුවෝ සංඛ්‍යාව අති විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා එකපාරක් විතරක් මැසේජ් එක එව්වම ඇති. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. නුවර ඉන්නවා මැණිකේ කෙනෙක්, එයාට මං හැමදාම කියන්නේ උඩරට මැණිකේ කියලා. හැබැයි ඉතින් එයත් ගොඩක් ආදරෙන් අහගෙන ඉන්නවා. දැන් ඉතින් නම කියවුවාම සමහරු ඉතින් එක එක දේවල් ලස්සන ස්ටිකර් එවනවා. ඒ විතරක් නෙමෙයි, ගොඩක් දේවල් කියලා එවනවා. ඉතින් ඒ කියන දේවල් හැම එකම මට කියන්න බෑ. හැබැයි ඉතින් මං ඒ හැම දෙයකටම හරි සතුටුයි. මොකද ගොඩක් අය ගොඩක් ආදරෙන් ලියන දේවල් බලලා ඒ සතුට ඔයාලට දෝලණය කරන්න තමයි අපි ඉන්නේ. හරි, මං ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කල්පනා කළා. දැන් ඉතින් හැමතිස්සෙම සතුට ගැන කියනවා. ඔය සතුට තියෙන්නේ කොහෙද? මං ඔයාගෙන් ඇහුවේ ඔයා අනිත් අයගෙන් අහන්න එපා. ඔයා ලියන්න 0703 93 5 93 7.

0: රැප්සොඩි.
1: සංගීත ගංගාවේ පීනලා දැන් ඉතින් පීනලා මාන්සි තව පොඩි වෙලාවක් විතරයි මට ඉතිරිව තියෙන්නේ. ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා ආදරයෙන් මේ වෙලාවේ නිශානිවත් මතක් කරන්න ඕනේ.

ගමරල්ලා පොඩි මැනි කෙලා හැමෝම එකතු වෙලා මේ වෙලාවේ මේ ප්‍රසංගේ රස විඳිනවා කියලායි මට යුතුනේ ගීතේ කොටසක් එක්ක. මේ අතරේ අපි ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් බොහොමයක් ආදරයෙන් මේ ප්‍රසංගය රස විඳිනවා. ඉතින් ඒ අතර අලුතර පොලිසියේ සේවය කරන නිලධාරීතුමියා යා ගොඩක් ආදරෙන් මේ ප්‍රසංගේ රස විඳිනවා. ඉතින් හරි සතුටුයි මාත් ඉතින් කතා බහ කරලා තියෙනවා. මොරගොල්ල කිව්වහම දන්නවා ඉතින් එයාව ගොඩක් ආදරෙන් අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මොකද නිලධාරියෙක් විදිහට තමන්ගේ රාජකාරිය හරියට කරන අතරතුරේ පොඩි පාළුව මකා ගන්න කාන්සිය වෙනුවෙන් මහන්සිය වෙනුවෙන් පොඩි අවස්ථාවක් උදා කර ගන්නවා ලක්කන ගුවන් විදුලියත් එක්ක එකතු වෙන්න. මාධ්‍ය කියලා කියන්නේ හැමදේම ඕනේ. මොකද බොහෝ තොරතුරු ඔබට සමීප කරන නිසා මාත් ඉදින් කළුතර නිසා රාජකාරියේදී හමු වෙලා කතා කරන ආදරණීය බොහෝ දෙනෙක් අද මේ ප්‍රසංගය වෙනුවෙන් රසවතුන් හැටියට එකතු වෙලා ඉන්නවා. අවසන් අදියරට එකතු වෙලා ඉන්න වෙලාවේ මට යන්න වෙලාව. හරි, රෝහණ විජේසිංහ ආදරණීය මගේ මිතුරාවත් මතක් කරන්න ඕනේ ප්‍රසංගයේ සාර්ථකව ගෙනෙන්න ලබා දෙන සහයෝගිය වෙනුවෙන්. ලාංකීය ප්‍රසංග කලාව ඔබේ හදවතට සමීප කළා නම් ගුවන්විදුලි මාධ්‍ය තුල පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල හෙළ කලාකිත අසද්දූ ආදරණීය කලාකරුවන් වේදිකාවට එකතු වෙන මේ මතකයන් යලි යලිත් සොඳුරු ලෙස ඔබේ හදවතේ සනිටුවන් කරන්නට අපට හැකියාව ලැබුණා. ඒ හැකියාව තුල හැමදාමත් ආදරයෙන් කතා කළා නම් ලක්කඬ ගීරශ්මිය පිළිබඳව ආදරය නිබඳවම එකතු කළා. 07.03.5.93.7 ඔස්සේ මැසේජ් එකක් දාලා අප්පුඩියක් ගහනවා වගේ ඒ අය දුන්නු සහයෝගය නිරන්තරයෙන්ම අගය කරමින් ප්‍රසංගයේ සමාප්ති සටහන තබන්න සූදානම් වෙන්නේ. තවත් විනාඩි 9ක කාලයක් ඉතුරුව තිබේදී සමුගුණ යන්න මට අවසර දෙන්න ඔබත් එක්ක ආදරයෙන් හමුවුණු මම නලින් විරාජ්. සුබ සන්ධ්‍යාවක් ඔබ හැම දිනාටම.

ඉතිහාසය ෆ්ලෑෂ්බැක් වේදිකාව ලංකාවේ ජනකාන්තම සංගීත කණ්ඩායම අපි අතර තියෙන ප්‍රශාන්ත් ෆර්නැන්ඩෝගේ සංගීත කණ්ඩායම ඒ කියන්නේ ආදරෙන් මතක් කරන්නේ මොකද මේ වේදිකාවත් අද අපිට තියෙන රොෂාන්ගේ සංගීත කණ්ඩායම ලැබිච්ච ආරාධනය දෙවෙනි සින්දුව කියන්නේ ඉස්ලාසයි මම ඒ කාලේ කියපු සින්දුවක් 70 ඇනිල බරල පීරලා යන ගම්මන හඩ වෙලා ඒක තමයි කියන්නේ ආමගෙදී

0: ආසයි පන්නගම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: flashback
3: feedback
2: sunflower
3: all right
2: see the sakura
3: sahara flash
2: bio
3: sanidapa එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
4: දවල් 12යි තියට ගී රශ්මී

0: 91.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vilav Sosa Hatarai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කන්න ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ
1: දැයින් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්බුණ සැමට දැනුදීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ශ්‍රී ලංකා යුද හමුදාවේ 77 වෙනි සංවත්සරයේ පනාගොඩදී අභිමානවත් අයුරින් පැවතුණා යුද හමුදාවට වැඩිම පිරිසක් දායාද කළ පාසල් ඇගයීම මෙවර යුද හමුදා දින සැමරුම් උත්සවයේදී විශේෂත්වයක්. වසර 77ක් යුද හමුදාව සිදු කළ සේවාව සහ පරිත්‍යාගයන් සිහිපත් කරමින් මෙවර සංවත්සරය පැවැත්වුණා. රට වෙනුවෙන් දිවිපිදූ යුද හමුදාව සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද පළ කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් උත්සවයට එක්ව සිටියා. ප්‍රධාන ආරාධිතය වෙනුවෙන් සම්මාන මුරයක්ද පැවැත්වුණා. රජිමේන්තු 25ක් නියෝජනය කරමින් නිලධාරීන් 78 දෙනෙකු සහ සිසු නිලයන් 552 දෙනෙකු පෙළපාලියට එක්ුණා. පසුගිය වසරේ සුවිශේෂී සේවාවක් ඉටු කළ යුද හමුදා සාමාජිකයන් 7 දෙනෙකු වෙත යුද හමුදාපති ප්‍රශංසා ලාංඡන පැළඳවීමද මෙහිදී සිදු වුණා. ජාතික හදිසි ආපදාවන්හිදී ජීවිත අවධානම නොතකා දැක්වූ නිර්භීතකම අවංකභාවය සහ සේවය අගයමින් ඔවුන් මෙසේ ඇගීමට ලක්ුණා. මෙක්සිකෝවේදී ඔස්ට්‍රේලියානු සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඇමරිකානු මිතුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලින් 3 දෙනෙකු වරදකරුවන් කර තිබෙනවා. 2024 වසරේදී මෙක්සිකෝවේ සර්ෆින් චාරිකාවේදී මෙම ඝාතනය සිදු වුණා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලින් 3 දෙනා වරදකරුවන් කරමින් ඩෙබ්‍රා රොබින්සන් අධිකරණයේ තීන්දුවක් නිකුත් කර තිබෙනවා. කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවති නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ සංචාරකයන්ගේ ට්‍රක් රථයේ කොල්ල කෑමට ගත් අසාර්ථක උත්සාහයක් අතරතුර මෙම 3 දෙනා ඝාතනයට ලක්ව ඇති බවයි. පසුව ඔවුන්ගේ සිරුරු ලිඳකට දමා තිබියදී සොයාගත්තා. ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක ආන්දෝලනයට හේතු වූ මෙම සිද්ධිය පිළිබඳව නඩු තීන්දුවේදී ඔස්ට්‍රේලියානු සහෝදරයින් 2 දෙනාගේ මව අතිශය සංවේදී ලෙස හඬා වැටී තිබෙනවා. වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමුණු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: සුබ සන්ධ්‍යාවක් හවස 4 විනාඩි 4යි.
2: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසඳ. සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
5: 75%කටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසඳ. ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න. ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: සුබ සන්ධ්‍යාවක් අයුබෝවන්. නිරෝගීව ඉන්න අපි හරිම කැමති. නිරෝගීව ඉන්නකොට, ලෙඩ දුකක් නැතිව ඉන්නකොට, සතුටෙන් ඉන්නකොට අපිට අපේ ජීවිතයේ හරිම සුවපහසුව ගලාගෙන යනවා කියලා දැනෙනවා. ප්‍රශ්න, කරදර, බාධක කොයිතරම් දේවල් ආවත් අපි නිරෝගීව ඉන්නවා නම් අපිට ඒවට ශක්ති සම්පන්නව මුහුණ දෙන්න පුළුවන් සහ ඒ අභියෝග බාධක ජය අරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන විශ්වාසය අපේ හිතේ තියෙනවා. හැබැයි ওই විශ්වාසය සමහර තැන්වලදී අඩු වෙනවා. ඒ තමයි අපිට නිරෝගී භාවය අහිමි වෙලා ගියාම, අපි ලෙඩ වුණාම. ඉතින් ඒ නිසා සුවෙන් ඉන්න, සනීපෙන් සැහැල්ලුවෙන් ඉන්න කැමති අපි හැමෝම වෙනුවෙන් තමයි අපි හැමදාමත් මාසේ පළමු සහ අවසන් සෙනසුරාදා හැන්දෑවේ ඔබව හමු වෙන්නේ ක්‍රිමිරාජ සෝසඳාවත් එක්ක. ඉතින් වෙනද වගේම ඔබ ආදරය කරන කෙනෙක් අදත් ක්‍රිමිරාජ සෝසඳාවත් එක්ක එක් වෙනවා.
6: ආයුබෝවන් මොනිකා.
1: ආයුබෝවන් මොනේ දාස කණ්ඩම්.
6: ඔව්, අද ඔක්තෝබර් මාසේ 10 වෙනිදා සුපුරුදු වෙලාවට අපි ඔබ එක්ක සුපුරුදු සෙනෙහසින් බොහොම දයාබරත්වයෙන් ලැංගතුකමින් තමයි අත්වල බැඳගෙන ඉන්නේ ක්‍රිමිරාජ සුවසඳෑව ඔස්සේ. 10 වෙනි මාසේ 10 වෙනිදා කිව්වම මොනිකා 10 ව 2.
1: ඔව්.
6: 20යි 26 කිව්වත් ඒක එකතු කරලා ගත්තත් 10.
1: ඔව්.
6: ඒකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. 10 වෙනි මාසේ 10 වෙනිදා 20යි 26 එකතුවත් 10. සියල්ල එකට එකතු කරගෙන තමයි ක්‍රිමිරාජ සුවසඳෑව ඔස්සේ ඔබත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ.
1: 10යි 10යි 10.
6: ඉතින් ඔබ කියපු විදියට නිරෝගී කමනේ තියෙන උතුම්ම සැපය. ඒ නිරෝගී කම නිරන්තරයෙන්ම ඔබට ලැබෙන්න ඕන කියන ප්‍රාර්ථනය පෙරදරි කරගෙන තමයි ක්‍රිමිරාජ සුවසඳෑව අපි ඔබට තිළන කරන්නේ. ඒකම ක්‍රිමිරාජ නිෂ්පාදනය කළ ඖෂධ නිෂ්පාදනය කළ රට පුරා අපි බෙදා හරින්නේ. විශේෂයෙන්ම ක්‍රිමිරාජ ඖෂධාලයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සමරත්න අමරතුංග මැතිතුමන්ගේ ඒකායන පැතුම ප්‍රාර්ථනය වෙලා තියෙන්නේ හැමෝටම නිරෝගී සුවය. එතුමා මුදල් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි මේ සත්කාරය සත්කාරයක් විදිහට පවත්වගෙන යනවා. මොකද ඇත්තෙන්ම ඖෂධ පිළිබඳව කතා කරනකොට, ඖෂධ නිෂ්පාදනය පිළිබඳව කතා කරනකොට යම් පිරිවැයක් දරන්න වෙනවා තමයි. අන්නේ පිරිවැය ආවරණය කරගෙන ආයතනයක් විදියට ආයතනය පවත්වාගෙන යෑමේ කටයුත්තට යම් මුදලක් අය කරනවා විනා ඉන් එහාට ගිය ව්‍යාපාරිකමය මූල්‍යමය කැමැත්ත, එහෙම නැත්නම් ඒ වෙනුවෙන්ම කැපවීමක් මෙතන අපි දකින්නේ නැහැ. විශේෂයෙන්ම ඔබේ සුවය, ඔබේ සුවසෙත, ඔබේ සහනය ඔබට නිරන්තරයෙන්ම ලැබෙන්න ඕන කියන ප්‍රාර්ථනෙන් තමයි එතුමා මේ සියලු කටයුතු කරගෙන යන්නේ අවුරුදු 75ක් තිස්සේ. දිගු කාලයක්.
1: එදින දිගු කාලයක් තිස්සේ සපයන මේ සේවාවත් එකතු වෙලා අපිට ලැබෙන දේවල් මොනවද කියලා ඔබ හිතනවා. ඒ නිසාම තමයි අපි නිෂ්පාදන ගැන මතක් කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහන තුළින් අපි අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වුණ ඔබට ජයග්‍රහකයින් වෙන්නට අවස්ථාව ලබා දෙනවා. ඉතින් දැනුවත් වෙන්න, එදිනදා තොරතුරු ගැන කතා කරන්න මේ හැම දෙයකටම ඉඩ තියෙනවා. අදත් ක්‍රිමිරාජ සුවසඳාවත් එක්ක රැඳෙන්න අපි ගීතමය විරාමයකට ගිහිල්ලා කතා බහ පටන් ගමු.

0: රාජ සුවසැනෑ ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසැනෑ
0: සාතර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
3: කොමුනික අපි කිය හමුවීමේදීත් අපි අහපු පැනේම තමයි අද අපි අහන්නේ. ඔබ දන්නවනේ අපි ඔබට දිගු කාලයක් දෙනවා පැනේට පිළිතුරු එවන්න. අපි එදා අහපු පැනේ තමයි මුඛ සෞඛ්‍ය නිසලස පවත්වා ගැනීම සඳහා ක්‍රිමිරාජ ඖෂධාලය ඔබ අතට පත් කර ඇති ඖෂධයේ නම මොකක්ද කියලා. බොහොම සරල පැනයක් අපි අහලා තියෙන්නේ. ඒ පැනේම තමයි අද අහන්නේ. නිවැරදිව පැහැදිලිව පිළිතුරු ලියලා ක්‍රිමිරාජ සුවසඳාව පැනයට පිළිතුරු ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තුඩු යන ලිපිණයට ඔබට තැපැල්පතකින් ඔබේ පිළිතුර යොමු කරන්න පුළුවන්. හැබැයි තැපැල්පත් වලින් පිළිතුරු යොමු කරන ඔබට අපි මතක් කිරීමක් කරනවා, නිවැරදිව පැහැදිලිව පිළිතුරු ලියනවා වගේම ඔබේ ලිපිණය සහ ඔබේ දුරකථන අංකයත් නොරදවාම පිළිතුරත් එක්ක අපට ලැබිය යුතුයි. ඒකම අපි ඔබට පහසුකමක් දීලා තියෙනවා. WhatsApp මාර්ගයෙන් මේ පැනේට පිළිතුරු ඔබට සපයන්න පුළුවන්. 0744 29 362 0744 29 362 WhatsApp දුරකථනය ඔස්සේ ඔබට මේ පැනේට පිළිතුරු අපට ලබා දෙන්න පුළුවන්. එහෙම පිළිතුරු ලබා දෙන අයටත් අපි මතක් කිරීමක් විදිහට කරනවා. ඔබේ නම, ලිපිණය, දුරකථන අංකය පැහැදිලිව නිවැරදිව සඳහන් කරන්න ඕන. මොනිකා, පසුගිය වාරවල අපි මුහුණ පාපු ප්‍රශ්නයක් තිබුණා. අපට සමහර ත්‍යාගලාභීන්ට අදාළ තෑග්ග ලබා දෙන්න අපහසු වුණා. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හේතුව ඒ අය අපට දන්වපු දුරකථන අංකය දැනට වැඩ කරන්නේ නැහැ. සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා අපි යවපු තෑග්ග නැවතත් අපට ලැබෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. ඔබ ජයග්‍රහණයක් කළොත් ඒ තෑග්ග ඔබට හිමියි. ඔබට ඒක ලැබිය යුතුයි. ඔබ ඒක ලබා ගන්න නම් අපට ඒ සහාය හොඳින් දෙන්න ඕන. ඔබේ දුරකථන අංකය සහ නම, ලිපිණය නිවැරදිව අපට ලැබෙන්න ඕන. ඒකම අපි මතක් කිරීමක් විදිහට කරනවා. ක්‍රිමිරාජ ඖෂධාලයට අවුරුදු 75ක් පිරීම නිමිත්තෙන් මේ මාසේ 15 වෙනිදා අපි සර්වරාත්‍රික පිරිත් දේශනයක් පවත්වනවා අපේ ආයතනයේ. ඊට සමගාමීව 17 වෙනිදා දහවල් මහා සංඝරත්නය 75 නමක් විශේෂ මහා සාංගික දක්ෂිණාවක් පිරිනමන්න කටයුතු කරලා තියෙනවා. ඒකම ඊට සමගාමීව ග්‍රන්ථ දිත්වයක් අපි එළි දක්වනවා. ක්‍රිමිරාජ ඖෂධාලයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මැතිතුමා විසින් රචිත අපට දුක් දෙන ලෙඩ නැමැති ග්‍රන්ථය හා විමලසිරි අගලකඩ මහත්මා විසින් රචිත හෙළවෙද වංශයේ සුමනරත්න නැමැති ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ විමලසිරි අගලකඩ මහතා විසින්. එම ග්‍රන්ථයේ ඉදි දැක්වීමත් එදිනට සිදු කරන අය වගේම අවුරුදු 75 කාපු ගමන් මග තුල මේ ක්‍රිමිරාජ ඖෂධාලයේ කටයුතු වෙනුවෙන් උරදුන් පිරිසක් ඉන්නවා. ඒ අය අගයමින් ඒ අයට සම්මාන, ඒ වගේම මූල්‍යමය වශයෙන් ඒ අයට තෑගි භෝග ලබා දීමක් සිදු කරන්නත් කටයුතු කරලා තියෙනවා. මේ සියල්ල 17 වෙනිදා දහවල් කාලේ උස්වාස්ත්‍රියෙන් අපි පවත්වන්න කටයුතු කරලා තියෙනවා. අපි නම් කරලා තියෙනවා ක්‍රිමිරාජ ඖෂධාලයේ 75 වසරක අභිමානය කියලා.
4: හොඳයි, ඉතින් එහෙනම් අපි ගීතයකට ගිහිල්ලා ආයිමත් එමු ක්‍රිමිරාජ සුවසඳාවට.

0: රාජ සුවසැඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
3: හවස 4 විනාඩි 19යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: සුබ දවසක්.
3: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි පැඩි වෙලා.
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
12: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
13: ටේක්යා සුරැකෙන් මගතොට.
14: දැන්යතුට තමුන් නෙදින්දා කුලී වැඩ තමයි කරන්න.
15: එහෙමයි.
1: ශ්‍රී
0: ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
9: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
0: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න.
3: ක්‍රිමිරාජ සුසඳ.
16: ක්‍රිමිරාජ නිෂ්පාදන පිළිබඳවත් අපි නිතර නිතර ඔබ සමග තොරතුරු බෙදා හදා ගන්නවා. අදත් අපි නිෂ්පාදන තුනක් පිළිබඳව ඔබ දැනුවත් කරනවා. ක්‍රිමිරාජ මුඛ ශෝධනය පිළිබඳව අපි අද කතා බහ කරනවා. දිනපතා දෙවරක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. දත් මුල් දියවීම, මුඛයේ දුගඳ හැමීම, විදුරුමස් දියවීම ආදී මුඛය ආශ්‍රිත වූ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ඖෂධයක් විදියට ක්‍රිමිරාජ මුඛ ශෝධනය හඳුනන්න පුළුවන්. අරගෙන පාවිච්චි කරලා බලන්න. එකම ක්‍රිමිරාජ වැල්මී සිරප් එක පිළිබඳවත් අපි ඔබ දැනුවත් කරනවා. කැස්ස, හතිය, උගුරේ බැරෑන්ඩිය වැනි රෝගවලට ඉතාමත් ගුණදායි බෙහෙතක් විදියට ක්‍රිමිරාජ වැල්මී සිරප් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රිමිරාජ කැස්ස පැණිය ඊට සමානම ඖෂධයක්. පපුවේ සෙම හිරවෙන ගතිය වගේ, වියලි කැස්ස වගේ ඇදුම වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒ සඳහා ඔබට සුවය ගෙනෙන ක්‍රිමිරාජ කැස්ස පැණිය අරගෙන පාවිච්චි කරලා බලන්න. ඔබට වෙනස වටහා ගන්න පුළුවන්. මේ හැම ඖෂධයක්ම 100%ක් දේශීය ඖෂධ යුදලා නිසි ප්‍රමිතියට නිෂ්පාදනය කරනවා කියන එක අපි නිරන්තරයෙන්ම සඳහන් කරනවා.
3: ක්‍රිමිරාජ සුවසඳාව සමග ඔබ යනවා ආයිමත් පුංචි විරාමයකට. එතකල් රැඳෙන්නේ හොමු ලකන එක.

0: ක්‍රීඩාජ සුවසැනෑව ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රීඩාජ සුවසැනෑව. ප්‍රමරාජ සෝ සඳව සමගින් ඔබරාදන්නේ සෑම මසකම මුල් සහ අවසන් සෙනසුරාදා මේ විදිහට අපි ඔබව හමු වෙනවා. දිනන්න අවස්ථාව ලබා දෙනවා, දැනුවත් වෙන්න බොහෝ දේවල් කතා බහ කරනවා. ඒ වගේම තමයි මේ සියලුම දේවල් එක අපේ එකම අරමුණ බවට පත් වෙන්නේ නිරෝගීව සුවයෙන් සැපයෙන් සනසලෙන් ජීවත් වීම. ඒ අරමුණ වෙනුවෙන් තමයි මේ කතා බහ අපි හැමදාමත් ඔබට අරගෙන එන්නේ.
2: අද මම හිතුවා මොනිකා වෙනුවෙන් යමක් කියන්න ඕන කියලා. මොනික විතරක්ම නෙවෙයි, ඇත්තම කාන්තා පක්ෂය වෙනුවෙන් නිරෝගී කෙස් කලඹක් පාත්වාගෙන යාමට නම් ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා දැනුවත් කරන්න ඕන කියලා හිතුවා.
1: ඉතාම වැදගත් කතා බහක්.
2: ඔව්, ඇත්තෙන්ම කේශ කල්යාණයක් හරියට තියෙනවා නම් අර පංච කල්යාණෙන් එකක්නේ කේශ කල්යාණය කියන්නේ. ඉතින් ඒ සඳහා අපි පොඩ්ඩක් හිතල මතල වැඩ කටයුතු කරන්න ඕන. එහෙම නම් නිරෝගී කෙස් කලඹක් සඳහා හිස කෙස් පිරිසිදුව තබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒකම හිසේ සමට මනා පෝෂණයක් අපි ලබා දිය යුතුමයි. ඒකම හිසේ නිතර තෙතමනය රඳා පවත්වා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. හිස හොඳින් සම්බාහනය කළා මේ නිසා හිසේ අර රුධිර සංසරණය දියුණු වෙනවා සම්බාහනය තුළින්. අවම වශයෙන් සතියකට දෙවරක්වත් හිසෙහි තෙල් ගල්වා විනාඩි 10ක් 15ක් පමණ සම්බාහනය කරන්න ඕන කියන එක අපි මතක් කරනවා. විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පු වර්ග භාවිතයෙන් ඉවත් විය යුතුයි. ඒකම වඩාත් සුදුසු නිසි ප්‍රමිතියෙන් යුත් තෙල් වර්ගයක් සුදුසුකම් ලත් වෛද්‍යවරුකගේ උපදෙස් මත ඔබ භාවිතයට ගන්න ඕන. කතුරු මුරුංගා, ගොටුකල, නිවිති, මුගුන්වැන්න ආදී පලා වර්ග නිතර නිතර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න ඕන. නිරෝගී කෙස් කලඹක් ඔබට පවත්වා ගන්න ඕන නම් ඒකම කොළ පැහැති එළවලු වැඩිපුර ආහාරයට ගන්නවා නම් ඒකත් හොඳ කෙස් කලඹකට, පිරිපුන් කෙස් කලඹකට, පෝෂණීය කෙස් කලඹකට උපකාරී වෙනවා. ඒකම නෙල්ලි, වෙරළු ආදී පළතුරු ආහාරයට ගන්න පුරුදු වුණොත් ඒකත් ගොඩාක් උපකාර වෙනවා. ඒකම කොළ කැඳ, බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි ස්වභාවික පාන වර්ග නිතර නිතර පාවිච්චි කරනවා නම් ඒකත් ලොකු උදව්වක් වෙනවා කේශ කල්යාණීය නිසි ලෙස පවත්වා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔබ වැඩ කටයුතු කරොත් අඩුම ගාන මෙතන අපි 11ක් කිව්වනේ, මේ 11න් 7ක් 8ක්වත් පුළුවන් නම් අපි කියන්නේ මේක නිසි ලෙස හැමෝටම කරන්න පුළුවන් වෙයි කියලා. අද තියෙන අවිවේකී තත්ත්වයක් එක්ක සමහර කියන්න පුළුවන් අපිට මේව හොයාගන්න බෑ, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් පොඩ්ඩක් හිතට ගන්න, හිතට ගත්තොත් ඔළුව හොඳට, කෙස් හොඳට තියාගන්න පුළුවන්.
1: අපි සැලසුම් සහගත වෙනවා නම්, කාලය හොඳින් කළමනාකරණය කරගන්නවා නම්, අත්‍යවශ්‍යම දේවල් මොනවද කියලා හරියටම පැහැදිලිව තේරුම් ගන්නවා නම් ජීවිතේ ගොඩක් දේවල් අපිට අත්පත් කරගන්න පුළුවන්. එහෙම මේ කාටවත් චෝදනා කරන්නේ නැතුව බෑ මට විතරක් වෙලාව මදි කියලා නොකිය ඒ දේවල් වලට කැපවීමෙන් උනන්දු වෙන්න උත්සාහ කරනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහිතත්නම් පත කොඩාද කියලා කියනවනේ නේද? ඉතින් එහෙනම් මේ මතක් කිරීමක් කරන්නටත් ඕනේ. දැන් ක්‍රිමිරාජ ඖෂධාලය ගැන කතා කරද්දී ඔබට එදිනෙදා වෛද්‍යවරුන් නියම කරන විවිධ ඖෂධ වර්ග තියෙනවා, තෙල් වර්ග තියෙනවා. ඔබට අවශ්‍ය කරන වටෝරුව ඔබට පුළුවන් WhatsApp කරන්න, නැත්නම් දුරකථන ඔස්සේ දැනුම් දීමක් කරන්න ඔබේ නිවසටම, ඔබේ වැඩ කරන තැනට, එහෙම නැත්නම් ඔබට අවශ්‍ය කරන තැනකට මේ දේවල් ගෙන්වා ගැනීමේ පහසුකමත් දැන් ක්‍රිමිරාජ ඖෂධාලය සකස් කරලයි තියෙන්නේ.
2: ඒ සඳහා ඔබ කළ යුත්තේ 011-2-27-53-889, 011-2-27-53-889, එම නැත්නම් 0674-29-362 අපේ WhatsApp අංකය, 0674-29-362. ඒ ඔස්සේ ඔබට අවශ්‍ය ඖෂධ ඔබේ නිවසට, ඔබේ කාර්යාලයට, ඔබේ වැඩබිමට ගෙන්වා ගැනීමේ පහසු අපි සලසලා තියෙනවා. දුරකථන නැමැතුමක්, WhatsApp පණිවිඩයක් එවීම පමණයි ඔබ කළ යුත්තේ. ඒකම මතක් කරන්න ඕන, ක්‍රිමිරාජ නිෂ්පාදන අපි රට පුරා බෙදාහැරීම, දීප ව්‍යාප්තව බෙදාහැරීම සිදු කරනවා. ඒ හින්දා ඔබට ඕනම ඖෂධ වෙළඳ සැලකින්, ඒ වගේම කාගිල්ස් සුපිරි වෙළඳ සැල් තුලින්, ඒකම ලාප් සුපිරි වෙළඳ සැල් තුලින් අපේ නිෂ්පාදන ලබා ගැනීමේ පහසු අපි සලසලා තියෙනවා. ළඟදීම ඔබට පුළුවන් සතොස වෙළඳ සැල් තුලින් ක්‍රිමිරාජ නිෂ්පාදන ලබා ගන්න. අපි ඒ සඳහා දැන්ට අවශ්‍ය කටයුතු සැලසුම් කරගෙන යනවා. ඒකම අපි අලුත්ම තාක්ෂණයක් එක්ක එකතු වෙලා මොනිකා ක්‍රිමිරාජ නිෂ්පාදන විශේෂයෙන් ක්‍රිමිරාජ කරල් ගුලි ඔබ අතට පත් කරන්න සූදානමින් ඉන්නවා. ඔබේ පහසුවට ඔබේ කාර්යාලීය වැඩ කටයුතු වලට ලාච්චුව තියාගන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ ගමන් මල්ලේ පහසුවෙන් තියාගන්න පුළුවන් ආකාරයේ ඇසුරමකින් යුත් අලුත්ම තාක්ෂණයෙන් එන නිෂ්පාදන අපි ඔබ අතට පත් කරන්න දැන්ට අවශ්‍ය කටයුතු සැලසුම් කරලා තියෙනවා. ඒකම විදේශගතව ඉන්න ඔබට පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් අපි සැලසමින් යනවා. ඒක මං හිතන්නේ මොනිකා එතකොට අපේ රටට විදේශ විනිමය ලබා ගැනීමට ලොකු රුකුලක් වෙයි. මේ කටයුතු අපි දැනට සැලසුම් කරගෙන යනවා. ඉදිරියේදී ඔබට ඒ කටයුතු එකට එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙමනම් අපි බොහෝ දේවල් කතා බහ කරා. අදට අපට සමුගන්න කාලය ඇවිල්ලා තියෙනවා.
1: අපි නැවත හමු වෙන බලාපොරොත්තුවත් එක තමයි සමු ගැනීම සටහන් කරන්නේ.
2: ඔව්, නැවත හමු වීම මේ මාසේ 24 වෙනිදා සෙනසුරාදා හවස 4ට. එතෙක් නොව හැමදාමත් ඔබ නිරෝගීව ඉන්න ඕන. අපේ ප්‍රාර්ථනය ඔබට සැමදා නිරෝගී සුවය ලැබෙන්න ඕන කියලා. ඔබට කතා කළ මම ඔබේ හිතවත් කණ්ඩාම්බි.
1: මම මොනිකා, ඔබට සුබ සන්ධ්‍යාවක්.

0: පැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාතර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසඳෑව සාතර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: 4:36 වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය ලක්හලින් ක්‍රීඩාවේ විප්ලවයකට ක්‍රීඩා පිටිය
1: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි ක්‍රීඩාපීඨයේ උණුසුම අරගෙන අදත් ලක්හඳ ක්‍රීඩාපීඨය ආරම්භ කරන්න අපි සූදානම් වන්නේ. අදත් ආරම්භයේ ඔබට මතක් කරන්න සූදානම් ලක්හඳ ක්‍රීඩාපීඨයට ඔබටත් පුළුවන් සම්බන්ධ වන්න, ඔබට ලියන්න පුළුවන් ඔබේ ගමේ ඔබේ නගරයේ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු පිළිබඳව. අපි කැමති රටට මැහෙන්න කියන්න ඔබ අපිට ලියන්න ලක්හඳ ක්‍රීඩාපීඨය වික්‍රමසිංහපුර බත්තර මුල්ලකෙන් ලිපිණියට සඳහන් කරන අපි සූදානම් අද දවසේදී බොහෝ දේවල් කතා බහ කරන් තිබෙනවා. පසුගිය සතියේ උණුසුම් කළ ක්‍රීඩා ප්‍රවෘත්ති, ඒ අතරට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය එංගලන්ත කණ්ඩායම තුන්කොන් තරගාවලියකට එකතු වෙනවා. මේ පිළිබඳවත් අපි කතා බහ කරනවා. ඒ වගේම ගෙවුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් සටහනේ ශ්‍රී ලංකාවට මොකද වුනේ කියන කාරණේ පිළිබඳවත් අපි කතා බහ කරන්න සූදානම්. ඒ වගේම රුමේස් තරංග ලෝකයේ තිබෙන සම්මාන උළෙලවල් අතර ඉහළම තිබෙන සම්මාන උළෙලකට නිර්දේශලා තිබෙනවා. මේ ගැන කතා බහ කරන්න සූදානම්. ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයන් දෙදෙනෙක් ක්‍රීඩාපීඨයට සමු දීලා තිබෙන එක ක්‍රීඩකයෙක් අනිත් ක්‍රීඩකයා ක්‍රීඩිකාවක් ඒ ගැනත් අපි කතා බහ කරන්න සූදානම්. මේ සියලු තොරතුරු අපි මේ අඩහෝරාවකට ආසන්න කාලය තුල කතා කරන්න සූදානම්. රැඳෙන්න ලක්හඳ ක්‍රීඩාපීඨය සමගයි.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: සුබ දවසක්
3: අලුත් වෙලා
4: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
7: ජයග්‍රහණයේ සතුට, පරාජයේ අභියෝගය, එකට අමුණන ක්‍රීඩා මිටිය.
8: හතරයි විනාඩි 43යි ක්‍රීඩා පිටිය සමග ඔබ රැඳෙන්නේ ලක්කන. අපි සූදානම් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති T20 තරගයේ පිළිබඳව කතා බහ කරන්න. ශ්‍රී ලංකාව මේ තරගයට මුහුණ දෙන අවස්ථාවේදී පරාජයන් රැසක් උරුම කරගෙන පාකිස්තානයේ ගියේ. නමුත් කුසල් මෙන්ඩිස් තරගාවලිය ආරම්භ කරන්න කලින් පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා පසුගිය අඩුපාඩු සියල්ල නිවැරදි කරගනිමින් පාකිස්තාන සංචාරයට එක්වන බවක්. නමුත් ඊයේ දවසේදී අපි දැක්කා ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුර පහර දී මේ අවස්ථාව ලබාගෙන පන්දුර පහර දුන්නත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මැද පෙළ ප්‍රතිකරුවන්ගේ යම් දක්ෂතාවයන් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා ගන්නට හැකියාවක් ලැබුණත් අවසානයේ ජයග්‍රහණය උරුම කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු යවන්නන්ගේ තිබෙන දුර්වලතාවයන් එක්ක පිට පහර කෑමට ලකුණා පාකිස්තාන කණ්ඩායමෙන්. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපි දැක්කා පරිවර්තන කමිටුවේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළට ඔසවා තබන්න කරන්න පුළුවන් හැම දෙයක්ම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ලබා දීමට සූදානම් කියලා. මේ සියලු දේ ලබා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළට ඔසවා තබන්න තමයි සියලු දෙනාගේ උත්සාහය තිබෙන්නේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරු ලයිස්තුවට වඩා පන්දු යවන්නන්ගේ තිබෙන දුර්වලතාවය නිසාවෙන් තමයි ඊයේ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් තරගයේ ගිලිහි ගියේ. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර T20 තරග ඉතිහාසයේ දෙසට අවධානය යොමු කිරීමේදී තරග 30කට මුහුණ දී තිබෙනවා. ඒ 30න් 18ක ජයග්‍රහණය ලබාගෙන තිබෙන්නේ පාකිස්තාන කණ්ඩායම. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබුණේ තරග 12ක ජයග්‍රහණයක් පමණයි. කෙසේ නමුත් 2007 වසරේ කණ්ඩායම් දෙකම සුවිශේෂී දක්ෂතා දක්වමින් T20 තරගාවලිය වලට අවතීර්ණ වුණේ. කොහොම නමුත් 2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගත්තා පාකිස්තානයට එරෙහිව. නමුත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම වල 9 වන ස්ථානයේ රැඳෙන්නේ, පාකිස්තාන කණ්ඩායම 6 වන ස්ථානයේ රැඳෙන්නේ. ඒ තත්ත්වයේ තිබියදී තමයි මේ තරගයේ ආරම්භ වුණේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග. මුලින්ම පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩු 8ක් දැවී ලකුණු 182ක් රැස් කරගන්න සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ ක්‍රීඩකයා බවට පත් වුණේ ලහිරු උදාර. පන්දු 55කදී ලකුණු 91ක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. කමුදු මෙන්ඩිස් ලකුණු 23යි දසංශානක ලකුණු 18ක් ලබා ගත්තා. ඔහු වේගවත් ඉනිමක් වියත් කරන්න උත්සාහ කළා. නමුත් ඉතයික්මනින් ක්‍රීඩා පිටියට හරවා යවුවා පාකිස්තාන ක්‍රීඩකයන්. දසුන් ශානක ක්‍රීඩා පිටියේ අමාකාරයකට රැඳී සිටියා නම් අපේ ලකුණු පුර ලකුණු 206 යන්නට බොහෝ දුරට ඉඩ තිබුණු බව තමයි ක්‍රිකට් විචාරකයන් මත පළ කර තිබුණේ. නමුත් දසුන් ලකුණු 18කින් සීමා කරගත්ත යනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 181කට සීමා කරන්නට ඔවුන් සමත් වුණා. ඒ අනුව පිටියට පැමිණි පාකිස්තාන කණ්ඩායම වේගවත් ඉනිමක් ක්‍රීඩා කළා. පාකිස්තාන් කණ්ඩායමේ නායකයා ෆර්හාන් ඔහු ලකුණු 91ක් 89ක් රැස් කරගන්නවා ඉතාමත්ම කෙටි පන්දු සංඛ්‍යාවකදී. ඒකම පාකිස්තාන කණ්ඩායම පැත්තට ජයග්‍රහණය ඔවුන් විවර කරගත්තා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය පරාජයට පත් වෙනවා. තවත් තරග දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි වෙනවා රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදීම. මේ තරග දෙක ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතාම තීරණාත්මක තරග දෙකක් බවට පත් වෙනවා. මොකද මේ තරගාවලියම කොටසක් හැටියට එංගලන්තය සමග ශ්‍රී ලංකාවත් එංගලන්තයත් පාකිස්තාන කණ්ඩායමත් තුන්කොන් තරගාවලියකට මුහුණ දෙන නිසා මේ තරග දෙකේ ජයග්‍රහණය මානසිකත්වයකින් තුන්කොන් තරගාවලියට මුහුණ දීම ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතාම වටිනවා. ඒ අනුව 11 වෙනිදා සහ 13 වෙනිදා ඉතිරි තරග දෙක පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊළඟට ආරම්භ වන්නේ තුන්කොන් තරගාවලිය. ඒ ඔක්තෝබර් මාසයේ 18 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තානයත්, ඔක්තෝබර් 20 පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායමත්, 22 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තයත් අතර තරගය පැවැත්වෙනවා. අවසන් මහා තරගය ඔක්තෝබර් මාසයේ මේ මාසේ 31 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ නිසා ශ්‍රී ලංකා නායකයාට තවත් වගකීම් සහගත ක්‍රියාවලියක් තුන්කොන් තරගාවලියට මුහුණ දීමත්, ඒ නිසා ඉතිරි තරග දෙක තාම වටිනවා ශ්‍රී ලංකාව පැත්තෙන් ජයග්‍රහණය ලබා ගැනීමට. ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කුසල් මෙන්ඩිස් ඔහුට තවත් වගකීමක් පැවරෙනවා. ඒ තමයි ධනංජය සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙනවා. ඔහු හදිසි ඉලාස්වීමක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස එක්දින සහ T20 නායකත්වයේ දරන කුසල් මෙන්ඩිස්ට අලුත් වගකීමක් පවරා තිබෙනවා. මේ තරඟාවලිය අපි මුලින් සඳහන් කළ තරඟාවලියේ අවසානයේ ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ ටෙස්ට් තරඟ දෙකේ නායකත්වයත් සමගින් කුසල් මෙන්ඩිස්ට ලැබෙන්නේ ප්‍රථම වතාවට තරඟාවලියක් මෙවන්න ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් මෙවන්න කුසල් මෙන්ඩිස්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා තේරීම් කමිටුව මේ පිළිබඳව නිවේදනය කරා. ඉතින් දැන් කුසල්ට තරඟ රටා ආකෘති තුනේම නායකත්වය ශ්‍රී ලංකාව මෙහෙයුමේ වගකීම ලැබී තිබෙන්නේ කුසල් මෙන්ඩිස්ට. අපි ඊළඟට ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් පිළිබඳව කතා බහ කළා වගේම ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව ටීමේ සම්මානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු නිර්දේශ වෙලා තිබෙනවා. පසුගිය මාසය තුළ දැක් වූ දක්ෂතා විශිෂ්ට ප්‍රතිහානමය අපි දැක්කා. චමරි ආසියා ක්‍රීඩා උල්ලේදී රන් පදක්කම ලබා ගැනීම සඳහා ඉන්දියානු කණ්ඩායම සමග මූණට මූණ ගැටෙන වෙලාවේ හොඳ ඉනිමක් ක්‍රීඩා කරනවා වගේම කණ්ඩායම හොඳින් මෙහෙවුවා. නමුත් අවසානයේ අපිට යන්න හම්බුනේ ලෝකඩ පදක්කම රිදී පදක්කම දිනා ගැනීමටයි අපිට අවස්ථාවක් ලැබුණේ. නමුත් රන් පදක්කම හිමි කර ගැනීමට ලොකු සටනක් දෙනවා. මේ සියල්ල සලකා බලමින් නැයට ICC විසින් නිර්දේශ කර තිබෙන්නේ සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රීඩිකාව ටීමේ සම්මානය ලබා ගැනීම සඳහා. ඊළඟට ශ්‍රී ලංකාව පැත්තෙන් ක්‍රිකට් LS පවතිද්දී අපි අවධානය යොමු කරනවා ජාත්‍යන්තර පිටියේ ක්‍රිකට් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඉන්දියානු කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර මේ දිනවල ඉතා උණුසුම් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා. ඔවුන්ගේ Facebook සටහන්වල පවා අපි දැක්කා සුබ්මන් ගිල් ඒ වගේම සායි හෝබ් විවිධාකාරයේ උපහාසාත්මක වැකි පවා පළ කර ගනිමින් තරගාවලිය පටන් ගන්න තිබෙන නිසා ක්‍රීඩා ලෝලින්ගේ වඩා වැඩි අවධානයක් යොමු වෙනවා මේ තරගාවලිය දිසට. ලෝක ක්‍රිකට් ලෝලින්ගේ පවා අවධානය දිනා ගැනීමට සමත් වුණු තරගාවලියක් මේ දිනවල පැවැත්වෙන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර. අපි දැක්කා ඉන්දියාවේ පැවති මේ තරගාවලියේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ ජයග්‍රහණයක් වාර්තා කරනවා. විශිෂ්ට ජයග්‍රහණයක් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගන්න ඉන්දියානු කණ්ඩායමට එරෙහිව තරඟ 5කින් සමන්විත 20x20 තරඟාවලිය දැන් සමතත්වයේ තිබෙන එකට එකක් විදියට. එනිසා ඉතා උණුසුම් ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නොමේ තමන්ගේ භූමියේදී. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඒ අභියෝගය බාරගත්තා. තරඟේ කාසිවාසී දිනාගත්තේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම. ඔවුන් තීරණය කළා මුළුන් පන්දුවට පන්දු රැකීමේ අවස්ථාව ලබා ගැනීමට. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 249ක දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කර ගැනීමට සමත් වුණා. ඉන්දිය ඉනිම වෙනුවෙන් පන්දු 41කදී 6 පහර 4ක් සහ 4 පහර 9ක් සමගින් ලකුණු 82ක් රැස් කරගන්නට සංජු සෑම්සන් සමත් වුණා. ඊට අමතරව ඉෂන් කිසන් පන්දු 22කදී ලකුණු 43ක්, ඒ වගේම නායක ෂේර් අයර් පන්දු 18කදී ලකුණු 40ක්, තිලක් වර්මා නොදවි ලකුණු 18ක් ලබා ගන්නවා, ලකුණු 44ක් ලබා ගන්නවා පන්දු 18කදී. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක් සිදු කරා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වෙනුවෙන්. ෂමාර් ස්ප්‍රින්ග කඩු 2ක් බිඳ හෙලා ගත්තා. ඒ වගේම රොස්සන් ජේස් ලකුණු 24කට කඩු 3ක් බිඳ හෙලා ගැනීමට සමත් වෙනවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පිටියට අවතීර්ණ වුණා. ෂායි හෝප් කණ්ඩායමේ නායකයා ආරම්භක ප්‍රතිකරුවා විදිහට පිටියට අවතීර්ණ වුණේ. ඔවුන් නොසිතූ ජයග්‍රහණයක් මේක, විශිෂ්ට ජයග්‍රහණයක්. ඉන්දියානු කණ්ඩායම මවිත කරා. ඒ වගේම පැමිණි ක්‍රීඩා ලෝලින් අන්ද මන්ද කරමින් ක්‍රීඩා පිටිය විසිරි යන ආකාරයට දැවැන්ත 6 පහරවල් වලින් පිටිය සාර්ථක කරගන්නට ෂායි හෝප් සමත් වුණා. ඒ අනුව පන්දු 18යි පන්දු 18යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවි මේ දැවැන්ත ඉලක්කයේ පසු කර යන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඔහුට ෂායි හෝප් ලකුණු 83ක් ලබා ගනිද්දී ඔහුට ලකුණු 102ක් කණ්ඩායමේ නායකයා ලබා ගන්නේ 6 පහර 9ක් සහ 4 පහර 6ක් සමගින්. මේ ලකුණු 102 ලබා ගැනීමේදී ඔහුට සහයට හයියට හිටියේ අපි දැක්කා රදර්ෆර්ඩ්. ඔහු ලකුණු 84ක් ලබා ගත්තා පන්දු 37කදී. මේ සම්බන්ධතාවයත් එක්ක තමයි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පැත්තට ඒ ජයග්‍රහණය ඇදී ආවේ.

අපි ගීත විරාමයකට යන්න හැදුවේ. නමුත් ඊට කලින් අපිට වෙලාවත් ඉක්ම ගොස් තිබෙන නිසා යාලි අපි ක්‍රීඩා පිටියේ තොරතුරු කීපයක් ඔබට සඳහන් කරන්න සූදානම්. ඒ අනුව අපි අවධානය යොමු කරන්න සූදානම් ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳවත් අපි මතක් කරනවා කිව්වා. ආසියානු ක්‍රීඩා උළෙලේ තොරතුරු ගණනාවක් අප සතුව තිබෙනවා. මේ තොරතුරු වලින් අපිට සමුගන්නට පුළුවන් කමත් ලැබෙයි. අපි ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී පසුගිය 4 වෙනිදා අවසන් වුණා. ඉදිරි ශ්‍රී ලංකාව 28 වන තැනට පත්වන්නේ පදක්කම් තුනක් දිනා ගන්න සමත් වුණා. රන් එකක් සහ රිදී එකක් ලෝකඩ පදක්කම් එකක්. චීනය තමයි වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනාගත්තේ. පදක්කම් 189ක් ලබා ගන්නවා සමස්ත පදක්කම් 341ක් සමගින්. ජපානයේ දෙවනි තැනට පත්වෙනවා රන් පදක්කම් 83ක් සහ සමස්ත පදක්කම් සටහන 269ක් දක්වා ඉහළ නන්වා ගනිමින්. දකුණු කොරියාව තුන්වෙනි තැනට එන්නේ රන් පදක්කම් 39යි සමස්ත 150ක් ලබා ගන්නවා. ඉන්දියාව රන් 21ක් ලබා ගන්නේ සමස්ත පදක්කම් සටහන ඔවුන්ගේ නම ඉදිරියේ 70ක් ලෙස සටහන් කර ගනිමින්. ඊළඟට 2030 වසරේ මෙලඟ ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා කටාර් රාජ්‍යයේ දොහා අගනුවරදී. අපි ඊළඟට මේ තරඟාවලිය අත එක්කම රුමේෂ් තරංග ගැන කතා නොකර බෑ. රුමේෂ්ගේ අපි දැක්කා තුර්කි ගුවන් යානයේදී කැඩුණු හෙල්ල පහක් පිළිබඳව කතා බහට ලක් වුණා සමාජය තුළ. මේ හෙල්ල පහම සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා හික්කඩුවේ. මොකද රුමේෂ් මේ පිළිබඳව සඳහන් කරා තමන්ගේ රට රණින් බබලවන්නට

එල්ල විසි කිරීමේ ශූරය අරුමේෂ් තරංග ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා පිටියේ දැකු විශිෂ්ට දක්ෂතා නිසා 2026 වසරේ ලෝ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ කරනවා. නොවැම්බර් 29 වෙනිදා මොනාකාහිදී පැවැත්වීමට නියමිත ලෝක මල්ල ක්‍රීඩා සම්මාන උළෙල වෙනුවෙන් මේ ලෝක මල්ල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන පිරිමි අංශයේ නාම යෝජනා 10 අතරට යන්නට රුමේස් තරංග සමත් වුණා. අපි දැක්කා ඔහු අල්ටිමේට් චැම්පියන්ෂිප්, ඩයමන්ඩ් ලීග් වගේ මාසේ අනු ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල මේ සියල්ලේම රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයා. ලංකාවේ ක්‍රීඩකෙක් මේ සම්මාන උළෙලකට නිර්දේශ වුණු පළවෙනි අවස්ථාව ලෙසයි හඳුනා ගැනීමට හැකියාවක් තිබෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඔහුට ඒ සම්මානය දිනා ගන්නට. ඒ 10 දෙනා අතරින් ඉහළම තැන රඳවා ගනිමින් ලංකාවට ඒ සම්මානයත් අරගෙන ඉන්න වාසනාව ලැබෙන්න කියලායි ලක්හඳ ක්‍රීඩා පිටියෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ. අපි මුලින් ආරම්භයේදී කිව්වා ක්‍රීඩකයන් දෙදෙනෙක් සමුගත්ත කතාවක්. ඒ ජාත්‍යන්තර පිටියට සමුදුන්නේ පසුගියදා ලෝකයේ සිටින විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලියෝනල් මෙස්සි. ඔහු ජාත්‍යන්තර පිටියට සමුදෙන්නේ අපි දැක්කා බෙනින් ජනරජය සමග පැති තරගයේදී ගෝලයක් වාර්තා කර ගැනීමත් සමග ඔහු ක්‍රීඩා පිටියට සමුදුන්නා. ඒ තරගයේ ආජෙන්ටිනාව 3-0 ලෙස ජයග්‍රහණය කළා. මෙස්සි ජාත්‍යන්තර පිටියේදී ගෝල 120ක් ලබා ගැනීමට සමත් වුණු ක්‍රීඩකෙක්. ඔහු ගෝල 125ක් වාර්තා කරගන්නවා තමන්ගේ නම සටහනින්ද තමන්ගේ රට වෙනුවෙන්. ඔහු අවසානයේ සඳහන් කර තිබුණේ සමු ගැනීම හරිම දුක්බරයි, ඒ වගේම දුෂ්කරයි. ජීවිතයේ දුෂ්කරම තීන්දුව මේ ලබා ගන්නේ තමා රට වෙනුවෙන් උපරිමේ ලබා දුන්නා තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් සමු ගන්නවා කියලා ඔහු සඳහන් කරා. ඊළඟට අපේ අවධානය ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව හර්මන් ප්‍රීත් කෝර්. ඔහු ඓතිහාසික ජයග්‍රහණ රැසකට ඇය නායකත්වය ලබා දුන්නා ඉන්දියානු කණ්ඩායමේ. සියලුම ආකෘතිවල නායකත්වය දැරුවේ ඇයයි. ඇය සමුගන්නවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආදරය නිසා ක්‍රිකට්වල තවදුරටත් රැඳී සිටන බව ඇය සඳහන් කරනවා. ටෙස්ට් තරඟ 5කට නායකත්වය ලබා දුන්නා අවුරුදු 37ක ක්‍රීඩිකාවක්. එක් දින තරඟ 51ක් ක්‍රීඩා කරනවා. T20 තරඟ 155ක් සඳහා නායකත්වය ලබා දුන්නා. ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීම දෙවරක් හැකියාව ලැබුණේ ඇගේ නායකත්වයත් එක්ක. ඉතින් මේ සියල්ල තමයි අද දවසේදී අපි ඔබට ක්‍රීඩා තොරතුරු ලෙස ක්‍රීඩා පිටියෙන් වාර්තා කරන්නේ. අපි මෙවැනිම ක්‍රීඩා තොරතුරු රැසක් ලබන සතියේත් ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. ඔබටත් පුළුවන් ඔබේ ගමේ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු අපිට එවන්න ලක්හඳ ක්‍රීඩා පිටියට. ලක්හඳ ක්‍රීඩා පිටිය වික්‍රමසිංහපුර බත්තරමුල්ල ලිපිණියට අපිට ලියන්න. එහෙමනම් සමගන්න සූදානම් ඔබට ජයග්‍රහී සතියන්තය ප්‍රාර්ථනා කරමින් මම සමීර කාර්යෝසන්.

රයිට් ඕකේ හවස පහයි විනාඩි 6යි වෙලාව. සුභ සන්ධ්‍යාවක් හැමෝටම good evening කියනවා. සෙනසුරාදා සවස ලකඩ අහගෙන ඉන්නේ ඔයා. අඩපලංකව තියෙනවා මේ පැතර මැසේජ් එකක් එවන්න. කාටියක් එකතු කරගෙන අද වැඩ කරන අය ඉන්නව වෙන්න පුළුවන් අපි වගේ. එහෙම නැත්නම් අද ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ලකඩත් අහගෙන රැයට කන්න දේවලුත් plan කරන ගමන් නැත්නම් හවසට තේ එකක් බොන්න රොටියක් හදනවා නම් හොඳයිද? නැත්නම් පොඩිට කේක් එකක් එහෙම හදමුද? අපි නොදන්න වෙයිනේ. මේ වගේ දේවල් කතා කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. අද පුළංකම දිනව නිදහසේ මේ පැතර මැසේජ් එකක් දාන්නද මං ඉන්නවා. කතා කරන්න පුළංගවත් එක්ක 07.3.93.5.7 07.3.93.5.7 මාව ඇහෙන මානියෝයා ඉන්නවනම් ඔන්නාට පුළංකම තිනෝ මේ WhatsApp මැසේජ් නම්බර් එකට මැසේජ් එකක් දාලා කාටියක් එකතු කරගන්න. ඒක තමයි මම මේ කියන්න ආවේ. FM 93.5 FM 93.7 ආද පුළංගේ නම් මැසේජ් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න. හවස 5 විනාඩි 7යි දැන්.

0: රටට වග කියන රේඩියෝ.
1: හවස පහේ විනාඩි 12යි.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
2: වසර 25ක විශ්වාසය. AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාතුර මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-1140.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 076-478-478.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ජාතියග ලකන
1: හවස පහයි විනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංලග්න ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි කොයින් කාටක් වාසි.
1: හවස පහයි විනාඩි 15යි වෙලාව. සතියන්තේ ලක්ක දහගෙන ඉන්නවා. අඩපලංකම තියෙනවා මේ පැතර මැසේජ් එකක් එවලා කට්ටියක් එකතු කරගන්න. ෂෙහරින්න මේ වෙලාවේ අදත් අපිට නම් වැඩ කියලා තියෙනවා. අගේ අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ජේජේ ෆැෂන් එකේ කට්ටිය තමයි එකතු වෙන්නේ. ඔකේ ආව එකතු කරගන්නවා. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නවා. ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. නිසලතුරු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. අපේ ෆෝන් ෂොප් එකේ මේ වෙලාව වෙන කස්ටමර්ස් සියල්ලම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා කියන්නේ. ඔකේ. රශ්මි ඉන්න මේ වෙලාවේ ගම්බහින් තමයි එකතු වෙන්නේ. අම්මා තාත්තා නංගි මේ හැමෝම එකතු කරගෙන මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඔකේ. Thank you. ඊට පස්සේ නිෂි ඉන්නවා. සුදේෂ් එතකොට චමෝ දිස්සෙවුමින මේ අතුළු කට්ටියම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා තමයි එයා කියන්නේ. 0.7 0.3 0.3 5 0.7 0.7 0.3 0.3 5 0.7 අඩපලංකම තියනවා. මේ පැතර මැසේජ් එකක් එවන්න. හවස 5 විනාඩි 16යි.

0: එල්එල්බී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්එල්බී හදහන ඔබත් අදම එල්එල්බී හදහන බලා ගන්න.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ කමිෂනය.
5: සත්‍යග ලකන.
6: හවස 5:26 මේ පතර මැසේජ් එකක් දාලා තියන්න. 0703 935 937 0703 935 937 අගේ WhatsApp message එක මේ පැත්තට දාලා තියන්න.

වෙලාව බලල මේ පැතර එනකොට මම මේ බැලුවේ පොඩ්ඩක් කල්පනා කරලා සෙනසුරාදා ඉරිද කියලා වෙනසක් නැහැ. හැමෝම ලක්කඩත් එක්කනේ වැඩ කොච්චර කරලා ලක්කඩත් අහගෙන ඒ පාළුව යවා ගන්නවා කියලා මම දන්නවා. මොකද මට ඒ වගේ මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා අපි තුව වහගෙන ඉන්නවා කියලා. ඒ කටිය මතක් කරගෙන තමයි හදාන්නේ හවස 5 විනාඩි 31යි වෙලාව. මම යනවා. සමන්තා පැන්ට්‍රි කබඩ් ටොක් වැඩපළට පොඩක් එක බලාගන්න මට වෙලා ගියා. එමෙති කටියම අපිව සද්දටම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කර ගන්නවා. අක්කේවා ලස්සන වැඩසටහන කරනවා. ඔයාට සුබ පැතුම් කියලා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා විකු මැසේජ් එකක් දාලා තිනවා. Thank you so much විකු. තාත්තා විපුල, අම්මා සමන්තිකා, අක්කා ශානි, එතකොට අක්කගේ යාළුවවයි පුංචි නයනාවයි එකතු කර ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම එකතු කර ගන්නා ඊළඟට විජිත මාවතින් දර්ශනී ඉන්නවා මේ වෙලාවේ මාව වහගෙන. ඔයවත් එකතු කර ගන්න ඔබ දැක ආදරෙන්. මං යනවා හිමින් හිමින් හිමින් හිමින් බිබිල පැත්තට. රමේෂ් ඉන්නවා මේ වෙලාවේ මාව වහගෙන. එයාව එකතු කර ගන්නවා. ඒ දෙකම මොරටු මැෂිනායා. ඔයාව එකතු කර ගන්න නැතුව ඉන්නේ නැහැ. ඒ වගේම පන්සල ඉන්නවා මේ වෙලාවේ. අපේ ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න මේ පැත්තටත් කියලා තියෙනවා. ඕකේ. අලුත් ගමින් තමයි එකතු වෙන්නේ. අම්මා තාත්තා නංගි මේ හැමෝම එකතු කරගන්න, මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. Thank you so much මාව මතක් කරාට. ඉමේජ් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට සවිදු දෙනෙත් මේ හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි කොළඹ පැත්තට යන බස් එකේ ඉන්නේ මේ වෙලාවේ කියලා තියෙනවා. හා හා හා හා. දෙදී හොයාගෙන විදිහක් නැහනේ. බස් එකේ නම්බර් එක වගේ එවුවා නම් කියන්න තිබ්බනේ. ඒක ඩ්‍රයිවර් මහත්තයා දන්නවා. මේ අපේ බස් එක තමයි කියන්නේ කියලා. කොයි ඉතින් එහෙම වෙල නැහනේ. කොළඹ පැත්තට යන ගමන් ඉන්නේ කියලා තමයි තේන්නේ. කුමාරි හැමෝම එකතු කරගන්න ඕකට ආදරෙන්. ඊට පස්සේ කුලානිනෝ හම්බන්තොටින් මැසේජ් එකක් දාලා අද නම් නිවාඩුවේ වුණාට අහගෙන ඉන්නවා කියලා තියෙනවා. රයිට් ඕකේ ඔහොම දිගටම අහගෙන ඉන්නවා. තවත් අපි පොඩ්ඩක් මැසේජ් එකක් දෙකක් කියවමුනේ. නැත්තම් කටිය තරහ වෙයිනේ. එලෙන් ගාමන්ට් එක සෙට් එක කො බලන්න. කුෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගාමන්ට් එක සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා. සුදේශීන රත්මලානි ගාවත් එකතු කරගන්නවා. ඊළඟට පවන් කීත්නද සෙතුම් කුසල්. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඒ ගමන්ම. කැගලෙන් තුෂාර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් එකතු කරගන්නවා. අම්බරින් තෝෂිනි ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඔයාව හොඳේ. එයා හින්දි සින්දුවක් කියලා තියෙනවා. මොකද්ද එකක් කියලා හිතෙනවා. ටෙලිපතිද කියලා හිතෙනවා. මොකද මම තෝරගෙන තියෙන හින්දි සින්දුවක් තමයි. බලන්නකෝ ඉතින් ඒකත් නේ. තෝෂිනි මගේ හිත කියෙව්වද ඕ කියලාත් මට හිතෙනවා. හවස 5යි විනාඩි 33යි හොඳේ. මැසේජ් එකක් එහෙම දාන්න හිතුනොත් මේ පැත්තට දානවද? 0703 935 937 0703 935 937 මැසේජ් එකක් දාලා තියන්නකෝ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: අවසභාවේ විනාඩි 39යි දැන්.
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
4: අසංගිමිත.
5: ඔයා ඉල්ලන දෙයක් මං දෙන්න. ඔයා කියන ඕනම දෙයක් මං කරන්න. මං මේ වෙලාවේ හරි අසරණයි මාත. මං කියන්නේ අකමැත්තෙන් ඔයාට ජානිය බඳින්න කියලා. පුතා, ජානිට සනීප වෙනකම් මං ඉල්ලන්නේ යා ළඟට වෙලා ඉන්න පුළුවන්ද කියලා.
0: ශාන් ජයරත්න නිර්මාණයක්. අසංගිමිත.
6: මිනිහ දැන් හදන්නේ ඉමෝෂනලි මිනිස්සු වලට
7: මාෆියාවට අහුවෙන්නේ නැතුව
6: කොහොමද
7: තියෙනවා
6: නලුව පරාදයි ඇක්ටිං වලට
7: අක්ක බයිනතෝ බලන් ඉන්නකෝ අපි තාම පටන් ගත්තේ නැහැනේ මිනිහා හිර වෙනකම් ඉඳලා අපි වැඩේ පටන් ගමු
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසංගිමිත

0: 105 FM 93.7 Lakhana Radio ITN.
1: හවස පහයි විනාඩි 41යි දැන්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: පෞද්ගලික සමාගම් වලට අවශ්‍ය පරිදි ඉන්ධන මිල වැඩි නොකරන බව ඇමති අනුර කියයි. නව අධ්‍යාපන ප්‍රසංස්කරණ ප්‍රතිපත්ති රැසකට කැබිනට් අනුමැතිය. බන්ධනාගාර රෙගුලාස් සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුව රැස්වී. ලබන අයවැයෙන් රාජ්‍ය සේවකෙන් ලැබෙන වරප්‍රසාද ගැන ඇමති ආනන්දගෙන් ඉඟියා. අමරිකාව රුසියානු තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කරයි.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු

0: පහර ලංකාවටම ලකන පෙරනෝවරු
1: හවස පහයි විනාඩි 52යි.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්න.
3: එහෙමයි.
4: ලක්ෂ දහය පහේ පනස් දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිලා ගන්න TLB වාසී කොයි කාටත් වාසී
5: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනරේ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
1: සතියක ලක්හඩ

හවස පහයි විනාඩි 53යි වෙලාව. හෙඩ්ලයින්ස් ටිකත් අහලා මේ පැත්තට එනකොට කට්ටිය මට මැසේජ් කරලා තියෙනවා. ඒකටිව අමතක කරන්න බැහැනේ නේද? එනිසා මං හදාන්නේ WhatsApp එක පැත්තට යන්න. ආරත් පුලංකම තියෙනවා හවස 6 මාර වෙනකම් මං ඉන්නවා. 07.3.93.5.93.7 07.3.93.5.93.7 අර පුලංකම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න. බණ්ඩාරගම පැත්තට යන්න හිතුණා. බණ්ඩාරගමින් තෂිනිය ආව එකතු කරගන්න මේ වෙලාවේ. ඊළඟට කුරුණෑගල පැත්තෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙන ලක්මාලි. මේ වෙලාවේ පුතයි එයයි විතරයි කිව්වා ඉන්නේ. එනිසා පුතාවත් එකතු කරගන්නව මම. පුතා සිතුම් මම හරිනේ. එකතු කරගන්න ගොඩක් ආදරේ. ඊට පස්සේ ලක්කඩ අහගෙන ඉන්න හැමදාමත් කියලා තියෙනවා. අශෝක අයන් වර්කර්ස් එකේ කට්ටිය. අශෝක තමයි මැසේජ් එකවලා තිනවා එකතු කරගන්නව මේ වෙලාවේ. ඊළඟට හෙලෝ චාරු පෙන්චෝ කියලා තියෙනවා. අපි ඔෆිස් එකේ කට්ටිය හැම මේක ඇහුවනම් එහෙම පෙන්චෝ කියලා කියයි. බලන්න ඉතින් මට තියෙන ආදරේ කට්ටියනේ.

මේ වෙලාව ලස්සට වැඩසටහන කරනවා කියලා තියෙනවා. මොරන්තුඩුවෙන් තමයි එකතු වෙන්නේ රොෂාන් ශාම සෙනුක රුෂිකා. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඔකේ මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නා. ඊට පස්සේ කවියක් කියන්න මට අවසර දෙනවද කට්ටිය? නැගේ පුන්සද වලා අතරින් ගුවන් ගැබ සුන්දර කරන්. ඔයා එනවා සිනහ නගමින් ආදරය දෝ තින් අරන්. එළිය දිනවද පායන සඳ සත්තකින් මේ ඔබ තරම්. රසික ලෝකයේ පහන ඔබමයි ආදරෙන් අපි පණ තරම්. මට එච්චරක් ආදරෙයිද? Thank you so much. ආල්බම් වලින් ජගත් රෝහණ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි. ආදරෙන් ඔයාවත් එකතු කරගන්න. එහෙනම් මේ කට්ටිය එකතු කරගෙන අපි අලස්සන සින්දුවක් අහන්න. හංවැල්ලින් වසන්ත කුමාර. ඔයා ඉල්ලුවනේ ශෂිකගේ සින්දුවක්. ඔන්න පොරොන්දු ඉෂ්ට කරා. අවස 5:56.

0: සමරය.
1: අම්මයි තාත්තයි දැන් රෙස්ට් කරන්න ඕනි. ඔයි දිව්ව හොඳටම ඇතිනේ.
2: නෑ පුතේ, ස්කෝල් එක ගැන විතරක් හිතන්න එපා. දැන් කරන්න තියෙන වැඩ දැන් කරන්න ඕන. පස්සේ බෑ.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: මේ හිරන්ති, අර අලුත් ළමයා අපිට වැඩකට දාගන්න බැරි වෙයිද?
4: බෑ සර්, මං තාම ඉතින් හදලා ගන්නවා, ටිකක් අමාරුයි. සර් කියපු කෙනා එවන්නකෝ. මං කවදාවත් අමතක කරන්න බැරි එක්ස්පීරියන්ස් එකක් දීලා මෙවන්න.
3: එහෙම තමයි වෙන්න ඕන. කෙල්ලව ඉක්මන් ලෑස්ති කරලා ගන්න. යාර හොඳ ඉල්ලුමක් තියෙයි.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 Lakhana Radio ITN.
6: හවස 6යි විනාඩි 6යි.

0: හසුන් සමීර අධ්‍යක්ෂණයක්.
1: කවදිනකම් මේ ගේට්ටුව එහා පැත්තටලා ඉන්නද බලාපොරොත්තු
2: ආගෙවත් හිතරෙත් දන්නතු මම මේ පැත්තටලා ඉතින් ඔබල් දිහා බලාගෙන ඉන්නවා.
1: මේ වුණාට මට තියෙනවා මගේ මලිලගේ ඉල්ලීමක් ඉෂ්ට කරලා.
2: මේ මොකක්ද?
1: එයාලා කිව්වනේ මට ඔයාව මේ ගෙදරට නැති කරන්න එපා.
2: මම නැති වෙන්නේ නැහැ ලොක්කයි කවදාම. මම නැවතිලා ඉන්නේ.
0: මල් මයි ගොන් ගොන්.
3: කට්ටියෝ සෙට් වෙලා වගේ නේද? අද කීයේ විතර වෙයිද දන්නේ නැහැ සාජ් ඉවර වෙනකොට.
2: සතියේ
0: දිනවල රාත්‍රි 8ට ITN බලන්න. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් සතියගේ ලක්හඬ.

හවස 6යි විනාඩි 13යි වෙලාව. අපිට හවස 6:00 වෙන තව වෙලා තියෙනවා. අද බලංකව තියෙන මාව අහගෙන ඉන්න ගමන් මේ පැතර මැසේජ් එකක් එවන්න. අදරින් ඕ මතක් කරන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. 07.3.5.93.7 වට පුළුවන් කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න. ගොඩ වෙලාවකින් මාව අහගෙන ඉන්න කට්ටිය මතක් කරන්න බැරි වුණ නිසා මම ටග් ගාලා වෙයි කට්ටියවත් මතක් කරන්න. කවිෂා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගේ අද උපන්දිනේලු. බොයිෆ්‍රෙන්ඩ් ඉෂුව එකතු කරගන්න කියලා තියෙනවා. එයාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනාත් කරනවා. අපිත් ප්‍රාර්ථනා කරනවා ඔන්න සුබම සුබ උපන්දිනයක් කියලා ඉෂ්ට. ඕකේ, ඊට පස්සේ සුලෝචන ගරාජ් එකේ මේ වෙලාවේ බරටම වැඩ කියලා තියෙනවා. ඔයාව එකතු කරගන්නවා ආදරෙන්. ගරාජ් එකේ කොළ සෙට් එකම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නයි කියලා තියෙනවා. ඕකේ මෙතුනි, තාම 10 වසරේ ඒ උනාට මාව අහගෙන ඉන්නවා. ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මෙතුනි මේ වෙලාවේ. ඊට පස්සේ රොහාන් ඔයාව එකතු කරගන්නවා. අපි කොළඹ පැතර යන ලොරි ඔයාව අහගෙන යනවා කියලා තියෙනවා. ඩිලිවරි ලොරි. වචන දෙකකට කියාගන්න අමාරුයිනේ, ඕකනේ ප්‍රශ්නේ. එකතු කරගන්නවා රොහාන්. ඊට පස්සේ ලුවීනෝ මේ වෙලාවේ ආර්පෂන් එකේ කටියම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ අතුලුව තෙමිය ඉන්නෝ මේ වෙලාවේ. තෙමිය ආවත් එකතු කරගන්නවා. ඉඳුනිල්වත් එකතු කරගන්න. මගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන අසන් සින්දුවක් දෙන්නයි කියලා තියෙනවා. සිංගිති මැසේජ් එකක් දාලා තියෙනවා. මගේ බැලුවා එක යාට ලස්සනට නැතන් හුරතලේට කියන නමක්ද කියලා. නෑ, යාගේ නම සිංගිති. යාගේ WhatsApp එකෙත් ඒ නම තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ සිංගිති තමයි යාගේ නම. සිංගිති මැසේජ් එකක් දාලා තියෙනවා පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. මේ වෙලාවේ මාවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. Thank you so much. මේ කටිය එකතු කරගෙන මම යනවා සින්දුවකට. අරත් බලංකව තියෙනවා. හවස 6:00 මාරට කලින් මර මැසේජ් එකක් එවන්න. 07.3.93.5.93.7

0: හවස 6:24 දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සත්‍යයග ලක්හඬ.
0: හවස 6:24 වෙලාව සත්‍යන්තේ ලක්හඬත් එක්ක එනම් අදට මට යන්න වෙලාව වෙලා තියෙන්නේ. එනම් මං අදට ගිහින් එන්න. ආයි දවසක හම්බ වෙමු. ආයි සුබ දවසක්. මම චාරෝ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: රටක සැබෑ ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි අගමැති නාමල්ලුයනේ දී කියයි. පළමුවට රැස්වුණු බන්ධනාගාර රෙගුලාස් සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ කමිටුව. සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්. 77 සැමරූ යුද හමුදාව. ඉදිරියටම යන ෆාක් ඇන්ඩ් රයිඩ්. පුටින්ගේ ඩීසල් වලට දැමූ සම්බාධකය ට්‍රම්ප් තාවකාලිකව ඉවත් කරයි.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
4: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. රටේ සැබෑම ආයෝජනය දූදරුවන්ගේ අධ්‍යාපන සහ චරිත වර්ධනය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ජාතික නාමල්ලුයනේ 36 වැනි සංවත්සරයට සමගාමීව ප්‍රදේශයේ පාසල් දරුවන් 1500කට අධ්‍යාපන උපකරණ සහ උන්ගේ පවුල් වෙත නිමැඳුම් ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින් දෙත්වා සුලිකුණාටුවෙන් විපතට පත්වුවන් වෙනුවෙන් දකුණු කොරියාවේ රාජ්‍ය ගෞරව සම්මානලාභීන්ගේ සංවිධානයයි මෙම ආධාර ලබා දී තිබෙන්නේ. දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබුණා. දකුණු කොරියාවේ රාජ්‍ය ගෞරව සම්මානලාභීන් අගය කරමින් සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කර තිබෙනවා. ජාතික නාමල්ලුයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම වෛද්‍ය නලින්ද ජයතිස්ස වසන්ත සමරසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. නව අධ්‍යාපන ප්‍රසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවට ජාතික අධ්‍යාපන ආයතන ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුවට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ උසස් පෙළ සඳහා වන ඇගයීම් රාමුව මේ දිනවල සකස් කරන බවයි. ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා වන වාර්තාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ කෙටුම්පත් සම්පාදනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කිරීමට නියමිතයි. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ පාසල් අධ්‍යාපනය තුළ ඩිජිටල් ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් 5 වසරක සැලසුම් සඳහා රුපියල් බිලියන 96ක ව්‍යාපෘති යෝජනාවටද අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා උපකමිටුවක් ක්‍රියාත්මකයි. උසස් පෙළ අවසන් කරන සිසුන් සඳහා විශ්වවිද්‍යාල විද්‍යාපීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වෙනුවෙන් වෙන වෙනම අයදුම් කිරීමේදී මතුවන පරිපාලනමය ගැටලු විසඳීම සඳහා සියලු උසස් අධ්‍යාපන විකල්පයන් වෙනුවෙන් එකම ජාලයකින් අයදුම් කළ හැකි ඒකාබද්ධ ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තිය සකස් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතනවලට උපදෙස් ලබා දී තිබෙනවා. 2028 වසරේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ. රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන නියාමනය කිරීම, උපාධි පිරිනැමීමේ තත්ත්වය ලබා දීම සඳහා වූ මාර්ගෝපදේශ පිළිබඳ නව ප්‍රතිපත්තියටද අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වූ බවයි සාකච්ඡාවට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා සඳහන් කළේ. පුරප්පාඩු අනුව කඩිනමින් ගුරුවරුන් බඳවා ගැනීම සහ ගුරු ස්ථානමාරු සිදු කිරීම, ක්‍රමවත් කිරීම මෙන්ම පාසල් දරුවන්ගේ සනීප ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මේ අතර හබරණ ජාතික පාසලේ නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි 10ක්. අදීර තුනක් යටතේ පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සිදු කරනවා. ඉදිකිරීම ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙලෙස අදහස් පළ කළා.
6: ජාතික මට්ටමේ 2025 2026 අපි යම් විශ්ලේෂණයක් කරනකොට උතුරු මැද පළාතේ අධ්‍යාපන ප්‍රතිඵල අතින් ටිකක් පහළට වැටිගෙන එන ට්‍රෙන්ඩ් එකක් අපි දැක්කා. ඒකත් එක්ක අපි උතුරු මැද පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනාටම යෝජනා කරා මේ විදියට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහත වැටෙන්න දෙන්න බෑ. අපි විශේෂ අවධානයක් දීලා උතුරු මැද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න සියලු දෙනාම මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අමාත්‍යාංශයක් හැටියට රජයක් හැටියට අපි ගන්න පුළුවන් සියලු පියවර ගමු කියලා. පළවෙනි වසරේ අලුත් විෂයමාලාව අපි 2026 ආරම්භ කරා. අලුත් විෂයමාලාව 6 වසර දරුවන්ට අපි 2027 ජනවාරි මාසයේ ආරම්භ කරනවා. හැබැයි අලුත් විෂයමාලාවකින් විතරක් අපිට අධ්‍යාපනයේ පරිවර්තනය ලබා ගන්න බෑ. අපි බලාපොරොත්තු වෙන ඉලක්ක ලබා ගන්න බෑ. ඒ අලුත් විෂයමාලාවට සරිලන භෞතික පහසුකම් සහ මානව සම්පත් අපි හදා ගන්න ඕනේ. ඉතිහාසයේ වැඩිම ගුරුවරුන් ප්‍රමාණය මේ අවුරුද්දේ අපි බඳව ගන්න නියමිතයි. ගුරුවරුන් 23,000ක් ජාතික වශයෙන් බඳව ගන්න විභාග තියලා දැන් ප්‍රතිඵල දීලා ඉල්ලුම් කරපු 46,000ක් අපි ඉන්ටර්විව් කරන්න ඕනේ. උපාධිධාරී ගුරුවරුන් බඳවා ගන්නවා වගේම මේ අවුරුද්ද තුල විද්‍යාපීඨ සහ BEd උපාධිය ලබාගත් ගුරුවරුනුත් බඳව ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එන අවුරුද්ද මුල වෙනකොට ගුරුවරුන්ගේ පුරපාඩු සෑහෙන දුරකට අපිට පුරව ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
4: බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝගය ආවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණේ බන්ධනාගාර ආඥාපාලනය යටතේ සකස් කළ නීති රෙගුලාසි මෙන්ම නියෝග ආවත්කාලීන කිරීමයි. ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කෙරුණා. එම විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාවයි මෙලෙස පැවැත්ුණේ. ඒ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරිරත්න යන මහත්ම මහත්මීන්ද ඊට සහභාගී වුණා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන SC ගජනායක යන මහතුරුන්ද සාකච්ඡාවට එක්ව සිටියා. ඒදී ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සිදු කළා. යෙමනේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සෞදි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සෞදි රජය ලබා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදින් ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ තහවුරු නොකළ ප්‍රවෘත්ති වීඩියෝ හෝ සමාජ මාධ්‍ය සටහන් හෝමාරු කිරීමෙන් වළකින ලෙසයි. එමෙන්ම තහවුරු කළ මූලාශ්‍ර පමණක් විශ්වාස කරන ලෙසද තානාපති කාර්යාලය සෞදි අරාබියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙනවා. රියාදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙන්ම ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. කොන්සල් සේවා ආශ්‍රිත සහාය සඳහා තානාපති කාර්යාලයේ 054-94-77-567 හදිසි ඇමතුම් අංකයෙන් තොරතුරු ලබා ගත හැකි. සෞදි අරාබියේ රියාදී කින් කාලිත් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ යෙමනේ එඩන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත එල්ල වූ හූති ප්‍රහාර සමග ගුවන් සමාගම් රැසක් සිය ගුවන්වාර අවලංගු කර තිබෙනවා. සෞදි අරාබියේ අබ්බාහ ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරවලින් මොරොක්කෝ සහ ඇල්ජීරියානු ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් සෞදි ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුද මිය ගියා. මේ අතර කොළඹ සිට රියාද් අතර ගුවන් සේවාද ලබන 18 වෙනිදා දක්වා අත්තිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරනවා. පෞද්ගලික සමාගම් සඳහන් කරන මිලට ඉන්ධන මිල වැඩි කරමින් ජනතාව අපහසුතාවයට පත් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. ඒ පෞද්ගලික සමාගම් සැපයුම් සීමා කර දිගින් දිගටම ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්නේ නම් එවැනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
7: ලෝකයේ මේ වෙනකොට කොච්චර ප්‍රතිශතයකින් පෙබරවාරි මාසයට සාපේක්ෂව තෙල් මිල ඉහළ ගියාද කියන එක කල්පනා කරන්නේ නැතුව තමයි සමහර ප්‍රශ්න අහන්නේ සමාජයේ. එහෙම බැලුවහම එක පැත්තකින් අපි ලෝක විලදවලට සාපේක්ෂව ඒ ප්‍රමාණයට තෙල් මිල වැඩි කළා නැහැ. ඒ වගේම තමයි සැලකිය යුතු කොටසක් අපි කලින් සැරේ බිලියන 57ක් වෙන් කරා සහන ආධාර ලබා දෙන්න. දැන් ඉදිරි මාස 3 සඳහා බිලියන 41ක් වෙන් කළා තියෙනවා සහන ආධාර සඳහා. ඉතිරි කොටසක් අපි මේ සමාගම් වලට කියනවා ඉතා විශාල වශයෙන් තෙල් මිල වැඩි කිරීම කරන්න පුළුවන් කක් නෙමෙයි. ඒ නිසා ඕන් මේකෙන් කොටසක් දරා ගන්න ඕන. ඒකේ සුළු කොටසක් තමයි ඉන්ධන පාරිභෝගිකයට ලැබලා දෙන්නේ. මේ දවස්වල විශාල කතාබහක් තියෙනවා සමහර පෞද්ගලික ඉන්ධනහල් වල ඔවුන් තෙල් කැපයුම සීමා කරලා තියෙනවා. අපි යාලට කියන්න ඕන ඒගොල්ලෝ කියන මිලට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අදාළ ගිවිසුම් වල තමන්ගේ ඒ මිල සූත්‍රයට අනුව තමන්ගේ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඒක කැමැතිනම් භාවිත කරාට කමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙනවා කරනවා නම් අපි ඒ සඳහා පියවර ගන්න නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගන්න අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. අවසානයේදී ඒ කට්ටිය මෙතෙන්ට ගේනකොට වේ තරංගකාරී වෙළඳපොළෙන් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ පෞද්ගලිකංශයේ මැදිහත් වීම දැන් වෙලා තියෙන්නේ ඉන්ධන මිල ඉහළ දාන්න කියන බලපෑම තමයි මේ කරන්නේ. අපි ඒක කීයටවත් රජ හැටියට ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කැමති නම් වෙළඳපොළේ ඉඳිමින් සාධාරණ මිලකට තෙල් අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ධන පාරිභෝගික අපහසුතාවයට පත් කරන්නේ නැතුව ඒ වගකීම ඉෂ්ට කරන්න ලංකා ඛනිජ තෙල් නීතිකර සංස්ථාව හැටියට අපි කටයුතු කරමු.
8: තෙල් හිඟයක් තියෙනවා නේද?
7: නෑ තෙල් හිඟයක් නෑ. ඔබ තුමා කිව්වොත් ඔය පොදු ජනතාව අනවශ්‍ය විදිහට බය කරන්න එපා.
4: පාක් ඇන් රයිඩ් සංකල්පය අර්ථි මාකුඹුර උද්‍යානය සහ ගමන් පහසුකම් මධ්‍යස්ථානයේ භාවිත කරන වාහන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව තුන්වන කාර්තුවේදී ඒසියට 54.97% ඉහළ ගියා. පාක් ඇන් රයිඩ් සංකල්පය ආරම්භ කරන්නේ පෞද්ගලික වාහන භාවිතය අවම කරමින් පොදු ප්‍රවාහන සේවා භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. පහසු ආරක්ෂිත සහ විශ්වාසදායක පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබා දීම මෙන්ම රාජ්‍ය හා පෞද්ගලිකංශයේ සහයෝගයෙන් වඩාත් කාර්යක්ෂම මගී ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙලේ තවත් අරමුණක්. පසුගිය අප්‍රේල් 21 වනදා බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාව සමග මාකුඹුර පාක් ඇන් රයිඩ් පහසුකම් භාවිත කරන වාහන සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 2026 පළමු කාර්තුවේදී වාහන 34,584ක් එම මධ්‍යස්ථානයේ භාවිත කළා. තුන්වන කාර්තුවේදී එම සංඛ්‍යාව 53,129 දක්වා හිල ගොස් තිබෙනවා. එමෙන්ම දෛනිකව මධ්‍යස්ථානයේ භාවිත කරන වාහන සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 380ක්. තුන්වන කාර්තුව වන විට 590ක් දක්වා හිල ගොස් තිබෙනවා. පෞද්ගලික වාහනවලින් පැමිණෙන ජනතාවට තම වාහන ආරක්ෂිතව නවතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ දෛනික ගමන් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලසීම මෙමගින් සිදු කෙරෙනවා. රාජ්‍ය පෞද්ගලිකංශවල සහයෝගිතාව තුළින් වඩාත් කාර්යක්ෂම ජනතා හිතකාමී පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණක්. ඉදිරි අයවැයෙන් සිළු රාජ්‍ය සේවකින්ගේ වැටුප් වැඩි කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට මේ අයවැයෙන් අවධානම් දීම නාමක මෙන්ම විද්‍යුත් යතුරුපැදි ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ බැංකුව මූල්‍ය ආයතන නිලධාරීන් සමග කුරුණෑගල දීපැවැති හමුවකට එක් වෙමින් විශ්‍රාමිකයන් සඳහාද සහන ලබා දීමට නියමිතයි. පාතාලයේ සහ මද්‍රව්‍ය රටට ගෙන ඒම වැළැක්වීම සඳහා පියවර ගණමින් සිටින ආකාරය පිළිබඳවත් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.
9: ඉදිරි අයවැයේදී සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වෙනවා ජනවාරි 1 ඉඳලා. ඔබ දන්නවා අවස්ථා තුනකදී පෙර වර්ෂයේත් මේ වර්ෂයේත් ලබන වර්ෂයේත් ඒ වැටුප් වැඩිවීම සිද්ධ වෙනවා. මේ සඳහා රජයේ වැටුප් වැඩිවීමේ කොටසට පමණක් කෝටි 33,000ක මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පොලිස් සේවය ගත්තම අපි පොලිස් සේවයටත් ඒ පොදු වැටුප් වැඩිවීම තියෙනවා. ඊට අමතරව අපි ඔවුන්ට විද්‍යුත් යතුරුපැදි අපි දැන්ට සැලසුම් කරලා තියෙනවා 65,000ක් පමණ ප්‍රමාණයක් ලබා දෙන්න. ඒ වගේම පොලිස් සේවයේ ඉන සියලු නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබන අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් පහසුකම් රාශියක් ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න ලබන අයවැයෙන් පියවර ගන්න. විශේෂයෙන් අපේ රජය ආවට පස්සේ සමස්ත රාජ්‍ය සේවම මූලික වැටුප වැඩි කරා. මූලික වැටුප වැඩි කරනවා කියන්නේ විශ්‍රාම වැටුපට ඍජුව බලපානවා. ඒක පොලිස් සේවයටත් අදාළයි. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ ගැටලු යම් ප්‍රමාණයකුත් තියෙනවා. ඒ ගැටලු වලටත් විසඳුම් ලබා දීමට මෙම රාජ්‍යයෙන් ජනාධිපතිතුමා පියවර ගනිමින් ඉන්නවා. ඒක ඔබට ලබන 12 ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පවත්වන ලබන අයවැය කතාවේදී හෙළි කරගන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා.
4: ශ්‍රී ලංකා යුද හමුදා V77 සංවත්සරයේ පනාගොඩදී අභිමානවත් අයුරින් පැවැතුණා. යුද හමුදාවට වැඩිම පිරිසක් දායාද කළ පාසල් ලැගීම මෙවර යුද හමුදා දින සැමරුම් උත්සවයේ විශේෂත්වයක්. වසර 77ක් යුද හමුදාව සිදු කළ සේවාව සහ පරිත්‍යාගයන් සීපත් කරමින් මෙවර සංවත්සරයේ පැවැතුණා. රට වෙනුවෙන් දිවිපෙදු යුද හමුදාව සීපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්ද පළ කර තිබෙනවා. යුද හමුදා පති ලොතිනෙන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් උත්සවයට එක්ව සිටියා. ප්‍රධාන ආරාධිතයා වෙනුවෙන් සම්මාන මුරයක්ද පැවැතුණා. රෙජිමේන්තු 25ක් නියෝජනය කරමින් නිලධාරීන් 78 දෙනෙකු සහ සෙසු නිලයන් 652 දෙනෙකු පෙළපාලියට එක්ුණා. පසුගිය වසරේ සුවිශේෂ සේවාවක් ඉටු කළ යුද හමුදා සමාජිකයන් 7 දෙනෙකු වෙත යුද හමුදාපති ප්‍රශංසා ලාංඡන පැළඳවීමද මෙහිදී සිදු වුණා. ජාතික හදිසි ආපදාවන්හිදී ජීවිත අවධානම නොතකා දැක්වූ නිර්භීතකම, අවංකභාවය සහ සේවය අගයමින් ඔවුන් මෙසේ ඇගයීමට ලක්ුණා. වැඩිම සිසුන් පිරිසක් යුද හමුදාවට දායාද කළ පාසල් ඇගයීමද මෙවර විශේෂත්වයක්. පෙරමි නිලධාරීන් වැඩිම පිරිසක් යුද හමුදාවට දායාද කළ පාසල් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ ඇගයීමට ලක්ුණා. නිලධාරිනියන් වැඩිම පිරිසක් දායාද කළ විද්‍යාලය ලෙස ඇගයීමට ලක්ුණේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයයි. එමෙන්ම සෙබළුන් ලෙස වැඩිම පිරිසක් යුද හමුදාවට එක් වූ පාසල් ලෙස අනුරාධපුර කැබිතිගොල්ලෑව මධ්‍ය මහාවිද්‍යාලය මෙන්ම සෙබළියන් වැඩිම පිරිසක් දායාද කළ පාසල් ලෙස කෑගලු බාලිකා විද්‍යාලයත් ඇගයීමට ලක් කර තිබෙනවා. මෙම උත්සවයේදී යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අදහස් පළ කළා.
8: ශ්‍රී ලංකා යුද හමුදාව අද මෙහි මොහොත දක්වා පැමිණි ගමන් මාර්ගය පහසු එකක් නෙවෙයි. එය විවිධ අභියෝග, දුෂ්කරතා මෙන්ම බැරෑරුම් අවස්ථාවන් රාශියකින් සමන්විත වූවක් බව මෙහි සිටින සියලුම දෙනා හොඳින්ම දන්නවා. එම සියලු අභියෝගයන් විජයග්‍රහණය කරමින් සමස්ත ලෝකයේම විශේෂ අවධානයක් දිනාගත් සාඩම්බර යුද හමුදාවක් නිර්මාණය කිරීම සඳහා බොහෝ පිරිසක් තම ජීවිත පරිත්‍යාගයෙන් කැපවී සේවය කළ බව මා ඉතා ගෞරවපූර්වකව සිහිපත් කිරීමට කැමැති. ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ප්‍රමුඛතම කාර්යභාරය වන ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට මූලිකත්වය ලබා දෙමින් රජය විසින් හඳුන්වා දී තිබෙන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන, රටමයකට ජාතික මෙහෙයුම වගේම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආදී වැඩසටහන් හා ඒට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික ක්‍රියාකාරකම් සඳහාද උපරිම දායකත්වය හා සහයෝගය ලබා දීම වෙනුවෙන් අප සියලු දෙනාම කැපවිය යුතු බවද මතක් කළ යුතුයි.
4: ශ්‍රී ලංකාව මේ වන විට බොහෝ අංශවලින් ඉදිරියට පැමිණ ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ලෝක බිත්තර දිනයට සමගාමීව පැවති පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යරයායි මේ බව කියා සිටියේ. ඔක්තෝබර් 9 වනදාට ලෝක බිත්තර දිනයේ දී තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යරයා මෙහිදී කරුණු රැසක් අවධාරණය කළා.
10: පෝෂ්‍යදායි රටක් විදිහට ඉස්සරහට යනකොට බිත්තරේ කියන එක අපට ඉතාමත්ම වැදගත්. අපි දැන් මෙතන පුංචි දරුපැටව ඉන්නවා. දරුපැටවුන්ට පාසලේ දුගන්නනවා සමබල ආහාර වේල පිළිපතු. මේ සමබල ආහාර වේලේ අනිවාර්යම තියෙනකක් තමයි බිත්තරේ. එතකොට බිත්තර අපිට අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දැනට අපි නිෂ්පාදනය කරනවා. 2022 වකවාන තුළ අපි එක පුජ්ජල බිත්තර පරිභෝජනය 90 ගණන් වලට වැඩුණා. එතකොට 112ක් වෙනකොට අපිට 115ක් විතර බිත්තර අතිරික්තයි වෙලා. එවනම් දැන් වර්තමාන වෙනකොට තාමත් අපි එක පුජ්ජල බිත්තර පරිභෝජනය 150ට මිල්ලනේ. හැබැයි අපි අඩුවෙන් කාලා අපිට අතිරික්තයක් වෙනවා නම් අපි බිත්තරවලින් සම්පෝසිතුනයි කියලා අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. තොන්න ඔය தත්ත්වය තුළ එමනම් අපි බිත්තර පරිභෝජනේ තා වැඩි කරන්න ඕනේ. අපි අද ඉන්න මට්ටම දෙගුණයකට එහා යන්න ඕනේ. දෙගුණයකට එහා ගියොත් තමයි අපිට පෝෂණය පිළිබඳව යම් කිසි අදහසක් රටක් විදිහට අපට හිතන්න පුළුවන් වෙන්නේ.
4: මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය කාර්ය සහායකින් 436 දිනකට පත්වීම් ලිපි ප්‍රදානය හෙට සිදු කෙරෙනවා. ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සභිකයින්ට සහායකින්ට මෙලෙස පත්වීම් ලබා දීමටයි සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වසරේදී රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තුන්වන ශ්‍රේණිය සඳහා අදින 3ක් යටතේ 1989 දිනකු බඳවාගෙන තිබෙනවා. එම පත්වීම් ලාභීන්ගෙන් සේවයට වාර්තා නොකළ පත්වීම් බාර නොගත් සහ සේවය හැරගිය පිරිසක් සිටින බැවින් එම පුරපාඩු සඳහායි මෙම බඳවා ගැනීම සිදු කරන්නේ. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක කාර්යක්ෂම සහ අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා රජය ගෙන යන මානව සම්පත් වැඩපිළිවෙළට සමගාමීව පත්වීම් ප්‍රධානය කරන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. පළාත්පාල නායතනවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මක සංවර්ධනය සඳහා පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීමට පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ කටයුතු කර ඇති බව ඒ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
11: පළාත් පාලන ආයතනවලට තේරීපත් වෙලා ඉන්න විවිධාකාරයේ වෘත්තීන්වල නියලිච්ච මහජන නියෝජිතයෝ. එතකොට සමහරලාට නීතිඥ වෙන්න පුළුවන්, ගුරුවරුන් වෙන්න පුළුවන්, වෙනත් පුජලිකන් සේරකියා කරපු අය වෙන්න පුළුවන්. මේ අයට මේ කටයුතු සමහර අයකට අලුත් වෙන්න පුළුවන්. ඒ වගේම මෙහි තියෙන සංකීර්ණ භාවය නිසා ඒ සම්බන්ධ විශේෂඥ උපදෙස් අවශ්‍යයි. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පළාත් පාලන ආයතනවල එදිනෙදා කටයුතු කරගෙන යෑමේදී අවශ්‍ය කරන දැනුම ලබා දීම ප්‍රධාන වගකීමක් වීම හේතු කොටගෙන අපි සැලසුම් කරලා තියෙනවා ඩිප්ලෝමා පාඨමාලා, ඒ වගේම සහතික පත්‍ර පාඨමාලා, ඒට අමතරව අඛණ්ඩව අවුරුද්ද පුරාම අදාළ වැඩමුළු ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. පළාත් පාලනට අදාළ නීතිය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් ප්‍රාදේශීය ආණ්ඩුකරණයට අදාළ, ඒ කියන්නේ පළාත් පාලන, ඒ වගේම පළාත් සභා මේ ක්ෂේත්‍රයන්ට අදාළ මහජන නියෝජිතයින්ටත් නිලධාරීන්ටත් අදාළව ඩිප්ලෝමාවක් අපි ප්‍රදානය කරනවා. ඒ කියන්නේ පළාත් පාලනට අදාළ සැලසුම් කරණය වෙන්න පුළුවන්, ප්‍රසම්පාදනය වෙන්න පුළුවන්, සභා කටයුතු වෙන්න පුළුවන්, මූල්‍ය කල්මනාකරණය වෙන්න පුළුවන්. එන්නේ ඒ වගේ ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට මේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් බලාපොරොත්තු වෙනවා.
4: රුසියා ඩීසල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලික ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. රුසියා ජනාධිපති ව්ලැඩිමිය පුටින් සමග පැවති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව මොස්කව් පාලනය ඩීසල් විශාල තුගයක් වෙළඳපොළට මුදාහැරීමට එකඟ වීමත් සමග ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකා ජනාධිපතිවරයා ආසියට්‍රොත් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති පුටින් සමග ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බවයි. රුසියා ඩීසල් පිරිපහදුවල පවතින තත්ත්වයන්ට යටත්ව ඉන්ධන තොග වහාම සැපීමට රුසියාව එකඟ වුණා. එම ඩීසල් තොග ඇමරිකාවද මිලදී ගන්නෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි ඇමරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර දෙවැනි 20x20 ක්‍රිකට් තරඟය හෙට පැවැත්වෙනවා ඒ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා වේලාවෙන් හෙට සවස 6:30ටයි තරඟය ආරම්භ වන්නේ. ඊ රාත්‍රියේ පැවති පළමු 20x20 ක්‍රිකට් තරඟයේ කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් වුණා. කාසිය වාසී හිමි කරගෙන ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20දී කඩුලු 8කට ලකුණු 182ක් රැස් කළා. ආරම්භක පිටිකරු ලහිරුදාර ලකුණු 91යි. පිළිතුරින්ම ක්‍රීඩා කළ පාකිස්තානයේ පන්දු අර 18යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. ආරම්භක පිටිකරු සහ පාකිස්තාන කණ්ඩායමේ නායක සයිබ් සාදා ෆර්හාන් ලකුණු 89යි. ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල රටක සැබෑ ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි අගමැති නාමල් උයනේදී කියයි. පළමුවට රැස්ුණු බන්ධනාගාර රෙගුලා සහ නීත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ කමිටුව. සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්. 77 සැමරූ යුද හමුදාව. ඉදිරියටම යන පාක් ඇන් රයිඩ්. පුටින්ගේ ඩීසල් වලට දැමූ සම්බාධකය ට්‍රම්ප් තාවකාලිකව ඉවත් කරයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමවට පත්වනවා යලි. හෙට පෙරවරු 9ට හමුවෙමු. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.

0: දවස
1: අලුත් වෙලා
0: පහස වෙලා
1: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Velavratri Hatai.

සිංහල සංගීතයේ ඒ තරම් ලයන්විත හඬක් පෙර අපට තිබෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ මිනිසුගේ හදවත් වලට දැනෙන රිදෙන, ඒ වගේම රිදෙන හදවත් සුවපත් කරන්න පුළුවන් කටහඬක්. ඕනිකන් කතා කළත් ඒක පුදුමාකාර ලාලිත්‍යයක් තිබුණු කටහඬක්. මේ ඔක්තෝබරය, ඔක්තෝබරයේ එක්තරා අග දවසක, නැත්නම් ඔක්තෝබර් 24 වගේ දවසක අපි සමරනවා මේ ගායන ශිල්පියා නමින්. ඒ තමයි මිල්ටන් පෙරේරා, J.A. මිල්ටන් පෙරේරා. ඔහු අපින් දුරස් වෙලා අවුරුදු 25ක් ගෙවිලා ගිහිල්ලා, නැත්නම් මේ 25 වෙනි ගුණානුස්මරණය. එහෙම තැනකදී හැඟුම් වරුසාවේ මට හිතුණා මිල්ටන් පෙරේරා ගැන කතා කරන්න, මතකාවර්ජනා කරන්න, ඔහුගේ වටිනාකම් ගැන කියන්න. මේ හොඳ

මිල්ටන් පෙරේරාගේ හඬ භාවිතය නැත්නම් ඒ භාවිත ගුණය පිළිබඳ අපි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද හැඟුම් වර්ෂාවෙන් අපිට එක් එක් යුග පසු කරමින් බොහෝ ශිල්පීන් හමු වෙලා තියෙනවා. ඇත්තටම එදා ගායකයෝ සින්දු කිව්වා නැත්නම් ඔවුන් ගායනා කළා අහන අය රසිකයෝ ඇඬුවා එක්ක මෙලපුණා. ඇඬුණා සහ ඇඬුවා කියන එක දෙකම මේ කාරණාවට පොදුයි. ඒ තරම් ලයන්විතව ඒ අය ගායනා කළා තියෙනවා. ඇතැම් වෙලාවට අපි මේ කතාව කිව්ව කියලා කවුරුත් එහෙම තරහ වෙන්නත් එපා. අද ගායකයෝ බොහෝ වෙලාවට අඬනවා. සමහර වෙලාවට අහන අය හිනා වෙනවා. විරහ ගීත කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න නම් මං යෝජනා කරනවා මිල්ටන් පෙරේරාගේ ගීතයක් අහන්න කියලා. නැත්තම් විරහ ගීතය අවබෝධ කරගන්න මිල්ටන් ගී අධ්‍යයනය කරන්න කියලා මම ඔබින් ඉල්ලා සිටිනවා. මේ හැඟුම් වර්ෂාව.

මිල්ටන් පෙරේරා. මිල්ටන් සිංහල සංගීතයේ මේ හා සලකුණු තබන්නේ ඔහු ගැයූ ගී නිසා, ඔහුට ආවේනික හඬ නිසා. ඒ හඬ පරාසයන් ඇතුළේ ඔහු මහා ලාලිත්‍යකින් යුතුව විරහව වේදනාව සමාජගත කරපු නිසා. බොහෝ වෙලාවට මුග දෙනක හිතන් ඉන්න ඔහු චිත්‍රපට පසුබිම් ගායනා නිසා ජනප්‍රිය වුණා කියලා. ඇත්තටම මිල්ටන් පෙරේරා කියන්නේ සුපිරි ගුවන් විදුලි ගායන ශිල්පියෙක්. ඔහුගේ ගී ගුවන් විදුලියෙන් නිතර ඇසුණු ගී බවට පත් වුණා. එහෙම වුණේ මිල්ටන් පෙරේරාට බොහෝ ගී ලිව්වේ කරුණාරත්න අබේසේකරයන් නිසාමයි. කොළඹ කොටහේනේ මිල්ටන් පෙරේරා කිව්වහම කවුරුත් දන්න චරිතයක්. මිල්ටන්ට වඩා ඒ යුගයේ බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබුණේ මිල්ටන්ගේ තාත්තා. එයා තමයි තබ්ලා පොඩි අප්පුහාමි. නමින් කිව්වොත් ජේ.ඒ. එඩ්වින් පෙරේරා. මේ ජේ.ඒ. එඩ්වින් පෙරේරා, එම නැත්තම් තබ්ලා පොඩි අප්පුහාමි, ප්‍රේමවතී වික්‍රමාරච්චි, මිල්ටන්ගේ මව, මේ දෙන්නට දාව තමයි මිල්ටන් පෙරේරා උපදින්නේ. මිල්ටන් අධ්‍යාපනය ලබන්නේ නීල් වේදී මධ්‍යමහා විද්‍යාලයේ. ඔහුට වාද්‍ය භාණ්ඩ හැටියට තබ්ලාව වාදනය කරන්නත්, ඒ වගේම සර්පිනා වාදනය කිරීමෙත් මනා හැකියාවක් තිබුණා. ඒකට හේතු වුණේ තබ්ලා පොඩි අප්පුහාමි ඇසුර, තමගේ පියාගේ ඇසුර. තව විදිහකින් කිව්වොත් මේ ඇසුරත් ඒ කාලේ HW රූපසිංහ මාස්ටර්, ඒ වගේම මොහොමඩ් ගවුස් මාස්ටර් වගේ සංගීත ලෝකයේ ඉතාම ඉහළ චරිත මේ පවුල හා සම්බන්ධව ගැවසීමක්. මෙන්න මේ ගැවසීමේ ප්‍රතිඵලය වෙන්නේ මිල්ටන් පෙරේරා ඉතාම දක්ෂ තබ්ලා වාද්‍ය ශිල්පියෙක් බවටත්, සර්පිනා වාද්‍ය ශිල්පියෙක් බවටත් පත්වීම. හැබැයි කනගාටුවට කරුණ වුණේ 1957 දී තමන්ගේ තාත්තා තබ්ලා පොඩි අප්පුහාමි මිය යාම. ඒ නිසාම යම් හුදකලාවක් මිල්ටන් පෙරේරාට තිබුණත් තමන් ලබාගත් ඥානයත් එක්ක ඔහු මනා ගමනක් සිංහල සංගීත ශිෂ්ටි ඉදිරියේ

හැඟුම්මරසාවේ මිල්ටන් පෙරේරා පිළිබඳ මතකාවර්ජනයක යෙදෙන මොහොතේ මම ඔබට කිව්වා මිල්ටන් මුලින්ම මේ ජනප්‍රිය වෙන්නේ ගුවන්විදුලි ඇතුළේ කියලා. ඒක ඇත්තටම චිත්‍රපට සංගීතයටත් වඩා එහා ගිය ගුවන්විදුලි වංශ කතාව හා බැඳුණු කාරණාවක්. මම ඔබට කිව්වා කරුණාරත්න අබේසේකරයන් පිළිබඳ සහ අනිකුත් නිර්මාණවේදීන් මේ ගුවන්විදුලි වටා ඒකරාශී වුණු යුගය පිළිබඳ. හොඳම උදාහරණ අපිට ගන්න පුළුවන් වෙන්නේ මිල්ටන් පෙරේරාගේ මුල්වරට ජනප්‍රිය වෙච්ච ගුවන්විදුලි ගීතයක් විදිහට. මම ඔබට යෝජනා කරනවා මේ ගීතය අහන්න කියලා. මේ ආචාර්ය වික්‍රමරත්නායක මිල්ටන් පෙරේරාට හදලා දුන්නු ගීයක්, නැත්නම් තනු නිර්මාණය කරලා දුන්නු ගීතයක්. ගීත රචනා කළේ අර පුරුදු පරිදිම කරුණරත්න අබේසේකරයන්. කොයිතරම් ජනප්‍රියද කියනවනම් අදටත් මේ ගීතේ අපි මුහුණනවා.

මේ යුගය තුළ නිර්මාණය කරපු ගීතවල තිබුණේ පුදුමාකාර ප්‍රේමණීය ආමන්ත්‍රණය. ඒක ඇතුලේ ආදරයයි විරහයයි දෙකම හරි අපූර්වට කැටි වෙලා තිබුණා. කරුණාරත්න අභිෂේකරන් රචනා කරන දෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි සැපතුක සොයා බලන්න. මගේ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න. ඒ යුගයේ තිබුණ ඇත්තම අර එක්ස්චේන්ජ් නම්බර්ස් මර්වින් පෙරේරා කියන්නේ එක තැනක මගේ දුරකථනයේ අංකය 24යි කියලා අන්නේ වගේ නම්බර්ස් තිබුණා. ඉතින් ඒවා අස්සේ ගිය හරි ලස්සන ගීතයක් මේක. ගීතයේ ඇතුලේ පද සංකල්පනාවේ රැඳිලා තිබුණු සංකල්පනා මොනවද ඒවා? මම ආසයි ඔබ දැක ගන්න. ඒ වුණත් මට එහෙම පිනක් නැහැ. ඒත් ඔබ දැක්ක අතීතය යන්තම් හරි මතක් කරන්න තියෙනවා නම් එතනත් පුදුමාකාර සන්තෝෂයක් තියෙනවා. මම ඔබේ හඬ අහන්න පුදුමාකාර ආදරයකින් හිටියා. ඒත් ඒව දැන් ඇහෙන්නේ නැහැ. එම අහන්න මම හරි ආසයි. තව ඉදකින් කියනවනම් මම ඔයාව කොච්චර මතක් කරනවද කිව්වොත් ඇසිපිය ගහන තරමටම මම ඔබව මතක් කරනවා. ඔබ දන්නවා සාමාන්‍ය ජීවිතයේ ඇස්පිල්ලමක් ගහනවා කියන එක තප්පර කිහිපයක් ඇතුළත නිතර නිතර සිදුවෙන වැඩක්. ඒතර නිතර නිතර එහෙම මතක් වෙනවා නම් මේ ගීතය ඇතුලේ කනුණත් අභිෂේකරයන් මේ සටහන එකතු කරලා තියෙනවා. කොයි තරම් ඔබව මතක් වෙනවද? ඇසිපිය හෙළනා තරමට වැඩියෙන් ඔබ ගැන මට මතක් වෙනවා. ඒ වගේම මගේ හදවත හරියට වැළපෙන්නේ කොයි වගේද? පුංචි දරුවෙක් කිරි ඉල්ලලා අඬනවා වගේ. ඔබ අහලති නේද? ඒක කොච්චර දුන්නත් ඇතිවීමක් නැහැනේ. පුංචි දරුවෙක් කිරි ඉල්ලලා අඬනවා වගේ තමයි මට ඔබ ගැන මතක් වෙන්නේ. ඉතින් මෙන්න මේ වචන පෙළ රහගන්වලා මිල්ටන් පෙරේරා ලව්වා ගායනා කරවලා වික්‍රත්නායක ඒකට සුදුසු තනුවක් නිර්මාණය කළා දීපු ගීතේ තමයි දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි. ප්‍රේමයක් පිළිබඳ සටහනක් තබනවා නම් මේ වගේ භාෂිතයක් ඕනේ. භාෂිතයක් කියන්නේම සංස්කෘතියක්. ඒක ඇතුලේ තියෙන සාහිත්‍යයක්. එහෙම සාහිත්‍ය හොඳටම දන්න කෙනාට තමයි තව කෙනෙක්ගේ හදවතට වඩාත් හොඳින් මෙය ස්පර්ශ කළ හැකි. ඒ සාහිත්‍ය හරියට ඇඳුනේ නැත්තම් මිල්ටන් පෙරේරාට මෙය ඔබට සමීප කරන්න අමාරුයි. මිල්ටන් මේ ගීතේ වචන ඇතුලේ තිබුණ අරුත මනාලෙස අවබෝධ කරගත් නිසා තමයි අදටත් ඔබ මේ ගැයුමට ආදරේ කරන්නේ.

මේ වෙලාව ඇත්තටම මිල්ටන් පෙරේරා කියන මේ උත්තම සංගීත වේදියා නැත්නම් ගායන ශිල්පියා පිළිබඳ මතක සටහන් මෙනෙහි කිරීමක්. මිල්ටන්ගේ ගීත මිල්ටන්ගේ පස්සේ ඇත්තටම මිල්ටන් ජීවත් වෙලා ඉන්න දිත්ප්‍රියංකර පෙරේරා ගායනා කළා.

පැඟිහින් මෙහාට ඇවිල්ලා ඊළඟ පරම්පරාවත් නැත්නම් මිල්ටන්ගේ මුණුපුරාලත් ගීත ගායනා කරන යුගයක අපි රැඳී සිටින්නේ. ඔබ විශ්වාස කරනවද මිල්ටන් පෙරේරාගේ මුල්ම ගායනයන් හම්බෙන්නේ ගුවන් විදුලියේ කියලා? 1957 තමන්ගේ මියගිය පියා වෙනුවෙන් ඇලොයි ගුණවර්ධන ලියනවා ගීතයක් දී මහදේ දුක පියේ මහදේ කියලා. ඇත්තටම මොහොමඩ් සාලිගේ සංගීතයට ස්වදේශීය සේවයට තමයි මිල්ටන් පෙරේරා මේ ගීතේ මුල්වරට පටිගත කරන්නේ. ඒ මුල් පටිගත කිරීමට මැදිහත් වන ප්‍රධාන චරිතයක් තමයි එච්.ආර්. ජෝතිපාලයන්. එතකොට ජෝතිපාල වගේම ගුවන්විදුලියේ ශ්‍රීපාලි වයමනු ඒ මැදිහත් වීම එහෙම්මම සිදු කරනවා. මොකද ශ්‍රීපාලි වයමන් වෙළඳ සේවය හා සම්බන්ධව සිටියේ. එතකොට වෙළඳ සේවය හා සම්බන්ධව මිල්ටන් පෙරේරාගේ ඔය ආලේ බැඳි ජීවිතය කියලා ගුවන්විදුලියේ අපිට ඇහිච්ච ගීතයක් තිබුණා ඇලොයි ගුණවර්ධන රචනා කරපු. කොයි විදිහට බැලුවත් මිල්ටන් කියන්නේ ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ඒ ශ්‍රේණියේ ගායකයෙක් වෙන්න මිල්ටන්ට ගුවන්විදුලියේ හුඟ දෙනෙක් උදව් කළා. ඒ උදව්වේ පිහිට තමයි 1961 කුරුළුබැද්ද චිත්‍රපටයේ කරුණරත්න අබේසේකරගේ පද සංකල්පනාවලට ආර් මුත්තුසාමිගේ සංගීතයට ප්‍රථම චිත්‍රපට ගීතයේ විදිහට අරුණ උදයේ පිපෙන මලසේ කියන ගීතය මිල්ටන් ගායනා කරන්නේ. ඇත්තරම 60 දශකයේ සිට මිය යන තෙක්ම අතිශය ජනප්‍රිය ගීයක් ලෙස අරුණ උදේ ගීතය හඳුනා ගන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
2: පෑහිනා කියන්නේ කොතේ වැළඳෙනා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොම මේ බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
2: තුමයි මේක හදලා බලන්නකො.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
6: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
7: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
0: FM 93.5, FM 93.7, ලකන Radio ITN.

ඇතුන්ගේ ගීත සමාජයගත කරනකොට අපිට මෑත කාලීනව අපි තාම ලඟින් ආශ්‍රය කරපු චරිත තමයි ප්‍රියංකර පෙරේරා. ප්‍රියංකර තමගේ ජීවිතයෙන් සමුගත්තයන් පස්සේ මං පැත්තකට වෙලා කල්පනා කළා, දැන් මම මේ කතා කරන හුඟක් දේවල් මේ කරුණු ප්‍රියංකර මහත් සමගින් වැඩසටහන් වලට ආපුවාම කිව්ව කරුණු නේද කියලා. මොකද තමන්ගේ තාත්තගේ සංගීත ඥානය පිළිබඳ මනහා වැටීමක් තිබුණු චරිතයක් තමයි ප්‍රියංකර. අඩු නැතුව මේ කාරණා පිළිබඳ ඔහු දැනගෙන හිටියා. ඒ වගේම හඬත් ඒ විදිහට තිබුණා. ඒ නිසා මේ උපහාරයේ කොටසක් මේ මිල්ටන්ට වගේම ප්‍රියංකරටත් අපි එකතු කරන්න ඕනේ. දැන් මිල්ටන්ගේ පුතෙක් විදිහට චලක චම්පතේ මේ ගීත ප්‍රාසංගික වේදිකාවේ ගායනා කරනවා. හැබැයි පිරිසිදු සංගීතයෙන් මේ ගීත අපිට දැන් අහන්න තිබෙන අවස්ථාවන් බොහොම විරලයි. ඇතම් වෙලාවට මිල්ටන් ගැයූ ගීතවල පවා මතු පිටින් විවිධ අලුත් නාද එකතු කරලා තියෙනවා. එහෙම තත්ත්වයක් නැතතේ ප්‍රියංකර සමහර තැන්වල මේ ගීත ආපහු ගායනා කළා. ඒ තැන්වලදී අපිට මේ ගීත හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මිල්ටන් පෙරේරා තමන් ගීත ගායනා කරපු අවුරුදු 30ක කාලය ඇතුලේ චිත්‍රපට ගී 458ක් කියලා තියෙනවා. ඒ වගේම කැසට් ගීත 4500කට වැඩිය ඔහු ගායනා කළා තියෙනවා. එතකොට මේ ජනමනස රංජනය කරන්න චිත්‍රපට 150කට විතර, කැසට් 50කට විතර තමන්ගේ ආදරය, විරහව, කඳුල්ල, වේදනාව තමගේ ගායනයන් තුළින් දනවපු විශිෂ්ටතම ගායන ශිල්පියෙක් තමයි මිල්ටන් පෙරේරා. මිල්ටන් ගීත ගායනා කරනකොට කඳුළු සලමින් අහගෙන ඉන්න මානව මානවිකාවන් හිටියා. ඒක තමයි ඒ යුගයේ ට්‍රෙන්ඩ් එක. එතකොට ඒ විරහව තුනී කරගෙන ඒක විඳගන්න අවශ්‍ය කරන පසුබිමක් මිල්ටන් පෙරේරාගේ හඬේ තිබුණා. ඒක හරි පුදුමාකාරයි. සංගීත විද්‍යාලයකට නොගිහින් ලබාගත් විශාරද ඥානයක් මිල්ටන් පෙරේරා සතුව තිබුණා. ඇත්තටම මිල්ටන් කතා කළේ ශ්‍රුතියට.

එකම හඬක් පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන්නේ කොහොමද? ඒකට හොඳම ගීතයක් තමයි කියන්න කවුද ඔබ කියා. ඔබ දැන් ඔය ඇහුවේ මිල්ටන් පෙරේරා ගායනා කරපු ගීතය. ඔය ගීතේම මහින්ද බණ්ඩාරගේ සංගීත සංයෝජනයේ යටතේ ප්‍රියංකර පෙරේරා ගායනා කරලා තියෙනවා. ප්‍රියංකර පියාගේ හඬ කොයි විදිහටද එකතු කළේ? ප්‍රියංකරගේ හඬ ඇතුලේ ඔබ මොහොතක් නවතින්නේ.

දැන් ප්‍රියංකරගේ පුත් දිල්මින් පෙරේරා කොහොමද මේ ගීතය ගායනා කරන්නේ? අන්න එතනදී මේ හඬේ වර්තමාන ඉසව් දක්වා අපිට එන්න පුළුවන්කම තිබෙනවා. මේ හැම හඬක්ම මතු කරන්නේ ඒ මිල්ටන් පෙරේරාගේ ආභාෂය නොවේද? පාරම්පරිකව මේ ගීත ගායනා කළත් හැමෝම උත්සාහ කළේ මේ ගීතයන් ඇතුළේ තියෙන ලෙංගතුම වචන හැඟීමක් බවට පරිවර්තනය කරන්න.

මිල්ටන් පෙරේරාව අපි හඳුනාගන්නේ පොදු ජන ගායකයෙක් විදිහට. ඇයි එහෙම හඳුනන්නේ? මිල්ටන් පෙරේරා ගායනා කරන්නේ කටුනරත්න අබේසේකරගේ පද සංකල්පන. ඒක ඇතුලේ ප්‍රේමය, විරහව, කඳුල, වේදනාව මේ හැම දෙයක්ම තිබුණා. මිනිසුන්ගේ හිතෙන, මිනිසුන්ගේ හදවතේ දැනෙන බොහෝ දේවල් ඔහු ගීත මගින් ගායනා කළා. ඒව ඇතුලේ තිබුණු උද්දීපනය මානව හදවත් ඇතුලේ කැකෑරෙන්න පටන් ගත්තා. ඒ නිසාම මිල්ටන් වටා රසික ගොන්නක් එකතු වුණා. අනිත් එක මිල්ටන් හැම මොහොතකම මේ ගීත ගායනා කළේ අර්ථය උද්දීපනය වන අයුරින්. අන්න ඒ ගායනාව නිසාම ගීත කීපයකින්ම රසිකයා වැළඳගන්න මිල්ටන් පෙරේරාට හැකියාවක් ලැබුණා. මිල්ටන් කියන්නේ එක පැත්තකින් අනන්‍යතාවයේ ස්මතු වෙන හඬක්. මිල්ටන් පෙරේරාගේ ඒ කටහඬ හදවත අමතන කටහඬක් වුණා. නැත්තං හදවත පිරිමදින කටහඬක් වුණා. ඒ නිසා බොහෝ දෙනෙක් විශේෂයෙන් කාන්තා පාර්ශ්වය ඔහුගේ ගීත අසමින් කඳුළු සැලුවා. ගුවන්විදුලියේ මේ ගීත ප්‍රචාරය වෙනකොට, විශේෂයෙන් වෙළඳ සේවයේ ප්‍රචාරය වෙනකොට තැපැල්පත් මිටි පිටින් ලැබෙන්න පටන් ගත්තා. අන්න ඒ නිසාම මිල්ටන් පෙරේරා තමන්ගේ ගීත ඇතුලේ අනන්‍යතාවයේ තහවුරු කරගන්නා වගේම ජනප්‍රියත්වයේ ඉහළටත් ගමන් කළා. මෙන්න මේ සම්බන්ධතාවය නිසා තමයි ජනතාව වෙනුවෙන්ම පෙනී සිට, අපි කියන්නේ ඇත්තටම අද කාලේ ඔය ජනතා සම්මාන දෙනවා නම් දෙන්න තිබුණේ ඒ කාලේ මිල්ටන් පෙරේරා වගේ අයට. ජනතාව වෙනුවෙන්ම, පොදු ජනයා වෙනුවෙන්ම මුදල් අවශේෂ සාධකයක් විදිහට සලකලා කටයුතු කරපු ගායන ශිල්පීන්. තමන් කොයි තරම් අපූර්වට ගීත ගායනා කළත් ඒ හැම තැනකදීම ඔහු අංක එකට නැත්තම් ප්‍රමුඛතාව ලබා දුන්නේ මානවයාගේ හිත ඇතුලේ තමන්ගේ සතුට ජනනය කිරීම. මුදල් කියන්නේ දෙවෙනි කාරණාවක්. ඔය එච්.ආර්. ජෝතිපාලට, මිල්ටන් පෙරේරාට, ෂෙල්ඩන් පෙරේරා වගේ ශිල්පීන්ට මෙන්න මේ මුදල කියන දේවල් වල ලොකු වටිනාකම් තිබුණේ නැහැ. ඔවුන් හෙව්වේ සතුට විතරයි. ඒ සතුට තිබුණේ ඔවුන් ඇතුලෙත් නෙමෙයි, ඔවුන්ගේ ගීත අහන රසිකයා ඇතුලේ.

ඔබ හැඟුම් වරුසාව සමගින් එකතුව සිටින්නේ අපේ ප්‍රේමසිරි ගමුදුවත්තත් සමගින් අපේ මිල්ටන්ගේ ගීත කලාව පිළිබඳ මේ කතා කරමින් සිටින්නේ. මිල්ටන් පෙරේරා. මිල්ටන් කොහොමද මේ ගායන ශිෂ්ටියට එන්නේ? කවුද මිල්ටන්ට උදව් කළේ? මේ කාරණා පිළිබඳ අපි යම් සටහන් ඔබට ඉදිරිපත් කළා. තමන්ගේ තාත්තා තබ්ලා පොඩි අප්පුහාමිගේ සහයෝගය සහ ඒ ඔස්සේ ගොඩනැගුණු කලාකරුවන්ගේ දායකත්වය අඩු නැතුව මිල්ටන්ට තිබ්බ වගේ අපි ප්‍රකාශ කළා. හැබැයි ඔය නීල් වේදියේ එහෙම නැත්නම් කොටහේනේ ඉරිදා හැන්දෑවට බජව් කියලා සංස්කෘතියක් තිබුණා. මේ බජව් සංස්කෘතියේ ප්‍රධාන ඩොලක් වාදකයා නැත්නම් තබ්ලා වාදකයා බවට පත් වුණේ මිල්ටන් පෙරේරා. මිල්ටන් ඩොලක් ගහනකොට මේ බජව් සංස්කෘතියේ ඒ බජව්වට ආපු එක්තරා ගායන ශිල්පියෙක්, ආධුනික ගායන ශිල්පියෙක් තමයි එච්.ආර්. ජෝතිපාල කියන්නේ. මම මේ කියන්නේ 1952 වගේ යුගයේ බජව්වට ආපු ජෝති. මේ දස්කම් දක්වනවා දැක්ක මිල්ටන් ජෝති අතර මහා පුදුමාකාර මිත්‍ර සමාගමක් ඇති වෙන්න පටන් ගත්තා. ජෝති මිල්ටන් කියන මිතුදම ඇති වෙන්නෙම මෙන්න මේ 50 දශකයේ මුල් වකවානුවේ. එතකොට එච්.ආර්. ජෝතිපාල පළවෙනි චිත්‍රපට ගීතයට මුහුණ දෙනකොට, මිල්ටන් පෙරේරා පළවෙනි චිත්‍රපට ගීතයට මුහුණ දෙනකොට මේ දෙදෙනාම ඇත්තටම හොඳ යාළුවෝ බවට පත් වෙලා හිටියා. එච්.ආර්. ජෝතිපාල සුරුතිලි චිත්‍රපටයේ ගීත ගායනා සඳහා ගියේ මිල්ටන් පෙරේරා සමග. ඒ වගේම මිල්ටන් ජෝතිට මොකක්දෝ ගරුත්වයකුත් තිබුණා. ඒ ගරුත්වය ඇතුලේ මිල්ටන් පෙරේරාට මොකක් හරි ගීතයක් ගායනා කරන්න ලැබුණා නම් මිල්ටන් හැම මොහොතකම කිව්වේ අර ජෝතිට දෙන්න, ජෝති මට වඩා හොඳට ගීත ගායනා කරනවා කියලා. අන්න එහෙම මිත්‍රත්වයක් තමයි මේ දෙදෙනා අතර තිබුණේ. එච්.ආර්. ජෝතිපාල මුල්ම විදේශ ගමනට ගුවන්තොටුපළට ඇරළුවෙත් මිල්ටන් පෙරේරා. ජෝති සමගම ඇසුර පුදුමාකාර විදියට ගෙවිලා ගියා. ඇතම් වෙලාවට තමන්ගේ පවුල් සංස්ථාව, පවුල් කුඩුම්බිය ඇතුළේ තිබුණු වගකීම් පවා පැහැර අරින්න මිල්ටන් ජෝති සමගතාවය හේතු වුණා. කොළඹින් සින්දු කියන්න යන මිල්ටන් පෙරේරා සමහර වෙලාවට ආපහු ගෙදරට ආවේ මාසයකට, දෙකකට, තුනකට පස්සේ. ඒ තැන්වලදී කාලයේ වටිනාකම් මේ දෙදෙනා

හිතනුයි එච්චාර් ජෝතිපාලයි අතර සබඳතාවය අපි තව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඒව පිළිබඳ සටහන් තබන්න අපි මේ වැඩසටහනේ තැනක් එකතු කරගනිමු. ඔබ විශ්වාස කරන්න, ජෝති මිල්ටන් දෙදෙනා අත්වල් බැඳගෙන ගමනක් ගිය බව හැබැයි එච්චාර් ජෝතිපාලට කලින් මිල්ටන් පෙරේරා මේ පුංචි ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියා විදිහට සම්මාන ලබනවා. ඒ අදට වැඩිය හෙට හොඳ චිත්‍රපටයට ගායනා කරපු ගීතයක් නිසා. මේ ගීතේ තනු නිර්මාණය කරන්නේ පණ්ඩිත අමරදේවයන්. සඳුන් ගසේ සමන් වෙලක් එදින්නේ මල්ලිකා කහවිට සමගින් ගායනා කරපු මේ ගීතය හොඳම ගායකයාට හිමි සරසවි සම්මානය මිල්ටන් පෙරේරාට හිමි කර

වර්ෂාව ඇතුළේ ඔබ මේ රැඳී සිටින වෙලාවේ අපි දැන් කතා කරමින් සිටියේ මිල්ටන් පෙරේරාගේ චිත්‍රපට ගීත පිළිබඳ. මිල්ටන් පෙරේරා චිත්‍රපට පසුබිම් ගීත ගායකයෙක් බවට පත් වුණේම ඇත්තටම මිල්ටන්ට වඩා මිල්ටන්ගේ වටේ හිටපු මිතුරන්ගේ දායකත්වය නිසා. මොකද මිල්ටන් හැම මොහොතකම කිව්වේ චිත්‍රපටියට හඬ සුදුසු එච්.ආර්. ජෝතිපාලගේ හඬ කියලා. නමුත් ආර්. මුත්තුසාමි, කරුණරත්න අබේසේකර, ඩී.ආර්. නාණයක්කාර වගේ අය හැම මොහොතකම යම් ආකාරයක උද්දීපනයක් එකතු කළා, නැත්නම් උත්සාහයක් දැරුවා මිල්ටන් පෙරේරා චිත්‍රපට පසුබිම් ගායකයෙක් බවට පත් කරන්න. ඔය අරුණ උදේ පිපෙන මලසේ වගේ ගීත නිර්මාණය වුණේ අන්නේ කාරණාව නිසා. මේ චිත්‍රපට පසුබිම් ගීත ගායනා කරන්න මිල්ටන් පෙරේරාගේ එකතු වීමත් එක්කම ඔහු අමරදේවයන්ගේ තනු නිර්මාණයන් වලට ඔය සඳුන් ගසේ සමන් වැලක් ඇතෙන්නේ වගේ ගීත ගායනා කිරීමත් එක්කම යම් තාක් දුරට සම්භාව්‍ය ඉසව්වේ සලකන ශිල්පියෙක් බවට මිල්ටන් පෙරේරා පත් වුණා. පස්සේ කාලයක ප්‍රබුද්ධ පීචං කතන්දරේ පීචං ගොඩ ඇතුලේ එච්.ආර්. ජෝතිපාලලා මිල්ටන් පෙරේරා හඳුනනට ඒ යුගයේ මිල්ටන් පෙරේරා සම්භාව්‍ය ගායන ශිල්පියෙක් විදිහට හඳුන්වට්ටිය තුන. මොකද මිල්ටන් පෙරේරා සම්මාන රැසක හිමිකාරකම් දරන කලාකරුවෙක් නිසා. කොයිතරම්ද කියනවනම් ක්ලැරන්ස් විජේවර්ධන තමන්ගේ අපේක්ෂා චිත්‍රපටයට බොළඳලයා සිගුරුලයා ගීතය යොදාගන්නේ මෙන්න මේ පසුබිම් කතාවේ තිබෙන වටිනාකම් එක්කම.

හැඟුම් වර්සාවේ මේ මියුරු ගී සොර සමග ඔබ රැඳී සිටින්නේ මිල්ටන් පෙරේරා. මිල්ටන් ගායනා කරපු ගීත උඟ දෙනෙක් සඳහන් කරන්නේ නැහැ. මේ ගීත එක්ක හින්දි අනුකාරක ගීතයක්, දමිල අනුකාරක ගීතයක්, මේ වගේ තනුවලට තමයි මිල්ටන් පෙරේරා ගීත ගායනා කළේ කියලා. හැබැයි මිල්ටන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ, ස්වතන්ත්‍ර ගී අතිශය ජනප්‍රිය වුණා. ඔබට මතක නම් දීවරෝ චිත්‍රපටයට එකතු වෙච්ච අගාධ සාගරය වගේ ගීත, හඳපාන චිත්‍රපටයේ අපි යන්නේ කොයිබද වගේ ගීත, එහෙම නැත්නම් අල්ලපු ගෙදර චිත්‍රපටයේ මහගන වනාන්තරයේ මේ පිපාසිත ලෝතලේ වගේ ගීත, එතකොට සීන සතක් චිත්‍රපටයේ ඇතුළේ සුපුන් සඳක් රැඟීලා වගේ ගීත ආචාර්ය සුජාතා අත්තනායක සමගින් ගායනා කළ, හිතට හිත චිත්‍රපටයේ ලියක මහිම ප්‍රතිගෝමර වගේ ගීත, ඔබ දැන් මොහොතකට කලින් රසවිඳි අපේක්ෂා චිත්‍රපටයේ සිකුරුලියා වගේ ගීත මේ ස්වතන්ත්‍ර ගී නිර්මාණවලට හොඳම උදාහරණ. රසිකයා හිතනෝට වැඩිය ජනප්‍රිය ගීත දර්ශකයක් මිල්ටන් පෙරේරාට චිත්‍රපට ගීත ඇතුළේ තිබුණා. අමරදේවයන් සංගීතවත් කරපු සඳුන් ගසේ, ඒ වගේම සිකුරුතරුවේ කුළුරු රැණක සමගිය, 64 දීවරයෝ චිත්‍රපටයේ අගාධ සාගරේ, 65 සපතසවා චිත්‍රපටයේ සාගරේ රැලි, ඒ වගේම හඳපාන චිත්‍රපටයේ හාසෙවලා වූ, 65 උන්නද්දාහයි චණ්ඩියා චිත්‍රපටයේ, 1965 යටකිය දවසේ අපි අහපු විනෝදවන්න ගීතයත් ඒවට හොඳම

0: නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

ඉන්න සම්මානනීය ඉසව්ව ආයෙත් මිල්ටන් පෙරේරාට ළඟාවෙන්නේ 1965 සාරවිට චිත්‍රපටයත් එක්ක. සාරවිට චිත්‍රපටයේ සිරි සාර බුලත්විට කාලබලන් ගීතය අතිශය ජනප්‍රිය වගේම සම්මානනීය ගීයක් බවට පත් වුණා. ඒ වගේම සමූහ ගීතයක් විදිහට ලක්ෂ ගණන් වස්තු ලැබී ගීත ගායනයටත් මිල්ටන්ගේ හඬ 65 දී එකතු කරගත්.

මිල්ටන් පෙරේරා චිත්‍රපට පසුබිම් ගායකයා හොඳම ගායකයාට හිමි ස්වර්ණ සංක සම්මානය දිනාගත්ත තව ලස්සනම තැනක් තමයි හතර මහ නිදානේ චිත්‍රපටය. හතර මහ නිදානේ චිත්‍රපටයේ කනුවර තබේසේකරයන් රචනා කළ, පී.එල්. සෝම්පාලයන් සංගීතවත් කරපු උම්බෑ කිය කියා මරණ බය ගීතය අතිශය රසික ප්‍රසාදයට ලක් වූ ගීයක්. එය මිල්ටන්ව සම්මානනීය ඉසව්වකට රැගෙන යන්නට හේතු වුණා.

ඒ වගේම සිංගිති සුරතල් චිත්‍රපටයට කරුණානන්ද අබේසේකරයන් රචනා කරපු නිදහස් කාහල නාදේ රවුදේ කියන ගීතයත් සම්මානීය ගීයක් ලෙසින් එකතු වෙනවා. මේ ගීතය නිසාම කරුණානන්ද අබේසේකරයන්ට හොඳම ගීපද රචකයාට හිමි සරසවි සම්මානයත් හිමි වෙනවා. ඊට අමතරව මිල්ටන් පෙරේරාට හොඳම ගායකයාට හිමි ගුවන් විදුලි සම්මානයත් ලැබෙනවා.

දැන් මෙහෙම්ම ජනප්‍රියත්වයක් දක්වපු මිල්ටන් පෙරේරා වෙනුවෙන් ගීත රචනා කළේ කවුද? විශ්වාස කරන්න, දැන් සාරවිත චිත්‍රපටයේ අපිට හමු වෙන සිරිසාර බුලත්විත කාලාබලන් ගීතේ රචනා කරන්නේ මහගම සේකර.

කරුණාරත්න අබේසේකර ගීත වැලක් මිල්ටන් පෙරේරා වෙනුවෙන් රචනා කළ තියෙනවා. උඹෑ කී කියා නිදහස් කාරණාද අරවන් කලින් කිව්වා වගේම එහෙම සම්මානනීය ඉසව්. ඇලොයි ගුණවර්ධන මිල්ටන්ට ගිලි වූ තවත් චරිතයක්. ඒ වගේම ලලිත්තෙස් මෛත්‍රීපාල ගුවන්විදුලි ශිල්පියෙක් විදිහට වගේම ගුවන්විදුලි හිටපු සභාපතිවරයෙක් විදිහට මිල්ටන් පෙරේරාට තමන්ගේ ගීත එකතු කළ කලාකරුවෙක්. ඔය අපි මුලින්ම අහපු පොඩි කාලේ ගීතයත් ජීව වේදනා ගීතයත් ලලිත්තෙස් මෛත්‍රීපාල රචනා කරපු ගීතයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. සිරිල්ලේ සිරිමල ප්‍රකට පුවත්පත් වේදිකාවක් විදිහට මිල්ටන් පෙරේරාට ගීත ගණනාවක් රචනා කළා. ඇත්තටම එවකට පංචිකාවත්තේ එව නැත්තම් සින්දු කාමරයේ ඇතුලේ නිර්මාණය වෙච්ච ගීයක් විදිහට තමයි සංසුන් රුවන්හඳ මන්දිරයේ ගීතය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.

ඔබ හැඟුම් වරුසාව සමගින් එකතුව සිටින්නේ ප්‍රේමසිරි ගම්මුදවත්ත මම සුරවීර. අපි අද කතා කරන්නේ මිල්ටන් පෙරේරාගේ සම්මානීය ජනප්‍රියත්වය පිළිබඳව. 1965 තමයි ඒකට හොඳම අවුරුද්ද. 1965 තිරගත වුණු චිත්‍රපට 20න් 18කම ගීත ගායනා කරපු කලාකරුවා තමයි මිල්ටන් පෙරේරා. ජනප්‍රිය නළුවන්ට වඩා ඡන්ද ප්‍රමාණයක් ජනප්‍රිය ගායකයන් ලෙස ලබා ගනිමින් මිල්ටන් මෙතනදී සම්මානයට පාත්‍ර වුණා. දීපශිකා, ස්වර්ණසංක වැනි සම්මාන ඔහුට හිමිවන්නේ මෙන්න මේ හේතුව නිසා. හිතන්නකෝ, සාමාන්‍යයෙන් ජනප්‍රිය වෙන්නේ නළුවනේ. හැබැයි නළුවට වඩා ගායකයා ජනප්‍රිය වෙච්ච ඉතිහාසයක් අපේ රටේ තිබුණා කිව්වොත් ඒකට හොඳම තැන තමයි 1965 දීපශිකා සම්මානය, ස්වර්ණසංක සම්මානය. ඇයි එහෙම ජනප්‍රිය වෙන්නේ? 65 මිල්ටන්ගේ හොඳම ගීත ටිකක් ආපු චිත්‍රපටයක් තමයි අල්ලපු ගෙදර. ඔබට මතක ඇති මාස්ටර්ලා අතර තියෙන ප්‍රශ්නේ. එක ගෙදරක එක්කෙනෙක් අනෙක් ගෙදර තව කෙනෙක් ඉඳගෙන යෝවාබේ වික්‍රමට පිටුපස්සෙන් ඉඳගෙන මේ ගීත ගායනා කරන හඬ ඔබට ඇහෙනවා. මේ පිපාසිතලූ තලේ, මහගණ වනන්තරේ, සුභා අලංකාරේ, ප්‍රාණය සමගි මුහුණේ මේ වගේ ගීත අපිට ඇහුණේ අල්ලපු ගෙදර චිත්‍රපටයේ. කොයිතරම් ලස්සන

මිල්ටන් පෙරේරා කියන්නේ හරි අමුතු චරිතයක්. මිල්ටන් පුදුමාකාර විදිහට හින්දි ගීතවලට ආදරේ කළා. මිල්ටන් හින්දි ගීත ගායනා කරන හුඟක් වෙලාවට උතෝරාගත්තේ මම ඩ්‍රාෆි ගායනා කරපු ගීයක්. හැබැයි මිල්ටන්ගේ හීනයක් තිබුණා. ඒ හීනේ තිබුණේ ඉන්දියාවට ගිහිල්ලා නෞෂාට් හමුවන්න. නෞෂාට් කියන්නේ ඉන්දියානු සංගීතයේ පුදුමාකාර චරිතයක්. නෞෂාට් සියසින් දැක ගැනීම තමයි මිල්ටන් පෙරේරාගේ එකම හීනේ වුණේ. ඔහුය ඉටු කරගත්ත ශිල්පියෙක් බවට පත් වුණා. මිල්ටන් පෙරේරාගේ හිත මිතුරන් හැමෝම ගීතයට හරිම ලැදි අය. නම් වශයෙන් කිව්වොත් එච්.ආර්. ජෝතිපාල අංක එකටම හිටියා. ෂෙල්ටන් පෙරේරා අනික් කලාකරුවා. ඒ වගේම ආර්. මුත්තුසාමි මේ මිත්‍රත්වය තහවුරු කළ තවත් ශිල්පියෙක්. මොහොමඩ් සාලි ඊළඟ කලාකරුවා. ඒ වගේම රොක්සාමින් මේකේ අඩු නැතුව හිටියා. මේ යාළු මිත්‍රකම් අතරේ මිල්ටන්ට පුදුමාකාර විදිහට ආදරය කරපු චරිතයක් තමයි ගාමිණී ෆොන්සේකා. ගාමිණී ෆොන්සේකා කොයි තරම් දුරට මිල්ටන් ඇසුරු කළාද කිව්වොත්, මිල්ටන් තමයි ගාමිණී ෆොන්සේකාට තබ්ලා ගහන හැටිත්

පෙරරගේ මේ කීත ගායන වගේ මගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච කතාව උත්තිපෙනවා. මිල්ටන් පෙරේරා 1969 සැප්තැම්බර් 26 වෙනිදා යුග දිවියට එළඹෙනවා. ඇත්තටම තමන්ගේ ගීත තුළින් ශ්‍රාවක හදවත් මනමෝහණීය ලෙස වසඟ කරගත් ජනකාන්ත කලාකරුවෙක් විදිහටයි ඒ වන විට මිල්ටන් පෙරේරා පත්ව සිටියේ. මිල්ටන්ගේ මනාලිය කවුද? හොඳින් නින්න ප්‍රවේශම් වන්න, උඩරට මැණිකේ අටවෙනි පුදුමය, කොහොමද වැඩ, අදට වැඩිය හෙට හොඳයි වගේ චිත්‍රපටවල රංගන ශිල්පිනියක් හැටියට අපි හඳුනාගත්ත කල්යාණි ලියනගේ තමයි ඇගේ පෙම්වතිය උනේ, නැත්තම් මනාලියේ උනේ. මේ දෙදෙනාගේ කපුකම වඩාත් හොඳින්ම කළේ කරුණාරත්න අබේසේකරයන්. කොයිතරම්ද කියනවා නම් කරුණාරත්න අබේසේකරයන් රචනා කරපු කල්යාණියේ මංගලම් ගීතයත් මේ කතාව හා නිබ්බදව සපතවන ගීයක් බවට පත්වෙනවා.

මේ විවාහය සිදුවන්න එක හේතුවක් වුණේ මිල්ටන් පෙරේරාගේ ජීවිත කතාව ඇතුළේ තිබුණු පරාජිත ප්‍රේමවන්තයාගේ භූමිකාව. අන්නේ පරාජිත ප්‍රේමවන්තයාගේ භූමිකාව නිසාම මිල්ටන් හුඟක් වෙලාවට විරාගීත ගායනා කළා. ගැයූ විරාගී අතර වඩාත් බලාපොරොත්තු සහගත ගීතයක් ලෙසයි අපි සේන දෙව්දුවේ හඳුනා ගන්න ලබන්නේ. චන්දන දියෙන් දිවිලා ඔය නළල යත තියාලා මම ඔබ ළඟයි කියලා දෙමිලේ වලින් ලියාලා. ප්‍රේමය පිළිබඳ බලාපොරොත්තු සහගත මේ ගීයත් මිල්ටන් පෙරේරාගේ ජීවිතය හා බද්ධ වුණු

HR ජෝතිපාල වගේම මිල්ටන් පෙරේරත් මේ රටේ පොදු ජන රසවින්දනය වෙනුවෙන් මහත් වූ මෙහෙවරක් කරන ලද කලාකරුවෙක්. 1991 ඔක්තෝබර් මාසේ 24 වෙනිදා කොටේහෙන සමූපකාර රෝහලේදී මිල්ටන් පෙරේරා අවසන් සුසුම් හෙළෙනවා. දේහය මාලිගාවත්තේ නුගේගොඩත් තැන්පත් කර තිබූ ඉතිහාසයක් අපට මතකයි. මිල්ටන්ගේ අවසන් කටයුතු සිදු වුණේ බොරැල්ල කණත්තේදී. බොරැල්ල කණත්තර දේහය අරගෙන යනකොට මේ අපි යන්නේ කොයිබද, කවුරුදු දන්නේ කොතනද කියන ගීතය නිතර ප්‍රචාරය වුණා. පසුකාලීනව මාලිගාවත්ත මහල් නිවාස ක්‍රමයේ මැදපාර ජේ.ඒ. මිල්ටන් පෙරේරා මාවත ලෙසින් අදටත්

මිල්ටන් පෙරේරාගේ මරණයත් එක්ක මිල්ටන් පිළිබඳ හරිම ලස්සන වචන එකතු වෙලා තිබුණා. මිල්ටන් යනු කෝඹුවන්ටවත් වරදක් නොකරන චරිතයක්. මිල්ටන් කියන්නේ අහිංසක චින්තනයක්. මිල්ටන් පෙරේරා ගීතයේ දේවත්වයෙන් සැලකූ චරිතයක්. මිල්ටන් පෙරේරා කියන්නේ ලෙංගතුකම් උතුරන මිනිසෙක්. මිල්ටන් පෙරේරා මුදලේ වටිනාකම් නොදත් මිනිසෙක්. මිල්ටන් පෙරේරා අනිකා වෙනුවෙන් කැපවුණු මිනිසෙක්. සැබෑ කලාකරුවාගේ සේවය මිනිසා වෙතමයි කියන උදාන වාක්‍ය මිල්ටන් පෙරේරාගෙන් ප්‍රකට වුණු කාරණාවක්. අද හැඟුම් වරුසාවේ අපි මිල්ටන් මතකය එකතු කරන්නේ මිය යන්නට නොදී ඔහුගේ සටහන සංරක්ෂණය කළ යුතු බැවින්. ප්‍රේමසිරි ගම්මුදුවත් සමගින් මම ඉන්ද්‍රසිරි සුරවීරා.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ලෝකයේ බටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
2: Well, it was just something in the air. The moment Hatorage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
1: Krida Pitiya. Ekatuinna api Krida Pitiya samagin. Kridave hada gasma Krida Pitiya. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හඬින් ක්‍රීඩා මිටිය. වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
3: වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාව රාත්‍රී 9:00. ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කළු සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම

පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ මන්ත්‍රණේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සැදැහැසතින් ආරාධනා කර සිටිනවා. මේ සීල දනාවෙන් ලක්හඬ සිත නිවන

0: නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි මේ මොහොතේ ඔබ හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට බණහන්නටයි මේ කාලේ අපිට නිතරම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපේ කනට වැටෙනවා නිතරම අපට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහගන්න ලැබෙනවා ඒ අහගන්න ලැබෙන දේශනාව තුලින් අපේ ජීවිතේ හදාගන්න අපි දක්ෂ වෙන්න ඕන හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රායෝගිකත්වයේ මත ගලප ගන්න ඕන එකක් ඒක කාටවත් ගලපන්න පුළුවන් එකක් නෙමෙයි දැන් සමහර අය අපට නිතරම කියන කතාවක් තමයි හාමුදුරුවනේ මෙච්චර බණ ඇහෙනවා ධර්මයේ මේ තරම් ඇහෙනවා නමුත් ඉතින් ධර්මයේ ගලප ගන්න පිරිසගේ විශාල අඩුවක් තියෙනවා නේද කියන එක දැන් ඔක තවත් වෙනස් ස්වරූපයකින් තමයි අපෙන් අහන්නේ සමහර අය අහන්නේ හාමුදුරුවනේ මෙච්චර බණ යනවා ඇයි ඉතින් මෙච්චර පිරිහිලා කියලා ඒක බණ කියන අයගේවත් බණවලවත් ප්‍රශ්නයක් නෙමෙයි ඒක බණ ගලප ගන්න අයගේ ප්‍රශ්නයක් මොකද බුදුරජාණන් වහන්සේ මතු කරන පණිවිඩය තම තමාගේ ඥාණයෙන් ගලප ගන්න ඕන එකක් බුදවරු මාර්ගය කියලා දෙන එක විතරයි කරන්නේ ඒ මාර්ගය අනුගමනය කිරීම මාර්ගයේ පිළිපැදීමේ වගකීම පින්වත්නි පැවරෙන්නේ තම තමන් වෙත ඒ නිසා හැම වෙලාවකම දක්ෂ වෙන්න මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඒ ජීවිතයට ගලප ගන්න එකට ලස්සන වචනයක් තියෙනවා. ඒ තමයි ඕපනයික කියලා කියන්නේ. දැන් මොකද්ද මේ ඕපනයික කියලා කියන්නේ? ඕපනයික කියලා කියන්නේ ධර්මය තමන් තුලින් මතු කර ගන්න ඕන. ඒක තමා තුලින් තමයි මතු වෙන්නේ. ඒ මතු කර ගැනීමේ දක්ෂතාවය තම තමන් හදා ගන්න ඕන එකක්. ඒක කාටවත් හදලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ධර්මයේ තමාගේ අභ්‍යන්තරයෙන් මතු කරගන්න. අපට පුළුවන් ධර්මී මතු කරන්න. හැබැයි ගලප ගන්නක ඔබේ වැඩක්. ධර්මී වුණත් අධර්මී වුණත් මතු වෙන්නේ තමන්ගේ කුසලතාවය මත තමාගේ අභ්‍යන්තරේ. ඒ නිසා බුදු කෙනෙක් මඟ පෙන්වාට පස්සේ ඒ මඟ ගමන් කිරීම, ඒ මඟ අනුගමනය කිරීම, ඒ මඟ හුරු කිරීම තමාගේ පැත්තේ තියෙන එක. අද වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අහනවා උන්වහන්සේ කියපු එක හුරු කරන්නේ නැතුව. උන්වහන්සේට උවමනා වුණේ මේ ධර්මයේ ප්‍රායෝගිකව හුරු කරන ශ්‍රාවකෙක් හදන්න. ඒ ප්‍රායෝගිකව හුරු කරන ශ්‍රාවකෙක් තුල තමයි මේ දුක නිවා ගැනීමේ පණිවිඩේ මතුවෙන්නේ. මේ දුක නිවා ගැනීමේ වැඩපිළිවෙල මතුවෙන්නේ. දැන් මම ඔබට කිව්වා ධර්මී මතුවෙන්නේ තමා තුලින් අධර්මී මතුවෙන්නේ තමා තුලින් කියලා. එතකොට තමාව රැක ගැනීම තමයි ප්‍රධාන කාරණේ. ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා සංයුක්ත නිකායේ යක්ක සංයුක්තේ තියෙනවා සුචිලෝම සූත්‍රය කියලා. සුචිලෝම කියන කෙනා ටිකක් ප්‍රචණ්ඩයි යක්ෂේ. මෙයාගේ යාළුවෙක් හිටියා කර කියලා. ටිකක් කර්කස හමක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ අත බොහොම ප්‍රචණ්ඩ අය. සුචිලෝමගේ විමානයේට තමයි තංකිත මංච කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනකොට තංකිත මංච කියන ස්ථානයේ තමයි වැඩ හිටියේ. ඉතින් උන්වහන්සේ එතන වැඩ ඉන්නකොට සුචිලෝමත් කර කියන අමනුෂ්‍යයත් දෙන්නම තමන්ගේ විමානයේට එනවා. විමානයේට එනකොට ශ්‍රමණෙක් ඉන්නවා තමන්ගේ විමානේ. දැන් මොවුන්ට මේක කේන්ති ගන්න හේතුවක්. ඈතින්ම කර කියන යක්ෂයා සුචිලෝමට ඇඟිල්ලෙන් පෙන්නවා ආං ශ්‍රමණෙක් ඉන්නවා කියලා පෙන්නවා. එතකොට සුචිලෝම ටිකක් නැවතිලා බැලුවා මොකද මගේ විමානේ පැවිද්දෙක් ඉන්නේ කොහොමද? මං වගේ ප්‍රචණ්ඩ කෙනෙක් ඉන්න තැන පැවිද්දෙක් ඉන්න විදිහක් නැහැ. මම බොහොම තරදනු කෙනෙක් කණික පැවිද්දෙක් මගේ විමානයේට ආවා කියන එක මට නිඳාවා. දැන් අද වුණත් ප්‍රචණ්ඩ කෙනෙක් කවුරු හරි බොහොම ශාන්ත මුනිවරයෙක් වගේ කෙනෙක් ඇසුරු කළොත් එයාගේ අර ප්‍රචණ්ඩත්වයට හරි නැහැ නේ. සමහර විට අපි හිතමු පාතාලේ වගේ මිනිස්සෙක් කියලා. ඒ වගේ මිනිස්සෙක් හාමුදුරුවෝ කෙනෙක් ඇසුරු කළොත් එහෙම කිට්ටුවෙන් ඇසුරු කළොත් කතාවක් යන්න පුළුවන්. ඔය කියන තරම් ඔය මිනිස්සයා දරදඬු නෑ, හාමුදුරුවරුත් ඇසුරු කරන්න කියලා වගේ අදහසක් යන්න පුළුවන්. එතකොට යාට ලැබෙන වැඩ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. අපි හිතමු මිනිස්සු මරණ මිනිස්සෙක් කියලා. එතකොට එයාගේ ප්‍රචණ්ඩත්වයේ මත තමයි එයාට වැටුපකට ඒ කොන්තරාත්තුව ලැබෙන්නේ. හැබැයි එයාගේ ප්‍රචණ්ඩත්වය අඩු වුණොත් ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමහර විට ප්‍රචණ්ඩ මිනිස්සෙක් වුණත් ශාන්තුවරයෙක් වගේ කෙනෙක් ඇසුරු කළොත් එහෙම එයාගේ ප්‍රචණ්ඩත්වයේ පැතිරීම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මෙයාට ඉතින් නින්දාවක් වගේ කියලා හිතෙන්න ඇති. සුචිලෝම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා, දැන් මේ කවුරුවත් දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ කියලා. සුචිලෝම ඈත ඉඳලා ඉතින් බැලුවා. බලනකොට ශ්‍රමණේගේ ඡායාව පේන්න තියෙනවා. ශ්‍රමණේගේ ඡායාව දැකලා මෙයා කියනවා, නෑ නෑ ඒ ශ්‍රමණේක් නෙමෙයි, ශ්‍රමණේක් වගේ වෙන කෙනෙක්. එහෙම කියලා කිව්වා. හොඳයි කමක් නැහැ මම බලාගන්නම්කෝ කියලා බුදුහාමුදුරුවෝ ළඟට කිට්ටුණා. කිට්ටු වෙනකොට දැක්කා නෑ ඒ ශ්‍රමණේක් තමයි. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ දෙන්නා උන්වහන්සේගෙන් විමසනවා, ඔබ වහන්සේ දන්නවද මේ විමානේ මගේ විමානේ, මේ ඔබ වහන්සේ ඉන්න තැන මගේ තැන, ශ්‍රමණේ ඔය විමානේ මගේක, මගේ ආසනිය තමයි වාඩි වෙලා ඉන්නේ, මං හොඳ වැඩක් කරන්නම් කියලා. සුචිලෝම මොකද කරන්නේ, යාගේ අර ඉදිකටු තුඩක් වගේ ලොම් සහිත හමක් තිබිලා තියෙන, ඉදිකටු තුඩක් සහිත ලොම් සහිත හමක් තිබ්බ නිසා යා ටිකක් ඇඟ පුම්බලා බුදුරජාණන් වහන්සේගේ ඇඟට හේතු වෙලා වාඩි වුණා. ඇඟට හේතු වෙලා වාඩි වුණාම නිකන් අර කටු වගේ ගතිය ඇනෙනවනේ. ඒතර මේ කටු වගේ ගතිය ඇනෙනකොට බුදුරජාණන් වහන්සේ ශරීරේ අනිත් පැත්තට ගන්නවා. අතකෝ අපනාමේසි, ඇඟ චුට්ටක් එහාට කර ගන්නවා. ඒ වෙලාවේ සුචිලෝම කියනවා, ටිකක් නලල රැලි ගන්වලා ටිකක් කටේ කොනකින් හිනා වෙලා කියනවා, බායාසිමන් සමනෝ ශ්‍රමණේ මට බය වුණා නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේත් මද හිනාවක් පාලා කියනවා, සුචිලෝම මම බය වුණේ නෑ, හැබැයි ඔබේ ඇඟෙන් යම් පහසක් තියෙනවා නම් ඒ පහස හරිම ගොරෝසු විදියට මට දැනෙනවා. ඒ පහස හරිම ගොරෝසුයි. ඒ ගොරෝසු බවට මම, ඒ ගොරෝසු බව නිසා තමයි මම මගේ ශරීරය අයින් කරගත්තේ කියලා කිව්වා. එහෙම කියනකොට අවසානයේ මේ සුචිලෝම කියන යක්ෂයත් කර කියන යක්ෂයත් දෙන්නම එකතු වෙලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහනවා. හොඳයි ඔබ වහන්සේ බය නැත්තම් මම ප්‍රශ්න ටිකක් අහන්නම්, ඔබ වහන්සේ මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා කිව්වහම එයා පළවෙනියෙන් අහන ප්‍රශ්නේ හරිම වැදගත් ප්‍රශ්නයක්. දැන් බලන්න අපිට වුණත් මේ කාරණේ කොච්චර වැදගත්ද කියලා. එයා අහන්නේ ධර්මයත් අධර්මයත් මතු වෙන්නේ කොහෙන්ද, තවත් විදියකින් කිව්වොත් රතියත් අරතියත් මතු වෙන්නේ කොහෙද. දැන් රතිය සහ අරතිය කියලා කියන්නේ අකුසලයට බැඳිලා යනවා, කුසලයට අකමැති වෙලා යනවා. සමහර වෙලට ඒක ප්‍රකටව පේන කාරණයක් නෙමෙයි. කුසලයට බැඳිලා යන එක, ඒ කියන්නේ අකුසලයට බැඳිලා යන එක අපිට සමහර වෙලාවට හොයාගන්නවත් බෑ. හොයාගන්න නම් එක ක්‍රමයක් තියෙන්නේ, තමා දෙස බලාගෙන ඉන්නයි තියෙන්නේ. තමන් දිහා බලාගෙන හිටියොත් හොයාගන්න පුළුවන්. දැන් බුදුදහම හැම වෙලාවකම තමන් දිහා බලාගෙන ඉන්නයි උගන්වන්නේ. තමන්ගේ අභ්‍යන්තරයේ දිහා බලාගෙන ඉන්නකොට තමයි තමාගේ අභ්‍යන්තරයේ තියෙන දේවල් පේන්න පටන් ගන්න. දැන් අද මිනිස්සු තමන්ව ගවේෂණය කිරීම වෙනුවට වෙන වෙන දේවල් ගවේෂණය කරනවා, වෙන වෙන තැන් ගවේෂණය කරනවා. තමාගේ අභ්‍යන්තරයේ ගවේෂණය කිරීම හැර, ඒ නිසා උන්ට තමාගේ දුක නිවා ගැනීම මුණ ගැහිලා නැහැ. තමාගේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් කොයි තරම්ද කියලා තමන් දන්නේ නැහැ. ඒ නිසා බුදුදහම හැම වෙලාවකම කියන්නේ තමන් දිහා බලාගෙන ඉන්න කියලා. ඒකට කියන්නේ අත්ත සරණාන අනඤ්‍ය සරණා, මහණෙනි තමාව සරණ කරගන්න, තමාව දූපතක් කරගන්න, තමාව පිහිට කරගන්න කියලා තමයි බුදු කෙනෙක් මතු කරන්නේ. එතකොට අද මිනිස්සු තමාව ගවේෂණය කරන්නේ නැති නිසා තමන්ගේ දුක නිවෙන බවක් අපිට පේන්නේ නැහැ. ඔබ අද අදම තමාව ගවේෂණය කරන්න පටන් ගත්තොත් වැඩි කාලයක් යන්න කලින් තමන්ගේ දුක නිමා කරගන්න පුළුවන්. අද මෙච්චර බණ ඇහුවට තමන්ගේ දුක නිවෙන්නේ නැත්තේ තමන්ව ගවේෂණය කරන වැඩපිළිවෙලක් ගැන ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුට අදහසක් නැතිකම. ඒ නිසා ඔබට ඊටම කරුණාවෙන් යෝජනා කරන්නේ පළවෙනියෙන් තමන්ව ගවේෂණය කරන්න. දැන් බලන්න මේ සුචිලෝ මහාන කාරණේ. ස්වාමීනි, ධර්මියත් අධර්මියත් ශ්‍රමණයන් වහන්ස මතු වෙන්නේ කොහෙන්ද? එතකොට අපෙන් ඔය වගේ කතාවක් ඇහුවොත් විවිධ නානා පරියාය ධර්ම කොටස් කියයි. බලන්න උන්හස බොහොම නිදහසේ කියන කාරණේ ධර්මියත් අධර්මියත් දෙකම මතු වෙන්නේ එතනින්ම කියනවා. කොතනින්ද? තමාගේ අභ්‍යන්තරයෙන්මයි මතු වෙන්නේ. රතියත් අරතියත් දෙකම මතු වෙන්නේ තමාගේ අභ්‍යන්තරයෙන්ද? මොකද්ද මේ රති අරති කියලා කියන්නේ? කුසලයට අකමැති වෙලා යනවා, අකුසලයට බැඳිලා යනවා. හරියට ඒ ලක්ෂණය අද මිනිසුන්ගෙන් දකින්න පුළුවන් නේ. කුසලයට අකමැති. එතකොට අකුසලයට බැඳිලා යනවා. ඒක බැලුව බැල්මට සමහර වෙලාවට අපිට හොයාගන්න බෑ. නමුත් හොඳට ගවේෂණී කරද්දී ඒ කාරණේ අපිට හොඳට හොයාගන්න පුළුවන්. ඒ නිසා දක්ෂ වෙන්න තමන්ව ගවේෂණී කරන්න. එතකොට තමන්ව අධ්‍යයනය කරනකොට තමයි තමන් දිහා බලාගෙන ඉන්නකොට තමයි තමාගේ අභ්‍යන්තරේ පේන්න පටන් ගන්න. දැන් අර සබ්බාසව කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා දස්සනා පහතබ්බා. පළවෙනි එක තමයි තමාව දකින්න ඕන. තමාගේ අභ්‍යන්තරේ දකින්න ඕන. එතකොට දකින්නකොට තමයි කෙලෙස්වල ස්වභාවය පේන්න පටන් ගන්න. ඊට පස්සේ සංවරා පහතබ්බ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය හදා ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය නැති වුණොත් එහෙම ආශ්‍රව දියුණු වෙන්න පුළුවන්. කෙලෙස් දියුණු වෙන්න පුළුවන්. පටිසේවනා පහතබ්බ. අදිවාසනා පහතබ්බ. ඉවසන්න ඕන. පරිවජ්ජනා පහතබ්බ. සමහර ආශ්‍රව ඇති වෙන තැන් මඟ හරින්න ඕන. විනෝදනා පහතබ්බ. භාවනා පහතබ්බ. මේ විදියට කියාගෙන යන කාරණාවල පළවෙනි එක තමයි දස්සනා. දස්සනා කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරේ දකින්න ඕන. එතකොට තමන්ගේ අභ්‍යන්තරේ දකින්නේ නැතුව මේ වැඩපිළිවෙල කරගන්න පුළුවන්කමක් නැහැ. දැන් එදිනෙදා ගතවන ජීවිතය ඇස්සේ මිනිසුන්ගේ උවමනාවක් තියෙනවා මේ දුක නිමා කරගන්න. මිනිසුන්ගේ ගෙවෙන ජීවිතේ සතුටෙන් නෙමෙයි ගෙවිල යන්නේ. හරිම විඩාවෙන් පීඩාවෙන් තමයි මිනිසුන්ගේ ජීවිතේ ගෙවිල යන්නේ. මිනිස්සු එක්ක කතා කරද්දි තේරෙනවා ඔවුන් මේ ගෙවෙන අවුරුදු 70 විතර කාලේ ඉතාම සතුටෙන් ගෙවන බවක් පේන්නේ නැහැ. ඔවුන් බොහොම විඩාවෙන් ජීවිතේ ගෙවලා දානවා. ඒ විඩාවෙන් ගෙවෙන ජීවිතයන්සේ මිනිස්සු සතුටු වෙන්න තැනක් හොයනවා. සතුටු වෙන්න තැනක් හොයනකොට ඔවුන් සතුටු වෙන නිවැරදි ක්‍රමයේ දන්නේ නැති වුණාට පස්සේ ඔවුන් විවිධ විදියට සතුට හොයාගෙන යනවා. හොඳයි, දැන් ඔබ ඔබෙන් අහලා බලන්න මේ වෙලාවේ සතුටෙන්ද ඉන්නේ කියලා. ඔබ මේ වෙලාවේ සතුටෙන්ද ඉන්නේ කියලා ඔබෙන් අහලා බලන්න. ඇත්තටම ඔබ මේ වෙලාවේ සතුටෙන් නෙමෙයි ඉන්නේ. ඔබ කියාවි සතුටු වෙන්නේ කොහොමද හාමුදුරුවනේ, කීයක් ප්‍රශ්න තියෙනවද අපිට කියලා ඔබට කියන්න වෙනම කතාවක් තියෙනවා. ඔබට ඔබගේ පැත්තෙනුත් ඔබට කියන්න කතාවක් ඇති. ඇත්තනම බුදුරජාණන් වහන්සේ දේශනා කරන වැඩපිළිවෙල තුළ වඩාත්ම සතුටෙන් ඉන්න ශ්‍රාවකෙක් හදන්න තමයි උන්වහන්සේට උවමනා වුණේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ බුදුදහම සරුව අසුභවාදයක් කියලා. හැම වෙලාවකම දුක ගැන කතා කරනවා, ජරා මරණ ගැන කතා කරනවා. ඉතින් මේවත් එක්ක මොන සතුටක්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. වඩාත්ම වැදගත් දේ තමයි බුදුදහම ඔබව නතර කරනවා අහිමිවීම තුල පවා සතුටු වෙන විදිහට. මේක කොච්චර සුන්දරද? අහිමිවීම තුලත් සතුටෙන් ඉන්න පුළුවන් නම් ඒක හරිම විශ්මිතයිනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතේ අහිමිවීම ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් කියන එක. ඒකට උන්වහන්සේගේ දේශනාවේ හරිම ලස්සන වචනයක් තියෙනවා. ඒ ලස්සන වචනේ තමයි විපරිණාමය. විපරිණාමය කියලා කියන්නේ මොකද්ද? විපරිණාමය කියලා කියන්නේ මේ පවතින දේවල් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මේ පවතින తত্ত্বය ඕනම වෙලාවක කනපිට හැරෙන්න පුළුවන්. මේ පවතින පාරිසරික ස්වභාවය ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඔබත් එක්ක ඉන්න මේ මානව සම්පත් ඕනම වෙලාවක කනපිට හැරෙන්න පුළුවන්. එතකොට මේ ලෝකේ රිද්මය තමයි වෙනස් වීම. දැන් මේ වෙනස් වීම බලාපොරොත්තු වෙමින් ඉඳියට පස්සේ මේ වෙනස් වීමේ ස්වභාවය හොඳට මනසට ගත්තට පස්සේ මේ වෙනස්වීම ඉදිරියේ කම්පාවක් නැතුව, හෙලවීමක් නැතුව, චලනයක් නැතුව මුහුණ දෙන්න පුළුවන්. මොකද යා වෙනස්වීම බලාපොරොත්තු වෙමින් ඉඳලානේ. දැන් උන්වහන්සේ උනන්දු කරවන්නේ වෙනස්වීම හැම වෙලාවකම බලාපොරොත්තු වෙමින් ඉන්න කියන එකයි. දැන් අද මිනිස්සු වෙනස්වීම ගැන අදහසක් නැහැ මිනිසුන්ට. මිනිස්සු හැම වෙලාවකම වෙනස් වෙන ලෝකයේ තුල නොවෙනස් වන ශරීරයක්, නොවෙනස් වන මානව සම්පත් ටිකක්, නොවෙනස් වන භෞතික සම්පත් ටිකක් හොයනවා. කවදාවත් එහෙම හම්බ වෙන්නේ නැහැ. එහෙම හිතනවා කියන්නේ හම්බ වේවි කියලා හිතන එක නිකන් හරියට කළු ගලක් උඩපාවෙයි කියලා හිතනවා වගේ. කළු ගලක් කවදාවත් උඩපාවෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමන්ගේ අභ්‍යන්තරයේ ප්‍රශ්නේ තමන් විසඳ ගන්න බලන්න. ඒකට ලැබෙන ලොකුම උදව්ව තමයි ලොකු ධර්මකාරණා ඔබට ඕනේ නැහැ මේ වෙලාවේ. මේ විදියට හිතන්නක ඔබ වඩාත් ධර්මීයට කිට්ටු වෙයි. කොහොමද මේ පවතින දේවල් ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්? ඒ වෙනස් වෙන්න පුළුවන් කියන ස්වභාවය ගැන අවබෝධයෙන් ඉන්න බලන්න. එතකොට වඩාත් සතුටින් ඔබේ ජීවිතේ ගෙවලා දාන්න ඔබට පුළුවන් වේවි. ඒ වෙනස් වෙන ස්වභාවයම තමයි ධර්මයට කිට්ටු කරන්නේ. දැන් මේ විපරිණාමය කියන්නේ වෙනස් වෙමින් යන මේ ලෝකයේ පිළිබඳ දැන් බුදුදහම භාවිතා කරනවා කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. බුදුදහම භාවිතා කරන කෙනෙක් හැම වෙලාවකම පන්සලේ ඉන්න ඕන කියලා කතාවක් නැහැ. එතකොට දැන් බුදුදහම භාවිතා කරනවා කියනකොට ලංකාවේ මිනිසුන්ට ඔළුවට එන්නේ පාංශකූල ටිකයි, දානි දෙන ටිකයි, ඊට පස්සේ හත් දවසට තුන් මාසෙට අවුරුද්දට කියවන බණ ටිකයි, ඊට පස්සේ ගැබිනි අම්මා කෙනෙක් ඉන්නකොට, දරු ගැබක් දරාගෙන ඉන්න අම්මා කෙනෙක් ඉන්නකොට එයාට කියන පිරිත් ටිකයි, ඕවා ටිකනේ මිනිසුන්ගේ ඔළුවට එකපාරම ඉන්නේ. ඇත්තටම බුදුදහම් භාවිතා කරනවා කියලා බුද්ධ කාලේ ඕවා නම් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවන්ට ඕවා ටික කියන්න උවමනාවක් තිබෙත් නැහැ. බුදුහාමුදුරුවන්ට උවමනා වුණේ මේ දන් දෙන ශ්‍රාවකෙක් හදන්න නෙමෙයි. දන් දෙන එකත් බුදුදහමේ එක කොටසක්. බුදුහාමුදුරුවන්ට උවමනා වෙන්නේ මේ පාංශකූල දීලා ආචාර ධර්ම ටිකක් වටේ ගොඩ නැගෙන ශ්‍රාවකෙක් හදන්න නෙමෙයි. බුදුහාමුදුරුවන්ට උවමනා වුණේ සසර දුක ඉවර කරගන්න දක්ෂ වෙන ශ්‍රාවකෙක් හදන එක. හේතුව තමයි මේ කාම සම්පත් අතර අපි හිතන විදිහේ සැපයක් ඇත්තේ නැතිකම. දැන් මේ ගෙවෙන කාම සම්පත් වලින් අපි හිතන විදිහේ සැපයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. හිතන විදිහේ සැපයක් හොයාගන්න ලැබෙන්නේ නැත්තේ අපි මේ කතා කරන ලෝකේ එහෙම සැපයක් මුණ ගැහින්නේ නැහැ. එහෙම සැපයක් මුණ ගැහෙනවා නම් අප්‍රමාණ සැප විඳපු බෝධිසත්වයෝ ඒ තරම් සැප විඳපු ජීවිතේ අත්හැරලා දාලා දුර්ගේශ්වරී වලට ගිහින් දුක් විඳින්නේ නැහැ. දැන් ඔබ හොඳට ඔබෙන් අහලා බලන්නකෝ මේ වෙලාවේ ඔබේ ජීවිතේ ඉතාම තෘප්තියෙන් සතුටෙන් ගෙවෙනවද කියලා. ඇත්තටම ඔබට තේරෙනවනේ ගෙවෙන්නේ නැහැ කියලා. හැමදාමත් ඔයපු සැපයක් අනාගතේ හම්බ වෙයි කියලා මිනිස්සු අනාගතේ ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න එකනි කරන්නේ. එතකොට අනාගතේ ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න මිනිහෙකුට අනාගතේත් ඒ වගේ සැපයක් හම්බ වෙන්නේ නැහැ. ඔබට සතුටෙන් ඉන්න ඕන නම් බුදුදහම කියන්නේ සතුටු වෙන්න හොඳම වෙලාව මේ වෙලාව කියලා. මේ වෙලාවේ ඔබට පුළුවන්ද ඔබේ ජීවිතේ වඩාත් උද්යෝගයෙන් සතුටෙන් ගෙවලා දාන්න? අද රාත්‍රියට ගන්න ආහාර වේල තුල ඔබට පුළුවන්ද ඊටාම සතුටෙන් ඒ ආහාර වේල අනුභව කරලා ඔබේ ජීවිතේ ගෙවලා දාන්න? අන්න එහෙම ගෙවලා දාන්න පුළුවන් නම් ඒ ගෙවලා දාන්න පුළුවන් ජීවිතය තුල තමයි වඩාත් සතුට පවතින්නේ. අනාගතයේ ඔබට සතුටක් හොයනවා නම් ඒක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. සතුට ඈතින් තියද්දී ඔබට මැරෙන්න වෙයි. දැන් සතුට කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සතුට වෙන්න ගොඩාක් මිල මුදල් තියෙන්න ඕන කියලා. නෑ, මිල මුදල් ගොඩාක් තියෙන්න ඕනේ නෑ. සතුට කියන්නේ මානසික තත්ත්වයක් නිසා භෞතික ගොඩාක් දේවල් ගොඩක් තිබුණා කියලා මිනිසුන් සතුටෙන් ඉන්න පුළුවන්කමක් නෑ. සතුට කියන්නේ මානසික තත්ත්වයක්. ඒ නිසා සතුටු වෙන්න පුළුවන් හිතක් හදාගන්න එකයි වැදගත්. දැන් බුද්ධ දේශනාවට අනුව මේ ගෙවන කාම සම්පත් අතර නම් පින්වත්නි සැපේ කියලා ඒ දෙයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙනවා නම් බුදුරු බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක භාරද්වාජ ගෝත්‍රයට අයිති භාරද්වාජගේ ගිනිහල්ගේ සැතපෙනවා. දැන් බලන්න අපි සරණ ගිය ඇත්තම බුදුහාමුදුරුව ගිනිහල්ගේ සැතපිලා තියෙනවා. අපි සරණ ගිය ඇත්තම බුදුහාමුදුරෝ කුඹල්හලේ මැටි පිලට වෙලා සැතපීලා තියෙනවා. අපි සරණ ගිය ඇත්තම බුදුහාමුදුරෝ මිනිසුන්ගේ ප්‍රශ්න ඉස්සරහා මිනිසුත් එක්ක කතා බහ කරලා ඒවා විසඳන්න මැදිහත් වෙලා තියෙනවා. දැන් අපි ඔළුවේ හදාගත්ත බුදුහාමුදුරෝ තමයි අර සිරිපා සටහන් රෝස පාට වෙලා ඊට පස්සේ ඊටාම විශාල මලක් උඩ ප්‍රතිමාව හදලා ඒ මල උඩ වැඩ ඉන්නේ අපේ ඔළුවේ ඉන්න බුදුහාමුදුරෝනේ. හැබැයි ධර්මයේ තුල ත්‍රිපිටකයේ තුල මුල් බුද්ධ ශාසනයේ තුල, ඒ කියන්නේ මුල් බුදු සමයේ තුල මුණ ගැහෙන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සිරිපතුල් වෙහෙසෙනකන් කකුල් ඉතා විඩාවට පත් වෙනකන් උන්වහන්සේ ඇවිදලා තියෙනවා. එතකොට උන්වහන්සේගේ ජීවිතය ඉතාම විඩාබර විදියට. දැන් බලන්න ඇත්තම අපි සරණ ගිය බුදුහාමුදුරෝ මේ ගහක් යට තමයි පිරිණිවන් පාන්නේ. ගහක් යට ඉපදිලා ගහක් යට පිරිණිවන් පාන්නේ. දැන් අන්තිමටම වළඳපු ආහාරයේ පවා නුසුදුසු ආහාරයක් වළඳලා තියෙනවා. නුසුදුසු, ඒ කියන්නේ උන්වහන්සේ ආහාරයේ ගැනවත් සැලකිලිමත් වුණ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට උවමනා වුණේ නැහැ ආහාරයෙන් ශරීරය සම්තෘප්ත කරන්න. මොකද ආහාරයෙන් එහෙම ශරීරය සම්තෘප්ත කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා උන්වහන්සේක දැනගෙන හිටියේ නිසා ආහාරය ගැන බුදු කෙනෙකුට විශේෂ අදහසක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ සමහර වෙලාවට යවහාලුත් වළඳලා ඉඳලා තියෙන්නේ. දැන් භාරද්වාජගේ ගිනිහල්ගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට ඉතින් භාරද්වාජ කැමති වුණේ නැහැ මේ ගිනිහල්ගේ ඉඩ දෙන්න. එයා කිව්වා ඔබ වහන්සේට මේ ගිනිහල්ගේ ඉන්න අමාරුයි. හේතුව තමයි මේ ගිනිහල්ගේ බොහොම දුෂ්කර තැනක්. මේ ගිනිහල් ගෙට වෙලා ඉන්න එක පහසු නෑ. හොඳයි, ඉතින් ඔබ වහන්සේ කැමැතිම නම් මේ ගිනිහල් ගෙට වෙලා ඉන්න කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ගිනිහල් ගේ වැඩ ඉන්න කැමැති වෙනවා. ඊට පස්සේ ආයෙත් භාරද්වාජ කියනවා මම අහලා තියෙන්නේ ඔබ වහන්සේ බොහොම හුදෙකලාවේ පිරිස පිරිවරා ගන්න නැතුව, හුදෙකලාවට ධර්මී කියන්නේ පවිවේක කියලා, හුදෙකලාවේ උපන් සැපයෙන් ඉන්නවා කියන එක. එතකොට පිරිස පිරිවරාගෙන ඉන්නවට ධර්මී කියන්නේ සංගණිකාරාමස්ස කියලා. අනුරුද්ධ සූත්‍රයේ තියෙනවා මේ ධර්මයේ තියෙන්නේ පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මේ ධර්මයේ තියෙන්නේ පිරිස පිරිවරාගෙන කොයි වෙලාවෙත් කතා බහ කර කර අල්ලාප සල්ලාපේ දෙමින් ඉතින් ගෙවඩ කෙනෙකුට නෙමෙයි කියලා තියෙනවා. මේ ධර්මයේ තියෙන්නේ හුදෙකලාවට ඇවිල්ලා ඉන්න කැමැති කෙනෙකුට. හේතුව තමයි හුදෙකලාව තුලනේ තමාව මුණ ගැහින්නේ. උදේකලාව තුල මුණ ගැහෙන්න කිසිවෙක් නැති නිසා තමන් හොයාගන්න හරි ලේසි. සංගණිකාරාමස්ස පිරිස පිරිවරාගෙන ඉන්නකොට තමන්ව හොයාගන්න බෑ. පිරිස ගොඩාක් ඉන්නවනේ. ඒ අයත් එක්ක කතා බහ කර කර, ඒ අයත් එක්ක උසුළු විසුළු කර කර, ඒ අයත් එක්ක ඇඟෑලුම් කම්පාගෙන ඉන්නකොට අර තමන්ව හොයාගන්න හමාරුයි. තමන්ව හොයාගන්න යට හම්බ වෙන්නේ නෑ. මං හිතන්නේ බලන්න උදේකලාව ඉන්න එක කොච්චර සැපයිද කියනවනම් හුදෙකලාවේ ඉන්නකොට තමන්ව හොයාගන්න පුළුවන්. තමන්ගේ අභ්‍යන්තරයේ දිහා බලාගෙන ඉන්න පුළුවන්. එච්චර දුර යන්න ඕනේ නැහැ. ශරීරකෘත්‍ය පවා හුදෙකලාවේ ඉන්නකොට කරන එක කොච්චර පහසුද. එතකොට බුදුරජාණන් වහන්සේට මේ භාරද්වාජ කියනවා මං අහලා තියෙන්නේ ඔබ වහන්සේ හුදෙකලාවේ ඉන්න කැමති කෙනෙක් කියලයි. අපේ ගෙදර පොඩි උන් ඉන්නවා. ඒ පොඩි දරුවෝ කෑ ගහනවා ස්වාමීනි. ඒ දරුවෝ කෑ ගහනකොට දඟලනකොට සෙල්ලම් කරනකොට ඔබ වහන්සේගේ හුදෙකලාවට බාධාවක්. ඒ නිසා ඔබ වහන්සේ වෙන තැනක් හොයාගන්න බලන්න. හැබැයි මගේ අකමැත්තක් නෑ ඔබ වහන්සේ මෙහි ඉන්නවට. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා හොඳයි මම දවල්ට කැලේ ඉඳලා මේ ළඟ වණේ ඉඳලා රෑ වෙනකොට මම් ගිනිහල් ගෙට එන්නම්. දැන් බුදුරජාණන්සිට ඉන්න තැනක් නැති ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. උන්වහන්සේට ඉන්න තැනක් නැති ගැටලුවක් නෑ. උන්වහන්සේට ඉන්න තැන ප්‍රශ්නයක් නම් උන්වහන්සේට දැන් බලන්නකෝ විශාල විශාල ආරාම උන්වහන්සේට පූජා කළා. එතකොට ජේතවනාරාමයේ පූර්වාරාමයේ වගේ විශාල ආරාම. දැන් උන්වහන්සේ වැඩියම් සමහර වෙලාවට කූටාගාර ශාලාවෙම උන්වහන්සේටම පූජා කරනවා ස්වාමීනි සංඝයා වැඩ ඉන්න මේක පිළිගන්න කියලා. දැන් අපිට එතකොට එක දෙයක් තේරෙනවා උන්වහන්සේට ඇත්තටම ඉන්න තැනක් නැති ප්‍රශ්නයකට නෙමෙයි කාට හෝ උදව් කරන අදහසයි උන්වහන්සේ තුල පවතින්නේ කියලා. ඉතින් උන්වහන්සේ දවල් කාලේ වනයේට වෙලා හුදෙකලාවේ වැඩ ඉඳලා රෑ වෙනකොට භාරද්වාජගේ ගිනිහල් ගෙට එනවා. ගිනිහල් ගේ උන්වහන්සේ රෑ පහන් කරනවා. ඉතින් මේ විදිහට දවස් දෙක තුනක් යනකොට බුදුරජාණන් වහන්සේ එක දවසක් උන්වහන්සේ වැඩ හිටියේ තන ඇතිරිල්ල. එතකොට උන්වහන්සේට ආසන තිබ්බේ නෑ කවදාවත්. ඒ වෙලාවේ උන්වහන්සේට ආසන පනවලා තිබුණේ නෑ. උනා තන ඇතිරිල්ලකයිනි සැතපීලා තියෙන්නේ. තන ඇතිරිල්ලේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ සැතපීලා ඉඳලා උවමනාවෙන්ම තන ඇතිරිල්ල අකුලන්නේ නැතුව උන්වහන්සේ වනයේට ගියා. වනයේට උන්වහන්සේ වැඩම කළාට පස්සේ වනයේට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මේ භාරද්වාජී ගීතා මිත්‍රශීලී කෙනෙක් හිටියා, මාගන්ධිය කියන බ්‍රාහ්මණේ. මේක තියෙන්නේ මාගන්ධිය සූත්‍රය කියලා ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ තියෙන කතාවක් විග්‍රහයක් මම ඔබට කියන්නේ. මාගන්ධිය බුදුරජාණන් වහන්සේ එක්ක වැඩි ප්‍රියමනාප කෙනෙක් නම් නෙමෙයි. අදත් ඉන්නවනේ, දැන් හේතුවක් නැහැ සමහරට බුදුහාමුදුරු මුණ ගැහිලත් නැහැ. නමුත් විරුද්ධයි. අදත් සමහර අය ඉන්නවා ධර්මයේ මුණ ගැහිලත් නැහැ, ධර්මයේ ගවේෂණය කරලත් නැහැ, ධර්මයේ හොයලා බලලත් නැහැ, ධර්මයේ ස්වභාවය දන්නෙත් නැහැ, හැබැයි විරුද්ධයි. දැන් සමහර අය ඉන්නවා निराගමික කියලා. තවත් කොටසක් ඉන්නවා භෞතිකවාදීන් කියලා. දැන් මේ අය සමහර අය ධර්මයේ හොයලත් නැහැ. දැන් බුදුදහමට විරුද්ධ වෙන එක තමන්ගේ වැඩක්. එකඟයිද විරුද්ධයිද කියන එක තමන්ගේ වැඩක් නේ. හැබැයි එකඟත්වයට හෝ විරෝධයට සාධාරණ හේතු තියෙන්න ඕන. එකඟත්වයටත් සාධාරණ හේතු තියෙන්න ඕන. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මේ පරම්පරාවෙන් ආපු පමණින් මේ ධර්මයේ ඔළුවට ගන්න එපා, මේ ධර්මයේ උනත් ඔළුවට ගන්න එපා කියලා. හිතලා විමසලා බලන්න කියලා. අනේ අපේ අම්මලා තාත්තලාත් බෞද්ධයෙ නිසා අපිත් බෞද්ධ වෙන්න එපාය කියලා එහෙම ආවහම ඒ සරණ ගැන විශාල ප්‍රශ්නයක්. ඒ තිසරණේ හරියට පිහිටන්න බෑ. එතකොට බුදුදහම ගැන හොයන්න හොයන්න තමයි මේක බබලන්නේ. අනික ඒක ලස්සන දේශනාවක් තියෙනවා. දැන් සමහර ආගමික මතවාද වැහිලා තියෙන තරමට බබලනවා. එළියට ආවොත්ම ප්‍රශ්නයක්. ඒ කියන්නේ විවෘත වෙන්න තරමට බබලන්නේ නැහැ. විවෘත වෙන්න වෙන්න බබලන වස්තු ලෝකේ තුනක් තියෙනවා. එකක් තමයි ඉර විවෘත වීමෙන් බබලනවා. අනිත් එක තමයි හඳ විවෘත වීමෙන් බබලනවා. අනිත් කාරණේ තමයි සද්ධර්මයේ විවෘත වීමෙන් බබලනවා. එතකොට විවෘත වීමෙන් බබලනවා කියලා කියන්නේ මේ පොත් ටිකක් පෙල්ලුවාට බබලනවා කියලා නෙමෙයි. ධර්මයේ විවෘත කර ගැනීමේ කුසලතාවය Tamange අභ්‍යන්තරය තුල තියෙන්න ඕන. විවෘත වෙන්න වෙන්න බබලනවා. එතකොට මේ ධර්මයේ විවෘත කර ගැනීමේ කුසලතාවය ඔබ තුල තියෙන්න ඕන එකක්. එතකොට දැන් මාගන්ධිය වගේ කෙනෙක් පවා බුදුදහමට විරුද්ධ වෙන්නේ, බුදුහාමුදුරුවන්ට විරුද්ධ වෙන්නේ, යාට මේ ලොකු සාධාරණ හේතුවක් තිබෙන්නේ. අද ඉන්න සමහර අයට වගේ. දැන් සමහර අය බුදුහාමුදුරුවන්ට විරුද්ධව පොත් ලියන්න පුළුවන්නේ. සමහර අය බුදුහාමුදුරුවන්ට විරුද්ධව අධිකව බුදුහාමුදුරුවන්ට විරෝධී ආකල්පයක් දරන්නේ. සමහර විට ඒ අය බුදුහාමුදුරුවෝ කියපු ත්‍රිපිටකයේ මොන වගේ එකක්ද කියලා නිකන් හැඩේවත් දන්නේ නැහැ. සමහර අය බුදුහාමුදුරුවෝ ගැන විශාල කියවීමක් නැහැ. ওই සමාජයෙන් අහගත්ත එකක් දෙකක් කොළුවේ තියෙනවා. ඒතර එයාගේ අභ්‍යන්තරය තුළ විරෝධාකල්පයක් ගොඩ නැගිලා තියෙනවා. හැබැයි ඒක ගවේෂණය කිරීමෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයි. දැන් මාගන්ධියත් එහෙම කෙනෙක් වෙන්න ඇති. මාගන්ධිය ඇවිදගෙන යා කෑම හිම කාලා බොහොම ධනවත් අය, බ්‍රාහ්මණ සම්ප්‍රදායෙ හිටියේ, රජවරුන්ටත් බලපෑම් කරේ අය. ඉතින් මේගොල්ලෝ බොහොම ධනවත් බලවත් පිරිසක්. දවසක් මාගන්ධිය කෑම හිම කාලා මිනිස්සු ආහාර දිරව ගන්න බැරි වෙනකොට මිනිස්සු ටික දවල්ට කාලා ඇවිදිනවා. ඒකට ධර්මයේ තියෙන්නේ ජංගා විහරණය කියලා. දැන් අදත් අපිට පේනවනේ සමහර තැන්වල, ඔය සමහර ලංකාවේ කොළඹ පැත්තේ තියෙන සමහර පිට්ටනිවල නිදහස් චතුරස්‍රයේ වටේට, ඉතින් ඒ විදිහට අර ඇවිදීමේ මන්තිරු හදලා තියෙනවනේ. මිනිස්සු අර කනට ඉයර්ෆෝන් එකක් ගහගෙන වේගෙන් ඇවිදගෙන යන මිනිස්සු ඉන්නේ. ඒ ආහාර දිරව ගන්න කරන වැඩක්. ඒ වගේ බුද්ධ කාලෙත් ඒක තිබිලා තියෙනවා. ඒකට බුද්ධ කාලේ කියපු වචනේ තමයි ජංගා විහරණය. ඉතින් මේ ඇවිදගෙන ඇවිදගෙන දවසක් එනකොට මෙයාට හිතුණා භාරද්වාජ ටිකක් පරණ යාළුවෙක්. ඒ නිසා භාරද්වාජ ටිකක් මුණ ගැහිලා යන්නේ කොහොඳයි කියලා මෙයාට අදහසක් ආවා. අදහසක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ ආසනේ තිබ්බ තැනට මෙයාත් ආවා. එතකොට උන්වහන්සේ අර තන ඇතිරිල්ල කුලන්නේ නැතුවනේ වැඩම කරලා තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තන ඇතිරි ලකුලලා තිබුණේ නැහැ. මෙයා එතනට ඇවිල්ලා වටපිට බලනකොට දැක්ක එක තැනක තන ඇතිරිල්ලක් තියෙනවා. ඒක දැකලා මෙයා ටිකක් නලල රැලි ගන්නවලා භාරද්වාජිකින් ඇහුවා, මේ භාරද්වාජ මේ ඇතිරිල්ලේ සාමාන්‍ය කෙනෙක් නිදාගත්ත බවක් නම් පේන්නේ නැහැ. මේකේ කවුරු හරි නිදාගත්තද කියලා ඇහුවා. ඔව් කිව්වා. ඒ කාන්ත වසයෙන් මේක නිදාගෙන තියෙන්නේ මුනිවරයෙක්. මුනිවරයෙක් නිදාගත් ආසනයක් තමයි මේලලා තියෙන්නේ. මේ දවස්සල කවුරු හරි මුනිවරයෙක් මෙහි ඉන්නවද කියලා ඇහුව දැන් බලන්න මෙයා ටිකක් විමසිලිමත් කෙනෙක්. මේ තන ඇතිරිල්ල හැඩයෙන් මෙයා දැනගත්තා මේක සාමාන්‍ය කෙනෙක් නිදාගත්ත බවක් පේන්නේ. මේක මුනිවරයෙක් නිදාගත්ත බවක් තමයි පේන්නේ. ඊට පස්සේ භාරද්වාජ වැඩිය ගණන් ගන්න නැතුව කිව්වා, "ඔව් මේ දවස්වල මේ ශ්‍රමණ ගෞතමයෝ ඉන්න තැනක් නැහැ කියලා. මගේ මේ ගිනිහල්ගේ රැය පහන් කරන්න ඉල්ලුවා මං ඉතින් කමක් නැහැ කියලා දුන්නා" කිව්වා. එහෙම කියනකොටම මාගන්දිය බනින්න පටන් ගත්තා. මාගන්දිය නොසෑහෙන්න බුදුහාමුදුරුවන්ට බැන්න. මං හිතන්නේ බුදුහාමුදුරුව හරියට බැනුම් අහපු කෙනෙක්. හරියට දොස් අහලා තියෙනවා. බුදුහාමුදුරුවන්ට විවිධ කතාන්දර හැදිලා තියෙනවා. දැන් බලන්න එතකොට අපිට හරි ලේසිනේ හිත හදාගන්න. බුදු කෙනෙකුටත් කතාන්දර හැදුනා නම් අපි ගැන මොන කතාන්දරද කියලා, අපි ගැන මොන කතාද කියලා හිත හදාගන්නයි තියෙන්නේ. මෙතන බුදු කෙනෙකුටත් එහෙම කතාන්දර හැදිලා තියෙනවා. එතකොට හරියට බණින්න පටන් ගත්තා. බණිනකොට භාරද්වාජ ඉච්චර ගණන් ගත්තේ නැහැ. ඉතින් මෙයා දැන් දොස් කියනවා එක දිගට. ඉවර වෙලා එනම් මම යන්නම් කියලා පිටත් වෙන්න හදනකොට මාගන්දියට භාරද්වාජ කියනවා, "දැන් ඔයා බැන්න කතාව මම ශ්‍රමණ ගෞතමයෝ ආවම කියන්නද කියලා ඇහුවා. ඔයා බැන්න කියලා මං කියන්නද කියලා ඇහුවා. ඒ වෙලාවේ භාරද්වාජට මාගන්දිය කියනවා, "ඔව් ඔයා කියන්න, මොකද මාව රකින්න ඕනේ, මං ඉතින් එයා හිටියත් හොඳට බැනලා යනවා" කියලා කිව්වා. දැන් මේ කතාව කිව්වේ බුදුහාමුදුරුවන්ට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හවස් කාලේ ඉතින් භාරද්වාජගේ ගිනිහල්ගෙට එනකොට භාරද්වාජ කියන්න කලින්ම උන්වහන්සේ ඇහුවා, "භාරද්වාජ, අද මාගන්දිය ඇවිල්ලා මට බැනලා ගියා නේද" කියලා. "අනේ එහෙමයි ස්වාමීනි, ඔබ වහන්සේ කොහොමද දන්නේ" කියලා ඇහුවා. උන්වහන්සේ නිශ්ශබ්දව වැඩ හිටියා. පහුවෙනිදා උදේන්ම උන්වහන්සේ මාගන්දිය එන බව දැනගෙන උන්වහන්සේ භාරද්වාජගේ ගිනිහල් ගෙට වෙලා හිටියා. ඒ කියන්නේ එදා කැලේ ඇතුළට වැඩියේ නැහැ. ඉන්නකොට ඔන්න මාගන්දිය ආවා. එදා කෑම කාලා හැම දවල් වෙනකොට පොඩි කෝටුවකුත් අරගෙන ඉතින් ඇවිදගෙන යනකොට මෙයා එකපාරම බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය අර ගිනිහල්ගේ ළඟට ඇවිල්ලා භාරද්වාජට කතා කළා. කතා කරගෙන ඇතුළට ගේ ඇතුළට යනකොට අන්නාද බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා අර තන ඇතිරිල්ලේ. ඒක දැකලා භාරද්වාජ පේන්න හිටියේ නෑ. මාගන්දිය හිටියා. මාගන්දිය ඉන්න එක පැත්තකින් බුදුහාමුදුරුවෝ තන ඇතිරිල්ලේ බිම වාඩි වෙලා ඉන්නවා. ආසන නෑ මුකුත්. සුදුරෙදි දාලා අපිට වගේ පිළිගන්න කවුරුවත් හිටියේ නෑ බුදුරජාණන් වහන්සේගේ කාලේ. මොකද උන්වහන්සේ විශාල අභියෝගයකට තමයි බුද්ධ කාලේ මුහුණ දෙන්නේ. මොකද ලෝකේ ශ්‍රමණ සම්ප්‍රදාය එක පැත්තකින් නැගී හිටියා. අනිත් එක තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය නැගී හිටියා. ඔවුන් මැවුම් වාදයේ තමයි පිළිගත්තේ. මේ දෙක මැද බුදුහාමුදුරුවෝ බොහොම පරිස්සමින් දුක නිවා ගන්න, හිත නිවා ගන්න, හිත හදා ගන්න, සසර දුක ඉවර කරගන්න වැඩපිළිවෙල දේශනා කළා. බොහෝ පිරිසක් සසර දුක ඉවර කරගත්තා. සමහර අයට ඒක කරගන්න බැරි වුණා. කුසලා කුසල ශක්තියින්ට අනුව සමහර අය බුදු කෙනෙක් ඉස්සරහා ධර්මය අවබෝධ කරගත්තා. සමහර අයට ඒක කරගන්න බැරි වුණා. දැන් අවසානයේ භාරද්වාජගේ ගිනිහල්ගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. මාගන්දිය ඇවිල්ලා, "මම ඊයේත් මෙහෙට ආවා. ඊයේ එනකොට තමුන්නාන්සේ හිටියේ නෑ. අද ඔබ වහන්සේ ඉන්නේ කොහොඳයි, මම මූණටම හොඳට ඔබ වහන්සේට කියලා දීලා යන්නම්" කියලා බණින්න පටන් ගත්තා. දැන් මේ බණින්නේ මොකක් හරි හේතුවකටද? නෑ, ලොකු හේතුවක් නෑ. සමහර මිනිසුන්ට බණින්න ලොකු හේතුවක් නෑ. සමහර මිනිසු කියන කතාන්දර වලට ලොකු හේතුවක් ඕන්නේ. සමහර මිනිසුන්ගේ හැසිරීම වල ස්වභාවය දැක්කාම හරියට මාගන්දිය බ්‍රාහ්මණය වගේ පිරිසක්. එතකොට මාගන්දිය බණින්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බැනලා ඉවර වුණාම කිව්වා, "දැන් ඔයා මොකටද මට බණින්නේ?" ඒ වෙලාවේ කිව්වා, "මම ඔබ වහන්සේට, තමුන්නාන්සේට බණින්නේ. තමුන්නාන්සේ මිනිස්සු සැප විඳිනවට කැමති නෑ." ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මඳහිනාවක් පෑවා. දැන් අදත් මිනිසුන් හිතෙන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ හැම වෙලාවකම පුද්ගලයාට අනිත්‍ය මෙනෙහි කරන්න, කොයි වෙලාවෙත් දුකයි දුකයි කියලා කිව්වා. මේක සරුව අසුභවාදයක් කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ අදහසක් හිතේ තියාගෙන තමයි මාගන්දිය බැනලා තියෙන්නේ. ඔබ වහන්සේ, එයාගේ වචනේ තමයි ඔබ වහන්සේ මිනිසු සැප විඳිනාට කැමති නෑ කියන චෝදනාව. ඉතා බරපතල චෝදනාව. ඔබ වහන්සේ මිනිසු සැප විඳිනාට කැමති නෑ කියන එක. ඒ වෙලාවේ බුදුරජාණන් මඳහිනාවක් පාලකුව, "මාගන්දිය, ඔයා මොනවද විඳින සැප? මමනේ මාගන්දිය සැපවින්දේ. අන්න ඒ වෙලාවේ මාගන්දිය ටිකක් ඇහුම්කන් දෙන්න පටන් ගත්තා. උන්වහන්සේ විමසනවා එක දිගට කියන කතාව බලන්න. මාගන්දිය ගිහි කාලේ හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතුවලට වෙන වෙනම මාලිගා මට තිබුණා. මාගන්දිය ඔහෙට එහෙම තියනවද කියලා අහනවා. එතකොට මාගන්දිය ගැඟ සීතල වෙලා ගියා. උන්වහන්සේ කියනවා මාගන්දිය 140,000 කාන්තාව පිරිවරාගෙන මාලිගාවේ ඉන්නකොට මම යශෝදරාව විතරයි මගේ පරිචාරිකාව, මගේ ජීවිතයේ ගිහි කාලේ ගත වුණේ හිම කියනවා. උන්වහන්සේ කියනවා මාගන්දිය මට අවුරුදු 16ක් වෙනකොට මුළු මාලිගාවේ මීටියේ 16 අවුරුද්දේ මිනිස්සු විතරයි කියනවා. මාගන්දිය ඔහිගේ ගෙදර හිම ඉන්නවද කියලා අහනවා. ඒ වෙලාවේ මාගන්දියට තේරෙනවා මේ මුනිවරයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මාගන්දිය එහෙම ගෙවපු ජීවිතය ඇස්සේ මාගන්දිය මම ගත කරපු ජීවිතය මම සැපයක් හොයාගෙන හොයාගෙන ගියා, හැබැයි සැපේ කියලා අල්ප මාත්‍රයක්වත් මට මුණ ගැහුන්නේ නැහැ කියනවා. මාගන්දිය ඔය කාම සම්පත් වලින් මම සැපයක් හෙව්වා කියනවා. සැපයක් හොයලා බැලුවා කියනවා. හැබැයි මාගන්දිය මට සැපයක් නම් හම්බවුන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මාගන්දිය මම ගිහි ජීවිතේ අත්හැරලා දාලා ඇසල සඳ පායා ඇති සුන්දර යාමයක ගෙදරින් එළියට බැස්සා කියනවා. එළියට බැහැලා මම තනියෙන් දුර්ගේශ්වරී වලට ගිහින් කොණ්ඩේ කපලා දාලා මීටත් වඩා මොකක් හරි සැපයක් තියනවද, ජරා මරණ දුකින් පීඩා විඳින සත්වයාට ඒ පීඩාවෙන් නිදහස් වෙන තැනක් කොහේ හරි තියනවද කියලා හෙව්වා කියනවා. දැන් ජරා මරණ දුක ලෝකේට හරිම සාධාරණයිනේ. දැන් බලන්න තත්වය ගෝත්‍රය මොකක්වත් බලපානවද ජරා මරණ දුක? දැන් ජරාව කියලා කියන්නේ ලෙඩවීම, වයසට යෑම, මේ කාරණා ඉදිරියේ තත්වය, රැකියාව, එයා කරන භෞතික සම්පත් වලින් එයා ගොඩ නැගීච්ච තත්ත්වේ මොකක්වත් බලපාන්නේ නැහැ. ලෙඩවීම ඉස්සරහා ලෝකෙම දන ගහලා තියෙන එකයි. භාග්‍යවතුන් වහන්සේ තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට කිව්වේ මහණෙනි ලෙඩට බෙහෙත් කරගන්න පුළුවන්, හැබැයි ලෙඩ වෙන එක නතර කරන්න බෑ කියලා. අද හොඳටම ලෝකෙම ලෙඩවීම ඉස්සරහා අසරණ වෙලා තියෙන එකයි. මේ ලෙඩවලට බෙහෙත් හොයාගනීවි. තව ටික කාලයක් යනකොට මේ ලෙඩවලට බෙහෙතක් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ලෙඩ වෙන එක ලෝක ධර්මතාවයක්. ඒක කාටවත් නතර කරන්න බෑ. උන්වහන්සේ කියනවා මාගන්දියට, මාගන්දිය මම දුර්ගේශ්වරී වලට ගිහින් අප්‍රමාණව දුක් විඳලා කියනවා. සැප විඳපු ජීවිතය අත්හැරලා දාලා අප්‍රමාණව දුක් දුන්නා කියනවා. ඊට පස්සේ මම හිත හුරු කරනකොට, හිත වඩනකොට, භාවනාවක් විදියට මානසිකාරය කරනකොට පළවෙනි ධ්‍යාන සැපේ උපන්නා කියනවා. මාගන්දිය පළවෙනි ධ්‍යාන සැපේ දිව්‍ය ලෝක සැපේ පරාදයි කියනවා. මේ කතාව මේ අද අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම සැපයක් ලෝකේ තියෙනවද කියලා. ඇයි මිනිස්සු හිත වැඩිමක් ගැන දන්නේ නැහැ? මිනිස්සු හිතාගෙන ඉන්නේ බෝධි පූජා තියෙන එක විතරයි බුදුහාමුදුරුවන්ගේ එක කියලා. පින්වත්නි, බෝධි පූජා තියෙන, බුද්ධ පූජා තියෙන දේවල් වැදගත් තමයි. හැබැයි ඊට වඩා වැදගත් තමන්ගේ හිත වඩලා, හිත හුරු කරලා, ගුණධර්ම මත හිත ජීවමාන කරන එක. ඒක කරන්න පුළුවන් සරල පියවරක් තමයි භාවනාව කියලා කියන්නේ. ලෝකේම භාවනාව ගැන අවධානයක් යොමු කරමින් ඉන්නවා මේ වෙලාවේ. මම දන්නවා පරණ යුගය, ඒ කියන්නේ දැනට අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා වුණත් බැලුවොත් ලෝකේ භාවනාව කියන වචනයට පවා විරුද්ධයි. ඒ කියන්නේ මේ භාවනාව ගැන කතා කරනවට පවා විරුද්ධයි. දැන් ඇමරිකාව වගේ රටවල් වල ගොඩාක් විශ්වවිද්‍යාලවල ඒ වෙනුවෙන් සිහිය පිහිටවීම, සතිමත් බව ගැන, ওই මයින්ඩ්ෆුල්නස් කියලා ලෝකේ කතා කරන කාරණා ගැන ලෝකෙ පුදුම උනන්දුවක්, උත්තේජනයක් තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි අර හිත වැඩිම තුල, භාවනාව තුල පුදුමාකාර සැපයක් උපදින බව ප්‍රායෝගිකව දැන් දන්නවා. බොහෝ කායික රෝග නිවාරණයට පවා භාවනාව යොදා ගන්න පුළුවන් කියලා ලෝකෙ දන්නවා. නමුත් අවාසනාවකට මෙච්චර බුද්ධ වචනේ තුලින් හිත වඩන විදිය ගැන කිව්වට ලංකාවේ 10%ක්වත් හිත හුරු කරන පිරිසක් ඇත්තේ නැතිවීම අභාග්‍යයක්, අවාසනාවක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්දිය ගිහි ජීවිතයේ ගෙවපු මාලිගා වෙන වෙනම ඍතු වලට තිබුණු මට පළවෙනි ධ්‍යාන සැපේ වගේ එකක් උපන්නේ නැහැ කියනවා. ඒ සැපේ දිව්‍ය ලෝක සැපේ පරාදයි කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. කොහොමද? උන්වහන්සේ දේශනා කරනවා දැන් මේ කාරණේ ඊටාම වැදගත් කාරණයක්. භාග්‍යවතුන් වහන්සේ මේ කියන උපමාව හරීම ලස්සන උපමාවක්. උන්වහන්සේ සිහි කරනවා ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා කියනවා. ඇඟ පුරාම හැදිලා මේක දරා ගන්න බැරුව මේ මිනිස්සේ ඇඟ කහනවා කියනවා. එතකොට ඇඟ කහලා කහලා ඇඟ ඒ කැසීම නිසාම ඇඟ පුරාම අර දිය බුබුලු මතුවෙලා කියනවා. දැන් කහන්න විදියකුත් නැහැ. ඒ දිය බුබුලු මතුවෙලා තියෙද්දී මෙයාට කහන්න බැරි නිසා මෙයා මොකද කරන්නේ? පොඩි නිකන් යකඩ කූරක් වගේ එකක් අරගෙන හොඳට රත් කරලා, ඒ රත් කරලා රත් කරපු යකඩ කූර අර දිය බුබුල උඩින් තියනවා කියනවා. ඇඟේ කහන තැනින් තියනවලු. එතකොට අර දිය බුබුලේ ඇතුලේ තියෙන ඒ දිය බුබුල නටන්න පටන් ගන්නවා කියනවා. එතකොට සමහර වෙලාවට පුපුරල යනවා කියනවා. එතකොට ඒ කැසීම ටිකක් සංසිඳෙනවා කියනවා. මේ විදියට කර කරා ටික කාලයක් යනකොට මේ මිනිස්යාගේ ඇඟ පුරාම තියෙන කුෂ්ඨ රෝගය හොඳ වෙනවා. දැන් මෙයාගේ කුෂ්ඨ රෝගය හොඳයි. දැන් හොඳටම කුෂ්ඨ රෝගය හොඳ වුණාම දවසක් මෙයා පාරේක වීදියේක ඉදිරියට ඇවිදගෙන ඇවිදගෙන යනකොට මෙයාට දකින්න හම්බ වෙනවා ඒ විදියටම කුෂ්ඨ වලින් පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සෙක්. දැන් මෙයා කාලින් ඒ විදිහම ලෙඩකින් පීඩා විඳපු මිනිස්සෙක්. එයාට පීඩාවක් විඩාවක් තියෙනවා. ඒ විඩාවට තමයි මෙයා නතර වෙලා බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්නකොට ඒ මිනිස්සයාත් මොකද කරන්නේ? අර කහන එක දරා ගන්න බැරුව ඒ දිය බුබුලු වෙනුවෙන් දිය බුබුලු උඩ අර යකඩ කූරක් අරගෙන රත් කරලා තියෙනකොට ඒ දිය බුබුල නටනකොට පොඩි සැපයක් උපදිනවා. එතකොට එතකොට එයාගේ ඇඟට යම් පහසුවක් දැනෙනවා. උන්වහන්සේ විමසනවා මාගන්දියගෙන්, මාගන්දිය දැන් අර යකඩ කූර අරගෙන මේ මිනිස්යාට අතේ තියාගන්න හිතෙනවද කියලා අහනවා. දැන් මේ හොඳ වෙච්ච මිනිස්යාට එහෙම ඇඟේ තියාගන්න හිතෙනවද අහනවා. ඒ වෙලාවේ මාගන්දිය කියනවා එහෙම හිතෙන්නේ නැහැ, මොකද දැන් මේ මිනිහට ලෙඩේ හොඳ වෙලා. මේ මිනිස්යා සුවපත් වෙච්ච මිනිස්සේ. අන්න ඒ කාරණේම අල්ලගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාගන්දිය. අන්න ඒ වගේ තමයි මම කියනවා. මාගන්දිය එයාට ඒ දිය බුබුලු හොඳ වුණාට පස්සේ ඒ විදියටම කරපු වැඩපිළිවෙල දැන් කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ඒ වෙලාවේ මාගන්දිය කියනවා ශ්‍රමණයන් වහන්ස කලින් තිබ්බ ආස්වාදයට ඒක ගැළපුණා කියනවා. දැන් ඒක ගැළපෙන්නේ නැහැ කියනවා. මොකද දැන් සම්පූර්ණ ඇඟේම තිබුණ දිය බුබුලු සුවපත් වෙලා කියනවා. මාගන්දිය පළවෙනි ධ්‍යාන සැපේ උපන් මම ආයෙත් ඔය කාම සම්පත් වලට වැටෙයිද කියලා අහනවා. කිසිම සැපයක් නැති, කිසිම වින්දනයක් නැති, කිසිම උත්තේජනයක් නැති ඔය කාම සම්පත් වලට වඩා දිව්‍ය ලෝක සැපේටත් වඩා උතුම් පළවෙනි ධ්‍යාන සැපේ කෙරෙහි ඇලුණු මම, පළවෙනි ධ්‍යාන සැපේ ගැන දන්න මම ඔය කාම සම්පත් වලට වැටෙයිද කියලා අහනවා. ඊට පස්සේ කියන එක තමයි ලස්සනම සිද්ධිය. මෙන්න මේ වාක්‍ය හොඳට ඔළුවට ගන්න. මෙන්න මේ කතාව ඔබට කාලෙකින් ඇහෙන ඉතා සුන්දර ධර්මපරියායක්. උන්වහන්සේ දේශනා කරනවා මාගන්දිය මම තරං කාම සම්පත් විඳපු කෙනෙක් නෑ. මම තරං කාම සම්පත් විඳපු කෙනෙක් නෑ මාගන්දිය. හැබැයි මේ කාම සම්පත් අතර සැපේ කියලා අල්ප මාත්‍රයක් නෑ කියනවා. බලන්න කොච්චර ලස්සන දේ වාක්‍ය කියලා. මාගන්දිය මම තරං කාම සම්පත් විඳපු කෙනෙක් නෑ මාගන්දිය. මට තිබ්බ කාම සම්පත් සාමාන්‍ය කෙනෙකුට විඳින්න ලැබෙන්නේ නෑ මාගන්දිය. හැබැයි මාගන්දිය මේ ගත කරපු කාම සම්පත් අතර සැපේ කියලා අල්ප මාත්‍රයක් නෑ කියනවා. අල්ප මාත්‍රයක්වත් තියෙනවා නම් මාගන්දිය මම ගිහි ජීවිතය අත්හැරලා දාලා හිස මුඩු කරලා කසාවත් පොරවගෙන මැටි පාත්‍රයක් අතට අරගෙන ඊට වඩා සැපයක් හොයන්නේ නැහැ කියනවා. හොයාගෙන ගියපු මට ඊට වඩා සැපයක් මුණ ගැහුණා කියනවා. ඊට වඩා එකක් හම්බ වුණා කියනවා. ඒ නිසා පින්වත්නි, ඔබට හිතෙන්න පුළුවන් මේ ගිහි ගෙදර දරු මල්ලෝ එක්ක, බිරින්දෑවරු එක්ක, ස්වාමිවරු එක්ක, ඥාතිවරු එක්ක ගෙවල් දොරවල් හදාගෙන මේ අවුරුදු 65ක් විතර ගෙවෙන ජීවිතයේ තුල ඔබ හිතන විදිහේ සැපයක් කවදා හරි මුණ ගැහෙයි කියලා. පින්වත්නි, කවදාවත් එහෙම සැපයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. සැපේ පෙනිපෙනි ළඟදී ඔබට මැරෙන්න වෙනවා. එහෙම හිතන විදිහේ සැපයක් නැහැ. හැබැයි මේ ගතවන ගෘහස්ත කාමභෝගී ජීවිතයේ සැපේ ඇති වෙන විදිහ ගැන අපිට ඔබට කියලා දෙන්න පුළුවන්. ඒ සැපේ හදාගන්නේ සැපේ ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. පුළුවන් තරම් ආධ්‍යාත්මය ගැන හිතන්න. භෞතික දේවල් වලින් විතරක් සැපයක් හොයන්න එපා. භෞතික දේවල් අස්සේ ඔය කියන විදිහේ සැපයක් ඇත්තේ නැහැ. එදිනෙදා ගතවන ජීවිතය ඇස්සේ ඔය හිතන විදිහේ සැපයක් නැහැ. හැබැයි මේ භෞතික දේවල් එක්ක ඒවා හොයාගන්න එකට බුදුදහම විරුද්ධ නැහැ. රත්තරම් බඩු පළඳින එකට, ඒ වගේම භෞතිකව ඇඳුම් පැළඳුම් හොයාගන්න, ගෙවල් දොරවල් හදාගන්න එකට බුදුදහම විරුද්ධ නැහැ. බුදුහාමුදුරුවෝ බොහෝම කිට්ටුවෙන් ඇසුරු කරපු කෙනෙක් තමයි අනාථපිණ්ඩික කියන සිටුවරයා. උන්වහන්සේට බොහොම දන් දුන්න කෙනෙක්. උන්වහන්සේ වෙනුවෙන් දන් වැටක් පූජා කළා. උන්වහන්සේ වෙනුවෙන් විශාල ආරාමයක් පූජා කළා. උන්වහන්සේ වෙනුවෙන් විශාල කැපකිරීම කරපු කෙනෙක්. සෝදාපන්න වෙලා හිටියේ. හැබැයි වේලාම සූත්‍රයේ තියෙන ඔහු ගිහි ජීවිතයේදී බැංකු කරුවෙක් කියලා. නිකම් පොලි මුදලාලි කෙනෙක් වගේ කෙනෙක්. ඒතකොට ඒවටවත් බුදුදහම විරුද්ධ වෙන්නේ නැහැ. ඒවා ධර්ම මාර්ගයට අදාළත් නැහැ. දැන් විශාඛාව කියන්නේ සෝතාපන්න වෙච්ච කාන්තාවක්. අවුරුදු 7න් විතර සෝවාන් වෙලා තියෙන. දරුවෝ විශාල ප්‍රමාණයක් හැදුවා. විහාරයට එනකොට කෝටි ගාණක් වටිනා මහලතා පළඳනාව කියන රත්තරණින් මැණික් කොබ්බවලා නිම කරපු ආභරණයේ පළඳගෙන විහාරයට එනකොට බුදුහාමුදුරුවෝ එයාටවත් කියන්නේ විශාකා ඕක gedara තියලා ඉන්න කියලා. ඒ කියන්නේ පළඳින දේවල් හිත නිවා ගැනීමට ඍජුව බලපාන්නේ. අඳින පළඳින දේවල් හිත නිවා ගන්න එකට ඍජුව බලපාන්නේ නෑ. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් බාහිර සාධක අදාළ නෑ. දැන් අද ඉන්නවා සමහර උපාසක අම්මලා පන්සල් දෙනකොට කරාඹු දෙකක් ගලවලා තියලා ඉන විදිහේ ස්වභාවයකට තමයි ඒගොල්ලෝ ධර්මයේ දිහා දකින්නේ, ධර්මයේ දිහා බලන්නේ. හිම එකක් නෑ. භෞතිකත්වයේ මත ආධ්‍යාත්මී තීරණේ වෙන්නේ නැහැ. ඇඳුම් පැළඳුම් ඇසුරු කරපු විදිහ, පරණ ජීවිතේ, මේ මොකක්වත් බුද්ධ දේශනාවට අදාළ වෙන්නේ නැහැ. විශාල මාලා ගහතකෙක් වෙච්ච අඟුලිමාල වගේ අයටත් නිවැරදි වෙන්න අවස්ථාවක් ලැබුණු ශාසනයක් අපි ඉස්සරහ තියෙන්නේ. සරකාණී කියන ශාක්‍යයා හොඳටම බීපු මිනිස්සෙක්. අවසාන දවසේ තමයි, මිය යන දවසේ තමයි සෝතාපන්න වෙන්නේ. බොන එක අත්හැරලා දැම්මේ. එතකොට පරණ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සරකාණිට සෝතාපන්න වෙන්න බලපෑවේ නැහැ. වැදගත්ම දේ තමයි මේ මොහොතේ නිවැරදි වෙන එක. වැදගත්ම දේ තමයි මේ මොහොතේ ඔබ සුරක්ෂිත වෙන එක ධර්මයේ තුලින්. අවාසනාව කියන්නේ මිනිස්සු ධර්මයේ කියලා මිනිස්සු බෝධි පූජාත් එක්ක, බුද්ධ පූජාත් එක්ක, ලොකු ලොකු මල් පූජාත් එක්ක, ලොකු පහන් පූජාත් එක්ක, විශාල සෑය වන්දනාත් එක්ක මිනිසුන්ගේ ජීවිතය ගෙවලා දාන්න විතරක් තීරණය කරලා තියෙනවා. මං කියන්නේ වගේ නිවීමක් ඇති වේවි. හැබැයි ඒ හැම දෙයක් එක්කම ධර්මයේ ජීවිතයට ගලප ගැනීම ඉතා වැදගත් අවස්ථාවක්. ධර්මයේ තුලින් ඔබේ ජීවිතය දිහා බලන එක ඉතා වැදගත් අවස්ථාවක්. හේතුව මොකද්ද? ඔබ ගත කරන ඔය කාම සම්පත් වලින් සැපේ කියලා දෙයක් ඔබට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයට කිට්ටු වෙන්න බලන්න. ධර්මයේ තුල ජීවමාන වෙන්න බලන්න. ඔය කාම සම්පත් වලින් සැපේ හොයන වැඩපිළිවෙල අත්හැරලා දාන්න බලන්න. ඒ කියන්නේ යුතුයකම් වගකීම් ටික මගහරින්න කියලා නෙමෙයි. ඒ ටික වෙනදට වඩා හොඳට කරගෙන යන්න. දරුවන්ගේ වගකීම්, යුතුයකම් මේ ටික ඔක්කොම කරන්න වෙනදට වඩා හොඳට. හැබැයි මේ පවතින දේ ඕනම වෙලාවක මගහැරෙන්න පුළුවන් කියන අදහස මනසේ තියාගන්න. මේ පවතින తత్వයේ පින්වත්නි ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වෙනස් වීම බලාපොරොත්තුෙන් ඉන්න කියලයි අද ඔබට මේ දේශනාවෙන් යෝජනා කරන්නේ. වෙනස් වීම බලාපොරොත්තුෙන් හිටියහම වෙනස් වුණහම පසුතැවීමක් නැතුව, විඩාවක් නැතුව, පීඩාවක් නැතුව, කලබලයක් නැතුව වෙනස් වීම දිහා උපේක්ෂාවෙන් බලන්න ඔබට පුළුවන් වේවි. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිතය අවබෝධ කරගන්නට, ජීවිතේ වඩා සුරක්ෂිත කරගන්නට, ධර්මයේ තුල ජීවමාන වන්නට උපකාර වේවා කියන අදහසින් අද ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්හනේ සිතිනිවන පුතුබණේ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරපාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිත නිවන බුදු බණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

අයිබෝවන් අද තබේ ජයග්‍රහණය වෙනුවෙන් වාසනාවේ සුපාඩු හොරාව එනිල්බී ජාතික ජයවරණී වාසනාවන්ත ලොතරැයිපත් අටක් ඔබේ සුපුරුදු වාසනාව වෙනුවෙන් සූදානම්. ලොතරැයි පවුලට එකතු අලුත්ම සමාජිකයා වන අයිබෝ ලොතරැයියේ මංගල දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. තෝරා ගන්න ජයග්‍රහින් දිසි අක්ෂරය සමග අංක 4 මුල සිට අගටත් අග සිට මුලටත් පිළිපෙලින් ගල්පාගෙන රුපියල් ලක්ෂ 5 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමි කර ගැනීමටත් විශේෂ දිනුම් ලැබීමෙන් රුපියල් මිලියන තැගි රුපියල් ලක්ෂය තැගි රන් කාසි රසක් දිනා ගන්න. ඔක්තෝබර් 12 වන දිනුම් අදින අයිබෝ ලොතරැයි වැඩි වැඩියෙන් අතම මිලදී ගන්න. දිනපතා දිනුම් වදින අයිබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවි අයිබෝ වේවා. අදත් ඔබේ වාසනාව වෙනුවෙන් පරිගණක නිලවාරසව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගයින් ක්‍රිෂාන්ත ද සිල්වා මහත්මිය. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍ය

ඒ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පී.කේ. ඒරාෂා හංසිනී, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ එම්.ඒ.එස්.එච්. පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්, විගණන අධිකාරී ජේ.කේ.එල්.ඩබ්ලිව් ජයවර්ධන යන මහත්ම මහත්මීන්.

0: ட்ரை பண்ணலையா?
1: ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 604 වන වාසනාවන්ත දින මැදෙමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I ජය අංක 5683. රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ඔබේම ලොතරැයියේ NLB ජය. මේ වසරට ලක්ෂ 5 ත්‍යාග ලැබින් 380 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාග ලැබින් 9,599 දෙනෙක් බිහි කළා.
2: Today selected English letters I and the winning numbers are 5683.
1: අදත් NLB ජයෙන් ලක්ෂ 5කට හිමිකම් කියන වාසනාව වන්තෙක් සමත් වෙනවා. ලොතරේ පතාලවි කරන්නේ රසික කුමාර අතුරුගිරිය අලිවි නිර්තවරයා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නත් උපාතරින් වාසනාවන්තයන් 35 දෙනෙක් සමත් වුණා. එයන වාසනාවන්තයන් 72,506 දෙනෙක් අතර අපි බෙදා දුන්නා රුපියල් 62,52,760 මුදලක්. නියත ධනයෝගේ හදාන 1645 වන දින මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ලග්නය වෘෂභ. වාසනාවන්ත පළමු ජය අංකය අංක 28. දෙවන ජය අංකය අංක 40. තුන්වන වාසනාවන්ත අංකය අංක 6. සෙවන වාසනාවන්ත අංකය අංක 45. අපේ රටේ උදව් ඇවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිටවු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදල දායක වන හදාන ලොතරැයියෙන් මේ වසරට සුප්‍රත්‍යාග 13ක් වගේම ලක්ෂ 10 ප්‍රථම ත්‍යාග ලැබින් 193 දෙනෙක් බිහි කළා.
2: Today selected zodiac sign is Taurus and the winning numbers are 28, 46 and 45.
1: අද තෙන්නල්බි හදානින් ලක්ෂ 10කට හිමිකම් කියන වසනාවන්ත එක් සමත් වෙනවා. ලොතරේ පතාලවි කරන්නේ SNRK ප්‍රේමසිරි පොල්ගහවෙල අලවි නුජතවරිය. එයානු අදත් වසනාවන්තයන් 1,25,529 දෙනෙක් අතර අපි බෙදා දුන්නා රුපියල් 86,20,940 මුදලක්. හදානින් හිට දවසේ ඔබට තිළිණ කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 36,05,121.60 මුදලක්. සත්‍ය නම ජයනියත ගොවිසෙත 4,578 වන දින මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. වාසනාවන්ත පළමු ජය අංකය අංක 4. දෙවන වාසනාවන්ත අංකය අංක 73. වාසනාවන්ත තෙවන ජය අංකය අංක 64. ගොවිසෙතින් ඔබට තෝරා දෙන සෙවන ජය අංකය අංක 61. කෘෂිකර්මාන්ත නගා සිටුවන්න දායක වන ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදල දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුප්‍රත්‍යාග 2ක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලැබින් 86 දෙනෙක් බිහි කළා.
2: Today selected English letters Y and the winning numbers are 4, 73, 64
1: and 61. අදත් NLB ගොවිසෙතින් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 30 දෙනෙක් සමත් වෙනවා. ලොතරේ පතාලවි කරන්නේ සුනිල් ශාන්ත BP හන්දිය මීගමුව KWG රණසිංහ වැදගම P ඇලඩින් පෙරේරා දිගන යන අලවි නිජතවරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 1,16,338 දෙනෙක් අතර බෙදා දුන්නා රුපියල් 78,30,520 මුදලක්. ගොවිසෙත හෙට දවස ඔබට තිරණ කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,80,71,245.71 මුදලක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යති.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50,000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000.
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: දවස සුබයි සේන දිනයි. සුබ දවසක් 452 වන දින මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද සුබ ලග්නය සිංහ. වාසනාවන්ත පළමු සුබ අංකය අංක 14. දෙවන සුබ අංකය අංක 30. වාසනාවන්ත තෙවන සුබ අංකය අංක 43. රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරේ රුපියල් ලක්ෂ 5ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 365 දෙනෙක් බිහි කළා.
2: Today selected zodiac sign is Leo and the winning numbers are 14, 30 and 43.
1: NLB සුබ දවසක් දිනුම් මැදිමින් අදත් රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 6 දෙනෙක් සමත් වුණා. එයන වාසනාවන්තයන් 97,854 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 71,72,580 මුදලක්. තවත් විජයග්‍රාහී ලොතරැයිපත් 4ක් තුලින් ඔබට වාසනාව උදා කරන්න මේ ළඟට අචලා සමගින් නිරූපිතා සූදානම්.
2: මේ ළඟට මෙගා පවර්.
6: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝවන් ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
0: ඒක ඇත්ත වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාව. ජාතික ලොතරැය මණ්ඩලයේ විසින් දින හතම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියත් සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලය විසින් මේ සත්කාරය කරලා
6: තියෙනවා.
0: ආයුබෝ ටිකට් පතක් මිලදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජීය වගකීමෙන් යුතුව කරනු ලබන දායකත්වයක් හැටින් තමයි අපිට තේරුම් ගන්න. එතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල් යනතර පසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න, ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා. මේ ප්‍රධාන කාරණා අතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක
6: වෙන්නේ.
2: ලොතරැය ඉතිහාසය වෙනස් කරමින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරි ත්‍යාගය දෙකක් ඔබට ලබා දුන් මෙගා පව යලිත් අති දැවැන්ත මෙගා සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි සූදානම්. මේ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. අද සුපිරි අංකය අංක 6, පළමු ජයග්‍රාහී අංකය අංක 33, දෙවන වාසනාවන්ත අංකය අංක 46, තුන්වන ජයග්‍රාහී අංකය අංක 65, සිව්වන ජයග්‍රාහී අංකය අංක 20. රටේ සංවර්ධනයේ වෙනුවෙන් රජයේ කබද අරමුදලට දායක වන මෙගා පවල තරයෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාග ලැබින් 6 දෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලැබින් 75 දෙනෙක් පිහි කරලා අවසන්. Today selected English letters E super number is 6 and the winning numbers are 33 46 65 and 20. රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනවන්ත ලොතරැපත ඔබට අලිවිකලේ දඹුල්ල අලවි නියෝජිත S ජයරත්න. රුපියල් ලක්ෂ 2 බැගින් වසනවන්තින් 2 දෙනෙක් දිනාගත්තා එලතරේපතාලි විකලේ මේ අලවි නියෝජිතයින් කරුණාසේන මහරගෙදර අනුරාධපුර බුද්ධික ලොකුලියන බටපොළ. අද වසනාවන්තින් රටපුරාම 1,16,253 දෙනෙක් අතර රුපියල් 90,39,760ක මුදලක් බෙදා දුන්න අපිට. හෙට මෙගා පව මෙගා සුපිරි ත්‍යාගයේ මේ මතක් කරන්නේ රුපියල් 30,91,9,362ක්. හෙට පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්. හෙට ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ටොයෝටා රේස් මෝටර් රථයක්. අද ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා රුපියල් කෝටි 9කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් මේ දැන් ඔබේ කරනවා අපි ජාතික මහදන සම්පත දන්නේදානිය වසනවන්ත 2366 වන අදිනුම් වාරය. ඔබට වාසනාව ගෙනෙන අද ඉංග්‍රීසි අක්ෂරය D. පළමු ජයග්‍රාහී අංකය අංක 51. දෙවන ඔබට වාසනාව ගෙනාවේ අංක 36. අද තුන්වන වාසනාවන්ත අංකය අංක 54. මහා දන්නේදානිය ඔබේ කරන තිරනාත්මක අවසාන අංකය අංක 66. රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ කබ්බද අරමුදලට ජිම දායක වන දන්නේදානිය ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාග ලැබින් 3 දෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලැබින් 47 දෙනෙක්, දෙරක්ෂපතියන් 627 දෙනෙක් ඔබ අතරට එකතු කළා වාසනාව. Today selected English letter is D and the winning numbers are 51, 36, 54 and 66. Rupaya Lakshya Dekha Bagin, Tundanek Dinagatta, Elatare Patala Vikale Me Alivinyojitein, WD Priyadarshini Paduk, KP Saman Pereira Joyal Saha, Shantapri Ranasingha Vellava. අදනිදානේ දිනු වාරෙන් අපි වසනාවන්තයින් 84,650 දෙනෙක් අතර රුපියල් 53,21,400ක මුදලක් බෙදා දුන්නා. හෙට පුළුවන් මහා අදනිදානයක් සුපිරි ත්‍යාගයේ ලෙස ඔබට දිනා ගන්න රුපියල් 9,03,95,80ක්. ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත අද මතකයේ රැඳෙන දිනුම් වාරයක් 6,336. අද මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ D ජයග්‍රාහී අංක 9, 2, 1, 5, 8, 3. වැටේ සංවර්ධනය වෙනුවෙන් රජය එකබ ධර්මදුරට රිජුම දායක වන මහජන සම්පතරතරයෙන් අපි මේ වසරට සුප්‍රතියාගලාබින් දහස්සය දෙනෙක්, ප්‍රථම තියාගලාබින් තුන්සිය නව දෙනෙක්, ලක්ෂපතියන් පන්දහස් හස්සිය දොළොස් දෙනෙක් බිහි කරලා අවසන්.
7: Today's selected English letters D and the winning numbers are 921583.
2: ආරම්භයේදීම අපි කියුවාද මතක හිටින දිනුම් වාරයක් 6336 මතක හිටින සුප්‍රතියාගයක් රුපියල් 2,46,74,000 මේ සුප්‍රතියාගේ ඔබ දිනා ගත්තා. වාසනාවන්තතරයපත ඔබට අලෙවිකලේ පිළිම තලාවාලෙ විනියෝජිත ලලනී වික්‍රමසිංහ මහජන සම්පතතරයෙන් මේ වසරට අපි බිහි කළ 17 සුප්‍රතියාගලාභිය ඔබ NLBI අපේ සමස්තයක් ලෙස මේ වසරට බිහි කරන 41 සුප්‍රතියාගලාභිය සුබ පැතුම් ඔබට. රුපියල් 125ක ප්‍රථම තයාගයකුත් ඔබ දිනා ගත්තේ වාසනාවන්තතරයපත ඔබට අලෙවි වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ විතරක් නෙමේ රුපියල් 100 බැගින් අද වාසනාවන්තයින් 21 දෙනෙක් දිනා ගත්තේ ලතරපත අලෙවිකලේ මේ අලෙවි නියෝජිතයින් එස් සෙල්වරාජා කල්මුණේ, චමිශ්‍රී කවිෂ්ක අම්පාර, සම්පත් ප්‍රනාන්දු මාදුපිටිය, ආර්ජේ රංජිත් ඌරුබොක්ක, නන්දික සිරිසේන හෝමාගම, අජිත් අලහකෝන් පිටකෝට්ටේ, රංජිත් ගාමිණි කඩවත, සීතා කුමාරි හමිතෙල් දෙනිය, නිමල් කිස්සිරි නාරංවල, ඒ.එච්. බන්දුල ත්‍රිකුණාමලය, පී. අමරා රාජකරුණා හලාවත, ඩබ්ලිව්.ඩී. ප්‍රියදර්ශනී පාදුක්ක, එන්. තයාපරන් චාවකච්චේරි, ඒ.ඩී. ගුණසේකර රත්නපුර, එස්.එම්. සෝමරත්න ගණේමුල්ල, කේ. තිලකරත්න මීගමුව, එම්.ඩී.ඩී. වර්ණකුලසූරිය මාවතගම, ඒ.ජී. ශ්‍රියානි නිකවැරටිය, ප්‍රසන්න සිල්වා ඉරණවිල, ඩී.ඩී. සුනිතා නවගමු සහ එල්.පී. ලියනපතිරණ රන්න. අද සුපිරිතයාගලාබි ඔබ සමග සමස්ත වසනාවන්තීන් 248,582 දෙනෙක් අතර රුපියල් 4,48,48,664 මුදලක් මහජන සම්පතින් අපි බෙදා දුන්නා. හෙට මහජන සම්පතින් නම් සුපිරිතයාගයක් ඔබට දිනා ගන්න පුළුවන් රුපියල් 2,00,000.

0: අද වෙදමට අද මුදල්තෑගේ ඔබට දිනාගන්න පුළුවන් අද සම්පත ඔබට අද වසනාව ගෙනව දෙනුවාරෙන් 911 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අදත් අද සම්පතින් ඔබ මුදල්තෑගේ දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරය D වසනාවන්ත අංක 1583 රුපියල් 250,000ක් ඔබ දිනාගත්තේ වසනාවන්තල තරපත ඔබට අලවිකලේ බලංගොඩ අලවි නියෝජිත PH චන්ද්‍රපාල වසනාවන්තෙන් 49 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. සමස්ත වසනාවන්ත අතර රුපියල් 1,49,369,360 මුදලක් අපි බෙදා දුන්නා. NLB ජාතික ජාවාරණය අද මහජන සම්පතින් බිහි කළ සුපිරි ත්‍යාගලාභී ඔබ සමග වසනාවන්තීන් 886,144 දෙනෙක් අතර රුපියල් 9,60,35,984 දැවැන්ත මුදලක් බෙදා දුන්නා. එහෙනම් හෙට වෙන්න පුළුවන් ඔබේ වසනාවේ දවසේ නිසාම හෙටත් එනවා ඔබට වසනාව අරගෙන. මතකයි නේද ජීවිතේ සිහිනයට
1: වසනාවේ ආශිර්වාදය.
0: LB.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැත කියමින්

ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායන

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ධර්මය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසායි. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සෝවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රසංග

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්

ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

දිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ